පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: අපගේ net වගේ
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
3: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
4: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
3: මෙත් net පාමුල.
4: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
3: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
0: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් අසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා. අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
6: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඬලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
0: අප මිනිස්සතෙන් පූජනීය බලංගොඩ රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය. ඉරිදා රාත්‍රිය
7: ස්වර්ණමය හිරු මඬලක් ප්‍රීදී සඳ මඬලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සම කරුණාවෙන් පිහිට වුණා.
3: ඉරිදා සිත් net අසපුව.
0: හැම ඉරිදාම රෑ 7ට net FM සමග බුදුබණ අහමු.
8: මේවි පොඩ්ඩක් නැවතින්න. ඔයා අන්තිමට පොතක් කියවුවේ කවද්ද?
9: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
8: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
9: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ. ඔයාට මට කිව්ව කලබල පැංචට.
0: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
8: කලබල පැංච.
0: අඹයාලුව හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: අපගේ net වගේ
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනි අක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලා කළා. අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
1: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා.
6: Brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: කවදත් අලුත් කාගෙත් නෙත් බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: කවදත් අලුත් කාගෙත් නැත්.
1: නිවන සර්වාගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට
2: ප්‍රමවන්ත දරුවෙනි,
3: ඔන්න සමිධානන් වහන්සේගේ ජීවිතය අපූරු සිද්ධියක් මං ඔබට මතක් කරනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග, ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේ එහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිධානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා. අප සමිධානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යෙන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත්කිරීම. යුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමැති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා, මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිධානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිධානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
4: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, ඵල පුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසී ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දරපලලා දෙනවා. නමුත් ඒ නිවස්වල ඉන්න අය කියනවා, ඉස්සර ආපෙක්කිනට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තරපරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දරපලන්නේ කියලා. හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණය දර පලන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්නේ බෑ කියලා ඇහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ?

අර සිරිලංකා සබෝ දැස්සනක්. ඔබට ජයවෙන්න, ඔබට සුබ වෙන්න, හිතේ තියෙන හැම පැතුමක් මිටු වෙන්න අදත් ඉරිදාවේ මෙත FM කලබල පැංච පටන් ගන්නකොට සැප්තැම්බර් 27 වෙනිදා ප්‍රාර්ථනා කරනවා මම ජයටම. ඉතින් අලුත් දවස කලුත් ආරම්භය. කොහොමද ඔබ ඔබේ සැලසුම් ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නේ? ඉතින් හිතේ තියෙන හැම සැලසුමක්ම ඉටු වෙන්න කියලායි ප්‍රාර්ථනාව, සාර්ථකම වෙන්න කියලායි ප්‍රාර්ථනාව.

0: Pepele Pencho.
1: කලබල පැංචාගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 10යි.

මෙත් FM කලබල පැංච වෙලාව උදේ 6යි විනාඩි 19යි. ඉතින් අද ඉරිදා දවසේ දහම් පාසල් දවස පුතාලගේ නේද? හැබැයි ඉතින් වැස්ස ටිකක් සමහර පැතිවලට වැඩි නිසා ටිකක් කම්මැලි කම්මැලි වගේ ගතියක් ඇවිල්ලාද? එහෙම වෙනවනේ ඉතින් අපි කාටත් නේද? වැස්ස හිතෙන්නේ තවත් ගොල්ලි වෙලා තව චුට්ටක් චුට්ටක් නිදා ගන්න ඕන කියලා. කෝපි එකක් බොන්න, හොඳ රස්නෙට මොනවා හරි දෙයක් බොන්න. ඒක නම් හොඳයි ඉතින් නේද? කෝප වේදුරුවක් බෙන්න හොඳම වෙලාවක් තමයි වැස්ස වෙලාව කියලා කියන්නේ. දැන් හැබැයි අද නම් මට හිතෙනව ගොඩක් පැතිවලට එච්චර ලොකුවට වහින එකක් නෑ කියලා. මගේ විශ්වාසය. හැබැයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා සමහර පළාත්වලට වැස්සේ ඇති වෙන්න පුළුවන්, හුළඟ ඉන්න පුළුවන්. ඒ නිසා නායෑමේ අවධානම තියෙනවා විමසිල්ලෙන් කටයුතු කරන්න. ඉතින් කවදත් එහෙමනේ අපි නේද? අපි දිට්වාසලි කුණාටුවෙන් පස්සේ විනදට වැඩිය ටිකක් වැඩිපුර කාලුගුණේ ගැන හිතන්න ගත්තනේ. ඒක තමයි අපි එහෙම අර පාඩම් අමතක කරන්න හොඳ නෑ කවදාවත්. ඒ පාඩම් තවත් හිතට අරගෙන අපි පරිස්සම් වෙමු. එහෙම කියලා අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න ඕන නෑ. පෙර සෝදානම තියාගෙන හොඳ කල්පනාවෙන් හිටියනම් හරි. ඒ හැම දෙයක් අතරෙම දැන් ඔන්න පුංචි දුවල පුතාලට ඊයේත් නිවාඩු අදත් නිවාඩු මේ සතියන්තයේනේ. ඒ වගේම ඊයේ පෝයත් තිබුණා. ඉතින් එහෙම කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කිසිම පාළුවක් නම් තිබුණ නැහැ. හම්මෝ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක පැත්තේ මම දැක්ක අපේ දරුවෝ ඇවිල්ලා දක්ෂතා කොච්චර නම් ඉදිරිපත් කරාද රට වටින්ම. මොන රාගල, එතකොට ගම්පහ, අකුරැස්ස, ගාල්ල, මාතර පැත්ත, බලංගොඩ, හපුතලේ, මීගමුව, මේ වගේ එක එක පැතිවලින් ඇල්ෆා ස්ටුඩියෝ එක පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා. ඉතින් අදත් ඒක එහෙම තමයි. මම දන්නවා ඔගොල්ලෝ ඉන්න මේ ඕගොල්ලන්ගේ අවස්ථාව. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ රටේම තියෙන ලොකුම පොත් ප්‍රදර්ශනය, ලංකාවේ තියෙන ඇති දැවැන්තම පොත් ප්‍රදර්ශනය. ඉතින් ඒක අවුරුද්දක් පාසා වෙනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා. දරුවෝ, ගුරුවරු, වැඩිහිටි හැම කෙනෙක්ම අලුත් පොත් එළි දැක්වීම සිද්ධ වෙනවා. ඉතින් අලුත් පොත් එතනින් ගන්න පුළුවන්. ඒ වගේම පරණ පොත්, හොයාගන්න බැරි වුණු පොත් එතනින් ගන්න පුළුවන් වට්ටම් සහිතව. ඒ වගේම පුංචි දුවල පුතාල මම දන්නවා අම්මලා තාත්තලා සමහර වෙලාවට දවස් ගානකට අවුරුද්දකට වගේ දුවා දරුවන්ට ඕන වෙන පොත්පත් ගන්න වට්ටම් සහිතව ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එනවා. ඉතින් ඒ වගේ ගොඩක් සැලසුමක් එක්ක එන්න. ඒ විතරක් නෙමෙයි, මේ පාර ඇල්ෆා ස්ටුඩියෝ අපි ඉන්නවනේ නේද? ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපේ දරුවන්ට පුළුවන් තමන්ගේ ඕනම දක්ෂතාවයක් ඉදිරිපත් කරන්න. දැක්ක නේද? ජයග්‍රහණය කරපු අක්කලා අයියලා නංගිලා මල්ලිලා, ඒ වගේම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් රටට මැහෙන්න කතා කරන අවස්ථාව උදා කරගත්තු ඕගොල්ලන්ගේ යාළුවෝ. ඉතින් මේක මගහැරව ගන්න එපා. ලෙහන් සක්කා, ගෙහන් සක්කා, මම, පැංචා, පැංචි, අපි හැමෝම එතනදී හමු වෙලා කතා කරගන්න. ඒ වගේම මේ පාර ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලස්සනම මාධ්‍ය අත්දැකීම ඔයාගේ ජීවිතයේ ලස්සනම අත්දැකීම එකතු කරගන්න පුළුවන්. රටේම හඬ ඔයා වෙන්න පුළුවන් හොඳේ.

වඩක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා. CWW.

0: Adventure.
1: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
2: උදැස්සන 6යි විනාඩි 37යි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටලා දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අද. විශ්වාසය වගකීමයි සිංහකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංහ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
5: ඔබ තවමත් මේව රද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටලා දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අද. විශ්වාසය වගකීමයි සිංහකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංහ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා
7: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි
6: ඔයත් පහලට වශී වෙන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: සමුද්‍ර තුෂාර වීරකින් කලුවල ගොඩ ඌරගස් වන්දම් පපේ අමාරුවක් හැදලා මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටිග්ගි මාර්ගයේ සේනගල වෙද මහත්තයගෙන ආරම්භ වුණා. මාසෙ කහමාරක් දෙකක් විතර වගේ කදිකට වෙද මහත්තයගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයටගෙන අපි වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
2: කතා කරන්න 0777 300 940.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ.
7: ආ හිට නෙමෙයි අද.
3: විශ්වාසය වගකීමයි සිංහකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංහ සිම්පල් පේ.
7: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දෙක ජීවිතයට මග කියන ඉරිදා උදෑසන.
10: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
9: මෙත් net පාමුල.
10: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ.
9: පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මඟ සොයා යමු.
2: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
11: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
12: Brought to you by
13: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
0: Kalabala kalabala kalabala kalabala kalabala pencha.
2: එතෙම් කලබල පැංචාගෙන ඉන්න වෙලාව උදේ 6:42. උදේ 6:45 අපේ උදේ ප්‍රවෘත්ති අහනවා. net news අහලා ඊට පස්සේ අපි කලබල පැංචා වැඩසටහන කරලා ඊළඟට මොකද කරන්නේ? හා ඔය කියන්නේ
12: BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න එන්න අපි ඉන්නවද? කලබල පැංචා පැංචි මම ලෙහන්සා ගෙහන්සෝය කොහොමද ඒ පැත්තේ ඉන්නවා. ලස්සන වැඩ ගොඩක් වෙනවා. ඇවිල්ලා ඔගලන්ගේ ලස්සනම මාධ්‍ය අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලබා ගන්න. අපි හිතමු කොයා හඬ කැවීමට කැමති නම්, නිවේදන හැකියාව තියෙනවා නම්, ප්‍රවෘත්ති නිවේදනයේට ආසනම් දක්ෂනම් ඔන්නේ හැම දෙයකටම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අවස්ථාව.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන් අද 2026 සැප්තැම්බර් 27 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ සිරස්තල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. net කුටියට එන පාඨකයන්ට අදත් විශේෂ අවස්ථා. ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි කියන්න ජනපති අද ගම්පහට. ලීසිං වාහන බලහත්කාරයෙන් ගෙනියන්න බැහැ. පොලිසියෙන් මූල්‍ය සමාගම්වලට අනතුරු ඇඟවීමක්. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ගෙන ආ යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ලේලිය සහ බෑනාත් අත්අඩංගුවට පලිගැනීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින අදයි. ඒ රාත්‍රිය වනතෙක්ම පාඨක ජනතාව විශාල වශයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු දැකගත හැකි වුණා. ඒවගේම සතියක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඍජුවම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින අදයි. පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා අදත් මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය වේවෘතයි. ඊයේ රාත්‍රී වනතෙක්ම පාඨක ජනතාව විශාල වශයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු දැකගත හැකි වුණා. මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් රචනා කරන ලද එකට ගැටුම කෘතිය පිළිබඳ විද්වත් විවරණයක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේදී ඊයේ සිදු කරනු ලැබුවා. හිටපු අමාත්‍යවරයා මෙම කෘතිය රචනා කර ඇත්තේ ශ්‍රී ලාංකේය දේශපාලන උදාහරණ සහිතව ලෝක බලවතුන් විසින් ලෝකයේ තමන්ට වුවමනා පරිදි හසුරුවා ගැනීම සඳහා උපක්‍රම යොදාගන්න ආකාරය පිළිබඳ විස්තර කරමින්. කෘතිය රචනා කළ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වුවා.
1: මහින්ද රාජපක්ෂ මැතිතුමා වැටුණා. ඒ වැටින්න නොහැකි ඉදිරියට යන්න අපි බුද්ධිමත් විය යුතුයි. බණ්ඩාරනායක මැතිනියගේ නොබැලී ප්‍රතිපත්තිය අත්හැරීම නිසා, ජාවර්ධන ජනාධිපතිගේ ප්‍රතිපත්තිය නිසා බටහිරට නැඹුරු ඔබේ සාර්ථක කරගන්න බැරුණා. අපි ඔය වක්‍ර යුද්ධයකට මැදි වුණා. ඉන්දියාවේ කීර්තිධර විදේශ ලේකම්වරයෙක් වන ශිවශංක මෙනන් ඔහුගේ චොයිසස් කියන කෘතිය කියනවා 2009 දී යුද්ධය නිසා KVP සහ ඉන්දියන් හමුදාවල මැදිහත් වීම නිසා රාජ්‍ය ක්‍රියාකාරීත්වය නිසා ලංකාවට අහිමි වෙච්ච ධනය ඩොලර් බිලියන 200ක් 2009 දී අපේ රටේ දලදේශ නිෂ්පාදනය ඩොලර් බිලියන 42ක් එනවා. ලංකාව දියුණු රටක් බවට පත් වෙන්න 2010 දී හොඳටම ඉඩකඩ තිබුණා. ඒක පුද්ගල ආදායම ඩොලර් 12000 වෙන යමම කියනවා. ලංකාව තාම දියුණු වෙමින් පවතින රටක්, නොදියුණු රටක්. නමුත් අපි දියුණු රටක් බවට ඩොලර් 12000ක හේතු පුද්ගල ආදායමක් තියෙන රටක් බවට 2010 දී පත් වෙනවා. අපිට මේ ප්‍රස්තවාදී යුද බෙදුම්වාදී යුද සහ විදේශ බැඳියක් වීම නොවුනා නම් මේක මම නෙවෙයි, මේ රටේ අවාසනාව තමයි. මේ රටේ ශාස්ත්‍ර පීඨවල ඉන්න මහාචාර්යලා ආචාර්යලා කවුවත් මේ යුද ගැටුමෙන් ලංකාවට සිද්ධ වෙච්ච හානිය පිළිබඳ එකම ශාස්ත්‍රීය පරීක්ෂණයක් කරලා
0: ඒ පිළිබඳ විවරණයක් සිදු කරනු ලැබුවා කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතා විසින්.
2: ඇමරිකාව යුදවාදී ව්‍යක්තවාදී රටක්. ඒක මුල සිටම ඔවුන්ගේ ජාතික හැදීමට ඇතුළත් වුණු සිතුවිල්ල. කිසිම තරගකරුවෙකුට ඉස ඉසවීමට නොදෙන මානසිකත්වය ඇමරිකාවට තිබුණා, තාමත් තිබෙනවා. ඔවුන්ගේ ජනාධිපතිතුමා ඔවුන්ගේ ආරක්ෂක ලේකම් හෝ දැන් කියන්නේ යුද ලේකම් කියලා ඔවුන්ගේ උප ජනාධිපති කරන කතාවට සමන් දුන්නොත් ඩිබේටම මේක හිතෙනවා. දෙවන ලෝක යුද්ධයට පසුව මතුවට යුද ඇති නොවන මේක අරමුණු කරගෙන ජාත්‍යන්තර ආයතන කීපයක්ම පිහිටුවා. මේ ආයතන පිහිටුවේ මේ අරමුණක් හැටියට මට සිතෙන්නේ ඇමරිකාවේ බලය තහවුරු කරන්නට මේ ආයතන පිහිටුවා කියන එක. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සහ ඒ ආරක්ෂා ආරක්ෂක මණ්ඩලය හොඳම නිදසුනයි. ඉතින් ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සහ සිටි සමාජිකයන් ගැන 50ක් පමණ. මේ 50ට බලපෑම් කරන්නට ඇමරිකාවට ඒ කාලේ හොඳටම අවස්ථාව තිබුණා. ආරක්ෂක මණ්ඩලය ගත්තොත් ඒ රටවල් තුනක් පහෙන් තුනක් බටහිර රටවල්. ඉතුරු රටවල් දෙක ඒ කාලේ සෝවියට් දේශය දැන් රුසියානු සමූහය සහ චීනය. චීනය පිළිබඳ තත්ත්වය තාමත්ම කුතුහලය ඇති කරන කරුණක්.
0: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ නෙත FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුතරයන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති නෙත FM කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මකයි. දක්ෂතා දක්වන දරුතරයන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත FM ඇල්ෆා ස්ටුඩියෝහිදී ක්‍රියාත්මක වනවා. ඔක්තෝබර් 4 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි තේමාව කරගනිමින් ජනාධිපති හඳුරු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන ජනරැලිය අද පසුවරුවේ ගම්පහ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. වත්මන් රජයේ දෙවසරක පාලන කාලය තුළ ඉටු කරන ලද සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ ජනගත කිරීම වෙනුවෙන් මෙම රැලි සංවිධාන කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.
3: අපේ මහජන ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි කියන තේමාව යටතේ 8 ජනතා රැලිය අද දවසේ සවස 3 ගම්පහ නගර සභා පිටියේදී පවත්වන සියලු කටයුතු අපි සංවිධානය කරලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් අද සවස 3 මෙම රැලිය ගම්පහ මහනගර සභා පිටියේදී ආරම්භ වෙනවා. ඉතින් අපේ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ආණ්ඩුව ගොඩනගන්න දායක වුණ මේ ආණ්ඩුවේ ගමන පිළිබඳව සුබවාදීව දකින මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන තවදුරටත් මේ රට ගොඩනැගිය යුතුයි කියලා විශ්වාස කරන සියලුම සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට අපි ආරාධනා කරනවා අද සවස 3 ජනාධිපති අමර දිසානායක සහෝදරයා සමග මෙම රැලියට අප සමග අත්වැල් බැඳ ගන්න ලෙස.
0: මූල්‍ය සහ කල්බදු සමාගම් වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වොට්ලර් මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මූල්‍යකරණ යටතේ ලබාගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ වසර 2056 දරන කල්බදු මූල්‍යකරණ යටතේ 27 වගන්තියේ පැහැදිලි කර ඇති බවයි.
4: කල්බදු ලීසින් එවගේම මූල්‍ය සමාගමෙන් විවිධ අවස්ථාවලදී වාහන අත්පත් කර ගැනීමේදී විශේෂයෙන් සාමය කඩවීම එවගේම ඇතැම් අවස්ථාවේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීම එවගේම වාහන අත්පත් කර ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට පරිබාහිරව ක්‍රියාත්මක වීමට යාමෙන් විශේෂයෙන් සාමය කඩවීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියට විවිධ අවස්ථාවලදී වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සාමය කඩවීම සඳහා අපිට ප්‍රස්තාවක් ලබා දෙන්නේ නැහැ. මේ පිළිබඳව පොලිස්පතිතුමාගේ දැඩි අවධානයට යොමු වෙලා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් එවැගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් එවැගේම කොට්ටාෂ භාර නිලධාරීන් එවැගේම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත විවිධ අවස්ථාවලදී මඟ පෙන්වීම් ලබා දීලා තිනවා. විශේෂයෙන් සාමය කඩ නොවන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අපි මතක් කරන්න අවශ්‍යයි කල්බදු සමාගම් එම මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත් කර ඇති උපකරණයක සන්තක ලබා ගන්නට ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව නෛතික විධිවිධාන වසර 2056 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 27 වගන්ති ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මෙහිදී බදු දෙන්නා විසින් අදාළ උපකරණ ඇති ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා හෝ එහෙම නැත්නම් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එම අයිතිවාසිකම් පිළිබඳව එහෙම නැත්නම් පෙර දැනුම් දීමක් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ යුතුව තියෙනවා.
0: කෙසේ වෙතත් නීති ප්‍රතිපාදන ප්‍රකාරව අයුතු ඇතුළුවීමක් හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
4: මෙම දැනුම් දීම හරහා විශේෂයෙන් මේ බදු දෙන්න විසින් එම ඓතිහාසිකම ක්‍රියාත්මක කිරීමේදී යම් සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු එහෙම නැත්නම් ස්ථානාධිපතිවරයෙකුගේ ඒ අවශ්‍ය සහය ලබා දී ආරක්ෂාව ලබා දී සාමය කඩනවන්නට වග බලා ගැනීමටත් කටයුතු කරනවා. අපි විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි මෙම උපකරණයේ සන්තකයේ ඇති අයගේ විශේෂයෙන් යම් කිසි ප්‍රතිරෝධයේ පෑමක් නොමැති නම් කිසිදු සාමය කඩවීමක් නොවි බදු දීමනාකරු නැවත ඒ අදාළ උපකරණය තම සන්තකයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී විශේෂයෙන් එම උපකරණය තම සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝධයක් එල්ල වූ අවස්ථාවලදී බදු දීමනාකරු විසින් ඊට අදාළව දිසා අධිකරණයේ පිහිටපැතිය යුතුයි. සමහර අවස්ථාවලදී මේ ප්‍රතිපාදන වලට පරිබාහිරව ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් බදු දීමනා එහෙම නැත්නම් ඔහුගේ ඇතැම් අවස්ථාවේදී ඔහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වවලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදී සාපරාධී වරදක් එහෙම නැත්නම් අපරාධමය වරදක් නිර්මාණය වුවහොත් අපි කතා කරන කොල්ල කෑමක් වශයෙන් හෝ එහෙම නැත්නම් සාපරාධී අයිතු ඇතුළු වීමක් හෝ එහෙම නැත්නම් බලෙන් ලබා ගැනීමක් වැනි වරදවල් සංස්ථාපනය වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි මහජනතාවගෙන් තවත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කල්බදු සමාගම් එහෙම නැත්නම් මූල්‍ය සමාගම් හරහා ඇති කරගත් එකඟතාවලට අනුව ක්‍රියාත්මක වීමෙන් ඒ සියලුම පාර්ශ්වයන් සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහය ලබා දිය යුතු බව අපි ධාරණය කරනවා.
0: සතියක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත ව්‍යවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඍජුවම ප්‍රතික්ෂේප කර තිබෙනවා. දවල මන්දිරයේදී මාධ්‍ය හමුවතු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ඉරානය දැනටමත් පවතින තත්ත්වය හමුවේ දැඩි ලෙස පරාජයට පත්වමින් සිටින බැවින් එවැනි එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන නමුත් ඔවුන්ගේ කොන්දේසි ඇමරිකාවට කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ බලය සහ පාලනය මේ වන විටත් ඇමරිකාව සතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. පසුගිය ජූනි මාසයේ අත්සන් කළ අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් සුදුසු කොන්දේ සිටුවන්නේ නම් දින 7ක් ඇතුළත මෙම මුහුදු තීරය විවෘත කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රකාශ කර තිබුණා. ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන මෙම උපායමාර්ගික සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර ඉරානය ඇමරිකානු ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් නැවතත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඇමරිකාව සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරයන් තුන්දෙනා ඇතුළු පවුලේ සමාජිකයන් සහ ඔහුගේ ටෙරික්කී ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ සහෝදරයන් තුන්දෙනා ඇතුළු පවුලේ සමාජිකයන් සහ ඔහුගේ ටෙරික්කී ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලබන 27 වනදා ඉස්ලාමාබාද් නුවරදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේදී. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම පුද්ගල නිදහස, භාෂණයේ නිදහස සහ සාමකාමී රැස්වීමට ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ. එහි දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බාබුරම් පාන්ට්ගේ අත්සන් නියුක්තව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. පාකිස්තානය තුළ බරපතල මර්ධනයක් සිදුවීමේ නැති බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම අත්අඩංගුවට ගැනීමද එහි තවත් එක් අවස්ථාවක් බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. ලබන 27 වනදා ඉස්ලාමාබාද් නුවරදී විරෝධතා පාගමනක් සංවිධානය කර ඇත්තේ සිරගත කර සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින්. එහෙත් එම් පාගමන නවතා දමන බවට පාකිස්තාන් රජයේ ඇතැම් නිලධාරීන් ප්‍රසිද්ධියේම තර්ජනය කර තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ සහෝදරයන් තුන්දෙනා ඇතුළු පවුලේ සමාජිකයන් සහ ඔහුගේ ටෙරික්කී ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමද මෙම තර්ජනයේම කොටසක් විය හැකි බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ. ඒක එසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බවද ඔවුන් පෙන්වා දෙනවා. පාකිස්තාන රජය කළ යුතු ඇත්තේ සාමකාමීව රැස්වීමට සහ නීතියේ සීමාවෙන් යටත්ව පාගමන පැවැත්වීමට ඉඩ සලසා දීම බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අදහස වන්නේ. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියර්ථයේ කැපවීම සහ වගකීම්ද සිහිපත් කර දෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ එම කැපවීම් සහ වගකීම් ඉටු කිරීමට සෑම රටක් මෙන්ම පාකිස්තානයද බැඳී සිටින බවයි. ඒ අනුව අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන්ගේ සහෝදරයන් තුන්දෙනා ඇතුළු පවුලේ සමාජිකයන් සහ ඔහුගේ ටෙරික්කී ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
5: We'll be right back. Let News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 ට. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: Net News.
6: ඔබ වෙත ගෙන ආවේ
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM. Divine Pura. Divine Pura.

0: kasuninende.
1: Ayu bovan mage penchi subu dasanak.
0: Subu dasanak mage aluwantai mage kasuninendatai.
1: Iting ane mage penchi o kiyanna balanna vistara monawada?
0: Ape iskola practice thibba. Ape concert eka lang wennane yanne.
1: Ehemada?
0: ඉතින් අපිට after school තිබ්බා. එතකොට අපි වැඩ කරා ඉස්කෝලේ.
1: තව?
0: අපේ concert එකේ සින්දු දෙකක් තියෙනවා. ඊයේ සෙනසුරාදා මං ගියේ නෑනේ.
1: ඔව්.
0: හැබැයි සෙනසුරාදාක මං ගියා.

0: ඒ කියන්නේ දැන් ඔය මොන නේද? ඔව් ඒකේ කව කාට දෙන්න පැංචි?
1: ඩ්‍රම් එක ගහන්න
0: මම. ඩ්‍රම් එක ගහන.
1: ඒකේ ඩ්‍රම් එකක් ගහන පටන් ගන්නෙ මිදි.
0: ඒකට තමයි ඉන්නේ නේද?
1: හරි. මම ස්පීච් එකකුත් කියනවා.
0: අපි ඒක පස්සේ කියමුනේ. හරි. දැන් එතකොට මේ දවස්වල මේ තියෙන වැස්සට මුහුණ දුන්නේ නැද්ද අපේ පැංචි?
1: ඒ කියන්නේ
0: වැස්ස. වැස්සට ඔයා මොකද කරේ? වැස්ස නැත්තේ පැත්තට?
1: වැස්සක් නම් ආවා දෙපාරක්.
0: දෙපාරයි. අපිට නම් පස් හය පාරක් වැස්සානේ. ඕ අනේ. ගොඩක් වැස්ස පහුගිය ටික ඔයා අද තමයි මේ උදේ මෙච්චර වහින් නැතුව ඔයාට දැන් අවුව පේනවනේ. පොඩ පොඩ පේනවා ඉර මාමා එනවනේ අපි ළඟට. හොඳයි නේ. එතකොට පොඩි සනීපයකුත් තියනවා වැහැල වැහැල. ඉර මාමා චුට්ට චුට්ට ලඟ වෙනකොට පොඩි සනීපයක් දැනෙනවනේ.
1: ඔව්.
0: ඒකනේ. ඒ කියන්නේ පැංචිට
1: නිකන් අවුව පායක් දිස්සලට අපේ අම්මා කියනවා වහින්න තිබ්බනම් හොඳයි කියලා. වැස්සනම් ඉර පායන්න තිබ්බනම් හොඳයි කියලා.
0: හොඳයි කියනවනේ. එතකොට මොකද්ද හොඳේ නේද? ඒකනේ එකක් කියන්න එපැයි. ඔයි එහෙම තමයි අපි හැමෝමනේ වහිනකොට වහිනකොට අයියෝ රෙදි ටික වේල ගන්න විදියන්නේ සපත්තු දෙක
1: දෙමිලා අපි අම්මත් කියනවා අප මගේ රෙදි ටික වේල ගන්න බෑ ඉස්කෝල මොකක් දාන්න ඉන්නේ
0: ඒකනේ කියලා කියනවා නේද ඒක දැන් පායන දැන් පහුගිය ටිකේ පායලා පායලා දැක්කනේ මොන රාගල පැතිවලට වැස්ස මේ වැස්ස නැතුව නේද ගොඩාක් පායලා වතුරවත් තිබුණ නෑනේ හරියට පොළොන්නරුවේ මිහින්තලේ පැත්තේ එහෙම වතුර තිබුණ නෑ කුරුණෑගල ඔය ගොඩාක් පැතිවලට වතුර තිබුණ නෑ වැව් හිඳිලා ගිහිල්ලා තිබ්බා එතකොට අපි මොකද කිව්වේ අනේ වහින්නකෝ කියලා කිව්වනේ ඊට පස්සේ දැන් හරිනේ ඊට පස්සේ දැන් අපි බලන් ඉන්නේ එනක
1: කසනේ නැන්නේ
0: ඔව්
1: අපේ නංගිගේ බර්ත්ඩේ එකක් කීයේ.
0: එහෙමද? ඉතින් කවුද?
1: එයාගේ නම ඔසඳි.
0: ඔසඳි කුරුණෑගල ඔසඳි නංගිද? ආහහා. ඉතින්
1: ඒගොල්ලන්ට
0: වතුර තිබුණ නෑනේ පහුගිය ටිකේ. කිව්වා නේද පුංචි කතා කරාම? ඒකනේ. දැන් අපි නංගිට එහෙනම් සුබ පතමුද?
1: හා.
0: කියන්න බලන්න.

0: to you.
1: Hari ossi nangitai adu pandine samarana hamotumai kalupulu pencha api prarthana karamu hemma deema hariyanna kiyala.
0: Ossi nangige full nama tamai osandi aaradhya.
1: Hari ehenam osandi aaradhyata suba patum. එහෙනම් ඔන්න පැංචි අද අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනව නේද?
0: කසිනන්දේ.
1: අම්මේ හිනාව. ඕ ඇස් දෙක වැවෙනවා. ඉතින් අපේ පැංචයි පැංචි
0: අපේ පොත් ගන්න යාළුවන්ට BMICH එකට ගිහින් පොත් ගන්න පුළුවන්.
1: ඕ ඒ වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ එන්න පුළුවන් නේද?
0: ඔව් අපි ඉස්කෝලෙත් ගිය සරසවි.
1: ඒක තමයි. ඉතින් දැන් මෙහෙමනේ පැංචි, දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එනවා කියලා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්. මම කියන්න කැමතියි බුක් ෆෙයා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නෙම පොතක්, බුක් එකක්. බුක් ෆෙයා කියන්නෙම බුක් එකක්. හරිද? මොකද එතනට
0: බුක්ස් ගොඩාක් තියෙන එකට තමයි බුක් ෆෙයා කියන්නේ.
1: බුක් ෆෙයා කියන්නේ. එතකොට බුක් ෆෙයා කියන්නෙම ලස්සන ලොකුම ලොකු පොත්.

0: වෙලාවත් එක එක පළාත් වලින් එක එක විදිහේ කට්ටිය එනවා. පැංච පැංචි වගේ ලස්සන ලස්සන චූටි බබාලා එනවා. එතකොට වැඩිහිටි අම්මලා තාත්තලා ගුරුවරු විවිධ වෘත්තියේ කරන අය එනවා. හරිද?
1: එතකොට
0: ඉන්නකෝ දැන් මම මේක කියලා ඉවර වෙනකම්. ඉතින් එතකොට එක එක පැති වලින් එක එක අය එනවනේ නේද පැංචි? එතකොට අපිට අලුත් අලුත් යාළුවෝ ඇති වෙනවා. අලුත් යාළුකම් එකතු වෙනවා. දැන් අපේ සමහර පරණ යාළුවෝ එතනදී හම්බ වෙනවා. හානේ ඔයත් ආවද බුක් ෆෙයා කියලා අපි කතා කරනවා. ඊට පස්සේ අපේ පරණ යාළුකම් ආයෙත් අලුත් වෙනවා. පොත් ප්‍රදර්ශනයේදී ඉතින් මේ වගේ මේක ලස්සන තැනක්. ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ හරිම ලස්සන තැනක්. අලුත්ම අත්දැකීමක් මේ පාර ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන් අපේ ආදරණීය දුවල පුතාලට. ඉතින් මගේ වස්තු කැට හැමෝම, රත්තරන් දුවල පුතාල හැමෝම එන්න ඕන මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට. ඇවිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න නම් අමතක කරන්න එපා මතක ඇතුව ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඔයාලගේ හැකියාව ඉදිරිපත් කරන්න, රටටම ඇහෙන්න කතා කරන්න අවස්ථාව උදා කරගන්න, රටටම පේන්න කතා කරන්න අවස්ථාව උදා කරගන්න. දැන් පැංචි, පැංචි වගේ ඔය ඉදිරිපත් කිරීම කරන්න දක්ෂයි ඉන්නව නේද? කතා කරන්න පුළුවන් හොඳට, නිවේදන හැකියාව තියෙනවා හොඳට. හරි කටකාර පැංචිලා පැංචිලා ඉන්නවා රට වටේම. එන්න කියලා කියමුනේ.
1: කසුනි නැන්දේ, මට කියන්න තිබ්බේ මං සරසාවේ එකේ මම ගත්තා ටිකිරි බබා පොතයි මල්ගවුම යන්න මේක තියෙන්නේ.
0: ඔව් ඔව් මල්ගවුමයි ගත්තා.
1: ඔව්.
0: කතන්දර පොත් ගත්තා. හයිද?
1: දෙකක් ගත්තා.
0: දෙකක් ගත්තා. දැන් පැංචිගේ කටහඬින් කියන්න බලන්න. පැංචිගේ යාළුවන්ට එන්න කියලාද පැංචයි පැංචි අපි බලලා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් දක්ෂතාවය පෙන්වන්න?
1: මගේ යාළුවන්ගුත් එන්න මේ වගේ ඉදිරිපත් කරන්න, නිවුස් කියන්න.
0: ඔක්කොම එන්න එහෙනම් අපි හමුවෙමු. හරි, දැන් එහෙනම් මේ පැත්තට එන්න පුළුවන් නේද කතා කරලා සෙල්ලම් කරන්න? ෆෝන් නම්බර් එක කියමුද?
1: හා, 01125533. යාළුවන්ට මේකෙන් කෝල් කරන්න පුළුවන් අපිට.
0: හරි, එතකොට වට්ස්ඇප් කරන්න පුළුවන්.
1: 01195595.
0: හරි, ඒ නම්බර් එකට වට්ස්ඇප් කරන්න. ඕගොල්ලන්ගේ නිර්මාණ පිටුවට ලස්සන ලස්සන දේවල් ඉදිරිපත් කරන්න. එක එක දේවල් ඇඳලා තියෙනවනේ නේද? ලස්සන නිර්මාණ කරලා තියෙනවනේ. හා, වීඩියෝස් විදිහට එක එක දේවල් කරනවා. ඉතින් ඒ ඔක්කොම එවන්න පුළුවන් කලබල පැංචා නිර්මාණ පිටුවට. දැන් අපි අහන්න යන්නේ පැංචි, දැන් මේ දවස්වල මේ සාහිත්‍ය මාසයේදී අපි ලස්සන ලස්සන එක එක පොත්වල පරිච්ඡේද ඇහුවා නේද? මතකද පැංචිට? මගුල් කෑම ඇහුවා, මඩොල් දුව, ගම් පෙරළි, එතකොට අඹ යහළු, ශිෂ්‍යත්වය නේ, එක එක ඒවා අපි ඇහුවා. හැබැයි මුළු පොතම නෙමේ.
1: සිබිල් වෙත නැන්දගේ
0: කතා. ඔව්. ඉතින් ඔය එක එක ඒවා කුමාරතුංග මුනිදාසයන්ගේ, මාටින් වික්‍රමසිංහයන්ගේ, මහගම සේකරයන්ගේ එක එක පොත්වල ලස්සන පොත්වල. ඔව්. ඉතින් ඒ ලස්සන පොත්වල පරිච්ඡේද අපි ඇහුවා. අදත් ඔන්න අපි එක පරිච්ඡේදයක් අහන්න යන්නේ. ඉතින් මේවා අහනකොට ආස හිතෙනව පොත් කියවන්න. අනේ, අලුත් පොතක් අරගෙන කියවන්න ඕන කියලා හිතෙනවා. දැන් පොත් ටිකක් අරගෙන තියෙනවා. හැබැයි තාම කියවලා නැහැ. අයියෝ, කියවන්න ඕන කියවන්න ඕන කියලා හිතෙනවා. එහෙනම් අපි අහමුද?
1: හා, කසුනි නැන්දේ.
0: ඔව්.
1: අම්මා, අර කෝපි පරිච්ඡේදය අහපුහම මං ඒ වහගෙන නැහිටේ සනසරාදා.
0: ඕ,
1: මට ආස හිතුණා.
0: ඒක තමයි. ඒ ආස හිතෙන්න තමයි පොත් කියවන්න කම්මැලි බබාලා ඉන්නවනේ නේද? හොර පැටව ටික. ඉතින් අන්නේ පොත් කියවන්න හොර බබාලා ටිකට තමයි මේ අපි අහන්න දෙන්නේ මේවා හොඳට කියවන්න ඕන කියලා. අහමුද එහෙනම්?
2: කුලසේන ෆොන්සේකා සූරීන්ගේ තුන්යහළු වික්‍රමය කෘතියෙන්. පැරණි ගම්මානය පසුකොට කඳු පෑවුමකට පැමිණි යහළුවන් තිදෙනාට ටිකින් ටික දිය කඳ කඩා හැලෙන හඬ ඇසෙන්නට විය. ගල්පර කිහිපයක් මතින් පැන යමින් ඔවුන් ඇල් පාමුලට වන්හ. දිය ඇල්ල එතරම් විශාල නොවූවත් එහි පිහිටීම සිත් අලවන සුළුය. පාමුල විශාල පෙදෙසක තැනින් තැන පිහිටි ගල්පර අතර දිය රැලි ඇත්තේ කුඩා පොකුණු සේය. කාලාන්තරයක් මුළුල්ලේ ජලපහරින් මැදි ඔප මට්ටම් වී ඇති එම කල්පර ගිමන්නරින්නන් සඳහා තබන ලද අසුන් වැන්න. ඇඳුම් මුණා ගසක් මුල තැබුව තෙදෙනා වතුරට බටහ. ගම් නගමින් දියකඳ ගෙලිහි හැලෙන අසිරිය සුනිල් මද වේලාවක් ඇසිපිය නොහෙලා බලා සිටියේය. එක එල්ලේ බලා සිටින විට එය පණ ඇති වස්තුවක් බවට හැරි අනන්ත දියවැල් නැමැති අත්වලින් තමා වැළඳ ගැනීමට සමීප වන්නක් මෙන් ඔහුට දැනුනි.
3: මේ දියැල්ල දිහා බලන් ඉන්නකොට අට මතක් වෙනවා මාටින් වික්‍රමසිංහයන්ගේ දියලු මැල්ල කියන රචනය. කොයි තරන්නම් චමත්කාරයක්ද. ඒ රචනයෙන් දියලු මැල්ල උපමා කරලා තියෙන්නේ තනපුඩු වලින් ගලන කිරි ප්‍රවාහයකට.
4: ඔන්න ඔන්න කවිකාරයෙක් වෙන්න හදනවා.
2: රුවන් කටට ගත් දිය දෝතින් ඈතට විද්දේය. සුනිල් හත්තට වරක් වතුරේ ගිලි ගොඩාවේ මිතුරන් දෙදෙනාට මෙන් පීනන්නට බැරි නිසාම නොව සීතල උහුල ගන්න බැරි නිසාය. ඔහු ගලෙන් ගලට පැනගොස් ඇඳුම් ඇඳ ඉරව්ව යහමින් වැටෙන ගලක් ගොඩ වී අජිත් සහ රුවන් ගොඩ එනතුරු බලා සිටියේ.
3: මොකද එනවද නැද්ද? මම මේ බත්මුල වලදන්නයි යන්නේ.
2: සුනිල් කෑ ගැසුවේය. අජිත් හා රුවන් දියෙන් ගොඩ එන වෙලාව වන විට සුනිල් තිදෙනාටම බත්මුල් ලිහාගෙන කෑමට තැනක් සූදානම් කොට අවසානය.
5: ඔය ඉතින් පොඩ්ඩක් බඩගින්න හුලන්න බෑ. ඉතින් මේ මිනිස්සු නේද අනාගතේ රට බාරගන්න ඉන්නේ.
2: අජිත් මිතුරා දෙස බලා සිනාසුනේ තුවායෙන් හිස පිසිමිනි. තිදෙනාම එකළඟ වාඩි වී කෑම කෑහ.
3: පහුගිය දවස්වල දියැල්ල බලන්න කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. අර ගහමුල විසි කරලා තියෙන්නේ කෑම උතාගෙන ආපු කඩදාසි වෙන්නේ නැති.
2: ඉතිරි කළ බත් ටිකක් සමග දවටනේ සපු කසක් මුලට විසි කරන්නට ගිය සුනිල් කීවේ අනෙක් දෙදෙනාටම ඇසෙන්නටය. එහෙත් ඔවුන් සුනිල් දෙසට කන් යොමු නොකොට කෑම කන්නට වූහ. සුනිල් ගස මුල දිගෑරී තිබුණු පත්තර පළුවගෙන නැවතත් ගල්පරය මත වාඩිගත්තේ මිතුරන් දෙදෙනා කාබී අවසන් වනතුරු කියවන්නටය.
6: කුලසේන ෆොන්සේකා සූරීන්ගේ තුන්යහළු වික්‍රමය කෘතියෙන්
7: කලබල කලබල කලබල කලබල කලබල පැංචා
8: FM 95 FM 94.8 net FM
1: 7:19යි.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
11: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
12: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
13: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
14: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
15: පොත් අපගේ net වගේ.
16: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
17: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
18: අප මනස සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන
17: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
18: ඉරිදා සිත් නෙත් අසපුව
19: හැම ඉරිදාම රෑ හතට නෙත් FM සමග බුදුපණ අහමෝ.
20: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
21: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
22: Brought to you by
23: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
18: FM 95.8 Net FM.
1: කලවල පැංචා හං වින්න වෙලාව උදේ 7යි විනාඩි 22යි.
0: දැන් අපි මොකද කරන්නේ පැංචියෝ?
1: දැන් අපි නිර්මාණ පිටුව අහන්න යන්නේ.
0: අහන්න යන්නේ බලන්න යන්නේ. එහෙනම් දොර අරිමුද?
1: හා. පුංචි අපේ නිර්මාණ පිටුව.
0: ඔන්න බලමු කලබල පැංච නිර්මාණ පිටුවට 0711 95 95 95ට කවුද මේ ලස්සන චිත්‍ර නිර්මාණවල තියෙන්නේ කියලා මොකද්ද පැංචි මේ?
1: ඒක ට්‍රයැංගල් මෝස්තරයක්ද මන්ද?
0: චීත මෝස්තරයක් වගේ නේද? ඔන්න ආච්චි අම්මගේ චීත්තට හරි ගවුමට හරි හොඳයි නේ. හා, ඔනාර වරණේත පහ ශ්‍රේණිය 12 කනිෂ්ඨ විද්‍යාලයේ කිරිවත්තුඩුව. ඊළඟට ඔන්න බලන්න. මොකදේ ජෙහන්සා කියලා නම තියෙනවා.
1: ජෙහන්සා සිංහල අකුර මට පෙවුණා. සිංහල අකුරු ටික
0: මේකද?
1: නාස්
0: ජෙහන්සා.
1: ඈ
0: ජෙහන්සා කියලා තිය. ආ මේ ටික.
1: ඔව්.
0: ආ මොකද?
1: නාස්
0: නපද. මේක තියෙන මොකක්ද අන්නවද? පොත් කියවීමෙන් මිනිස්සා සම්පූර්ණ වේ. ජෙහන්සා විතුනේ දිසානායක බෝයගනේ මහාවිද්‍යාලයේ 1 වසර B. හරිම ලස්සනයිනේ. කටුපිටිය ඉඳුල්ගඩ තමයි ඉන්නේ. ආදරේ හොඳේ හැමදාම කියලා තියෙනවා. අපිත් ආදරේ කියන්න.
1: අපිත් ආදරෙයි.
0: මේ බලන්නකෝ කවුද මේ? ලස්සනයිනේ. පැංචි වගේ ටිකක් නේද? ලස්සන ගවුමක් එහෙම ඇඳලා අද ඔන්න උපන්දිනේ සමරනවා කියලා තියෙනවා යෙනාරා චනිදි. යෙනාරා චනිදි 9 වෙනි උපන්දිනේ සමරනවා. ඔන්න පැංචි සුභ පැතුම් දෙන්න.
1: Happy birthday.
0: Happy birthday යෙනාරක්කි කියන්නේ.
1: Happy birthday යෙනාරක්කි.
0: සුභ උපන්දිනයක් වේවා කලබල පැංච වැඩසටහනින් ඔයාට සුභ පැතුම් එකතු කරනවා. මේ බලන්න මොකක්ද කියලා.
1: ගමක්. ගමක්ද මන්ද?
0: ගමක් තමයි නේද?
1: ඔව් ගමක්.
0: මොනවාද තියෙන්නේ?
1: ඒකේ ගෙදරවල් 3ක් තියෙනවා.
0: හහා.
1: නෙළුම් මලක් තියෙනවා.
0: හරි ලස්සනයි. ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ 3 වසර බලංගොඩ සනාලි නවෝද්‍යා. සනාලි නවෝද්‍යා ඇල්ෆා ස්ටුඩියෝ එන තේරිලානේ ඉන්නේ. බලංගොඩ ඉඳලා එයා එනවා ඇල්ෆා ස්ටුඩියෝ.
1: නිවේදිකාවෙන්නද නැත්තම්
0: නිවේදිකාව වෙන්න, ප්‍රවෘත්ති කියන්න, සින්දු කියන්න, මේ සනාලි නවෝද්‍ය කියන්නේ එක එක දේවල් වලට හරිම දක්ෂයි. ඔව් ඇල්ෆා ස්ටුඩියෝ එනවා. අර මතකද මේ දහම් පාසල් ඇඳුම ඇඳලා අපිට එවන්නේ ලස්සන වීඩියෝස් එහෙම? දහම් පාසල් ඇඳුම ඇඳගෙන ඉන්නවා එහෙම එවන්නේ. අර කිව්වේ දහම් පාසල් තරඟවලට යනවා නැන්දේ එහෙම කියලා කතා කරලා කිව්වේ. අන්න යාළුව හරිද ඉතින් BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇල්ෆා ස්ටුඩියෝ එන්න සනාලි නවෝද්‍ය තේරිලා ඉන්නවා දැන් දවස් කීපයකට කලින් තේරුනේ එන්න එන්න දෙවනිද තමයි යාට දීලා තියෙන දවස හරි මේ ළඟට මේ බලන්න
1: බොනික්ෙක්
0: අනේ කොහොමද හදලා තියන්නේ ආව
1: එයා රෙදි වලින් හදලා අත් දෙක නිකන් මේ වලින් හදලාද මන්ද පබු වලින්ද
0: ඔව්නේ ලස්සනයි නේද තක්ෂණා විද්‍යාලයේ හත ශ්‍රේණියේ නිශා සබ්සරා රූපසිංහ හරිම ලස්සන බොනික්ෙක් කායා කියලා තියනවා හදලා තියෙන විදිය පොල් කටු කුඩා බෝලයක් බොත්තම් පුවක් ලෙල්ලක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ හරි ෂොක් නේද අනේ මෙන්න මාදුටු දියැල්ලේ වල තියෙනවා ඒ දියැල්ල දැක්කාම නම් අපිටත් දියැල්ලක් ළඟට යන්න හිතෙනවා නේද සරණ ජෝති මහා විද්‍යාලයේ රයිගම බණ්ඩාර නිහාරි පසන්දි
1: තුනම
0: රයිගම නිහාරි පසන්දි තමයි ඒවල තියෙන්නේ
1: රයිගම කියලා කන්නේ නෑනේ
0: තියෙනවා රයිගම කියලා ගමක් තියෙනවා මෙන්න පැංචි හොඳ පුරුදු ඒවල තියෙනවා ඇඳලා කියන්න බලන්න පැංචි හොඳ පුරුදු ටිකක් කියන්න බලන්න මේව දකින්නකොට බලනකොට කියන්න
1: එතකොට අපි අම්මට උදව් කරන්න ඕනේ අපි අම්මා හැම වෙලේම රෙදි හොදන ඕනේ
0: ආහහා
1: එතකොට මං කියන අම්මට අතට උදව් කරන්න පුළුවන් රෙදි හේදිල්ලෙන් කියලා
0: අන්න රෙදි හේදිල්ලෙන් මට අම්මාට පිහිට විය හැකිය නේද ඔව් ඊට පස්සේ තව මොනවාද හොඳ පුරුදු
1: වලන් හොදනවා
0: ආහහා
1: එතකොට
0: හොඳයිද බලන්නකෝ මගේ පැංචියා එහෙම අපි උදව් කරන්න ඕන පුළුවන් විදියට නේද ගේ අතු ගන්න
1: ඔව් ගේ අතු ගන්නත් එක්ක
0: හ්ම්
1: චුටි කාලෙන් පුරුදුලා තමයි දෙම්මර හුළුවන්
0: ආ ඒකනේ තව මොනවද අපේ හොඳ පුරුදු මේ බලලා කිය වතුර නාස්ති කරන්න හොඳ නෑ නේද ටැප් එක අරගෙන කතා කර කර තමයි අත හොදන්නේ ආ කතාව කියලා ඉවර වෙනකන් ටැප් එක අරගෙන අත හොදනවා නේද ඒක හොඳයි
1: ඔලම් මොනවද
0: ඕ ඒක හොඳයිද
1: නැහැ
0: වතුර කොච්චර අපතේ යනවද නේද
1: ඔව්
0: වහිනවා කියලා අපි වතුර අපතේ දාන්න හොඳ නැහැ අපි මේ වතුර එක්රස් කරගන්න ඕන එකතු කරගන්න ඕන නේ හා ඊට පස්සේ අපි ඉවත කියන්නේ අපි වතුරේ මොනවා හරි දෙයක් පාවිච්චි කරලා තව මොනවා හරි පල් පැලයකට හරි දාන්න පුළුවන් නම් අපි මේ වතුර ටික ගහකට හරි එකතු කරන්න ඕන නේද අන්න හොඳ පුරුදු තව මොනවාද
1: පූසම් බල්ලුනම් ඉන්නවනේ ඒගොල්ලන්ව සුද්ධ කරන්න ඕනේ
0: ඒගොල්ලන්ව සුදු කරන්න ඕනේ
1: සුද්ධ කරන්න ඕනේ
0: සුද්ධ කරන්න මං
1: දැන් අපි ඇඟ හොදනවා වගේ ඒගොල්ලන්ව සුද්ධ කරන්න ඕනේ කියලා කිව්වේ
0: ඒගොල්ලන්ට ඒගොල්ලොත් පිරිසිදුව තියන්න ඕන නේද අර මැක්කෝ හැදෙනවනේ ඕ හපුට්ටෝ එනවා ඊළඟට මේ කිනිතුල්ලෝ එනවා නේද ඒගොල්ලන්ව පිරිසිදු කරේ නැති වුණාම අපි තමයි ඒගොල්ලන්ව පිරිසිදු කරන්න ඕන නේ
1: හැම වෙලේම අම්මලා හොදන්නේ ඒව වැඩ තියෙද්දි
0: ඊට පස්සේ
1: එතකොට ඒව පුතාලා හරි දුවලා හරි කරන්න
0: ඕනේ ඒක තමයි
1: බණ්ඩාර අපි උදව් කරන්න මොකද අම්ම කෙනෙක් නම් එයා තමයි මගේ අම්ම කියලා තමයි උදව් කරන්නේ
0: හා හා හා බලන්න අපි මේ විදිහට හිතන්න ඕන නේද පැංචි? එතකොට තමයි
1: මොකද එයා අපේ අම්මා කියලා උදව් කරන්න ඕනේ.
0: ඕ. අපි එහෙම හිතුවාම තමයි අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නේද? අපිට පවුලක් හැටියට අපිට ආදරෙන් ඉන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම වුණාම නේ.
1: දැන් මම වැඳලන්න යාවේ.
0: ඔව් අම්මටයි
1: අප්පච්චිටයි.
0: ඕ.
1: අප්පච්චිමට ආශිර්වාද කරනවා. ඩොක්ටර් කෙනෙක් වෙන්න
0: කියලා. ආ, ඒක තමයි. අපි හැම ආශිර්වාදයක් ගන්න ඕන නේද? අපේ වැඩිහිටියන්ගෙන්. හරි. බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ කිරිබන් වැව එක ශ්‍රේණිය මනුල්ලා දහම්ගේ හොඳ පුරුදු ඇඳලෙවල තියෙනවා. ඒ නිසා තමයි අපි ඒ ගැන වැඩිපුරම කතා කරේ. හරිම ෂෝක්. ඉතින් මෙන්න අහලා තියෙනවා තුන්්‍යහල වික්‍රමයේ පොත ගන්න පුළුවන්ද ඕ පුත් ප්‍රදර්ශනයෙන් ගන්න පුළුවන් එන්න ඒ ගන්න ගමන් ඇල්ෆා ස්ටුඩියෝ එකටත් එන්න මේ බලන්න පැංචි
1: වව් ලස්සනයි පොල් ගස් සඳලා ඉර බහිනවා
0: ඕ හොරුම්බාව මහාවිද්‍යාලයේ නවයේ ශ්‍රේණිය තමාෂා දම්සරණි තමයි ලස්සනම ලස්සන චිත්‍රය වල තියෙන්නේ
1: ඒකදේ
0: නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ නවේ ඩී රිෂිනි සංසලා සත්සරණි එවල තියෙනවා මෙන්න තව තව තියෙනවා තව තියෙනවා බලන්න මේ මොනාද කියලා
1: බලන්න ෆුඩ්
0: ෆුඩ්ස් මොනාද ෆුඩ්ස් ඔරෙන්ජ්
1: ඔරෙන්ජ් නේ
0: එහෙනම්
1: වෝටර්මෙලන් තියෙනවා
0: බනානා
1: බනානා තියෙනවා ග්‍රේප්ස් තියෙනවා
0: පපාය
1: පපාය තියෙනවා ලෙමන් තියෙනවා
0: ගොඩක් උන්න ඇඳලෙවල තියෙනවා අපි බලමු මොකද්ද කියලා කවුද කියලා දියපොට විද්‍යාලය 10 ශ්‍රේණිය KJA චලනි තමයි ඒ නිර්මාණය වල තියෙන චලනි චතුරංගි ලස්සනයි හරිම ලස්සනයි ඉනුරි උපුන්‍යා මෙන්න එවල තියෙන ලස්සන චිත්‍රයක් දරුවපාල විද්‍යාලය බණ්ඩාර වෙල මේකේ මොකද දන්නවද මාතෘකාව පැංචි හරිත ලොවක් ගොඩනගමු හරිත ලොවක් ගහකොළ අන්න හරිත පරිසරය අපි ගස් කොළන් වලින් ජීවත් වෙමු ගහකොළ තියෙනකොට තමයි අපිට ලස්සනට සැනසීමෙන් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නේද ඒව විනාශ කරන්න හොඳ නැහැ ඒව මතක තියාගෙන ඉන්න ඕන මෙන්න තියෙන තව එකක් කවුද බලන්න ඉන්නේ
1: ඒ ලයන්ද ඉන්නේ චූඩල යන්න
0: හරි කියුට් නේද අනේ හුරතල් සිංහය ටිකක් එවල තියෙනවා කවුද බලමු
1: සිංහය දෙන්නයි ටයිගර් කෙනෙකුයි
0: ඕවනේ
1: ඒකලු චුම්බදගෙන
0: බබා ටයිගර් නේද බේබි ටයිගර් නේද
1: ඔව්
0: බේබි බබා කොටියකුයි බබා සිංහයකුයි නේද සිංහ බබා හරිම ලස්සනයි මේ තව ඉන්නවා
1: ආ නේ
0: චෝයි
1: උල්ලෙද්ද කවුද
0: ඔව් නේද පිලිහුඩු එක් වගේ මට හිතෙන්නේ කේපී හසිනි දිලක්ෂි ඩයස් විජේවර්ධන මහාවිද්‍යාලය 3A නිතුක තෙනුල් සිල්වා 2 වසර නාලන්ද පිරිමි විද්‍යාලය ලස්සනයි මෙන්න හාවෙක් කෙවලා තේචනා පහන්දී 2 ශ්‍රේණිය සරණංකර සංගරාජ මහාවිද්‍යාලය මේ වගේ ගොඩාක් චිත්‍ර තියෙනවා මෙන්න හංසේකුත් එවලා සනුෂි සහන්සා දුලවත්ත දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය 4B යෙනුකි තත්සරණි වැස්සෙවල තියෙනවා පැංචි ප්‍රතිභා පෙරපාසල හෙට්ටි කන්ද අවුරුදු 5යි නෙවිත සන්දුල් 4A බිනර පෝයට හඳ පෑයු හැටිවල තියෙනවා හෙට්ටිපොළ ප්‍රාථමික විද්‍යාලය ඉතින් අපි ඔක්කොටම ලස්සන අපුඩියක් දෙමු චිත්‍ර ලස්සනයිද පැංචි යාලෝ
1: බිනර පොයක න ලස්සනම ලස්සන
0: ඒක තමයි මෙති ෆිල්ම් කලබල පැංච නිර්මාණ පිටුවට ලස්සන නිර්මාණ ගොඩාක් එවලා තියෙනවා අපේ පොඩ්ඩෝ ටික කියන්නම් කියන්නම් ඔය බලාගෙන ඉන්න දවසේ තෑග දිනාගන්නේ කවුද කියලා අහන්නනේ උදේ 8ට කලින් කියන්නම්කෝ කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දිනාගන්නේ කවුද කියලා හරි එහෙනම් අපි ටක් ගාල විරාමයක් අරගෙන එමුද පැංචි
1: හා කසිනන්දේ
0: විරාමෙන් පස්සේ අපිට මොකද කරන්නේ
1: අපි සෙල්ලම් ගෙදට යනවා
0: ඔව් අපි සෙල්ලම් කරන්න ලෑස්ති ඒ වගේම සෙල්ලම් කරන්න කලින් ඔන්න සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟේ මතක් කරන්න ඕන සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තේරන්න සිද්ධාලේප ආයතනයේ නැඳලා මාමල මේ පාරත් සෝදානමින් ඉන්නවා කැමති නේද පැංචිට පුළුවන් නේ උදෑසනක් ලස්සනට අඳින්න පැංචි එක ශ්‍රේණියේනේ පෙර පාසල් යන පොටු ටික එක ශ්‍රේණිය පොටු ටික කොම හරිම ලේසි මාතෘකාවක් තියෙන්නේ පුළුවන් පුළුවන් මේ පාර පුළුවන් උදෑසනක් තමයි චිත්‍ර මාතෘකාව ලස්සනට අඳින්න බලන්න ඕගොල්ලෝ දකින උදෑසන ඉරමාම බෝල ඉරමාමේ කැඳලා ලස්සනට චිත්‍රය අඳින්න පුළුවන් සම්පූර්ණ නම උපන්දිනයේ ස්ථිර ලිපිනයේ දුරකථන අංකය WhatsApp දුරකථන අංකය ඔය ඔක්කොම
1: හරියට සඳහන්
0: ඔයකනේ පාට ගලපලා ලස්සනට ඇඳලෙවන්න පුළුවන් ඇඳලෙවලා මේ ආරත් සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟයෙන් දිනන්න පුළුවන් හොඳද

0: బిందో ఎక్కాయకాయ దగ్గర పనస్పహాయ్ తీస్తున్నట ఒగొల్లంట కోల్కెలం పుడు వందం
1: శ్రీలంకరా నేనోని బిందు ఏకైకై దికై పనస్ పహై తిస్తునై హట తోనట ఉదే హతాయి వినాడి తిస్ హయాయి
2: ఎఫ్ఎం అనుపహ ఎఫ్ఎం అనుహతరై దశమ అట నెట్ ఎఫ్ఎం సేవే నియుతు రాజసేవక ఒబట వగేమ విశ్రామిక రాజసేవక ఒబట దెన్ విశేష మిలకట బివైడి వాహనయక్ బిందు ఏకైకై దికై 125 125 మతన్న బివైడి కరుసరు సేవేట పససేమ జీవితేట సనసేమక్ కొందిస సైదాయి
3: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන
4: මේව මහ පොළවේ ඇත්ත එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය
3: මෙත් net පාමුල
4: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද පෙරපව් නෙමේ ඒවා දැන් පව්
3: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකින් එතෙරවන මග සොයා යමු

0: මොකද කරන්නේ?
1: සෙල්ලම් කරමු කසුනි නැන්දි.
0: මමත් ගන්නවද ඔයාගේ සෙල්ලමට?
1: ඔව්.
0: ඇත්තද? එහෙනම් ඔයා ඕන්නේ මං යාළුවෝ ගොඩක් ඉන්න සෙල්ලම් කරන්න. හාද? ආ? හාද? හා?
1: එපා. චූටි චූටි යාළුවෝ ගොඩක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
0: මෙන්න ඉන්නවා චූටි චූටි යාළුවෝ ගොඩාතරින් එක යාළුවෙක් බලන්න කතා කරලා පැංචි.
1: ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: නම් මොකද්ද?
2: ඕෂදී සේනංසා සුමනසේකර.
1: කී වසරේද ඔයා?
2: 3 වසරේ.
1: ඉස්කෝලේ නම් මොකද්ද?
2: සසෙක්ස් කොලෙජ් ගෝල්.
1: එතකොට අද ඔයා මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුවක්.
1: කියන්නක බලන්න ලස්සනට.

0: හරිම ලස්සනයිනේ කස්මීරෙන්දේ.
1: ඒකනේ හරිම මිහිරි, හරිම මිහිරි. අපේ චූටි ඖෂධි කියන්න බලන්න ඔයා තරඟවලට එහෙම යනවද?
2: ඔව්.
1: මොනවද යන තරඟ? මොනවද මැණික? සින්දුවලට. ඒ කියන්නේ ඉස්කෝලෙට?
2: ඔව්.
1: ඉස්කෝලේ සසෙක්ස් නේද? ගාල්ලේ. සසෙක්ස්ද ලයිසියම්ද? හෙලෝ. හා හරි. දැන් මට කියන්නකෝ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද? මොකද අනාගතේ බලාපොරොත්තු වෙන්නේ? කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ? හරි, එහෙනම් ඉතින් ඒ බලාපොරොත්තුවට යන්න. කලබල පැංච වැඩසටහනින් සුබ පැතුම්. ලස්සනට මිහිරුවට කිව්වා දවසක ඇල්ෆා ස්ටුඩියෝ එන්න හොඳද? හා, මෙන්න තව යාළුවෙක් ඉන්නව පැංචි.
0: ආයුබෝවන්.
3: ආයුබෝවන්.
0: නම් මොකද්ද?
3: මිහිරි.
0: කීවසරේද ඔයා?
3: දෙක වසරේ.
0: ඉස්කෝලේ නම් මොකද්ද?
3: මාරගොඩ පිටිය මහවිද්‍යාලය.
0: වැස්සද ඔහෙට?
3: ඔව්.
0: පරිස්සම් වෙන්න. අද මොකද්ද කියන්නේ?
3: හවිය
0: කියන්නකෝ බලන්න ලස්සනට.

0: ලස්සනයිනෙ. එහෙනම් සුබ පැතුම් මෙන තවයාලයකින් නො පැංචිගේ පෝලිමේ
1: අයුභවන්
2: අයිබවන්
1: නම් කද්ද
2: තැනුල්ලේ
1: කීවසර දෝයා
2: වැඩ පාතල්
0: පෙර පාසලේ නමමුකත්ත වස්තුව
2: පුංචි
0: කැකුළු පෙර පාසලේ පුංචි කැකුලක් නේද මේ? කොහෙද පුංචි කැකුළු පෙර පාසල? කොහෙද?
2: ගණේගම.
0: හා ගණේගම. හරි. අද දැන් කවුද ඔය ළඟ ඉන්නේ?
2: ගුරුන්ට.
1: වැස්සද?
0: හා කියන්න අද ඉදිරිපත් කිරීම කරන්න කියන්න.
1: ඉදිරිපත් වීම කරන්නකෝ.

0: හරි, හොඳයි වස්තුව හොඳද? මෙන්න තවයාලයකින් නෝ පැංචි.
1: ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: නම් මොකද්ද?
2: කේ ඒ වසන ජිතතිම.
1: කී වසරෙද්ද ඔයා?
2: දෙක වසරේ.
1: ඉස්කෝලේ නම කියන්නක බලන්න.
2: මෝසන්න ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය සෙවනගල.
1: පවුල කවුරු කවුරුද ඉන්නේ?
2: මාමයි, මල්ලි, තාත්තයි, අම්මයි, ආච්චි.
1: මොකද්ද දෝයා ඉදිරිපත් කරන්නේ?
2: කවියක්.
1: කියන්නකෝ බලන්න ලස්සනට.
2: දස මස පුරක් මා

0: හරිම ලස්සනයින දූනි. පැංචි, මෙන්න පෝලිමේ අනිත් යාළුවා.
1: අයබෝවන්.
2: අයබෝවන්.
1: නම් මොකද්ද?
2: දෙහංස.
1: කීවසරද?
2: එකවසරේ.
1: ඉස්කෝලේ නම කියන්නකෝ.
2: පොළොන්නරුව මහාවිද්‍යාලය.
1: ආ, කීවසරද ඉන්නේ?
2: එකවසරේ.
1: අදයා මොකද්ද කියන්නේ?
2: සින්දුව.
1: කියන්නකෝ බලන්න ලස්සනට.
2: කොල විතරයි කන්නේ බබ අහිංසකයි මං. කාට වන්න කරදර කරන්නේ නෑ මං. අල්ලගන්න පමල් අම්මා සොයයි දැම්.
0: හරිම හොරතල්නේ.
1: ඔව්. දැන් අපිට BMICH ගිහින් අපිට ගොඩක් වැඩ කරන්න තියනා නේද?
0: නැතු මේ වගේ එක එක දක්ෂතා පෙන්වන්න එනවනේ අපේ පැංචි ගයාලෝ. ගොඩක් නිවේදනය කරන්න, ප්‍රවෘත්ති කියන්න. එතකොට තව
1: ඇල්ෆා ස්ටුඩියෝ එන්න.
0: ඕ, ඇල්ෆා ස්ටුඩියෝ කෑවිලා සින්දු කියන්න, දිනන්න. සලංගිත යාලෝකට අපි ලොකු අත්පොඩියක් ගහමු. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවහම සී ශාලාවට යන්න අමතක කරන්න එපා. ඕනම පොතක් BMICH පරිශ්‍රයේ හෝල් සී එකට ආවොත් සතර වලින් ලබා ගන්න පුළුවන්. මිලදී ගන්න ඕනෑම සතර ප්‍රකාශකයක් සඳහා 20% විශේෂ වට්ටමකුත් ලබා ගන්න පුළුවන්. පහසු මිලට මේ පාර අවශ්‍ය කරන පොත් ගන්න, තව අනෙකුත් පාසල් උපකරණ ගන්න, සතර කුටියට එන්න. ඒ කියන්නේ සී හෝල් සී එකට තමයි එන්න ඕන. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් කොහොමත් BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතව තියෙනවනේ. ඉතින් සතර වෙනද කුටියට ආවනම් අරගෙන කියවලා දැනගෙන ජය ගන්න පුළුවන්. ඒකනේ කියන්නේ, අරගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න සතර කියලා. සිංහල ඉංග්‍රීසි මාධ්‍ය වලින් වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්නපත්‍ර වගේම පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ලබා ගන්න පුළුවන් පෙර පාසලේ ඉඳලා උසස් පෙළ දරුවන් වෙනකම්. පෙර පාසලේ ඉඳලා 13 ශ්‍රේණිය දරුවන් වෙනකම් සී ශාලාවෙන් සතර ශාලාවෙන් ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි විරාමයක් අරගෙන යමු නේද පැංචි? මොකද දවසේ තෑග දෙන්නත් තියෙනව නේද අපිට? එහෙනම් අපි ටක් කාල විරාමයක් අරගෙන එන්න. ඔහොම ඉන්නකෝ.
3: කලබල පැංචා.
4: FM 95.8 Net FM.
1: උදේ 8 වෙනකන් අපි ඉන්නවා.
0: උදේ 7යි විනාඩි 48යි.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ,
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: මේනික සහල් බයන් මින් තරගෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තරුෂි බූපා බ්ලෙන්ඩ එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
9: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල, කසා කළ ග්‍රීන් සුපර්, කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
10: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7046.
11: භාග්‍යවත්තෝ අරහත්තෝ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
12: අප මනස සැතැයින් පූජනීය පලංකොට රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
11: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම සම කරුණාවෙන් පිහිට වුණා.
13: ඉරිදා සිත් නෙත් අසපුව සිත් නෙත් අසපුව
12: හැම ඉරිදාම රෑ හතට net fm සමග බුදුපණ අහමු. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
14: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
15: brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න vision care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
13: FM 95 FM 94.8

0: sarebbe le pencia?
1: දැන් ඔන්න නිර්මාණ පිටුවේ දවසේ තෑග දෙන්න තමයි හදන්නේ පැංචි. පැංචි ආසයිද කවුද කියලා දැනගන්න.
2: ඔව්.
1: පොළොන්නරුවේ විකුමි පබානි තමයි අද කලබල පැංචා අපේ නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දිනාගන්නේ නිපුණි පබානි ඉගෙන ගන්නේ පොළොන්නරුවේ ජාතික පාසලේ. සුබ පැතුම්. පුළුවන් කියන තරගවටේ අපි ඇහුවා අහලා තියෙන ඔන්න අපේ net fm මුහුණු පොතට facebook පිටුවට ගියා නම් බලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට මම දැක්ක ගොඩක් අය මේ උත්තරත් එවලා තියෙනවා. ඉතින් පුළුවන් නම් කියන තරගවටේ ජයග්‍රහණය කරන්නේ කවුද කියලත් කියන තමයි මේ හදන්නේ. අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්නද පැංචි? අඹ තඹ පේර වැල වරකා අන්නාසේ, රඹුටන් දියුල් බෙලි මොරතුරු අග රාසි, පළතුරු ඉති සුවඳින් නම රස පෑසේ, ගෙන දෙන්නේ මගේ ලක්මව වෙත ආසි. මෙම කවිය ලිව්වේ කවුද කියලා තමයි අහලා තියෙන්නේ පුළුවන් නම් කියන තරඟ වටේ. ඉතින් ෆේස්බුක් පිටුවේට යන්න අපහසුතාවයක් තියෙනවා නම් WhatsApp අංකයට හරි උත්තරේ එවන්න පුළුවන්. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ගොඩක් උත්තර එවලා තියෙනවා. ඒ අතරින් PB අල්විස් පෙරේරා සූරීන්ගේ මගේ රට කවි පන්තිය කියලා ලස්සනට උත්තරේ එවපු WhatsApp අංකයට එවලා තියෙන පුංචි බබෙක්. අට ශ්‍රේණියේ ඉගෙන ගන්න වලාතර කනිෂ්ඨ විද්‍යාලයේ අට ශ්‍රේණිය ඉගෙන ගන්න ගයශී සඳුනි. පුළුවන් කියන තරග වටේ ජයග්‍රහණය කරනවා ගයශී. ගයශිට මේ පාර පුළුවන් කියන තරග වටේ ඔන්න දවසේ තෑග්ග ගන්න පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවන අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්නකෝ. සිරිමාවු බණ්ඩාරනායක ශාලාවට ඇතුල් වෙන තැනම බම් පැත්තේ ලොකුවටම පේනවා ලයිව් ස්ටුඩියෝ ඇල්ෆා ස්ටුඩියෝ කියලා ගහලා තියෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා දක්ෂතා ඉදිරිපත් කරලා තෑගිත් අරගෙන දිනලා ඒ දක්ෂතාවය හැමෝටම පෙන්නලා ගොඩාක් දේවල් ලස්සන අත්දැකීමක් එකතු කරගෙන යන්න පුළුවන්. හරි, පැංචිට මොනවද දැන් යන්න කලින් කියන්න තියෙන්නේ?
2: මම කලවල පැංචි බයි, පඩිසමෙන් ඉන්නේ මම චුට්ටක් දෙක පැංචි ටටා බයි.
1: එතකොට දැන් BMICH එන්න කියලා කියන්නේ නැද්ද?
2: BMICH එන්න.
1: අද ඉන්නවා අපි නේද? උදේ 9 ඉඳලා ඔන්න පැංචයි පැංචි කස්සනේ නැන්දා ලෙහන්ස ගෙහන්ස ගොඩක් එතන ඉන්නවා. ලස්සන වැඩ ගොඩක් එතන වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා හෝල් C එකටත් ඇවිල්ලා සතර පොත් ගන්න. සතර වලින් 120ක විශේෂ වට්ටමක් ලබා ගන්න. පෙර පාසල් ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් දරුවන්ට සිංහල ඉංග්‍රීසි වැඩ පොත්, ශිෂ්‍යත් ප්‍රශ්නපත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්නපත්‍ර වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ගන්න පුළුවන්. සතර වෙළඳ කුටියට එන්න කියලා තාරා කරනවා. සී එකට තමයි එන්න ඕනේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. සිද්ධාලිප කැකුළු චිත්‍ර තරංගයේත් මතක් කරලම යන්නම්කෝ. මාතෘකාව මතකයි නේද? උදැසනක් තමයි මාතෘකාව. උදැසනක් කිව්වහම මේක හරි ලස්සනට හිතන්න පුළුවන් නේද? හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල් කිස්ස කියන ලිපිණයට තමයි එවන්න ඕනේ ඔක්තෝබර් පළමු වෙනිදාට කලින්. අද 27 වෙනිදා, වැඩි දවසක් නෑ. ඔන්න අපි පොඩ්ඩන්ට ඉතික් ඉක්මන් කරන්න ඕනේ මැණික. ඉක්මනට එවන්න ඔයාගේ ලස්සන චිත්‍රය උදැසනක් කියන මාතෘකාවට හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රී පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල් කිස්ස කියන ලිපිණයට. මේ පාර සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු වෙන්නේ කවුද කියලා අපි බලමු. එක ශ්‍රේණිය දරුවන්ට වගේම පෙර පාසල් දරුවෝ ඔක්කොටම මේකට අවස්ථාව තියෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. අපි හම්බ වෙමු කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. මම ඔයාලගේ ආදරණීය කසරි නැන්දා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි.
2: ඇයි හෙටට දාන්නේ?
1: විශ්වාසේ වංගක් කීවයි එක සිංගල් සිම්පල් පේ.
2: හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: ಸತ್ಯ. ಒಬ್ಬ ವೆತ್ತಗಿನೇನ್ನಿ
1: ಒಬತ್ ವಿಲಂದ ಪೊಲೆ ತೆಲ್ ಮಿಲದೇ ಗನಿಮೇದೇ ನಿಷ್ಪಾದಿತ ದಿನ್ಯಾತ್ ಕಲ್ಲಿಗುತ್ವನ ದಿನ್ಯಾತ್ ಸದಹನ್ ವತಿ ಸಣ್ಣಾಮ ನಾಮ್ಯಾಕ್ ಸಹಿತ ಹೆಸರುಂ ಕಲ ಪೊಲ್ ತೆಲ್ಮ ಮಿಲದೇ ಗನ್ನ ಪೊರುದುವಾನ್ನ ಪೊಲ್ ಸಂವರ್ಧನ ಅಧಿಕಾರಿ ಪಣಿವಿಡಿಯಕಿ
2: ಪೇನ್ ಪೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೇ ವಿಮಸ್ವ ಎತ್ ನ್ಯೂಸ್.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌවසන් ගිනිහිර පළාත්වලත් පොළොන්නරුව මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වෙස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාකිස්තාන අෆ්ගනිස්තාන දේශ සීමා වාසන්නේ පිහිට ඇති දේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ දරාසින්දා ප්‍රදේශයේ සිදු බෝම්බ පිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ තිබෙනවා. එන් තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සහන සේවා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළා. එන් මියගිය සහ තුවාල ලැබුවන්ගෙන් වැඩි දෙනෙක් ආරක්ෂක සහ ඒ අසලින් ගමන් කළ අය බවයි වාර්තා වන්නේ. මෙලඟ නෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: Mit net paamule. Mit net paamule.
1: අයිබවන් පින්බර උදැස්සනක සතියන්තයේ ඉරිදාවේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් ධර්මයේ ආශිර්වාදය හැම සිතකටම මෛත්‍රී පූර්වාංගම චේතනාවෙන් ලංකරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. අදත් ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා මේ දේශනාව නැවත අහන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියා. ඒ ආරාධනාව කරන ගමන්ම අපව subscribe කරන්නත් අමතක නොකරන්නයි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඔබට සිහිගන්වනවා. අද දේශනාව ආරම්භ කරන වෙලාවේ මට ඔබට මතක් කරන්නට ඕන විශේෂ කාරණාවක් තිබෙනේ තමයි අපේ රටේ තිබෙන රාජ්‍යත්වයේ සංකේතය විදිහට කාලාන්තරයක් තිස්සේ සලකපු ඒ වගේම අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳ වූ සෙංකඩගල පුරවරයේ දාස්ත්‍රා මන්දිරයේ වැඩ හිඳින උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මේ ලක්දිවීපයට වැඩම කරන්නට යෙතුනේ එදා හේමමාලා දන්ත කුමරුන් විසින්. එදා හේමමාලා දන්ත කුමරුවන් පළමුවරට දළදා වහන්සේ වඩමවාගෙන ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් මේ විහාරයේ බොහෝ පීඩා මැද පසුගිය කාලවකවානුව ගෙවුනේ අතර විශේෂයෙන්ම කොටි උවදුර

චෙන්ම ලංකාපටුණු රාජමහා විහාරස්ථානයේ සදහතුක මන්දිරයේ සුගන්ධ කුටියේ වහලය සහ සංඝාවාසයේ වහලෙහිදී කිරීමේ කටයුත්ත දැන් අපි ආරම්භ කරලා. නෙත් හැමෝම අපිත් එක්ක එකතු වෙන්න ඕන මේ වැඩේට. ඒ සඳහාම ඔබට අද වැඩසටහන ආරම්භයේදී මා ආරාධනා කරනවා එවෙනුවෙන් දායක වෙන පින්නතුන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න මෙන්න මේ ගිණුම අංකය ලියාගන්න. 84 79 43 85. ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නැත දේශනාව නිමාවේදී තවත් කාරණා සිහිගැන්වීමේ අපේක්ෂාවෙන් ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පහමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමිනාසේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමිනාස. සාදු සාදු සාදු.

සුපුරුදු පරිදි මෙත්නිත් පාමුල ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේදීත් නෙත්‍ය FM ගුවන් විදුලියෙහි මෙත්නිත් පාමුලෙහි සුපුරුදු ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. ඔබ කවුරුත් දන්නවා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා මෙබඳු මාධ්‍යකින් දායකත්වයක් ලබාගෙන ඒ ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම සියලු දිනාටම කළ හැක්කක් නෙමෙයි. ඇතැම් විට කැමැත්ත තිබුණත් හැකියාව නැති වෙනවා. කෙසේ වෙතත් අද දවසේ ඒ කාරණා දෙකම, කැමැත්ත සහ හැකියාව කියන කාරණා දෙකම ගලපවගෙන ඔබට මේ ධර්ම දේශනාව සමීප කරවීමෙහි දායකත්වය දරන්නේ අංක 417 ප්‍රතිභා මාවත බටුවත්ත රාගම ලිපිනෙහි පදිංචි W.A. අනෝමා කාන්ති මහත්මියයි. මේ දායකත්වයෙහි විශේෂත්වයක් අපිට පේනවා. ඒ තමයි සැප්තැම්බර් මාසේ 30 වන දින උපන්දිනය එතුමිය සමරන්නේ. ඒ උපන්දිනය වෙනුවෙන් නෙත්FM ගුවන් විදුලියෙහිම 8 වරටත් සිද්ධ කරන ධර්ම දායකත්වය තමයි එතුමිය මේ සිද්ධ කරන්නේ කියලා අපිට මතක් කළා. එනිසා මේ දායකත්වය හරියට දැන් වාර්ෂිකව සිද්ධ කරන ජීවිතෙහි පින්කම් මාලාවක් හා සමානයි. 8 වරටත් අකණ්ඩව මේ වැඩ කටයුත්ත කරනවායි කියලා කියන්නේ ඒ තරම් ලෙහිසි පාසු වැඩක් නම් නෙමෙයි. ඒකයි මම කිව්වේ හැකියාව සහ කැමැත්ත කියන කාරණා දෙකම එකට වෙන්න ඕනේ. කෙසේ වෙතත් අපි මුලින්ම ඒ W.A. අනෝමා කාන්ති මහත්මියට බුද්ධාදි රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ මේ උපන්දිනයේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ගමන්ම එතුමියගේ සහ පවුලේ ප්‍රාර්ථනාවන් තව තියෙනවා. ජන්මාන්තරගත වෙච්ච මෞදෙමෞපියාදීන් ඇතුළු සහෝදර සහෝදරියන්ට පින් දෙන්න බණ අහන ඔබගේත් හදවතේ තියෙන ප්‍රාර්ථනාවන්, ඒ සියලු ප්‍රාර්ථනාවන්ද ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ අපි මේ දේශනාව සිද්ධ කරන්නේ. දායකත්වයේ අනෝමා මහත්මිය තමන්ට හැකි පමණින් කීප දෙනෙක් එකතු කරගෙන මේ ස්ථානෙට ඇවිදilla මේ ස්ථානයේදීත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙහි වාග්ය ලබාගෙන තිබෙනවා. මේ දැනගත්ත විදිහට ගිය වර්ෂයේත් මේ විදිහටම සම්බන්ධ වෙලා පින්කම සිද්ධ කරගෙනයි තියෙන්නේ. එනිසා දැන් අපේ සහ ඔබේ අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙන් ධර්ම කාරණා ශ්‍රවණය කරන අවස්ථාවයි. අද දේශනාව සඳහා අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන

සූත්‍රයක්. මේ සූත්‍රය පධානංගානි සූත්‍රය කියලා සඳහන් වෙන්නේ. අරමුණ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ මහා සංඝයා අරමුණු කරගෙන කරන ඉතාම වැදගත් දේශනාවක්. ඒ දේශනාව තමයි ස්වාමින් වහන්සේලාට මතක් කරනවා, මහණනි, සමහර මිනිස්සුන්ට තමන්ට ජීවිතෙහි ඉලක්ක අරමුණු තියාගෙන ඉන්නවා, නමුත් ආරම්භ කරන්න ඇරඹුමක් හොයාගන්න බෑ. ඒ කියන්නේ කරන්න ඕන බව දන්නවා, කරන්න බෑ. සමහර මිනිස්සු ආරම්භයක් නැහැ. සමහර අය ආරම්භ කළාට ඒක දිගටම කරගෙන යන්නේ නැහැ. මේ කියන්නේ ආධ්‍යාත්මික සහ භෞතික වශයෙන් දියුණු වන ඕනෑම කෙනෙක්. ඊළඟට මිනිස්සු ඇතුලේ මේ කාරණාවන් මතු කර ගැනීම සඳහා වචනයක් බුදුරජාණන් වහන්සේ මතක් කළා. පධානාංග නැත්තම් ප්‍රධාන අංග කුසලතා මිනිස්සු ගාව තියෙනවා. ඒ කුසලතා දියුණු කරගත්තොත් විතරයි ආරම්භ නොකරපු දේවල් ආරම්භ කරන්නත්, ආරම්භ කරලා තියෙන දේවල් අඛණ්ඩව හොඳ විදියට පවත්වගෙන යන්නත්, එතුලින් මේ ජීවිතයෙහි අර්ථය හොයාගන්නත්, පරලොව ජීවිතයෙහි සාර්ථක කරගන්නත්, සංසාර ගමනෙන් එතර වෙන්නත් පුළුවන්. මෙහෙමයි අයටයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරපු සූත්‍රය. කාරණා පහක් තියෙනවා. මේ කාරණා පහට අපි තව ප්‍රායෝගිකව කරුණු කාරණා ටිකක් කියලා දෙන්නේ මෙන්න මේ හේතුව මත. ගොඩක් අය අපේ රටේ විවිධ අරමුණු වෙනුවෙන් පින්කම් කරනවා. පින්කම් කිරීම පිළිබඳ අපිට ගැටලුවක් නෑ. දැන් මේ ගත වෙලා යන්නේ වස් කාලයේ, වස්තු මාසයේ විවිධ පින්කම් තැන්වල, එක කිසිදු ගැටලුවක් නෑ. නමුත් මේ සූත්‍ර දේශනාවේ සහ බුදුදහම ඇතුලේ කතා කරන කුසලතා පරිපූර්ණ පෞරුෂයක්, හැකියාවන් කොහොමද දියුණු කරගන්නේ කියන එක ඇතුලේ කතා කරන හඟවපු දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිත කොහොමද කුසලතා වලින් පූර්ණේ කරන්නේ. පින්කම එකක්, දන් දීම තව එකක්, සිල් සමාදන් වීම තව එකක්. නමුත් මේ සියල්ලගෙන්ම බලාපොරොත්තු වෙන්නේ අර වාරි ජෝව තලේ කිත්තෝ ඔක මොකත උබ්බතෝ, වතුරකින් ගොඩ දාපු මාළුවෙක් ගැහෙනවා වගේ ඉතාම ක්ෂණයකින් එහෙට මෙහෙට පනින දෝලණය වන හිත එකඟ කරවා ගන්න පුළුවන් නම් ආන් ඒක තමයි කුසලතාවය කියලා මේ සූත්‍ර දේශනාවෙත් එකතු කරන්නේ. එනිසා අද තේමාව කුසලතා පරිපූර්ණ ජීවිතයක්. මෙලව සම්බන්ධතා දියුණු කරගෙන, පරලව සාර්ථක කරගෙන, සසර ගමන කෙලවර කරන කුසලතා ටිකක් තමයි අපි අද සාකච්ඡා කරගෙන යන්නේ. පළවෙනිම කුසලතාවය මම මෙතනින් පටන් ගන්න ඕන අනෝමා මහත්මියගේ පින්කමෙන්ම. කුසලතාවයක් තමයි, හැකියාවක් තමයි, මං කිව්වා පින්කම පටන් ගන්නකොටත් කැමැත්ත සහ හැකියාව හොඳ දේ අඛණ්ඩව පවත්වාගෙන යෑම. මොකක්ද මේ හොඳ දේ? උපන්දිනයක් සම්බන්ධ වචනයක් නොකිව්වොත් ඒක අඩුවක්. දැන් මේ පත්‍රිකාවේ හැටියට යනම මහත්මියගේ දෙමව්පියෝ මිය පරලව ගිහිල්ලා ඒ අයට පින් දෙනවා. අපි හැමදාම කොතනක ධර්ම දේශනාවක් කළත් උපන්දිනයක් වෙනුවෙන් මේ වචන ටික කියනවාමයි. ඒ තමයි උපන්දිනය කියලා කියන දවස දරුවෙක් ඉපදුනාට, ඉපදුණු දරුවා වෙනුවෙන් උත්සව සංවිධානය කළාට, තෑගි දුන්නට. ඇත්තටම ඒ තෑගි ගන්න උත්සව සංවිධානය කරගන්න ඒ දරුවා පිටිපස්සෙන් අම්මා නොහිටියා නම්, අම්මගේ කුසේ ඉඩ නොලැබුණා නම් උපන්දින ඉවරයි. අපිට දැන් පේනවා සමහර වෙලාවට දරුව කුසට ආවට කුසල ඉඩ දෙන්නේ නැති ස්වභාවයක්. අපිට ඒ මොනතරම් අත්දැකීම් තියෙනවනේ. එනිසා පළවෙනිම දේ තමයි උපන්දිනය කියලා කියන්නේ අම්මගේ දවස කියන එක. සුජීවත්ව අම්ම කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ උපන්දිනයේ තියෙන දවස අම්මගේ දවස කිරීමේ යෝජනාව අපි ලංකාව පුරාම දැන් කියනවා. මිය පරලව ගිහිල්ලා නම් උපන්දිනය පින්කමක් කරලා අම්මට පින් දෙන්න ඕන කියලා කියන්නේ අපි අද මොන තරාතිරමක හිටියත් අම්මගේ කුස ඇතුලේ ඉඩ නොලැබෙන්න අපි මේ ගහන කරණම් එකක්වත් නැහැ. කිසිම තනතුරක් නැහැ. තානාන්තරයක් නැහැ. අඩුම තරමේ මනුස්ස ජීවිතය ඇතුලේ බණ ටිකක් අහලා සුගතියකට යන්න, සුගති භවයක් හදලා දුන්නේ අම්මගේ කුසට පින් සිද්ධ වෙන්න. ඒක කොච්චරද කියලා කියනවා නම් හරියට අම්මා දොස්තර මහත්තයා කිව්වා නම් දැන් මේ සැප්තැම්බර් 30 කියලා කියන්නේ සැප්තැම්බර් මාසේ අවසාන වෙන දවසනේ ඔබතුමී උපන්දිනේ. මේට අවුරුදු කොච්චරද කාලයක් කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඉපදෙච්ච දවසේ දොස්තර මහත්තයා වුණා නම් ඉන්නේ දුවක්. හැබැයි එළියට බිහි කරගත්තොත් ඔයාට ජීවිතේ අහිමි වෙනවා, මොකද කරන්න කියලා ඇහුවා නම් අම්මා අනිවාර්යයෙන්ම කියනවා මම නැතුණාට කමන්නේ නැහැ, දුව බේරන්න කියලා. අම්මලා එහෙමයි. හැබැයි තාත්තලාගෙන් උන් ඇහුවාම තාත්තලා කියනවා තාත්තලා හිතන තව දරුවෙක් හදා ගන්න පුළුවන්, ඒ නිසා බිරිඳ බේරන්න කියයි. ඔය දෙක ඇතුලේ හරි ලොකු කතාවක් තියෙනවා. ඒක නිසයි මම කියන්නේ ඉපදුණු දවස අම්මගේ දවස. එදාට ප්‍රධාන වෙන්න ඕන ඉපදුණු මම නෙමෙයි, අම්මා තමයි කියන එක අපි රටට කියන්න ඕන. නිසා තාත්තලට අපි යෝජනා කරමු
දරුවන්ගේ එළබෙන උපන්දින අම්මාගේ දවස කරන සංකල්පයක් ගෙවල් ඇතුලේ හදාගන්න කියලා. ඒව කුසලතා. මොකද මං කෝ පින්කම් කරන එක නෙමෙයි අපේ රටේ අඩුවකට තියෙන්නේ, කරන පින්කම් ඇතුලේ කුසලතා පරිපූර්ණ කරගන්න ඕන එක. සමහර වෙලාවට ඉස්සරහට එන්නේ කඨින පින්කම්. සමහරු කඨින පින්කමෙහි කඨින චීවරයේ හිස තියාගන්න බැරි වුණාම කඨින බාරගත්ත ඇත්ත කරන්න වෙනවනේ. එහෙමව තියෙනවා. විහාරස්ථානවල සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේ කඨින චීවරයේ හිස තියලා දැන් ගාථාවක් කියලා එක සම්ප්‍රදායක් හැටියට පවත්වගෙන යනවා. මට හොඳට මතකයි එක දායකෙක් මගෙත් එක්කම ගිනා ස්වාමීන් වහන්සේ පහුගිය කාලේ අපි තමයි කඨින පින්කම කළේ. අපේ ඔළුවේ හාඳුර කඨින චීවරයේ තියලා ගාථාව කිව්වේ නෑලු. තෝරාගත්ත අයකටලු ගාථාව කිව්වා කියලා කියන්නේ. මතක තියාගන්න, කියන්නේ පින්කම හොඳයි, හිතුවිලි නරකයි. හිතුවිලි නරක් වුණොත් පින්කමේ ඵලය නැහැ. ඒක නිසා පුළුවනි නම් තමන්ගේ කරන ඕනෑම මේ මාසයේ වස්තු මාසයේ කඨින පින්කම් ඇතුලේ හිත කිලිටි නොකරගෙන පින්කම් වලට එකතු වෙන්න. බණ පොත නම් කියන්නේ කඨින පින්කමක් ගැන අහලා ගෙදරක ඉඳන් සාදුකාරයක් දුන්නත් ආනිසංස අනුමෝදන් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා පෙරහැරවල් වල ගිහිල්ලා කඨිනට හිස තියාගන්න බැරුණයි කියලා, පෙරහැරේ යන්න බැරුණයි කියලා, පෙරහැරේ සමහර තැන් වලින් සංග්‍රහයල් හම්බ වෙනවා, සංග්‍රහයවල් ගත්තේ නැහැයි කියලා, දුන්නේ නැහැ කියලා, ඉවරුණයි කියලා පින්කම් වල අඩුව තියාගන්න එපා කියලා කියන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර කුසලතා නැති බව තියෙන්නේ. මේ අංග පහකින් සමන්විත කුසලතා දිනු කරගන්න ඕනෑ කරන්නේ අපිටත් උපදේශන කාමරයේදී මුණ ගැහෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඕනෑකම තියෙනවා, වැඩ පටන් ගන්න බෑ. ආරම්භ කරන්න තැනක් නැහැ, පටලැවිලා වගේ ඉන්නේ. ආරම්භ කරපුවා තියෙනවා, දිගටම කරගෙන යන්න බෑ. මම මේ කියන්නේ ලෞකික ජීවිතයේ සහ ආධ්‍යාත්මික ජීවිතයේ ඒවා. සමහරුන්ට සිල් සමාදන් වෙන්න ඕන කියලා හිතෙනවා, නමුත් පටන් ගන්න තැනක් නැහැ. බණ අහන්න ඕන කියලා හිතෙනවා, ඒ වුණාට ඒක පටන් ගන්න බෑ. සමහරුන්ට ධනවතුන් වෙන්න ඕනකම හිතෙනවා, රස්සාවක් කරන්න ඕනයි කියලා හිතෙනවා. සුදුසුකම් තියාගෙන අර ජොබ් වේකන්සිස් බල බල ඉන්නවා විතරයි. ඒවට දාලා ඒවා යන්නේ නැහැ. ඒක ආරම්භයක් නැහැ. මතක තියාගන්න, ජීවිතයක් නතර කරගන්න හරි ලේසි, ඒ ජීවිතය පවත්වාගෙන යන්නයි හරි අපහසු. ඒ නිසා බුදුදහමේ කතා කරන අංග පහක් තියෙනවා කුසලතාවක් දියුණු කර ගැනීම සඳහා. එහෙමත් නැත්නම් මේ ජීවිතයට කුසලතා එකතු කරගන්න. පළවෙනි එක, ඉද බික්කවේ බික්කුහු සද්දා හෝති. මේක නිතර අපි කතා කරලා තියෙන කාරණාවක්. ඒක කෙටියෙන් අපි කරගෙන යන් විශ්වාසය තියාගන්න ඕනේ. විශ්වාසයේ සම්බන්ධව තියෙනකොට අපි උපදේශනයත් එක්ක සම්බන්ධ කරලා තියෙද්දි අපිට තේරෙන දෙයක් තමයි ලංකාවේ බෞද්ධ අයට බුදුදහම පිළිබඳව අවිශ්වාසයක් නැහැ. සංඝයාගේ ගුණ පිළිබඳව අවිශ්වාස නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොහොමඩත් අවිශ්වාස නැහැ. ඔය ත්‍රිත්වයේ පිළිබඳව ඉඳ හිට තැනින් තැන මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා විතරයි. අවිශ්වාසය නැහැ. ගොඩක් අයට අපේ රටේ තියෙන්නේ ආත්ම විශ්වාසය නැතිකම. තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාස කරන්නේ නැතිකම. මට මේ දේ පුළුවන්ද, මට මේ දේ බැරිද කියන නිර්ණායක තියාගෙන නැහැ. මම ඒකයි කිය උපදේශන කාමරයේදී අපිට මුණ ගැහෙන අත්දැකීම් කියලා. ගොඩක් අයට තමන්ගේ විශ්වාසය නැතිකම තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි තමන් ජීවිතේ අත්දැකපු අත්දැකීම් එක්ක. දැන් මම මේක මෙහෙමම කියන්න, මම හොඳටම මේක දන්නවා. මේ අනෝම මාත්මය ඇතුළු කණ්ඩායම හිතන්නත් ඇති, මගේ උපන්දිනේට මම කොහොම හරි පින්කමක් අනිවාර්යම කරනවා. ඒක හිතන්න ඇති. ඒ හිතන හිතුවිල්ල අකණ්ඩව කරනවා කියලා දාගන්නත් ඇති. ඒක නොනවත්වා කරන. දැන් සමහර අය අනුරාධපුරේ මහසෑය වඳින අවුරුද්දකට සැරයක් චාරිත්‍රයක් ඇටියට, සමහරු මාසයකට සැරයක් ඇටියට. එහෙම යනවා. හැබැයි කෙනෙකුට හිතෙනවා මට මෙහෙම කරන්න පුළුවන් වෙයිද? කෙනෙක් රිවර්ස් ගියර් එකෙන් පටන් ගන්නෙ. මට මෙහෙම කරන්න මෙච්චර මුදල් ඕන වෙයිද? මොද්දට මතක තියාගන්න ඕන, ආත්ම විශ්වාසය හදා ගැනීමේ හැකියාව තමයි පළවෙනි කුසලතාවය. තමන්ට තමන් විශ්වාසවන්ත වෙන්න ඕනේ. අපි ඔය විශ්වාසය කඩාගෙන වැටිච්ච අයට කරන එක චිකිත්සක ක්‍රමවේදයක් තමයි කොටස් කොටස් හැටියට වැඩ කටයුතු බෙදලා දෙනවා. දැන් එක ගමක මම බණකට වැඩිය වෙලාවේ කිව්වා, හඳුන්නේ අපේ ගමේ දායකයන්ට කඨින පින්කමක් කරාට කඨින පින්කමට සම්බන්ධ වෙන්න ඒ කඨින කාලේ එනකොට අතේ රුපියල් 500ක් නැහැ කිව්වා. කඨින පින්කමට දෙන්න. දැන් උපදේශකෙක් හැටියට මට මේ ටික කියන්නේ. මට යාම්දුරෝ තමයි ධර්මදේශනාවට කලින් ওই ටික කිව්වේ. ධර්මදේශනාවේදී මම
යෝජනාවක් කළා. ඒක මටත් ලැබිච්ච අත්දැකීමක්. ඔය රාවතාවත්තේ දිල්රුක්ෂි කියලා මහත්මියක් net fm ශ්‍රාවිකාවක් ධර්ම දේශනාවක් කළා. කරනකොට එතුමිය අවුරුද්දකට සැරයක් ඒ පින්කම කරන්ඩ අවුරුද්ද පුරා සූදානම් වෙන විදිහක් තියෙනවා. අවුරුද්ද එක දවසකදී පින්කම කරනවා. අවුරුද්ද පුරා කොහොමද සූදානම් වෙන්නේ? දවසකට රුපියල් 20ක් 50ක් 100ක් දානවා පින් කැටයකට ගෙදරදී. එයාට පුළුවන් ප්‍රමාණයක් දවසේ. හැබැයි පින්කම කිට් වෙනකොට ඒක කඩලා බලපුවාම ඒක යම්කිසි අපි දැන් රුපියල් 5000ක් එකතු වෙලා ඇති. එනිසා මං ඒ ගමේ අයට යෝජනා කළා වස් ආරාධනා කරපු තැන ඉඳන් ඉතා කුඩා මුදලක් හරේ මාස 3කට එකතු කරගත්තොත් කටින චීවරයට සමගාමීව වස්සාවාසික චීවරය පූජා කර ගැනීමෙහි වාසනාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි අපි එදා වෙනකල් හිටියාම සමහර වෙලාවට අපි කියන්නේ ආර්ථික අගහිඟකම් තියෙන ගෙවල් ගොඩක් තිබිච්ච ගම. ඉතින් අවසානයේ අපි දන්නේම නැතුව අපේ අරමුණට ගිහිල්ලා ඉලක්කයට ගිහිල්ලා. හැබැයි පටන් ගන්නෙම කොහොමද? මට මේක කරගන්න බෑ. අපි කොහොමද මෙහෙම කරන්නේ? නෙගටිව් වලින් ඍණාත්මකව. නමුත් අපි උපදේශන කාමරයේදී අපි මේකට පාවිච්චි කරනවා ආත්ම විශ්වාසය හදන්න ෆ්ලෝ තියරි කියලා ක්‍රමවේදයක්. කොටස් කොටස් ටිකෙන් ටික පටන් ගන්න. මේ ලෝකේ අපි උපදේශනයේදී කියන හඳට ගිහිලා තියෙනෙත් මිනිස්සු, ඒ යන්න උපකරණ හදලා තියෙනෙත් මිනිස්සු, බෑ කියපු අය නෙමෙයි පුළුවන් කියපු මිනිස්සු. එනිසා මනුස්ස ජීවිතයට බෑ කියලා දෙයක් නැහැ. මනුස්ස ජීවිතය ඇතුලේ උත්සාහ කළොත් ඕනම තැනකට යන්න පුළුවන්. ආත්ම විශ්වාසය ඕන. ඒ ආත්ම විශ්වාසයේ තියෙන කෙනා සද්ධාව කියන තැන ඉඳන් ආරම්භ වෙන්නේ එතන ඉඳන්. නැත්නම් ගොඩක් අයට හිතෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි විතරක් විශ්වාසය තිබ්බහම ප්‍රමාණවත්. ඒ ප්‍රමාණවත් කියලා කියන්නේ නරක නෑ. හැබැයි කෙනෙකුට ආත්ම විශ්වාසය නැත්තම්, මං ගැන මට විශ්වාසයක් නැත්තම්, ඒක නිසා ආත්ම විශ්වාසය හදා ගන්න ඕන පළවෙනි කුසලතාවේ. දෙවෙනියට කතා කරලා කියනවා ඒ තමයි අප්පා බාධෝ හෝති, සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. ආබාධ පුළුවන් තරම් අඩු කර ගන්න ඕන. මේ කියන්නේ කායික සහ මානසික නිරෝගීකම කුසලතාවයක්. සමහරු හිතලම ලෙඩ වෙනවනේ. සමහරු හිතල ලෙඩ වෙන්නේ කොහොමද? දැන් නූතනයේ තියෙන ලොකු අභියෝගයක්. දැන් අපි ගාවට එනවා සමහර අය උපදේශනයට ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් ওই අවුරුදු 22 23 ළමයි කියන්නේ හාමුදුරනේ මට මිග්‍රේන්, මට ડિප්‍රෙෂන්, මම ඕවර් තින්කින්, ලෙඩාම කියනවා ලෙඩේ හැටි. දැන් වෙදෙක් ඕනේ නැහැ එතකොට. මං අහන කොහොමද කියන්නේ? නෑ මට තියෙන අමාරුව මම AI එකේ බැලුවලු, Google එකේ search කරාලු. එතකොට මේ ලක්ෂණ තියෙන අයට මේ ලෙඩේ තියෙනවලු. මට මේ ඔක්කොම තියෙනවා, පැකේජ් එකක් තියෙන්නේ. බලපුවම ඉස්පිරිතාලයට තමයි ඇවිල්ලා වාඩි වෙලා තියෙන්නේ එයාගේ හැටියට. අපරාධේ දොස්තර මහත්තුරු නෑ. ඒ බලපුවම ඒව තමයි අතිරේක ලෙඩ. අතිරේක ලෙඩේව. කායික මානසික නිරෝගීකම අපි හදාගන්න නම් අපි ගාව තියෙන්න ඕන ඉතාම සිහිනුවන කියන කාරණාව. දැන් ආහාර සම්බන්ධව තියෙන ශික්ෂණය මත්තං යුතාත බත්තස්මින්. ආහාරෙහි මාත්‍රඥ බව දැනගෙන තමයි ආහාර ගන්න කියලා තියෙන්නේ බුද්ධ දේශනාව. දැන් ආහාර වලින් අපේ රට රෝගී වෙන්නේ කන්න නැතුව නෙමෙයිනේ, කන්න වැඩි වෙලා. ලංකාව ඇතුලේ කොහොම කතා කරගත්තත් ආහාර සම්බන්ධව තියෙන ගැටලුව තමයි කෑම වැඩි. එකයි අසනීප. එතන මාත්‍රඥ බව දැනගන්න ඕනේ. ඒක කායික. ඊළඟට ඒ හරහාම එන මානසික ආබාධ. මානසික ආබාධ වලට තියෙන ප්‍රධානම කාරණාවක් තමයි අපි ඊළඟ කුසලතාවලින් ඒවා කතා කරගන්නවා. අපි ගාව තියෙන දේවල් වලින් සෑහීමකටපත් නොවි අපි ගාව නැති දේවල් වලට හූල්ලන එක. දැනිලා තියෙන අපිට දැනිලා තියෙන ලොකුම මානසික ආබාධ වල ප්‍රධානම ලක්ෂණය තමයි තියෙන ඒ වගේන් අපි සෑහීමකටපත් නොවේ, නැති ඒ වගේන හුල්ලන එක. ඒව අඩු කරගන්න කියලා මේ බුදුහාමුදුරු මතක් කරනේවා. මොකද මානසික නිරෝගීකම තමයි අපේ සාංශාරික දිසානතිය වෙනස් කරන්නේ. මං ඒවා ඊළඟට හිමින් සැරේ කියාගෙන එනවා. මේ අර න්‍යාය පහදිලි කරගෙන එන්නේ. තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේට වැටහෙන්නේ අසටෝ හෝති අමායාවි, කපටිකමින් තොරවීම. මේකත් කුසලතා පූර්ණ ජීවිතයක් ආරම්භක ලක්ෂණයක්. ඒ තමයි ගොඩක් මිනිස්සු කපටි. මේ කියන කාරණාවේ හැටියට, සූත්‍ර දේශනාවේ හැටියට මිනිස්සු කපටි. ඒ කියන්නේ අවස්ථාවාදී. තමන්ගේ වැඩේ කරගන්නකල් ඕන කෙනෙකුට භාවිතා කරන්න සූදානම්. එහෙමයි කියන්නේ. එතකොට ඔබ කපටියෙක් නොවන. දැන් සාමාන්‍යයෙන් කපටිකම කියලා කියන්නේ වෙන දෙයකට නෙමෙයි.
තමන්ගේ ආත්මලාභය වෙනුවෙන් අනේකාව පාවිච්චි කරනවා දන දනාම. එහෙම දන දනාම පාවිච්චි කරලා යම් කිසි කාරණාවක් තුලදී එයාගේ අරමුණු ඉෂ්ට වුණොත් එයාව පාවා දීලා අහිං වෙනවා. සමහර වෙලාවට ඉෂ්ට නොවුනත් යම් කාලයකදී එයාව පාවා දෙනවා. ඉතාලම කපටිව අඳුනා ගන්න ඉතාලම අමාරුයි. මොකද ඒගොල්ලෝ හරි සූක්ෂමයි. ඒ කියන්නේ අපිට ගොඩාක් කපටිකම් කරලා තියෙන දුර ඉන්න අය නෙමෙයි, ළඟම අය. ඒ නිසාමයි හඳුනා ගන්න අපහසු. කුසලතා පරිපූර්ණ කෙනෙක්ගේ ලක්ෂණය තමයි එයා කපටි නැහැ, අවංකයි. අවංකයි කියන එකේ ස්වභාවය තමයි මේ කෙලින් කියන දෙයක් කියනවා කියන එක නෙමෙයි ඈ. අවංක කෙනාගේ ස්වභාවය තමයි මම වගේම අනිත් කෙනා කියලා බොහොම මැදහත්ව හිතන එක. එහෙම හිතන්න හරි මිනිසුන්ට අමාරුයිනේ. අපි දැකලා දෙන අපිට ඕන තරම් තියෙනවනේ ওই දුෂ්ට මිනිස්සු ගැන කියවෙන ජාතක කතා, ওই කපි ජාතකේ එහෙම නේද? සමහර වෙලාවට ඒ රැළේ හිටපු ලක්ෂ ගානක් වඳුරන්ට ඈතර වෙන්න බෝසතාණන් වහන්සේ තමන්ගේ ශරීරයේ උඩින් යන්න දුන්නට පස්සේ අවසානයේ බෙල්ල හපාගෙන වලි කෑවනි කඩාගෙන අපි කතාව දන්නෝ. ඒ තමයි දුෂ්ට මිනිසුන් හැටි. ළඟ හිටිය හඳුනා ගන්න බැරි වුණා. ඒ නිසා අපි හොඳට බලන්න ඕනේ කපටිකම කියලා කියන එක. ඒ කියන්නේ කපටියාගේ ස්වභාවය තමයි ඒක අමුතු ලස්සනට උගන්වනවා. කපටියාගේ ස්වභාවය තමයි ළඟ ඉන්නකොට ඉන්න කෙනා ගැන නැති ගුණත් කියනවා. සමහර දේවල් මුණ ගැහිලා තියෙනවා. ඔය මට මුණ ගැහිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි සමාජයේ සම්මතය හැටියට කියන්නකෝ. එයාට හැකියාව මුදල් තියෙනවා, රූපේ නැහැ. රූපේ නැහැ කියන්නේ රූපේ නැහැ කියලා කියන්නේ විරූපී කියන අදහස නෙමෙයි. අපි කියන විදිහට එයාට උගන්වලා තියෙනවා ඔයා යවන්න පුළුවන් රූප සුන්දරී තරඟයට. ඔයා තමයි මිස් වර්ල්ඩ් මේ පාර වෙන්නේ. හැබැයි අපිත් එක්ක වැඩ කරගන්න මෙන්න මේ වැඩ කරගන්න ඕන කියලා තමයි ඒ ළමයාව අමාරුවේ දාලා තියෙන්නේ. කෝටි ගාණක් සල්ලි අරගෙන මයි ගාවට ආවා. මං හිතුවේ සමහර වෙලාවට වෙන මොකක් හරි අසනීපයකට බෙහෙත් යන්න වෙන්නේ නැති කියලා. මට එයාගේ අම්මා කිව්වා අපේ දුව මිස් වර්ල්ඩ් කරනවායි කියලා කිව්වලු. අඩුම තරමේ ඒ තරඟයකට යන්න උසක් තියෙන්න ඕන. ඒ තරඟයකට යන්න යම් කිසි බාහිර ස්වරූපයක් තියෙන්න ඕනනේ. එහෙම එකක් නැහැ. හැබැයි මේ ළමයා වන්දලා. අන්දලා තියෙන්නේ ළඟම හිටපු එක්කෙනෙක්. කපටිකම. ආන් ඒක හරි අමාරුයි. ඒ කියන්නේ අපිව වර්ණනා කරමින්ම අපි කරන නරකත් වර්ණනා කරනවනේ සමහර අය. ආන් ඒ කපටියාගේ ස්වභාවය අඳුනා ගන්න. ඒ නිසා ඔබ වැරදි. සමහර අය ඉන්නවා සල්ලි තියනවා, ධනේ තියනවා, බලේ තියනවා. ඕන වැරද්දක් කරපුවාම හරි සර්, යස් සර්, හරි මැඩම් මං ඉන්න ඕන දෙයකට කියාගෙන ඉන්නව නේද ඕන මොරදකට. දැන් ඉතින් ඒ වගේ ප්‍රතිඵල ටිකක් ඇස්කම් ඇරියහම පේනවා. එහෙම හිටපු ඒ වගේ. මොකද හැමදාම කපටියට හරියන්නේ නැහැ. ඒක නිසා කපටිකමින් ඈත් වෙන්න කියනවා. කාරණා තුනයි. හතරවෙනි කාරණාව කියනවා ආරද්ධ විරියෝ හෝති. එයාට තියෙන්න ඕන ආරම්භ කරන ලද උත්සාහයක්. උත්සාහය තියෙන්න ඕන ජීවිතයකට. දැන් ගොඩක් ඇවිල්ලා අම්මලා අපිට කියන්නේ හාඳුන්නේ මේ ළමයාට අවුරුදු 25යි, තාම කාලබුදි. ඇඳුම් හොදන්නෙත් මම. එහෙමයි ඉන්නවා. කිසි වැඩක් එයයි කරගන්නේ. මගේ යටිහිත අහනවා ඔය ළමයා හැදුනේ ඔය ගෙදරද නැත්නම් අභ්‍යවකාශයේද කියලා. ඒ ළමයා අවුරුදු 5ක් හැදුනෙත් ඒ ගෙදරනේ හැබැයි. මං ආයේ කියනවා කතන්දරේ දෙකක් නැහැ. ළමයේ කම්මැලි වෙලා ඇඳේ බුද්ධියාගෙන අවුරුදු 26ත් ඉන්නවා නම් වග කියන්න මොන ගෙදරේ ඉන්න මා දෙන්න. එහෙම නැත්නම් කොහොමද වෙන්නේ? ඔහොම ගියපහම අම්මලා කියන ඇත්ත හාඳුන්නේ. අපි ඉතින් එකම දුවනේ, කිසි වැඩක් ගත්තේ නැහැ දුවගෙන්. අවුරුදු 28යි තාම මම බත් කවන්න ඕන. ඒතර කවුන්සලින් ඕනන්නේ දූට නෙමෙයි අම්මට. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවෝ ක්‍රියාශීලී කරගන්න, වැඩපිළිවෙළවල යොදවන්න දෙමව්පියෝ ඥානාන්විතෝ මැදිහත් වෙන්න ඕනේ. මොකද අපි ගාවට අරගෙන ඉන්නේ දැන් ගොඩාක් මානසික අසනීපවලට නෙමෙයි ඇත්තටම ආකල්ප හදන්න. ආකල්ප ඇතුලේ තියෙන්නේ දරුවෝ කම්මැලි. දරුවෝ කම්මැලි කියන අදහස ඉක්මනින් සල්ලි ඕන, කම්මැලි කැප වෙන්න විදිහක් නැහැ. එයාගේ වැඩවත් එයා කරගන්නේ නැහැ. මම එක දවසක් මට දරුවෙක් කරන් ඇවිදලා කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. එයා ගෙදර ආවම ගෙදරින් ගියාලු දවස් 14ක නිවාඩුවෙන් කෑම පිඟන් 18ක් ඇඳ ඇතුලෙන් ඇදලා ගත්තලු. කොට අපි කියන්නේ බත් කෑවා අත හොදන්නේ නැහැ, ජනේලියෙන් එළියට අත දාලා හොදනවා, කෑම පිඟන් හොදන්නේ ඇඳ ඇතුලට දානවා. ඔව් ගියාට පස්සෙලු අම්මා දන්නේ පිඟන් 18ක් තියෙනවා කියලා. ඒ අල්මාරියේ මොකද පිඟන් නැහනේ. ගේනගෙන පිඟන් ඇඳ යට. කිසිම වැඩක් කරගන්නේ නැහැ. මෙහෙම ඒවා ගෙවල් ඇතුලේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? නෑ ඒවිල්ලා පටන් ගන්නවා කියන්න මේක මහ කාලකන්නේ කොල්ලෙක්. එතකොට තව වැඩි වෙනවා. එහෙමත් නැත්නම් යාළුවන්ට ඕක කිව්වට පස්සේ එහෙපත් එහෙම කියනවා.
ඇවිදිල්ල දෙන උපදෙස් වැරදි. එනිසා මෙහෙම අලස වෙලා එක පැත්තකට මුල්ලකට වෙලා ඉන්න හේතු දෙකක්. එකක් මානසික ආබාධයක් තියෙන්න පුළුවන්. දෙක ආකල්පවල අවුලක් තියෙන්නත් පුළුවන්. හැමදේම අතට පයට කරලා දුන්න එකේ වරද වෙන්නත් පුළුවන්. එනිසා සුදුසුකම් විදිහට අපි ඒගොල්ලන්ට මැදිහත් වීම කරන්න ඕන. එහෙම නැත්නම් කියන්න බෑ අර යටත් අවුරුදු 23යි ඔයාටත් 23යි ඇයි කාලා බුදිය ගන්න මෙහෙම වැඩ කරන්න බැරිද කියලා දැන් අහන්න බෑ. ඒකට ක්‍රමවේද තියෙනවා. හැබැයි අපි අපේ මැදිහත් වීම දැන් තියෙනවා. ඔව් විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවේ අයට ওই තියෙන අලසකමට. මොකද කුසලතාවයක් තමයි ජීවිතයක ආරද්ධ විරියෝ උනන්දුව උත්සාහය තියෙන්න ඕන. ඒක අනිවාර්යයි. ඒ උත්සාහය උනන්දුව මතක තියාගන්න ජානවලින් විතරක් එන එකක් නෙමෙයි ඈ. අම්මා තාත්තා කොච්චර උත්සාහයෙන් මහන්සියෙන් හම්බ කරගත්තත් ඒවා කාලා බීලා කම්පියුටර් එක ගාව ගේම් එකක් ගහලා එහෙ බුදිය ගන්නයි ඕන තරම් අපේ රටේ ඉන්නවා. හතරයි. අන්තිම කාරණාව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය මතක් කරන පඤ්ඤවා හෝති. කෙනෙකුට ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව කියලා කියන්නේ සරලම කාරණාව. සරලම තැන මතක තියාගන්න උගත්කම නෙමෙයිනේ. පේපර් ක්වොලිෆිකේෂන් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ අපි මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධ තැන්වලින් තොරතුරු එනවනේ. නෑයන්ගෙන් තොරතුරු වෙනවා, රූපවාහිනියෙන් තොරතුරු වෙනවා, යාළුවන්ගෙන් තොරතුරු වෙනවා, බණ මඩුවකට ගියා සමහර වෙලාවට දැන් ඉන්නේ තොරතුරුනේ. ඒ තොරතුරු එන ඕන තරම්. ගෙඩිය පිටින් ඒ තොරතුරු හාරි කියලා හිතා ගන්නව නම් ඒ තරම් උපංගෙහි මෝඩකමක් තව නැහැ. සමහරව යන්නේ බණ අහන්න. දැන් සතියන්තේ සමහර තැන්වල වස්තු මාසෙම බණ යනවා. යන කෙනා නෙමෙයි gedere ඉන්නේ. යනකොට හොඳ ප්‍රියමනාප ප්‍රසන්න ස්වභාවයට යනවා. එනකොට මූණ පුම්බගෙන දෙල් ගෙඩි වගේ උදුමවගෙනලු එන්නේ. අවිල කන්නේත් නැතුව නිදා ගන්නවලු. මොකද මම ඒක මේ කියන්නේ මට මහත් එක්ක කතා කරලා ගොහ හඳුනේ අපේ නෝනට බරට බණ අහන්න යන්න දෙන්නේ නැහැ. ඇයි? යන නෝනා නෙමෙයි gedere ඉන්නේ. එහෙම කියනවා. මං කිව්වා එහෙනම් එක්කන් එන්න බලන්න. මං නෝනායින් ඇහුවා මොකද කියලා. නෑ ස්වාමීන් වහන්ස මම බණ පටන් ගන්න ඕන වෙන්න තියලා යන්නේ. එහෙම යන්නේ ගිහිල්ලා ගියපු ගම වාඩි වෙච්චම මම බණ අහනවා. හැබැයි ඉවර වෙච්චම මං එන්න විදිහක් නැහැ. පොඩි සංග්‍රහයකුත් තියෙනවා වටේ කතා කරනවානේ. ඉතින් අපේ gedere දූලා දෙන්නෙක් ඉන්නවා දැන් අවුරුදු 30න් උඩ. බණ ඉවර වෙච්ච ගමන් කවුරු හරි ඇවිල්ලා අහනවලු ලොකු දුව කසාද බඳන්නේ. පොඩි එක්කිනාට තව මොකුත් නැහැ. කපුකම් ගොඩයිලු බණ මඩුවේ. ඉතින් හාඳුරනේ මගේ ඔළුවත් එක්ක කාලා තමයි එවන්නේ. දැන් මට මහත්තයා එක යන්න දෙන්නෙත් නැහැ. මම පුළුවන් තරම් ඔළුව හදාගෙන එනවලු හිනහ වෙලා එන්න. ඒ වුණාට මට මගේ එන ගමන් මතක් වෙන්නේ අර අහපු ඒවලු. මම මේ යෝජනා කරන්නේ බණ අහනවනම් බණ මඩුවට යන්න. බණත් අහන්න දින සංග්‍රහයත් භුක්ති විඳින්න. ඒ වුණාට අනුන්ගේ පෞල් ඇතුලේ තියෙන දේවල් කතා කරන්න තරම් ඔළුව වැටෙන්න එපා. මම දන්න තැන් තියෙනවා සමහර සිල් සමාදන් වෙන සිල් ඒ බණ මඩු අතහැරපු අය ඉන්නවා මේ ප්‍රශ්න හන්දා. එහෙම ඒවා තියෙනවා. ඉතින් ඒවට හැබැයි අපි කියන්නේ කුසලතා තියාගන්න ඕන එහෙම අසන් නැතුව ඉන්න. එතකොට ඒක ඊළඟට ඕපාදූපේන ඒවා. තොරතුරු ඇවිල්ලා කියනවානේ අපි දන්නවද වැඩේ මෙහෙමයි මෙමෙ දැන් එහෙම කියවෙනවනේ. එතකොට ප්‍රඥාවන්තයාගේ ස්වභාවයේ තමයි අනිත් අයගේ කටෙන් එන තොරතුරු ඒ විදිහටම පිළිගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන ප්‍රඥාව උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියලා ප්‍රඥාව වෙනස් කරගෙන එනවා මේ නිර්වාණය දක්වාම. ඔයක පොතේ තිබ්බට හරියන්නේ නැහැ. පොතේව නෙමෙයිනේ අපිට බණ මඩුවෙන් හම්බ වෙන්නේ, ඔෆිස් එකෙන් හම්බ වෙන්නේ, පාරේදී හම්බ වෙන්නේ, ත්‍රිවිල් එකේදී හම්බ වෙන්නේ. පොතේ තියෙන එකක්වත් ඔහෙදී හම්බ වෙන්නේ නැහැ. අවසානයේ පොතත් නැහැ, හිතත් නැහැ. ශික්ෂණයක් හදාගන්න අර පරෝපවාදේහි බදිරං. අනුන් ගැන කවුරු හරි කතා කරගත්තොත් මම බීරි. ඔන්න න්‍යාය. ප්‍රඥාවන්තයාගේ හොඳම ස්වභාවය තමයි අනුන් ගැන කතා කරන වෙලාවෙදී බීරියෝ වගේ ඉන්නවා. අහගෙන ඉන්නවා. හැබැයි බිහිරි ඇහෙන්නේ නැනේ. පරෝපවාදෙහි බදිර. එතකොට තමයිලු පුළුවන්කම තියෙන්නේ තමන්ගේ මතය මතින් අනිත් කෙනාව දකින්න. දැන් ගොඩාක් අය තව කෙනෙක්ව දකින්නේ තමන්ගේ ඇස්වලින් තමයි. නමුත් අනුන්ගේ අදහස් වලින්. ඒක අඥානකම. එහෙම කෙනෙකුට නම් කවදාවත් මේ ධර්ම ස්පර්ශ කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා බලන්න මම මේ කියන කරුණුකාරණාවලින් ආරූඪ වෙන්නේ නැද්ද ඔය ගෙවල් ඇතුලේ කියලා. කවුරු හරි කියපු ඒවා හිතේ තියාගෙන සමහර වෙලාවට ළමයි දිහා බලාගෙන ඉන්නවා. කවුරු හරි ඒවා කියපු දේවල් අහගෙන මහත්යදියා බලාගෙන ඉන්නවා. නෝන දිහා බලාගෙන ඉන්නවා. ඒවා පුපුරනවා. ඉතින් ඔතනින් ප්‍රඥාව කියන එක පටන් ගන්නද තමන් අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන අනෙක දිහා බලන්ඩ කතා බහ කරගන්න අනිත් අයගේ දත්ත තොරතුරු මත නම් කියන්න යන්න පටන් ගන්නවා. මම මේ කිව්වේ පළවෙනි පඩිය. මේක ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් නිර්වාණයට. හැබැයි මම හොඳ ආකාරම දන්නවා. විහි ජීවිතය ඇතුලේ සතුටෙන් සමාදානයෙන් සැනසෙල්ලෙන් ජීවත් වෙන්න නම් අනුන් කියන කටයුතු කියපු තැනම තියලා આવොත් නිදහස් කියන එක. එහෙම නැත්තම් මඟුල් ගෙවකට ගිහිල්ලා ආපු ගමන් ඊළඟ මඟුල් ගෙයක් වෙනකල් සමහර ගෙවල් අව මඟුල්. ඇයි? නෑයෝ හම් වෙලා වටමේසේ ආවා. මොන හරි කේලමක් කිව්වා කියපු තැන ඉඳන් ඉවරයි. ඒ නිසා ඇහුම් කන් දෙන්න බීරෝ වගේ ඉන්න. ගෙවල් වලට ගේන්නේ නෑ අනුන්ගේ දත්. ඒ වගේම එහෙම කෙනෙකුට වෙන දේවල් ටිකක් තියෙනවා. දැන් අපි කිව්වා විශ්වාසය ආත්ම විශ්වාසය තියෙනවා.
ඒ ආත්ම විශ්වාසයත් එක්ක අපිට තියෙනවා කායික මානසික නිරෝගීකම හැදිලා නම්, ඊට පස්සේ අපි කපටි නැත්තම් අවස්ථාවදී නැත්තම්, ඊළඟට අපිට තියෙනවා නම් උත්සාහය, අනුන්ගේ වචන වලින් අපි අරමුණු හදාගන්නේ නැත්තම් මතක තියාගන්න බුද්ධ ආගමේ කියන නිර්වාණ මාර්ගෙහි ධර්මකාරණා ස්පර්ශ කරන්න අපිට පුළුවන්. එහෙම නැත්තම් බෑ. ඔකනේ වැඩි තියෙන්නේ. අපි හැමදාම කියන්නේ හිත ගිනි තියාගෙන බන කතා වලින් නිවන් දැකෙන්නේ නැහැ. හිත නිවෙනවා කියන එකේ තේරුම තමයි වැඩ පිළිවෙලක යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට කුසලතා ටිකක් තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ එකතු කරපු අංග පහේ කුසලතා ටික. මේක තියෙන්නම ඕන කියනවා අඩුම තරමේ සෝවාන් ඵලයවත් ලබන්න. ඒක තම තමන්ගෙන් දැන් බලා ගන්න ඕනකමක් තියෙනවා. කායික නිරෝගීකම ගැන හිතන්න ඕනේ නැහැ ලොකුවටම. මොකද කොහොමටත්ම ඇඟක් ලෙඩ වෙනවමයි. ලෙඩ වෙන ඇඟට හිත ලෙඩ කරගන්න තු වෙන්න පුළුවන්. දැන් මට ওই බණ වලට යනකොට උපාසකම්ම කෙනෙක් කතා කරලා ගියා සාන්නාංශ මගේ දත් වැටෙනවා. මට ඒක ලොකු ප්‍රශ්නයක්. මං කිව්වා දැන් වයස ගියයි 82යි. මං කිව්වා ඉතින් මට තියෙන ප්‍රශ්නේ 82කට දත් වැටෙන්නේ නැත්තම්. ඒකනේ නෑ සයන්ස මං අනිත්‍ය ගැන භාවනාත් කරනවා මං අනිත් භාවනා පන්ති ගිහිල්ලා තියෙනවා අභිධර්ම පන්තිත් ගිහිල්ලා තියෙනවා ඒ උනාට මට මේක වෙනවා ඉතින් 82කින් දත් හැලෙන්නේ නැතු වෙන කව කියලා දත් හැලෙන්නේ එතන ඇඟේ රෝගාබාධ වෙනයි ඒ වයසට යන ඒවා තියෙනවා ඈ ඒවා වෙනස් කරන්න බෑ හැබැයි ඒවත් එක්ක හිතන විදිහ වෙනස් වුණා මේක මටමයි උනේ මටමයි වෙන්නේ මේක බණ අහපු මටත් වෙනවයි කියලා ඉතින් ඒක වෙනස් කරන්න බෑ මේ බණ ඇහුවා කියලා අභිධර්මේ දන්නවයි කියලා දන් දුන්නයි කියලා සබහාදහම එහෙම වෙනස් කරගන්න අපිට බෑ නිසා තාම වැදගත් මේ මානසික නිරෝගී භාවය ඒ වෙනුවෙන් අපි උපදේශන ක්‍රමවේද භාවිතා කරනවා මේ ලෞකික ජීවිතය ඇතුලේ gedarak ඇතුලේ පෞල් ජීවිතය ඇතුලේ සම්බන්ධතාවයන් දිනු කරගෙන මේ කියන ධර්මයේ ස්පර්ශ කරගන්න හිතක දිනු කරන්න ඕන කුසලතා ටිකකුත් අපි කතා කරනවා කුසලතාවයක් තියෙන කෙනෙකුට විතරයි කුසලතා කියලා කියන්නේ හැකියානේ දක්ෂතා එයා විතරයි මේ සසරෙන් එතර වෙන්නේ ඈ කුසලතා දක්ෂතා හැකියා තියෙන කෙනා විතරමයි මේ ධර්මය ප්‍රගුණ කරගෙන ඉතර වෙන්නේ. එයාගේ තියෙන පළවෙනිම කුසලතාවයක් තමයි සංසන්දනය කිරීම නතර කරනවා. කුසලතා තියෙන එකන. දැන් අපිට මුණ ගැහෙන්නේ නැද්ද නෑයෝ හරි ඔබ ඉන්න තැනක හරි කාර්යාලයක හරි සංසන්දනව බලන අය. ගොඩාක් අහන අය අහන්නේ එයාට පුළුවන් නම් ඔයාට බැරි ඇයි. දැන් සමහර ළමයි මට කියලා කියනවා හාඳුරනේ මට හිතනවලු අල්ලපු ගෙදර ළමයා ගෙනල්ලා අපේ ගෙදර හදාගන්න කියන්න. එහෙම හිතනවලු. විශේෂයෙන්ම ඊයේ පෙරේ දාවනේ පහේ ශිෂ්‍යත්වේ ලකුණු ආවා. ඊළඟට දැන් ඉස්සරහට විභාගෙ එන්න තියෙනවා උසස් පෙළ විභාගයේ ඒමට නියමිතයි දැම්ම උසස් පෙළ ලියන ළමයිට කියනවලු ඉතින් අපේ අක්කාගේ දුවට ඒ තුනක් ගන්න පුළුවන් වුණා නම් ඔයාට බැරි නෑ නිගන්න දැන් අර ළමයා ડિප්‍රෙස් වෙලා ඉන්නේ විභාගෙ ලියයිද නැද්ද දන්නේ නැහැ අපෙන් උපදේශනේ ගන්න මේ දවස්වල ඇයි අම්මා කියනවලු ලොකු අම්මගේ දුවට පුළුවන් වුණා නම් ඔබටත් පුළුවන් වෙන්න ඕන ඊපස්සේ මං ඇහුවා මේ ලොකු අම්මගේ රස්සාව මොකද්ද ලොකු අම්මා දොස්තර කෙනෙක් වා අම්මා හවුස් වයිෆ් කිව්වා මං කිව්වා බැරිම තැන වුණොත් ආන්න අම්මට දොස්තර නෙමෙයි නර්ස්වත් වෙන්න බැරි වුණානේ අම්මගේ අක්කා දොස්තර අම්මට නර්ස්වත් වෙන්න බැරි වුණානේ මං කිව්වා ඒ දෙක තියලා සංසන්දනය කරවන්න කියලා ඒ නිසා මේ ළමයි එක්ක සංසන්දනය කරන්න යන්නේ නැහැ මහත්තුරු අනිත් මහත්තුරුත් එක්ක තියලා සංසන්දනය කරන්න යන්නේ නැහැ නෝනලත් එක්ක තියලා සංසන්දනය කරන්න යන්නේ නැහැ ඒක කුසලතාවයක් මොකද විභවය කියන එක පිළිගන්න ඕන සංසන්දනයෙන් කරන්න බෑ දැන් සමහර ගෙවල් ඇතුලේ කන්දුස් ක්‍රියාවක් වෙලා තියෙනවලු මහත්තුරුන්ට හැම වෙලාවෙම තියෙන්නේ අර ගෙදර වගේ බැරිද කියලා මහත්තුරු කියනවා ඉතින් මම ඩිවෝස් කළා ඒකව බඳින්න කියලා කියනවලු තව දවසක් දෙකක් ගිහිල්ලා ඉතින් ඒක කන්දුස් ක්‍රියාව සංසන්දනය කරන්න නොයෑම ඉතාම වැදගත් ඊළඟ දේ තමයි කුසලතාවයක් මේක හැමෝටම කරන්න අමාරුයි අගය කරන එක වටිනාකම් දෙන එක හොඳයි කියන එක මගේ ළඟ විවාහ උපදේශනේ දික්කසාත වෙන එකක් මම මේ දවස්වල බලාගෙන යනවා දිකාසත වීමේ හේතුව මඟුල් ගෙදරකදී වෙඩින් එකකදී නෝනා මහත්තයාට කණේ පාරක් ගහන එක. වැඩිහිටියෝ සියලු සභාව මැද බැලු බැලමට කෙනෙකුට හිතනවා ඔව් අනිවාර්යයෙන්ම ගෑනු කෙනා හරි දුෂ්ටයි නපුරුයි කියලා හිතෙනවා. සිද්ධිමයිගාවට එනවා. සිද්ධිමයිගාවට ආවම මම අහනවා නෝනා කියන හඳුන්නේ අපේ මිනිහා කසාද බැන්දත් හරි මගේ හොඳක් දැක්කේ නැහැ. හැමදාම මගේ අඩුමයි කිව්වේ. එතකොට මහත්තයා කියනවා හඳුන්නේ මගේ නෝනට මම හොඳ අපේ නෝන ගොඩක් හොඳයි. ඔන්න මහත්තුරු කියන එක. නෝන ගොඩක් හොඳයි. හැබැයි හොඳ කිව්වොත් කරේ නගිනවා. ඒ හින්දා අඩුමයි මම කිව්වේ. හොඳ රහසක් මම කියනවා. කාගේ හරි අඩුම කියන්න යනව නේද? එයා අඩුම වෙලා තමයි නැති වෙන්නේ. ඒක නිසා මනෝවිද්‍යාත්මක කුසලතාවයක් කෙනෙකුගේ ටිකක් හරි හොඳ තියෙනවනම් හොඳ මතු කරලා කියන්න ඕන. අගේ කරන්න ඕනේ. වෙඩින් එකේදී මොකද වෙලා තියෙන්නේ? දැන් නෝන අර ප්‍රෙෂර් එකේ තමයි ඉන්නේ. මේ මිනිහා හැමදාම අඩුවක් තමයි කියන්නේ. මීට මාස 6කට විතර කලින් මගුල් ගේකට යන්න මේ නෝනා බොහොම ලස්සනට අඳින්න කැමති කෙනෙක්. එයාම ගිහිල්ලා එයාගේ යාළුවෙකුට කියලා සාරියක් ඩිසයින් කරගෙන ආවා. මොස්තර එයා තමයි දැම්මේ අන්තර්ජාලය බලලා හරි ලස්සනම සාරියක් එයාගේ හැටියට. ගෙනල්ලා ඇඳලා වෙඩින් එකට එළියට බහිනකොට මහත්තයා කිව්වලු මොකක්ද ඔය ගොඩේ වගේ ඇඳුම? ඕකේ තියෙන බෝඩර් හරි නැහැ. ඕව අවුට් ඔෆ් ෆැෂන්. මගෙත් එක්ක ඕව ඇඳන් යන්න දෙන්න එපා කියලා කිව්වහම අනේ ආයෙ සලුන් ගිහිල්ලා අඳවගෙන ආපු එක්කෙනා අරව ගලවලා තියලා වෙන ඇඳුමක් ඇඳගෙන හිමින් සැරේ ගියාලු.
එම ගිහිල්ලයි. දැන් මේක අල්මාරියේ තියාගෙන ඉඳලා වැඩකුත් නැහනේ. ඒ සාරියම එයා ඔෆිස් එකේ යාළුවෙකුට තෑගි කරලා. දැන් මේ වෙඩින් එකේදී මොකද වෙලා තියෙන්නේ? මේ වෙඩින් එකේදී යාළුවයි ඒ ඔක්කොම ටික වෙඩින් එකට ඇවිල්ලා මහත්යත් වාඩි වෙලා ඉන්න ගමන් නෝනට කිව්වලු, "දැන් පේනවද අර ඔෆිස් එකේ අර යාළුව ඇඳගෙන ඉන්න සාරිය? කොච්චර ලස්සනයිද ඒ සාරිය කියලා." පොල්ලක් අහුවෙච්ච නැති හන්ද හඳුන්නේ මං කම්බලට ගැහුවේ අතින් කිව්වා. ඇයි අර තෑගි දුන්න හොඳ නැහැ කියපු සාරිය තමයි අර යාළුවා ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ gedara ඉන්න කෙනාගේ එක හොඳ වුණත් අගේ කරගන්න බැරි ගතියක් ඔළුවල තියෙනවා. පිටදී ඕන මරාලයක් හොඳයි වගේ අගේ කරනවා. ඉතින් මෙහෙම ගෙවල් ඇතුළ දුවන්න අමාරුයි. දැන් ප්‍රසිද්ධ සභාවක කන අත ගෑවා කියලා තමයි ගසාතේට නඩු දාන්න ලෑස්ති වෙලා ආවේ. මම මැදිහත් වෙලා තාම ඉන්නවා. තාම නඩුවට යන්නේ නැහැ. තාම කතා කරමින් යනවා. මේ දවස්වල යන්නේ මේ අර හැපි මූඩ් සීසන් එකක් යන්නේ. මම තමයි මේ පවුලට දැන් උපදෙස් දීලා දෙන්නේ. ඔයාලගේ තියෙන මහාන්තත්තකම් තියාගන්න. මොකද දරුවෝ දෙන්නෙක් ඉන්නවා මැද. ඒ නිසා මේ විදිහට ජීවත් වෙන්න මාසයක් අගේ කරන්න තමයි දුන්නේ. මහත්තයටයි නෝනටයි දෙන්නව අගේ කරගන්න තමයි දුන්නේ. අගේ කරගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒ සැමියා ගෙදර අතු ගානවා, උයනවා, ඒ ඔක්කොමත් කරනවා. ඉතින් ඒක හොඳයි කියන්න ඕනේ දෙන්නම දෙපැත්තෙන්. මහා නෝනත් මට කියන ආදරේ මගේ වට හොඳයි කියන්නේ නැති හින්දා මම උගේ වට හොඳ කියන්නේත් නැහැලු. ආන්න කැත්තට පොල්ල වගේ. අවසානේ පුපුරන්නේ උසාවි වලින්. හැබැයි ඕක ඉවර වෙන්නේ නැහනේ. ඕක සම්පූර්ණයෙන්ම කුසලතාවලින් තොරයිනේ. දික්කසාතු උනායි කියලා ඔය ඇතුලේ තියෙන ගැජට් එක මාරු වෙන්නේ නැහනේ. කියන්නේ අපේ ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ බ්‍රේන් එකේ. ওই ප්‍රෝග්‍රෑම් එක එමමයිනේ. ඒක නිසා ඔය ඉන්න මිනිසුත් එක්කම මේක ගලපව ගන්න හරි ලේසි අගේ කිරීම එකේ. ඊළඟට ඒ අගේ කිරීමත් එක්කම එනවා මේ ගෙවල් ඇතුලේ තියෙන ලොකු ගැටලුවක් හැටියට අහුන්කන් නොදීමේ කියන කාරණාව. එතකොට මනෝවිද්‍යාඥයෝ කියාගෙන යනවා පෞලක සම්බන්ධතා හදාගෙන ජීවිතයක් කුසලතාපූර්ණ කරගන්න නම් සක්‍රීය සවන් දීම ඉතා වැදගත් කියලා. අනකට අහුන්කන් දීම. දැන් ඕක හොඳටම මට තේරෙනවා. මොකද මම කාලයක් දහම් පාසලේ ඉහළම පන්තිවල ඉගැන්නුවේ. විශ්වවිද්‍යාල ළමයි එක්ක ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කළේ. ඒ ඔක්කොම අත්දැකීම් එක්ක මම දන්නවා ඔය ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තට පස්සේ ඒ ප්‍රේම සම්බන්ධතාවේ පවත්වාගෙන යන කාලේ ඔක්කොම ගිරව් වගේ කතා කරනවා. ඇහුම්කන් දෙනවා, හොයනවා, බලනවා. හැබැයි පසාද බැඳලා ගෙදර ගෙනාවට පස්සේ ගිරව බස්සා බකමූණට කන්වර්ට් වෙනවා. කතා නැහැ, හුම් විතරයි. එතකොට සක්‍රීය සවන් දීම නැති වෙනකොට සම්බන්ධතාව පළුදු වෙනවා. සාමාන්‍ය මනෝවෛද්‍යවරු කියනවා පිරිමි කොහොමටත්ම සක්‍රීය සවන් දීම දෙන්නේ අර බස් එකේ කතාවනේ උපමාවට කියන්නේ. නෝනලා හැමදාම අහනවලු මේ ඉස්සර වගේ ඇයි කතා කරන්න බැරි? ඉස්සර වගේ ඇයි මට අවධානය දෙන්න බැරි? පිරිමි කියනවලු මේ යන බස් එකකට දුවලා නැංගට පස්සේ බස් එකෙත් මිනිස්සු දුවනව නැද්ද දැකලා දෙනවද කියලා. දුවලා ගිහලා බස් එකක් අල්ලගත්තට බස් එක ඇතුලේ මිනිස්සු දුවන්නේ නැහැනේ. පිරිමි මොලේ එහෙම කියනවා. හැබැයි මෙහෙම දුවන්න බෑ. මේ න්‍යායෙන් ගෙවල් ඇතුලේ යන්න බෑ. අනිවාර්යයි ඇහුම්කන් දීම කරන්නම වෙනවා. සක්‍රීය සවන් දීම කියලා කියන්නේ අහගෙන ඉන්නවා කියන එක විතරක් නෙමෙයි ප්‍රියශීලීව දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රියශීලීව. දැන් මේ බණ අහලා මට ඕන කෙනෙක් කතා කරලම කිව්වා හාඳුනේ ඔබ වහන්සේගේ බණ අහලා මම අපේ ගෙදර සම්පූර්ණ වෙනස් කළා. මම ඉස්සර මහත්ය වැඩට යනකොට මම කුස්සියට වෙලා ඉන්නේ. දැන් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මම ඉස්සරහට එනවා ඇවිදින්න බුදු සරණයි මහත්ය පරිස්සමින් ගිහිල්ලා එන්න කියනවා. අපේ මහත්යගේ වැඩේම සරණයි සරණයි කියලා යනවලු. සත පහකට ගණන් ගන්න යාළු. ඉගෙන නෝනා වෙනස් වෙන්න හදනවා. මහත්ය පරණ තැටියම තමයි. මහත්ය එන වෙලාව අහලා මම ඉස්සර නම් ගණන් ගන්නේ නැහැ කුස්සියට වෙලා හිටියා. දැන් මම ඉස්සරහට ගිහිල්ලා මහන්සිද කියලා අහනවලු. ආ මහන්සි මහන්සි මගේ වැඩ මම බලා ගන්නවා කියලා මහත්තුරු එනවලු. එහෙම නිකන් මේ යාරත නොරත රත එකට පැහැීමක් නැත. ඒ වගේ තමයි වෙන්නේ. එක්කෙනෙකුට විතරක් මේක කරන්න බෑ. ඒ නිසා දෙන්නම එන්න ඕන. මං කිව්වා එහෙනම් මේ මහත්තයාට ඔය මගේ බණත් අස්සවන්න. නෑ හඳුන්නේ අහන්නේ නෑ බණ. මේ ඉරිදට මන් ටිකක් වැඩි කරලා තියෙනවා. හඳුර අතරින් පතර හරි මේවා කියන්න කියන බණට. ඒ ඉල්ලීම් තමයි මේ ඉල්ල ඉෂ්ට වෙන්නේ. ඒවා කියන්නත් එපාය. මොකද මේ අපි බණ කියලා මේ පිංකම් කරන ගෙවල් ඇතුලේ තියෙන අඳුර නැති වෙන්නේ නැත්නම් ඒක ගැටලුවන්නේ. ඒ නිසා මහත්තුරු හරි නෝනලා හරි කවුරු හරි අඩියක් රිවර්ස් කරගෙන ඒක යමකට අනුගත වෙන්න හදනවා නම් ඔව් ඒක ඩිඩ දෙන්න ඕනේ. ඉඩ තියන්න ඕනේ. අගේ ඒ සක්‍රීය සවන් දීම ඉතාම වැදගත් ප්‍රියශීලීව කතා කරන එක. ඇයි එහෙම කියන්නේ? ඔළුවේ ඇතුලේ මොළේ තියෙනවා. මොළේ වැඩ කරන්නේ ඩොපමයින් සෙරොටොනින් වගේ හෝමෝනවල. මේ හෝමෝන හදන්න බෑනේ බෙහෙත් පෙති වලින් විතරක්. ඒ හෝමෝන හදන්න බෑනේ රස්සාවෙන් පඩි හම්බුනයි කියලා. එහෙම බෑ. ඒකට ආදරණීය සැලකුමක්. ඒ සැලකුම තමයි අර අපි කියන සක්‍රීය අහුම්කන් දීම. ඒ නිසා මේවා ගෙවල් ඇතුලේ හොඳට පටන් ගන්න ඕන වැඩ ටිකක්. සක්‍රීයව ඇහුම්කන් දෙන්න ඕනමයි. ඕකට තියෙන ඊළඟ බාධාව තමයි අපි කලින් විනිශ්චයක් හදා ගන්නවා. ඒ කියන්නේ පූර්ව විනිශ්චයක් හදාගෙන ඉන්නේ. අපේ නෝන මෙහෙමයි. නෝනගේ පරම්පරාවේ හැටි මේවා. මහත්යා මෙහෙමයි, මහත්යගේ හැටි මෙහෙමයි. ඔය එක එකාගේ හැටි කියලා කියන්නේ ඔය ඔක්කොම මෙටි කියලා තේරෙන්නේ තව ටිකක් කල් ගියාම. කාගේවත් හැටි නැහැ. අපි හදාගත්ත වටපිටාවක් තමයි මේ තියෙන්නේ. අපි කන්ෆර්ට් සූන් එකේ ඉන්නේ. අපි හිර වෙලා ඉන්නේ. මතක තියාගන්න අපි කියනවා හිතන්න අවුට් ඔෆ් බොක්ස්. රාමුවෙන් පිටට අපි එක සාම්ප්‍රදායික තැනක හිතාගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න වරදිනවමයි.
දැන් හොඳටම හිතාගෙන ඉන්න මොකක්ද දන්නවද? 65ක් විතර ගියාට පස්සේ අම්මලා වන්දනා ගමන් විතරයි යන්න ඕනෙන්නේ. අපේ රටේ තියෙන ලොකුම හානිය. අම්මලාට යන්න තියෙන ශ්‍රීමා බෝධිය, රුවන්වැලිසෑය, කතරගමයි, සෝමවතී විතරයි. ඒ යනකොට යන්නේ තුන් සරණේ තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඒ අම්මලාම ඔය පැත්තකින් දාලා වැඩිහිටි සමිතියල කොන්සර්ට් තියෙනවනේ. වරෙන් වරෙන් සුලන් රැලක් මගේ ඇඟේ ගෑවිලා කියලා තමයි නටන්නේ. නරක නෑ. මම කියන්නේ ඩම්පින් කරගන්න ඕන ජීවිතේ කොටසක. මොළය දියුණු කරගෙන, මොළය පරිස්සම් කරගෙන, මොළයේ මානසික සෞඛ්‍ය හදාගන්න ප්‍රීතිමත් වෙන්නත් ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. ඒක හින්දා මේ අපේ රටේ දැන් ওই තියෙන වැඩිහිටි සමිතිය අතිශය වටින්න යන්නේ හන්දා. මං කියන්නේ gedara ඉන්න වැඩිහිටියෝ වැඩිහිටි සමිතියක ගිහිලා කොන්සර්ට් එකේදී ලබන තෘප්තිය ගෙවල් ඇතුලේ දෙන්න ඕන. අම්මලත් වැඩේ පටන් ගන්නෙ කරකව ගන්න පිරිත්ම විතරයි. බනම විතරයි. දැන් මේක අහගෙන ඉඳලා කවුරුත් වෙන වැරදව වටහා ගන්න එපා. ඒවා එපා නෙමෙයි මේ කිව්වේ. ඒවා අහලා අහලා අහලා එහෙව අහලා අහලත් එළියට ඇවිදිලා දරුව මුණුබුරෝ පේන්නේ යක්කු වගේ නම් ඉතින් වැඩක් නැහැ නේ. රාක්ෂයෝ වගේ නම් පේන්නේ කේන්ති නම් එන්නේ උන්ගේ වැඩවලදී අවුලක් නේ. ඒ නිසා බන දහන් අහගෙන හිටියට වරදක් නැහැ. හැබැයි මොළය දියුණු කරගන්න, මොළය තව ටිකක් නිරෝගී කරගන්න විවිධ විචිත්‍ර වූ කලාකෘති දේවල් අපිට කැමැති පරිදි රස විඳින්න වෙනවා. ඒවා සීමාවෙන් තොරව හිතන්න ඕනේ. ඒවා හොඳේ. ඒවා සීමාවෙන් තොරව හිතන්න ඕනේ. ඒ නිසා ඒක හිතන්න මොකද අපි හිතාගෙන හිටියොත් මේක මේ විදිහමයි සාම්ප්‍රදායිකව කියලා ඒ තුලින් එළිය හිතන්නේ නැත්තම් ඔව් අපි ඒක තැනක ලගි. එමත් නැත්තම් එයාගේ හැටි මෙහෙම මීට අවුරුදු 10කට කලින් වෙච්ච සිදුවීමක් අරගෙන සමහර ගෙවල් ඇතුලේ ඒ දේවල් කියන්නේ මට කියනවා නෝන කෙනෙක් හාඳුනේ මම මහත්යට මොකක්වත් අරන් දෙන්නේ නැත්තේ නෑ. අසාද බඳලා අවුරුදු 10ක් දෙවෙනි ඇනිවර්සරි එකද එකට එයා ටී-ෂර්ට් එකක් අරන් දුන්නලු. අරන් දුන්නාම 20 20 කලු මොකටද මට ඇඳුම් අරන් දෙන්නේ, මට ඕන තරම් ඇඳුම් තියෙනවා කියලා ඇඳුම් 20 කලු. හඳුනේ එදා ඉඳන් මම අපේ මහත්යට මෙලෝ දෙයක් අරගෙන ඇවිල්ලා දෙන්නේ නැහැ. මට අරගෙන දෙන්න බයයි බණී කියලා. අපේ මහත්යගේ හැටි එහෙම. සමහර වෙලාවට එදා මහත්ය හිටියේ නායක කොලිය ගෙවා ගන්න බැරුව තද වෙලා වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. ඊළඟට නැත්තම් වෙන මොනවා හරි නොහොක් කාඩුවක් නිසා වෙන්නත් පුළුවන්. හැබැයි දැන් අවුරුදු 8ක් යනකල් ඇනිවර්සරි එකටවත් බර්ත්ඩේ එකටවත් කිසිම තෑග්ගක් නෝන දෙන්නේ නැහැ. බය හන්දා. මහත්ය මට කියනවා වෙලා හාඳුරනේ මේ ගෑණියට කොච්චර කණ්ඩ දුන්නත් කිසි කලේ ගුණයක් නැහැ. ඇනිවර්සරි එකට මට ටොපියක් දෙන්නෙත් නැහැ. ටොපියක්වත් දෙන්නේ නැහැ. වෙඩිය ඊළඟට බර්ත්ඩේ එකට කිසි තෑග්ගක් දෙන්නෙත් නැහැ. දැන් අවුරුදු 8ක් මං ඉවස මොකද්ද දැන් වෙලා තියෙන්නේ දෙන්නට දෙන්න කතා කරගන්නේ. නෝනා හිතාගෙන ඉන්නවා දෙනකොට කේන්ති යනවායි කියලා. මහත්ය හිතාගෙන ඉන්නවා දෙන්නේ නැත්තේ මං ගැන කිසි සැලකීමක් නැති හන්දා. දෙන්නම සල්ලි දීලා ඇවිල්ලා මං ගාවට ඇවිදලා හාඳුරෝ ලව මං ලව කියවන මම තෝල්කියා. අපරාධ වැඩනේ. ඒ නිසා මේ පූර්ව විනිශ්චයකින් තොර වෙන්න ඕන. අපිට කොතන හරි ජීවිතේ සමහර ඒවා අහිමි වීම එහෙම තියෙනවා, වරදිනවා. හැබැයි එහෙමයි කියලා දිගටම එයා එහෙම වෙන්නේ නැහැ. අර කියනවනේ නේද? කෙනෙකු හොඳයි කියන තරමට කෙනෙක් ලොව හොඳ වෙන්නේ නැහැ. එයා නරකයි කියලා කිව්වත් නරක කෙනෙකුත් වෙන්නේ නැහැ. ඔබේ හොඳකම නරකකම ඔබ මිසක කිසිවෙකු දන්නේ නැහැ. හිතට එකඟව හොඳට හිටියම ජීවිතේ වරදින්නේ නැහැ. එහෙමනේ කියන්නේ. ඒ නිසා මේ එකම සිද්ධි අරගෙන හැටි හැටි කි කිය අපි දුවන්නේ නැහැ. ඊළඟට හැකියාවන් අතර කුසලතාවයන් අතර වැදගත්ම කාරණාවක් අපිට ආයෙ කතා කරන්න කියලා කියනවා. ඒ තමයි ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන එක. හැඟීම් පාලනය. හිතන දේ හිතන වෙලාවටම කියන්නේ නැතුව සිටීමේ කුසලතාවය. ඕක ඉතාමත්ම වැදගත් ගයක් සංසුන් කරගෙන හිතක් සංසුන් කරගන්න. දැන් ආයෙ හැරෙන තැපැලක් නැහැ, තැපැල් නැහැනේ. අපි දැන් ඒවට කියන්නේ ඔන් ද ස්පොට් වචන තියෙන්නේ. මේ කිව්වා මේ ඇහුවා. බුදුහාමුදුරුවන්ගේ පළවෙනිම බණ තමසප්පවතුම් සූත්‍රය නෙමෙයි මේ කියන්නේ ධම්මපදයේ පටන් ගන්නෙම කොහොමද? මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේත්. මනස කිලිටි වෙලා තියෙන වෙලාවක වචනයක් එළියට දැම්මොත් වැඩක් කළොත් ඒක දුක පිනිසමයි. මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති. මනස සැහැල්ලුවෙන් තියෙන වෙලාවේදී වචනයක් එළියට දැම්මොත් වැඩක් කළොත් ඒක සැප පිනිසමයි. ගෙවල් ඇතුලේ ගිනි අරගෙන තියෙන්නේ පළවෙනි වැඩේ හන්දා. හිත රිදවගත්ත වෙලාවේ කතා කළා. හැඟීම් පාලනය කරගන්න බෑ. මං කියන්නේ ගෙදර ඉන්න කවුරුත් හරිද වැරදිද කියන එක නෙමෙයි මේ තෝරන්න කියන්නේ. ගෙදර ඉන්න කාට හරි තේරෙනවා නම් අනිත් එක්කෙනාට මේ වෙලාවේ පොඩ්ඩක් ට්‍රැක් අවුල් වෙලා තියෙන්නේ කියලා. ඒ වචනේ හිම කිව්වට කමන්නේ. මනස කිලිටි වෙනවා කියලා කියන්නේ ස්වභාවය ඒක. කේන්ති ගිහිලා ඉන්නේ. දුකක ඉන්නේ. කරන්න තිබිච්ච වැඩ ඔක්කොම කරගන්න බැරුව ගැට ගැහිලා ඉන්නේ. එහෙම වෙලාවකදී ඒ අවස්ථාව සහ ඒ අවස්ථාවේ භාවිතාව මඟ හරින්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් වෙන්නේ එහෙම නෙමෙයිනේ. ඔෆිස් එකේ වැඩ ඔළුවේ තියාන ගෙදර එන්න හේට කරන්න තියෙනවා. ගේට් එකේ ඇතුල් වෙන්නෙම ඔෆිස් එක ඔළුවේ තියාගෙන. ගෙදර ඇවිල්ලා තාත්තේ කියන ළමයි ආපු ගමන් පැත්තකට වෙනවා කෝයි මට පාඩුවේ ඉන්න දීලා මට මෙච්චර ළමයි මෙලෝදයක් දන්නේ. ළමයි එන්නේ තාත්තා බලාගෙන. දූලා එන්නේ අම්මා බලාගෙන. මෙහෙම එනවනේ ඒ භූමිකාව එනවා. හැබැයි ඒ භූමිකාව ගෙදර එන්නේ බොසා බැනපු ඒවා ඔළුවේ තියාගෙන. නැත්තම් පාරේදී බැනපු ඒවා ඔළුවේ තියාගෙන.
සින්න වෙන රත්තරම් බඩු ඔළුවේ තියාගෙන කොලිය ගෙවා ගන්න බැරි ඔළුවේ තියාගෙන තමයි ගෙදර ඇතුල් වෙන්නේ. ඇතුල් වෙච්ච ගමන් මොකද වෙලා තියෙන්නේ? මනස කිලිටි, එක වචනේ ඇති. අට එක දුවක් උසස් පෙළ ලියන දුවක් මන්ට කියන හාඳුරුනේ, ඇත්තමයි මම මේ අවුරුදු 10ක් තිස්සේ මම තාත්තගේ සූඳ දන්නේ නැහැ. මම අවුරුදු 10ක් තිස්සේ මගේ තාත්තා මන්දි හැස් දෙක දිහා බලන්න මට කතා කරපු දවසක් මතක නැහැ. මගේ තාත්තා මට බත් කවලා නැහැ අවුරුදු 10ක් තිස්සේ. ගෙදර එනවා, ටියුෂන් යන සල්ලි දෙනවා. ඒ වුණාට හාඳුනේ මට තාත්තව දෙන්නේ නැහැ. මට දුකක් හිතෙනවා, මගේ ජීවිතය අඩුයි කියලා තේරෙනවා. මම ඒ තාත්තට කියපුවාම කියන්නේ, හාඳුනේ මට වැඩ, මං කාර්ය බහුලයි, මං හැබැයි කිසි අඩුවක් කරන්නේ නැහැනේ. මතක තියාගන්න, කණ්ඩ බොන්ද අඳින්න පළඳින්න දෙන එක නෙමෙයි පරිපූර්ණ කරනවයි කියලා කියන්නේ. නෝනා හරි මහත්ය හරි දරුවෝ හරි ඉමෝෂනල් හැඟීම් වලින් එස් දිහා බලාගෙන ඒ වචන වලට පුළුවන් සමහර වෙලාවට බඩට කුසගින්න තිබුණත් නොදැනෙන්න පුළුවන් තාත්තගේ අම්මගේ ඒ ප්‍රවේශය ඇතුළේ. ඉල්ලන්නේ නෑනේ දරුවෝ මහා ලොකු දේවල්, බිරිඳ සැමියා මහා ලොකු දේවල් ඉල්ලුවේ නෑනේ. මතකද වියපත් වෙච්ච තාත්තා ඉල්ලපු ඉල්ලීමක් තියෙනවා පද පෙළක. ඉර නාවත් කමක් නෑ, හඳ නාවත් කමක් නෑ, උඹේ අතින් බත් දෙකටක් කවාපංකෝ මට. වැඩි හිටියොත් ඉල්ලන්නේ මහා ලොකු හැම්බේකන් චීස් බටර් නෙමෙයි, බත් කටවල් දෙකක් හැබැයි උඹේ අතින්. ඒ ඉල්ලන්නේ හැඟීම, ඒ ඉල්ලන්නේ අවධානය. තොර මිනිසුන්ට ජීවත් වෙන්න ජීවිතා කරවන්න පුළුවන් මේ හැඟීම් වලට. ඒ නිසා හැම ගෙවක් ගයක් ඇතුළෙම මේ ආර්ථික අර්බුද නැත්තේ නැ තියෙනවා. ඒ වුණාට එහෙමයි කියලා බිරිඳ වත්කම, සැමියාගේ වත්කම, දරුවන්ගේ වත්කම නැති කරගන්න කියොත් ඒක ගැටලුවක්. ඒක නිසා අපිට පුළුවනි නම් ඒ ඔය කියන විදියට හැඟීම් පාලනය. අපේ මනෝවිද්‍යාවේ සංකල්පයක් තියෙනවා මේ රෝලින් සහ ඩී රෝලින් කියලා. රෝලින් කියලා කියන්නේ භූමිකාව. ඔෆිස් එකේදී ඔබ ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, චෙයාර්මන් වෙන්න පුළුවන්, ඔබ ප්‍රධානියා වෙන්න පුළුවන්, පාසලේදී ප්‍රින්සිපල් වෙන්න පුළුවන්, අංශභාර ටීචර් වෙන්න පුළුවන්, ඔබ විෂය භාර ටීචර් වෙන්න පුළුවන්. හරි, ඒක ආයතනයේ රෝල් එක. හැබැයි ගෙදරට එනකොටත් ඔබ විදුහල්පති චෙයාර්මන් නෙමෙයි. ගෙදරට එනකොට ඔබ ඩී රෝල් වෙන්න ඕනේ. අම්මා අම්මා වෙන්න ඕනේ, තාත්තා තාත්තා වෙන්න ඕනේ. අපි දැන් පූර්ව විවාහ උපදේශන වැඩසටහන් වලදී කියනවා කරුණාකරලා ඩී රෝලින් පාට් එක කරන්න බෑ නම් ළමයි හදන්න එපා. ළමයි හදන්න එපා කියන එක නෙමෙයි, ළමයිට වද දීලා හදන්න එපා. ළමයිට ආදරය, සෙනෙහස, රැකවරණය, කැපවීම දෙන්න බැරි නම් ඒක ගැටලුවක්. ඒකට පුළුවන් තැන් හදන්න. සැමියයි බිරිඳ එක තැන ඉඳලා ආදරය, සෙනෙහස විඳ ගන්න බැරි නම් කසාදික් මං කරන්න එපා. කසාද බඳින්න එපා නෙමෙයි අපි කියන්නේ. අම්මලාගේ ඕමනාවට අවුරුදු 20න් 22න් දූලා හරි පුතාලා හරි කසාද බැඳුවට ඒගොල්ලෝ රස්සාවල් කරන්නේ රටවල් දෙකක. අවුරුදු 3ක් විතර ගිහලා අපිට කියනවා අපේ පුතාට දුව දැනෙන්නේ නැහැ, දුවට පුතා දැනෙන්නේ නැහැ, හාඳුනන්න බැරිද මොකක් හරි කරන්න. අපි මක් කරන්නද? විවාහ ජීවිතයක් නඩත්තු කරගෙන යාමට සැමියා බිරිඳ එක ළඟ ඉන්න ඕනේ. අහසයි පොළොවයි ගැට ගහන්න බෑනේ. එක සිටිජේ ගැට ගැහුවත් මායාවක්. පෞල් ජීවිතත් එහෙමයි. මම මේ කියන්න හදන්නේ රෝලින් වැදගත් භූමිකාව. හැබැයි ගෙදර ඩී රෝල්. ගෙදරට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට තාත්තා වෙලා ඉන්න, අම්මා වෙලා ඉන්න. මොකද ඒ හැංගීම් වලට පුළුවන් හැදෙන්න තියෙන මානසික ආබාධ ගොඩක් නැති කරන්න. දරුවෝ අපිට මුණ ගැහෙන බොහෝ තැන්වලදී ඒ දරුවෝ අසනීප වෙලා තිබුණෙම ඒ හැඟීම් නැතිකම හන්දා. මම නැවත හදන්නේ හැඟීම් පිරිච්ච ගෙදරක්. එහෙම නේ කියන්නේ, පොඩි පුතුගේ සිනහවැල, පොඩි දුවගේ කතා පෙළ, පිය බිරිඳගේ සිනහවැල, එහෙම නේද? මගේ ඒ සෙනෙහ පිරිනු, මගේ ඒ පුංචි පැල්පත තමයි මැදුර. එහෙම එකක් නේ තියෙන්නේ. ඒක නිසා අපි අධිපරිභෝගික ජීවිතයක හිර වෙච්ච මිනිස්සු. මම අර මුලින්ම කිව්වේ කොච්චර තිබ්බත් තියෙන ඒවට මදි කියලා නැති ඒවා ගැන හූල්ලනවා නම් තමයි ඔය අසහන ඇති වෙලා තියෙන්නේ. එතකොට තමයි බිරිඳ මගේ ඇරිලා තියෙන්නේ, සැමියා මගේ ඇරිලා තියෙන්නේ, දරුවෝ මගේ ඇරිලා තියෙන්නේ. ඉතින් එහෙම මගේ හැරිච්ච භූමිකාවල් තියෙද්දි අපි කොහොමද පටිච්චසමුප්පාදයෙන් බණ කියන්නේ? කොහොමද ඒක හොයාගන්නේ? පුජ්‍යලයට පුජ්‍යලයා පිළිබඳ විශ්වාසය නැත්තම් කොහොමද ධර්මයක් පාවිච්චි කරන්නේ? අපි හැම වෙලාවෙම අහන්නේ ඒක. ඒ නිසා මම මේ කාරණා ටික හැමදාමම කියන්නේ මගේ උපදේශන කාමරයේ අධ්‍යක්ෂින් පදනම් කරගෙන මමයි. ඒකේ මම කියන්නේ ලංකාවේ ඉන්න සියලුම දෙනාම අසනීපෙන් ඉන්නවා කියලා. මම ඒක එහෙම කියන්නේ. හැබැයි ඔබේ ගෙදර ඇතුළ ඔබට බලන්න පුළුවන් කැඩපතක් කරගන්න ඕනේ මේ දේශනාවල්. මේකට ඇහුම් කන් දීලා බලන්න ඕනේ අපේ ගෙදර මං ගැනද, මේ අපේ අය ගැනද මේ කතාව. එහෙමනම් අපි කොහොමද ඒක වෙනස් කරගන්නේ? ඒකයි මම මේ කිව්වේ හැඟීම් පාලනය කරගන්න. මනස අවුල් වෙච්ච වෙලාවේදී අනිකගේ වරදක්වත් පෙන්වන්න එපා. මොකද අපේ මනස පීඩණයට පත් වෙලා නම්, දුකෙන් නම්, අසහනෙන් නම් අපි අනිකගේ වැරද්ද පෙන්වන්නේ ද්වේෂයෙන්. එතකොට වැරද්ද පෙන්වීම නෙමෙයි මුල් වෙන්නේ, ද්වේෂය මුල් වෙන්නේ. තාම තැම්පත් වෙලා යන්න ඕන. ඊළඟට තව ඉතාම වැදගත් කුසලතාවයක් මනෝවෛද්‍යවරුත් කියන බුදුදහමත් මේක එක තැනකදී කතා කරා. ඒ තමයි ලෝකයේ තියෙන යථාර්ථය පිළිගන්න. මොකද්ද යථාර්ථය? සියල්ල වෙනස් වෙයි. අනිත්‍යතාවයනේ. උපරිම උත්සාහ කරලා සමහර ඒවා තියෙනවා අපිට සීමාවෙන් රඳවාගෙන අපිට ඕන විදියට බැඳගෙන තියාගන්න බැරි ඒවා. ඒව වෙනස් වෙන එක තමයි, වෙනස් වෙනකොට වෙනස් වීම තමයි ලෝක ධර්මතාවය කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක කුසලතාවයක්.
අර පංච ප්‍රධාන අංග සූත්‍රයේ කතා කළේ පඤ්ඤවා හෝති කියලා. ප්‍රඥාවේ ඔන්න මුහුකුරා යෑම එතන තියෙන්නේ. ප්‍රඥාව මුහුකුරා යෑම කියලා කියන්නේ මේ ලෝක ධර්මතාවයන් පිළිගන්නවා. අපි කවදාවත් පර වෙන මල් බදාගෙන අඬන්නේ නැහෙනි. මල් පර වුණා කියලා. රෑ වෙනකොට අඬන්නේ නැහෙනි, ඉර නැහැ කියලා. උදේ වෙනකොට අඬන්නේ නැහෙනි, හඳ නැහැ කියලා. ඒක ලෝක ධර්මතා. ඒ වගේ සමහර මේ ධර්මතා ටිකක් තියෙනවා, ඒව වෙනස් වෙනකොට ඒක පිළිගන්නවා. තාං ඒකත් කුසලතාවයක්. ඒව දියුණු කරගෙන යන්න ඕනකමක් තියෙනවා. එනිසා අපි මේ අවසානයේ මේ ඔක්කොම එකතු කරලා කියමු, කුසලතා පරිපූර්ණ ජීවිතයක් කියලා කියන්නේ අර ජීවිතයකට පැමිණෙන දුක් වේදනාවන් දුකක් කියලා හදාගෙන හුස්ම හිර කරගන්න තියෙන එකකට නෙමෙයි. මනුෂ්‍ය ජීවිතය ඇතුලේ කුසලතා දියුණු කරගත්තට පස්සේ වද වේදනා, දුක් වීම, අහිමි වීම, ප්‍රතික්ෂේප වීම සියල්ලක්ම අලුතෙන් හුස්ම ගන්න ජීවිතයට සපේන අභියෝගතා. ඒ අභියෝග ටික දිනන්න තමයි මනුස්සකම දුන්නේ. එහෙම නැතුව දුකක් වේදනාවක් පීඩාවක් වෙනකොට ජීවිතේ අහිමි කරගන්න නෙමෙයි. මුළු ගැන්විලා ඉන්නත් නෙමෙයි. මේ හැම දෙයක්ම මනුෂ්‍ය ජීවිතයට දුන්නු පරීක්ෂණ. මනුෂ්‍යයන්ට විතරයි අභියෝග දුන්නේ. ඒ අභියෝග ටික දිනන්න පුළුවන් හැකියාවක් දුන්නා. ඒවට තමයි කුසලතා කිව්වේ. ඒ කුසලතා දිනු කරගන්න තමයි අද බණ කිව්වේ. නිසා ඊට වඩා අපි දීර්ඝ කරන්න ඕනේ නැහැ. අද දවසේ වෙලාවෙත් එක්ක දේශනාව කුසලතා බුදුරජාණන් වහන්සේ දක්වපු පහ, ඒ වගේම මනෝවිද්‍යාත්මකව ගෙදරක් ඇතුලේ දිනු කරගත යුතු කුසලතා, පින්කම් කරන්නේ කුසලතා, ඒ පින්කම් ඇතුලේ හිත හදාගන්නේ කුසලතාවයන් එක්ක. එනිසා දැවිච්ච පිච්චෙන ගිනිගත් මිනිස්සුත් එක්ක පිච්චෙන්නේ නැතුව ජීවත් වීමේ කුසලතා, ඒව තමයි අපි අද මේ කතා කරගෙන යන්නේ. එනිසා ඒ තුලින් තමයි අපිට අද දේශනාවේ ආනිසංස අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රධාන අරමුණ හැටියට අද දායකත්වයේ තිබුණේ WA අනෝමා කාන්ති මහත්මියගේ ජන්මදිනයට ආශිර්වාද කිරීම උදෙසා තමයි. සැප්තැම්බර් මාසයේ 30 වනදාට යෙදෙන අපි මුලින්ම මතක් කළා වගේ එතුමියට අපි බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ආරක්ෂාව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම නමින් මිය පරලොව ගිය අනෝමා කාන්ති මහත්මියගේ වගේම දෙපාර්ශ්වයේම මව් දෙමව්පියාදීන්, ගුරු බහුතුන්, සහෝදර වැඩිහිටි වැඩිහිටියන් පින් බලාපොරොත්තු වන හැම දිනාටම පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව කරමු. අපි මේ ජීවිතයේදී විතරක් නෙමෙයි සසර පුරාවටම අපිත් එක්ක ඇවිදිලා කවුරුන් හෝ අපෙන් මේ දේශනාව ශ්‍රවණය කරපු ලක්වාසි ලෝවාසි ඔබෙන් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වෙත්වා, ලබා ඇති භවයන් සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල සහ රැකියා කටයුතු වල නියැලී සිටින දියණියට ආශිර්වාද කරනවා. පුතුණුවන්ටත්, ලේලියටත්, ස්වාමි පුරුෂයාටත් නිදුක් නිරෝගී සුවය සහ ඒ රැකිරක්ෂා කටයුතු වල සඳහා ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම දැන් අවුරුදු 8ක් මෙත්නෙත් පාමුලේ දායකත්වයේ දරලා මේ දේශනාවන් කරගෙන යන බව මෑණියන් මතක් කළේ. ତොට ඒ දේශනාවන් වලටත් මුල්ලුනේ අපේ දැනට ප්‍රතිකාර ලබන පූජනීය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ සියල්ලක්ම හොඳින් කරගෙන යන්නේ net fm ආයතනයේ සභාපතිතුමායි ඇතුළු කාර්ය මණ්ඩලය. නිසා ඒ කාර්ය මණ්ඩලයටත් ලක්වාසි ලෝවාසි හැම සිළු දෙනාටමත් ජීවිතවලට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සැලසේවා කියන ප්‍රාර්ථනාවත්, ජීවිත තුල අගුණ අදහම් දුරුකනගෙන සුගුණ සදහම් වැඩි කර ගැනීම සඳහා තමන් තුල සැඟව තිබෙන විභවයන්, කුසලතාවයන්, හැකියාවන් දියුණු කරගෙන මෙලවත් පරලොවත් සැනසීම උදෙසාද, සසර ගමනින් අත්මිදී ලබන අති උතුම් නිවන ලබා ගැනීම උදෙසාද ඔබටත් මටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් මේ ධර්මශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවා කියා ඉන්න තැනකින්නම් අපි සාදුනාද දීපින් ප්‍රාර්ථනා කරගනිමු. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ඔබට මට රටට ලෝකයට ලැබේවා සැලසේවා. දෙවියන්ද පතන බෝධියකින් නිවන් දකිත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං.

සාදු සාදු සාදු මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත් වුණේ අතිපෝෂණීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට. හිත හදන වැඩපිළිවෙල තව බොහෝ දුර බොහෝ දිනාගේ හිතසුව පිණසම මෙත්නෙත් පාමුලෙන් කියා දෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ සෑම සියලු කුසලයක්ම උන්වහන්සේට නිවීම පිණසම වේවා. නිදුකින් සුවෙන් තව බොහෝ කල් සසුනඹර බබලවා දහම් ප්‍රදීපයේ හැම හදවතකටම මෛත්‍රී සහගත චේතනාවෙන් දල්වන්නට අපේ ස්වාමීන් වහන්සේට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුල නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. ඒ වගේම කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මානසික උපදේශණ ලබන්නට කැමති ඇත්තන්ට මා සිහිපත් කරනවා. 0700013403 අංකයට 0700013403 අංකයට කතා කරලා ඒ විස්තර දැනගන්නට. ඒ වගේම net සිදු කරන අසිරිමත් පින්කම තමයි මේ දිනවල ඓතිහාසික ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනව සදහාතුක මන්දිරයේ වහලය සහ සංඝවාසයේ වහලය නැතැම් පියස්ස ඉදිකිරීමේ කටයුත්ත. තිස්ස මහරාමේ කලා වගේම අපි ඒ උතුම් කටයුත්තට මුල පුරලා තිබෙන්නේ. ඉතින් අපේ නේ ශ්‍රාවකයෝ මේ වෙනුවෙන් එකතු වෙනවායි කියන පූර්ණ විශ්වාසයෙන් තමයි අපි ඒ උතුම් කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ අපට තිබෙන ඓතිහාසික උරුමය. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ ලක්දිවීපයට වැඩම කරර පළමු වරට ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි මේ අසිරිමත් පුදබිම. ඒ නිසා ඒ පුදබිම ගොඩනැංවීම බෞද්ධ අපේ යුතුකමක් වගකීම. තවමත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවත මේ විහාරස්ථානයේ විනාශමුඛයට ගිය නිසා සංඝාවාසයක් හෝ ධාතු මන්දිරයක් ලංකාපටුන විහාරස්ථානයේ නැහැ. එවෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය. අපට තිබුණු දළදා වහන්සේ වඩමෝපු වටිනාම ධාතුන් වහන්සේ වූ දළදා වහන්සේ වඩමෝපු පුණ්‍ය භූමියේ දළදා පූජාව නැත්නම් ධාතුන් වහන්සේ වන්දනා උදෙසා ධාතු මන්දිරයක් නැතිවීම කොතරම් අපේ සිත් තුළට සිත්තෙවුලක් ඇති කරන්නට හේතුවක්ද? ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඒ වගේම විහාරස්ථානයේ අපේ අතිපූජනීය විහාරාධිකාරී හම්බෙගමු යස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට වැඩ හිඳින්න කුටි සංඝාවාසයක් හරියටින් නැහැ. ඒ වෙනුවෙන් ඔබ දායක වෙන්න එකතු වෙන්න අපිත් එක්ක මේ කටයුත්තට වහලේ නිර්මාණය කිරීමට වර්ගඩියකට රුපියල් 4000ක් වගේ මුදලක් යනවා. වර්ගඩි ගානට ලබා ගන්නත් පුළුවන් ඔබට. එක වර්ගඩියකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ එහෙම නැතිනම් Tamanට අතේ තියෙන යම් ප්‍රමාණයකින් හෝ මේ උතුම් කටයුත්තට දායක වෙන්න ඒ පිළිබඳව කැමැත්තක් ඇති හැමෝටම මම ආරාධනා කරනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් අපේ ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පෝජා නමින් අපේ ගිණුම තිබෙනවා. ගිණුම් අංකයමය ලියාගන්න 84 79 43 85. මේ ගිණුමට මුදල් බැර කරලා ඊට එකතු වෙන්න. ඒ වගේම විස්තර දැනගන්නට පුළුවන් 0774 25 214 අංකයට කතා කරන්න. එහෙම නැතිනම් මට කතා කරන්න 0777 980 62 37 0777 980 62 37. ඒ ආරාධනාව කරන ගමන් මේ අංකයටම ඔබට කතා කරලා ඔබේ ගමේ පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් නෙත් රේඩියෝවේ විකාශය කරගන්නට වීඩියෝ මගින් නේත්‍රාලෝක YouTube නාලිකාවට එක් කරගන්නට විස්තර දැනගන්නට පුළුවන්. 0777 980 62 37. ඒ ආරාධනාවත් එහෙමනම් කරමින් මෙත්නෙත් පාමුලාදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.

0: Mit nit paamule.
1: Mit nit paamule.
2: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අදම ගන්න ෆෝන් එකයි.
5: ඇයි හෙටට දාන්නේ?
4: විශ්වාසේ වංගා කීවයි එක සිංගල් සිම්පල් පේ.
5: හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: උදැසන 9යි විනාඩි 5යි.

ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.

0: තුරේ විරල් ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම මද්‍රව්‍ය තොගය හසු කර ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පැවසුවේ. එදී සැකපිට එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා යොදාගත් බවට සැකකරන යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ. නිල්වල සහ ගංගා ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු නැගවීමේ නිවේදන ඉදිරිපැය 24ට දීර්ඝ කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. පවතින වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය 24 වන දින මෙම ගංවතුර අනතුරු නැගවීම නිවේදන නිකුත් කළ අතර පසුව එය තවදුරටත් දීර්ඝ කිරීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා. මෙලගනිත් නිවස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net news the truth people trust.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
3: FM 95 FM 94.8 net FM
4: සත්‍ය අන්තය
5: Hello, hello.
4: Ante.

Good morning. Udah nawe ay, binari dolah ay. Hello, hello, sati ante ya. Onna iting, iya baru nanti mangga dawa. Kohomad iting mie khendeka. Tamani di, ha, me. Nakitin. Nakitla weda patang ganna. Hitaay weda te onna tiyanawa. Adi dawasa vitarai owa time atai tiyanne. Heti idala ay iting supurudu vidhiyata aluth satiyaka weda patang ganna oni. Ehinda දැන් නැකිටින්න මේ උදේ 9ටත් නිදිද? ඒව කොහෙද මං ඉන්නකන් මම මේ පැත්තේ 12 වෙනකන් කචකචක ගා ඉන්නවා. ඒ හින්දා වැඩ සිද්ධ වෙනවා. ඔය වැඩ කොහොම කරන අතරේ මවත් අහගෙන හිමීට ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තේ එන්නවා. වෙනද වගේ මිතින් මගේ සුපුරුදු හඩ්ලයින් නම්බර් එක 0112553 කාලෙකක් දෙමු. WhatsApp thing or message එකක් දාන්න පුළුවන් මම WhatsApp chat එකේ ඉන්නෝ මේ පැත්තේ දවල් 12 වෙනකන් 0115 95 95 95. ඉතින් මොනවාද වීකෙන්ඩ් එකේ විස්තර? අද මොනවාද plans? ඔය කොහොම කියන්නේ ඉන්නක පොඩ්ඩක් මේ පැත්තට. හරි, එහෙනම් ඉතින් ඔයගේ මගේයි සුපුරුදු නැති වුණත් නුපුරුදු දවසක් වුණත් ඒ පැය තුන අපි දෙන්න වෙනද පුරුදු විදිහට අරගෙන යමු. එහෙනම් ඉතින් ඔයින් නොනි දවල් දොළහ වෙනකම් මාත් එක්ක ඉන්නවනේ. ඕකේ, මං ඔයාගේ ජනෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: උදේ 9:00 විනාඩි 22යි.
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි.
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
7: Hello, Satyante.
2: WhatsApp messages පැතර යන්න කියලා බැලුවේ කො කවුද ඉන්නේ ආමාව අහගෙන ඉන්නෝනේ කට්ටිය. අම්පාර උහන නිමාලිකා සජීවනි. හයි හයි, good morning. hello සතියන්තෙන් අපිටත් ලස්සන සින්දාවක් දෙන්න එකතු කරගන්න කියලා තියෙනවා. කාංචනා නංගිය අතුළු නැත්තහන සියලුම දෙනා අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සිදුවර. ඊට පස්සේ හයි ජනු, සතර දනවන සුබම සුබ සතියන්තයක් වේවා. මම නම් ජනු වැඩක් තිබුණත් නැතත් අමාරුව කසනීපයක් ඇරෙන්න පහට කලින් අවදි වෙනවා. නියමයි අනේ, මමත් එහෙමයි කියලා හිතාගෙන නිදාගන්න යනවා. ඊට පස්සේ අවදි වෙලා බලන්නකො දවස පුරාම හිතට දැනෙන සැනසීම සතුට. ඔව්, ඒක නම් එහෙම තමයි. කරන්න අමාරු එක තමයි අපිට තියෙන ලොකු ප්‍රශ්නේ. ලස්සට සින්දුවකට මාවයි නෙස්ලි ලංකායිකේ වැඩ කරන හවි චින්තකවයි එකතු කරගන්න පන්නල කටුවැල් ප්‍රසංගයක්. ආදරෙයි, හරිදා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? සුබ උදෑසනක් ජනු රංගි. අපි තිනෝ හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකේ අපි රශ්මික මෝටර්ස් බෙදිගස් හන්දි ඇහැලිය ගොඩ සමීර් කුෂන් වර්ක් එකේ සමීර අයවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට සින්දුවක් දෙන්න. මයුමි ෆැෂන් මොර දන බණ්ඩාර ගාමිණී අයියා අජිත් අනෝමා අරුණ රුසි රූ සෙටකම එකතු කරගන්න මෙහෙන සින්දුවට. ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. මැසේජ් එකේ ඔයාගේ නම කෝ? හයි, කොහොමද ඔයාට? මම නම් භාගයක් හොඳින් භාගයක් ලෙඩින්. ඇහෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද මං කතා කරන විදිහෙන්? හයි, කොහොමද ඔයාට? අපි හැමදාම ඔයා වහනවා ලස්සන සින්දුවකට හස්බන්ඩ් යසන්ත පුතා යලිනු අම්මා එකතු කරගන්න කියලා ගාලේ නදීෂක මැසේජ් එකේ වෙලා තියෙන මේ හැන සින්දුවට මේකතු කරගන්නානි. තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් ටග් ගාලා ඔයගේ මැසේජ් එක WhatsApp කරන්න බලන්න. 2695 95 95 95

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: ෘතුවිඳල අඟහරුට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමඟ 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0111-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyante.

උදේ 9යි විනාඩි 37යි වෙලාව. බුක් ෆෙයා පැත්ත එහෙම ගියාද? තාම නෑ, අද යන්න හිතාගෙන ඉන්නේ. ආද එන්නකෝ එන්නකෝ මාත් ඉන්නවා බලාගෙන. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH පරිශ්‍රයේ පවත්වන උදේ 9 ඉඳලා රැ 9 වෙනකම්ම වෙලාව තියෙනවා ඔයාට. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න. හැබැයි අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් නිල රේඩියෝ විදියට net fm අපි තමයි අත්වල් බැඳගෙන ඉන්නේ. සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ වැඩේ විදිහට වෙනකොට ඔයා දන්නවනේ net fm alpha studio හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඉතින් alpha studio එකට එන්න අලාගෙන ඉන්න පුංචි දරුවන්ට ඔන්න හොඳම චාන්ස් එක. ඔයා දන්නවනේ අපේ මේ සජීවි මැදිරිය මේ වෙනකොට ඇල්ෆා ස්ටුඩියෝ පරිශ්‍රයේ තියෙනවා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න, ඒත් එක්ක සම්බන්ධ වෙන්න. කසුනි ලෙහන්සා ගිහන්ස එක්ක අනිත් නිවේදකයන් නිවේදිකාව වෙන්න ඔයාටත් මේ අවස්ථාව හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන ගමන් තෑගි දිනා ගන්න. ඉදිරියේදී ඇල්ෆා ස්ටුඩියෝ එකට සම්බන්ධ වෙන්න ඔයාට දිනයක් වෙන් කරගන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ලෙවල්ස් ඉවර කරලා ඉන්න අපේ නංගිලා මල්ලිලට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට එකතු වෙන්න, අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, net news team එකට එකතු වෙන්න හොඳ chance එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. බුක් ෆෙයා එකට එන ඔයා අනිවාර්යයෙන්ම ඇල්ෆා ස්ටුඩියෝ අපේ සජීවි මැදිරියට ගොඩ වෙන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, ඔයා දන්නවනේ දුෂ්කර පළාත්වල අපේ ආදරණීය දුවල පුතාලට කියවන්න පොතක් පරිත්‍යාග කරන්න මේ අවුරුද්දේ අපේ පොත් කැටය අනිත් අවුරුදු වල වගේම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා ඇවිල්ලා පොතක් ගන්න අතරේ ඔයාගේ ආදරණීය නංගිලා මල්ලිලා ටක්කලා අයියලට කියවන්න පොතක් පරිත්‍යාග කරන්න පොත් කැටයට. ඉතින් ඒ නිසා ඔයාත් අනිවාර්යයෙන්ම බුක් ෆෙයා එකට ආපු වෙලාවට අපි ඉන්න පැත්තටත් ඇවිල්ලා මේ වැඩ දෙකටම සම්බන්ධ වෙන්න කියලා ඔයාලට මතක් කරන්න ඕනි. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් ඔයාලට අවස්ථාව තියෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳගන්න BMICH පරිශ්‍රයට එන්න. උදෑසන 9 ඉඳලා රාත්‍රි 9 වෙනකම් ඔයාලට අවස්ථාව තියෙනවා. යමු WhatsApp messages පත්‍ර කවුද ඉන්නේ කියලා බලන්න. හෙලෝ හෙලෝ ජානු, good morning. Good morning ඉන්දිකයා. ඉන්දිකට එලස් ගල්වංගු ඇඹලි පිටියෙන් වෙනද වගේම මාව අහගෙන ඉන්නවා කියලා තිනු මෙහෙන සින්දුවට එකතු කරගන්න. හෙලෝ හෙලෝ සතියන්තෙන් මම ජානු බෝලේ සද්දට මාව අහගෙන ඉන්නේ. ඔකෙලි මාෂි message කියලා තියෙන මාෂියෝ මේ සින්දුවට එකතු කරගන්න. එතරින් පස්සේ ආ මට මිස් වෙච්ච messages ටිකක් තියෙනවානේ, අනේ ටික කියන්න එපා. සද චමිල් අම්මනිල් මිනි ලකදුවයි මායා චෝරි පුතා අනුසර චමිල් හෙට්ටි හේවා එකතු කරගන්න මේ හැන සින්දුවට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුලලු රංජිත් දිසනායකයි මැසේජ් කළා තිනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න ලෙබනන් වලින් ඉනවා ලතා අක්කා. හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් නේ ටීම් එකටම ගුඩ් මෝර්නින් අක්කා. පරිස්සමට ඉන්නව නේද? මේ හැන සින්දුවට එකතු කරගන්න ආව නේද කච කචේ. සුබ දවසක් නංගි, අද නම් ලස්සනට අවුව වැටිලා. යටි අන්තර පරුසලසේ පාලි හෝටල් එකේ සේ පාලිකක් මැසේජ් කළා තිනේ හනදෙන් රෙඩි කරගත්ත මේ හැන සින්දුවට එකතු කරගන්න. අවුව වැටලා තිනේ අද මං ඉරිදාවනේ ඒ හින්දා.

උදේනවයයි විනාඩි 51යි වෙලාව. අහන්න දෙන්න ඔන්න හින්දි සින්දුව ක්ලාස් එක කරගෙන තියන්නේ සින්දුවට ටග්ගාලා කට්ටිය එකතු කරගන්න මම යන්න හදන්නේ. WhatsApp messages පැත්තට බලමුද කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්නේ කියලා. හරි WhatsApp messages පැත්තට යන්න ටග්ගාලා කො බලන්න කවුද ඉන්නේ කියලා. හයි හයි ජානුපැටියෝ. අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරි චන්දන ස්ටෝස් එකේ චන්දන අයියා චන්දනි අක්කා කොහොමද? වීකෙන්ඩ් එක හොඳයිද? ප්‍රදීපා නිමල් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. පණිපිටිය ප්‍රසන්න අය මැසේජ් කරලා තියෙනවා. අපිත් අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අනිවාර්යෙන් එකතු කරගන්න. ජානු කෙල්ලේ අද ඉරිදත් ඔය කටහ දහන්න පුළුවන් වුණානේ. සතුටුයි ආදරෙයි. මාත ආදරෙයි යනේ. ආදරෙයි එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ කවද ඉන්නේ කොබලන්න ජනු සිින්දුවක් ඕනී කළම සේච් කරලා තිරු අපේ මේ මොරටු සුජානි චන්දිමක්කා එකතු කරගන්නම් මේ හැන සිින්දුවට තැංකෝ ම වහගෙන ඉන්නවට. ඊට පස්සේ මෙන්න මෙයත් ඉන්නවා අපිවත් ලස්සට සිින්දුකට එකතු කර ගන්න ගිනිකත්තේනේ සුසන්ත කුමාර පුතා රුමේෂ් ඊට පස්සේ වර්ෂා වයිෆ් චම්පිකාවත් එකතු කරගන්න කියලා. වයිෆ් චම්පිකා මං හිතන්නේ නේද? ඊට පස්සේ පුතා ඉන්නවා රුමේෂ් වර්ෂත් ඉන්නවා එකතු කරගන්නම් මේ හැන සින්දුවට. තැන්කියු මාව අහගෙන ඉන්නවට. හින්දි සින්දුවක් අහන්න ඕනි කියලා කට්ටිය කියලා තිබුණේ ඉන්න ඔන්න හින්දි සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ. ආදරණීය සුබ දවසක් ආයුබෝවන් රණගිරවියේ. මාත අවහගෙන ඉන්නේ ඔගේ ලස්සන කටහඬ සතිය අන්තයේ. ඉතින් මට දෙන්නක ලස්සන සින්දුවක් දිල්ක නිහාරා වෙම්මුල්ලෙන් මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න ගන්නේ මේ හැන සින්දුවට. ගුඩ් මෝර්නින් සඳමාල් කඩවතී මැසේජ් කරලා තියෙනවා. සඳමාල් මේ හැන සින්දුවටම ඔයවත් එකතු කරගන්න. හිතාදර ජානු ඉතින් කොහොමද ජීවිතේ? මම නම් ඉතින් හොඳින් ඉන්නවා. කොහොමද ආට? අපිට බැස්ස නම් අඩුවක් නැහැ. ඉංග්‍රීසි රංජිත් කොරයා යම සර්ච් කරලා තියෙන්නේ. හෙලෝ හෙලෝ සතියන්තයට කතා කරන්නේ පළවෙනි පාරට. මටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන් නම් අයලා තියෙන සින්දුව යන්න කලින් දැන් ට්‍රයි කරන්න. දැන්ට අයියා මං අහන්න දෙන්න ලෑස්ති කරගත්ත මේ හැන සින්දුවට එකතු කරගන්න. ආට ජය. තෙමිලා ලෙඩ වුණාට ඉක්මන් සුවය ලැබේවා. තෙමිලා නෙමෙයි මේ ලෙඩ උනේ කට හොඳ නැතිකමට ලෙඩ උනේ. ඕනේ කයි එපා කයි ඔක්කොම කන්න ගියාම මෙහෙම වෙනවා. කොහොම හරි කමන්නෑ මට ඉක්මන් සොය ප්‍රාර්ථනා කරාට අයියා. තැන්කියු හරිද? ආදරෙයි. කටවල් පරිස්සම් කරගන්න ඕනි මිනිස්සුරාව. මේ පේනවනේ නැත්තන් නහයෙන් කතා කරන්න වෙන්නේ.

0: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyante
2: ඒ සුවපත්තෝ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිලෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයිබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවී ආයුබෝ වේවා. සේවේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
4: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello Hello Satyante. Hello, hello, Satyante.
5: උදේ 10යි දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා එත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නිවස් සමග මම සමීර. නීති විරෝධී දීවර කටයුතු සහ දීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මීගමුව, හලාවත, පුත්තලම, මන්නරම ඇතුළු දීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම කමිටුවල සම සභාපතිවරුන් ලෙස දීවර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරනු ලබනවා. නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී දුම්වැටි 14,000ක් අඩංගු කාටුන් 70ක් සහ දුම්වැටි 18,000ක් අඩංගු කාටුන් 90ක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අවුරුදු 36 සහ 56 වයස්වල පසුවන චීන ජාතිකයන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන ලබනවා. මිලඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.
4: සත්‍ය අන්තය.
5: උදසන ගදසන 10යි විනාඩි 5යි වෙලා. ඔයාගේ මගේ දෙවනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන. මේ පැයදිත් කෝල් කරමු, මෙසේජ් කරමු, සිද්ධා කියලා ගන්න මේ පැතරෙමු. විදයි කයි දෙකයි 55 63 විදහත් සේකල් 95 95. එහෙම වට්සප් මැසේජස් එවපු කට්ටිය ඉන්නව මට මතක් කරන්න. අන්නේ කට්ටිය එකතු කරගන්න ඕනි. අහන්න දෙන ලෑස්ති කරගත්ත මේ ඇහෙන සින්දුර මේ පැය පටන් ගන්නකොටම කෝ බලමු කවුද ඉන්නේ කියලා. හරි, කළුතර සේරු පිට බන්දු කුමාරි සචින්ත තරංගනි තරංගී නේද? හරි නේද? සෙට් එකම මේ වෙලාවේ මම අවහගෙන ඉන්නවා කියලා දිනා. ජය වේවා. කට්ටියම එකතු කරගන්න. අඟුණ කොළ පැලස්ස ගිහන් රශ්මි තරින්ද අම්මා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. සුබ දවසක් මම නුවර බොක්කවල වසන්ත අක්කා. ලස්සන සින්දුවකට මාවයි මගේ හස්බන්ඩ් සරත්වයි එකතු කරගන්න කියලා තියෙනවා. මාවයි මගේ හස්බන්ඩ් කිව්වට වසන්ත අක්කගේ හස්බන්ඩ්, එයාට කියනකොට කියන්නේ එහෙමනේ. නැතු මගේ නෙමෙයි වසන්ත අක්කගේ හස්බන්ඩ්. Good morning. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම මානෙල්, හස්බන්ඩ් ගාමිණි, දුමිහිරි පුතා, විදුෂ්ක, බබා සෙසරු, අපි දියපිටියෙන් අපි හැමදාම නෙත් එක්ක තමයි ආදරේ කියලා දෙනවා. මාත ආදරේ හැමදාම නෙත් එක්ක ඉන්න ඕන. හරිද? මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අයිබෝන් සුබ දවසක්. වරදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කරලා තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මගේ චූටි දුව තරුෂී කෙතල්ගලින්.

ඔය නිදාගෙන ඉන්න ඕන නම් තාම කට්ටිය දීලා දෙකක් නැකිටවන්නක්කේ. පොල් ටිකක් හැම ගා ගන්න කුස්සියට අරගහගෙන ගිහිල්ලා වැඩපලක් කරන්න බෑ නේද ගෑනු ළමයි වුණාම. හෙලෝ හෙලෝ සතියන්තේ අම්පාර මුවන්ගල රම්‍ය අක්කා මමයි මගේ හස්බන්ඩ් සරත් කුමාර පුතා ශශී පොඩි දුව සදෙව් දුව ගාල් ඉහළ කිහිබියේ සමාධි යාගේ දුව ශනදී ටිකෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: උදේ 10යි විනාඩි 15යි.
3: මේනික සහල් බයියන් මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් TV එකක් සහ ජයන්තිපුර තරුෂි බූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකයෙකු වන්න.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
6: ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
8: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
2: උදේ 10යි විනාඩි 15යි අහන දෙන හින්දි සංක ක්ලාසික කරගෙන තියෙන්නේ. මේ සින්දුව අහන කලින් ඔයාලට මතක් කරන්න ඕනි. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් කට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න. සිමෙන්ති කොට 100ක් දිනන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. සැටලිම ගහලා කෝල් එකක් දුන්න ගමන් ස්ලැබ් එක දාගන්න ඔයාලට ශක්තියක් වෙන ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් දෙනවා සිමෙන්ති කොට 100ක්. අද කාලේ හැටියට සිමෙන්ති කොට 100ක් හම්බෙනවා කියලා කියන්නේ අම්මෝ. කොන්ත්‍රාත්කරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් යන හැමෝගෙම විශ්වාසය දිනාගත් පරම්පරා ගණනාවක විශ්වාසය හිමි සිමෙන්තියක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. ඉතින් ගොඩනැගිල්ලක් ඉදිකරනකොට වාගේ නිවස වෙන්න පුළුවන් ඕනෑම දෙයක් ඉදිකිරීමකදී අපිට හොඳ විශ්වාසයක් තියන සිමෙන්ති තෝරගන්න ඕනි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔයාට ඉන්සි සංස්ථා සිමෙන්ති දැන් තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන කියනකොට තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න සිමෙන්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න ඔයාට හරි පුංචි දෙයයි කරන්න තියෙන්නේ. කියන්නේ ඔයාට කරන්න තියෙන දේ තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 5ක් මිලදීගත්තු බිල්පත ඡායාරූපයක් ඔයාගේ නම ලිපින ජාතික හැඳුනුම්පත් අංකය එක්ක 0779-67-67-67-0779-67-67 කියන අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න. ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් තරගය තියෙනවා. අවසන් දිනුම් ඇදීම තියෙන්නේ ඔක්තෝබර් 23. ඉතින් ඊට කලින් ආට පුළුවන් ජයග්‍රහකයෙක් වෙන්න. සිමෙන්ති කොට්ට 5ක් ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 5ක් මිලදීගත්තු බිල්පතේ ඡායාරූපය නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංකයක 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගැන කියලා රට වටේ යනවා ඉන්සි සංස්ථා කණ්ඩායම අපේ කට්ටියත් එක්ක. ටැගි බෝග අරගෙන තමයි යන්නේ නැත් FM ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක. ඉතින් අද දවසේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ, අද මොකද වෙන්නේ කියලා කියන්න ඕනි. ඔන්න අද උදේ මේ වෙලාවේදී ඉන්නව හැටන් නගරේ ඉන්සි සංස්ථා කණ්ඩායම. ඒ වගේම තමයි හවස වෙනකොට අපේ කට්ටියනවා නුවර එළියට. ඉතින් අද මේ වෙලාවේ හැටන් ඉන්න කට්ටියට ඕනේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන දැනගන්න, තෑගි දිනාගන්න යන්න පුළුවන් එතෙන්ට. එහෙම නැත්නම් අද හවස නුවර එළියට එනවා. නුවර එළිය සහ යවට ඉන්න හැමෝටම මේ අත්දැකීම විඳගන්න යන්න පුළුවන් හෙට 28 වෙනිදා. උදේ ඉන්නව බදුල්ලේ, හවස ඉන්නව බණ්ඩාර වෙලා. මතකයින කරන්න තියන්නේ කට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දෙනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක එකතු වෙනවා. මිලදීගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 5ක බිල්පත ඔයාගේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකයක 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න.

ඔදද හයයි විනාඩි 23යි. ඔයා හිතන්නකෝ ඔයාගේ පවුල කෙනෙක් ඉන්නවා මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. එහෙම නැත්තම් ළඟපාත ගෙදරක කවුරු හරි කෙනෙක් ඉන්නවා අධිකව මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. කොච්චරනම් කරදරයක්ද කැමතිද? ඔයාට කවුරු හරි කෙනෙක් ඕනනම් හරිම කරදරයක් කියලා කියනවට. වන්නන් ජීවිතේ හන්නම කැමැති වචන තමයි කෙනෙක්ගෙන් ඔයා හරිම කරදරයක් වට කියලා කියන එක. ඒ විදිහට මුළු පවුලටම තමන් ඉන්න වටපිටාවට මුළු රටටම තමන් කරදරයක් වෙනවට කැමතිද? එහෙම කරදරකාර කෙනෙක් ඉන්නවට ඔයා කැමතිද? හැබැයි අපි හිතන්නේ නැති විදිහට මද්‍රව්‍යයට ඇබ්බැහි වුණාම අපිට ඒක කරදරයක්. වාගේ ජීවිතේ නිකන් නාස්ති කර ගැනීමක්. ඉතින් මං ඔයාලට කියනවා අපි පවුලෙන් පටන් ගමු, අපි අපෙන් පටන් ගමු. අපේ රටේ පුරවැසියෙක් විදිහට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න ඕනි මේ මද්‍රව්‍ය භාවිතය ජාවාරම හා බෙදා හැරීම වැළැක්වීම සඳහා. අපිට ලොකුවට මුළු රටටම දායකත්වය ලබා දෙන්න එකපාර බැරි වෙයි. හැබැයි අපිට පුළුවන් ටික ටික මේකට දායකත්වය ලබා දෙන්න. මුලින්ම අපි පටන් ගන්න ඕනේ අපේ පවුල ඇතුලෙන්. සමහර වෙලාවට සමහර වාර කියන්න පුළුවන් ඔය ප්‍රශ්නවල ඉන්නකොට ඔය ප්‍රශ්න ටික විසඳ ගන්න මෙන්න මේක පොඩක් පාවිච්චි කරලා බලන්නකෝ. ඔය ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යනවා කියලා. අන්න එහෙම තමයි අපි දන්නේම නැතුව මද්‍රව්‍යට ඇබ්බැහි වෙන්නේ. හැබැයි ඉතින් ඕක පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ ලොකුම ලොකු ගැටලුවක් බවට පත් කරගන්නවා. එහෙම නොවි ඔයාට පුළුවන් මේ රටේ පුරවැසියෙක් විදිහට ඔයාගේ ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන්න හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන වෙනුවෙන්. රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන. ඉතින් ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට අපේ රටේ මද්‍රව්‍ය භාවිතය ජාවාර මහා බෙදා හැරීම වැළැක්වීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න නම් අපිට සිද්ධ වෙනවා මද්‍රව්‍ය භාවිතය පුරන් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් තනි පුද්ගලයෙක් විදිහට ඔයා මෙච්චර කාලයකට මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා හිටියනම් එහෙම නැත්නම් ඔයාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්, ඔය දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේගොල්ලන් අදැනුවත් කරන්න. ඒ දේවල් වලින් ඔයාට පුළුවන් විදිහට මේ අයව ගලවා ගන්න. මොකද එහෙම වුණොත් අර මම මුලින් කිව්වා වගේ කාටවත් කරදරයක් නැතුව හරි ලස්සනට ඔයාට ඔයාගේ ජීවිතය ගෙවන්න පුළුවන්. අපි අමුට අගල වත්සම් මැසේජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. මේ වෙලාවේ මම වහගෙන ඉන්න මෙන්න මේ කටි එකතු කර ගන්න ඕනි. හයි හයි ජානු. මම තුම් යටි අතර බෙරන්නාවේ අම්මා අප්පච්චි කොලියා පිටියෙන් අක්කා අයියා පුතාලා දෙන්න චාමර අයියා වෙන් රුමල්ලි ෆොම්ලික හැමෝම එකතු කර ගන්න කියලා දෙනවා. මේ සින්දුර එකතු කර ගන්න. හයි ජානු බදුල කැටවල සමන්ත සලෝනෙකේ සමන්ත මල්ලිකෂාන් හිරතරු අම්මා නෝනා නිසන්සලා පොඩි දුව එරන්දි ලොකදු තරුන්දි එකතු කර ගන්න කියලා තියෙනවා. මෙහෙන සින්දුර එකතු කර ගන්න පතිරාජ ප්‍රතිසකෝඩු හන්දිය රවිඳු රශ්මික පුතා හිලකසේ මනාරච්චි අම්මා එකතු කරගෙන ලස්සන සින්දාකහම කියලා තියෙනවා. මෙහෙන සින්දුර එකතු කර ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: උදේ 10යි විනාඩි 33යි.
3: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ 6:00 හවස නුවරඑළිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
2: මේ ඔය පහුගිය දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඒසි නිසා ලේසිද හරියටම හරි අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවා. මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නෑ. මොකද ගාන අඩුවේ වගේම ක්වලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නෑ. අපේ රටේ අපේම දෙයක් සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වලිටි එක නම් ෂුවම ෂුව SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආර්යයිසි පාවිච්චි කරලා බලන්න.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
5: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
8: අපගේ net වගේ
2: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
9: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
10: Net FM. Hello.

0: உதயதா ஹாய் மெலாரி ஹதலி ஹாய் மெலாவா மெலாவா ஹரியட்டும ஹரி இன்சிசன் ஸ்டார்ஸ் லேபரம் தட்டுகனம் ஹதன் கொட்டுகனம் திரன் சிமெந்தி கொட்டைக்கின் தக்கின் அத்தர வெண்ணே நே மேலா அடி சிமெந்தி கொட்ட சீயாக் தெரவா சீயாக் சீயாக் இதிங் அது தவசே ஹட்ன வல இதலா எபத்தி விஸ்ர டிக அரகன அவிலனா தஷி சுபுதாசனா கோஹமத மொக்கத வெண்ணோ எபத்தி
1: சுபுதாசனா கிதிங் நாதா அப்பி அவித் இன்ன மே கண்டு கரே மீதும் சலுவின் ஹெடுனு அதிரணிய ஹெட்டன் புரவரேட இத்தின் மே சீத்தல ஹுலங்கத் எக்க அதஹென்னே சக்திமத் ஹெட தவசாக கொடநகா கண்ண புலுவங்க மே சுந்தர பணிவிடே கன இத்தின் ஹீன நிவசாக கியன்னே ஹித்தே மேவன ரூபயக் விதரக் நெவே அப்பே மே ஹீனேட அத்திவாரமக் தென்ன ஏ வகேம கடலின் கடல் எக்கத்து கரல ஹெட தவச லஸ்தன ஜீவிதயக் கொடநகா கண்ண தமாய் அப்பே ஹமோடும் உற்சாகை தியன்னே ඉතින්නේ හීනේ අතිවාරමුඩ ශක්තියක් විශ්වාසයක් එක්ක අද ඉන්සි සංස්ථා සිමෙන්ති හැටන් නගරයට ඇවිත් තියෙනවා. ඉතින් ගෙයක් හදන ඔයාලට අලුත් බලාපොරොත්තුවක් අරන් ඇවිල්ලා තියෙනවා මේ ඉන්සි සංස්ථා සිමෙන්ති විසින්. ඉතින් මේ ගඩොලින් ගඩොලේ ශක්තිය එකතු වෙලා හදන මේ නිවසට ඉන්සි සංස්ථා සිමෙන්ති මගෙන් ලස්සන වටිනාකමක් එකතු කරන්න අමතක කරලත් නැහැ. ඉතින් මේ වටිනාකම ගැන කියන්න අද මාත් එක්ක අපේ සහෝදරයා ඉෂාන් එකතු වෙලා ඉන්නවා.
2: ඉතින් ජාන මේ මතක් කළා අපේ තශීරගේ මතක් කළා වගේ අපිත් කියන්නේ මේ ඉන්සි සංස්ථාත් ලැබබරමත් එක්ක ඔබට එකතු වෙන්න කලින් පුළුවන් කරන්න තියෙන්නේ පුංචි දෙයයි මේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදී අරගෙන මේ අපි කියන බිල්පති ලස්සන ෆොටෝ එකක් ගහලා නම ලිපිණිය ජාතික හැඳුරුපත් සංකේක 077 9 67 67 67 කියන WhatsApp නම්බර එකට ඔන්න WhatsApp කරන්න පුළුවන් එහෙම නැත්නම් මිස් කෝල් එකක් ගැහුවත් මේ තරඟට එකතු වෙන්න පුළුවන් ඉතින් ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකන් ජානු මේ වටිනාකම විවෘත වෙන ඉතින් අපි මේ වෙලාව අපේ ජානු එක්ක හෙලෝ හෙලෝ අන්තය හංගින්න හැමෝටම මතක් කරන මේ වටිනාකම ගැන කියන්න අද මේ මොහොතේ අපි ඉන්නේ සුන්දර හැටන් පුරවරේ අපි හවස් කාලේ ඉන්නවා ආදරණීය සීතල නුවරඑළියට යනවා මේ සුන්දර වටිනාකම ගැන කතා කරලා ඉතින් අපි හැමෝටම ආරාධනා කරන වටිනා කියන තෑගි භෝග ගොන්නක් හිමි කරගන්න එන්න අද දවසේ ඉතින් වසර 56ක් පුරාවටම අහස සිමින සුන්දර ගොඩනැගිලි වලින් අපේ රට සවිශක්තිමත් කරපු ආදරණීය සන්නාමය තමයි ඉන්සි සංස්ථා කියලා කියන ඉතින් කොන්ත්‍රාත් කරුවන්ගේ විශේෂඥයන්ගේ ආදරණීය විශ්වාසය හිමි කරගත්තු සන්නාමය තමයි ඉන්සි සංස්ථා කියන ඉතින් මෙවැනි වටිනා කමක් අරගෙන තමයි FM 95.4 කවදත් අලුත් කාගෙත් නෙත් අද දවස පුරාවටම හැටන් නගරයට එකතු වෙලා තින් හවස් කාලේ නමතක කරන්න එපා නුවරඑළියට අපි ඉන්නවා ඔබත් එක්ක මේ සුන්දර වටිනාකම ගැන කතා කරන්න එන බොහොම ස්තුතියි ජානෝ අපි සම්බන්ධ කරගත්තට
0: බොහොම ස්තුතියි ශානෝ ඒ පැති විස්තර අරගෙන ආවට ඔන්න හොමයි ඒ පැති වැඩ ටික වෙන්නේ පැති වැඩ ටික හැම වෙනකොට අපි පොඩ්ඩක් යන්න ඕනි මෙන්න මේ පැත්තටත් ඒ කියන්නේ ෆේස්බුක් ෆෑග පැත්තට එන්න ලෑස්තිද තාම ආවේ නැත්නම් ඔයාලට තියෙන ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් අවස්ථාව. ඉතින් අනිවාර්යයෙන්ම බුක් ෆෑගට ගොඩ වෙන්න අමතක කරන්න එපා. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMI සේජ් පරිශ්‍රයේ පවත්වනවා. තුන්වෙනි දිනට අද දවසේදී ක්‍රියාත්මක වෙනවා මේ වැඩේ මේ විදිහට. නිරා රේඩියෝ විදියට නැත් FM අපි තමයි මෙවරත් අත්වල් බැඳගෙන ඉන්නේ වගේම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ සංවිධානයේ ඔය අතරේ ඔයාලට පුළුවන් අපේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවි මදිරියටත් ගොඩ වෙන්න එතනදි කසනි ලෙහන්සගේ හංස වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමත් එක්ක හදා කරන්න එතනදි හම්බ වෙන්න කසනි ලෙහන්සගේ හංස එක්ක අනිත් නිවේදකයන් නිවේදිකාව වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා ඒ අතරේ සජීවි වාගේ දක්ෂතා ඉදිරිපත් කරන ඔයාලට තැගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා කියන එකත් අමතක කරන්න එපා ඔය අතර ඒවට නිවේදන හැකියාව තියෙනව නම් ඔය ලෙවල් සෙවර කරලා ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයාලා ඇල්ෆා ස්ටුඩියෝ අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න අපේ අනිත් වැඩසටහන් වලත් එකතු වෙන්න අපේ නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න මේ හැම දෙයකටමත් chance එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔයාලට එන්න පුළුවන් බුක් ෆෑගට ආවට පස්සේ අපේ නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ සජීවි මැදිරිය පැත්තට. ඒ අතරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන ඔයා යන්න අමතක කරන්නම එපා. සතර වෙළඳ කුටියට පෙර පාසල් පුංචි පැංචියන් ඉඳලා උසස් පෙළ දක්වා සිංහල ඉංග්‍රීසි වැඩපොත් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටල අනුමාන ප්‍රශ්නපත්‍ර කට්ටල වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සතර කිව්ව ගමන් ඔය දේවල් ටික මතක් වෙනවනේ නේද? එහෙම නැත්නම් ශිෂ්‍යත්වය වගේ කියන මාතෘකාවක් ගැන කතා කරන්න ගත්ත ගමන්ම කටියට ටක් ගාලා මතක් වෙනවා සතර. ඉතින් මේ ඕනම පොතක් BMI සේජ් පරිශ්‍රයේ හෝල් 100කට ආවොත් සතර වෙතින් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මිලදී ගන්න ඕනෑම සතර ප්‍රකාශනයක් සඳහාම 20% විශේෂ වට්ටමකුත් ලැබෙන නිසා පහසු මිලට අවශ්‍ය පොත්පත් හැමදේම මිලදී ගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් විවෘතව තියෙන නිසා වාගේ දරුවන් වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරගෙන සතර වෙළඳ කුටියට ගොඩ වෙන්න අමතක කරන්න එපා අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර කවුදෝ ඉන්නේ කවුදෝ ඉන්නේ කියලා බලාගෙන බලාගෙන බලාගෙන යන්න හදන්නේ සුබ දැසරක් වේවා ජානු අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කෑගල්ල හෙටි මොලේ කක්කිරියේ හස්බන්ලා රේනුවක් කමසේජ් කළ තින ආදරේ මාත් හරිද අපිතෝ වහගනීන අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්නකො ජානු දෙමෝදර බැද්දෙවලින් මැසේජ් කෙවලා තියන්නේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි.
1: උදේ 10යි විනාඩි 56යි.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
3: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ 8 හවස නුවරඑළිය. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967777 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොලේ.
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්, බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
8: Net FM. Hello, hello, Satyante.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: උදේ 11යි දැන්.

0: വിശ്വാസക്കാരന് സത്യ ഒബ വെത ഗിനേന്നി
1: ഒബത് വെലന്ത പോലെ തെൽ മെലതീ ഗനീമേദീ നിഷ്പാദിത ദിനയത് കല്ലികുത്വന ദിനയത് സദാഹൻ വെതി സന്നാമ നാമയക് സഹിത അസുരും കല പോൽ തെൽമ മെലതീ ഗന്ന പുറുതുവന്ന പോൽ സംവർദ്ധന അധികാരി പണിവിരയകി
2: ബയം പയാലുത്വന അലുത് പേ ദിവസമ എത് ന്യൂസ്
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. බද්දේගම හල්පතට ප්‍රදේශයේ නිවසකට අද උදෑසන වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ආසියානු ක්‍රීඩාවලියේ මීටර 400 කඩලු මතින් දිවීම පිරිමිසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමල් අකලංක අද සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව දැක්වුවේ ඉසව්වේ මූලික වටේ තරගයකදී තුන්වන ස්ථානය දිනා ගනිමින්. එහිදී ඔහුගේ තරඟ නිමි කාලය තප්පර 49.78ක්. මූලික වටේ තරගවලදී සියලු ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකීමේදී අයෝමල් අකලංක පසුවන ස්ථානයේ පසුවනවා. කෙසේ වෙතත් ඔහුගේ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත් වූහොත් ඉසව්වේ පදක්කම් දිනා ගැනීමට ඔහුට හොඳ අවස්ථාවක් තිබෙන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
4: සත්‍ය අන්තය
5: සත්‍ය අන්තය

එකලහයි වෙනාඩි තුනයි. ආගේ මගේ තවත් අලුත් පැයකට තමයි වෙලා තියෙන මේ අපි දෙන්නගේ අන්තිම පැය ළමයෝ හරිදා. මේ පැයදිත් ඉතින් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ලගන්න මේ පැත්තට හිමීට එන්න තියෙන්නේ. හිමීට නම් දැන් එන්න වෙලාවක් නැහැ. මේ පැය විතරක් නිසා ටිකක් ඉක්මනට ආවොත් තමයි සින්දුවක් ඉල්ලගන්න පුළුවන්. හරි, මේ පැයදිත් කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය එකතු කරගන්න ඕනේ. කෝල් කරපු මෙන්න මේ කට්ටිය මතක් කරන්න. මා බිබ කාන්ති අම්මා, යනක පැටියා, සංගීත පුතා ලියනා රචයයි, යාගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ලියනා රචයයි නසෝරියෝ වෙන්වවත් කොහොමද ඉතින් අමතක කරන්නේ? ඔවත් එකතු කරගන්නම් මේ සින්දුවටම. බලංගොඩ හෙළපන්දෙනිය ජයපාල අත්නායක අයියා, ඔයාගේ ෆැමිලි එක හැමෝමත් එක්කම මේ සින්දුව අහමු. ඊට පස්සේ වල්පිට මුලාපේ උපාලිය ඉනෝ වයිෆ් දම්මිය අක්කා, තෂාන් මිහිරංග අපේ කොල්ල දෙන්නා මේ සින්දුවට එකතු කරගන්නම්. එතරින් පස්සේ යමුදාද සලෝන්, අද වීකෙන්ඩ් එක හින්දා වීකෙන්ඩ් එකෙන් ඉතින් ඔය වගේ දෙයක් කරගත්තත් හැබැයි ඒකට අපි යන්න ඕනි දැන් මේ වෙලාවේ. රිකිල්ල ගස්කරට හරි මයිල පිටියට හරි සලෝන් දිනේශ්‍රී එන්නද අපි? එපා කිව්වත් වලෙන් හරියනවා. සන්දීපනී නංගි, නොවන්තිකාරගේ ශාමා විජයසිංහ අක්කා, ජය වේවා. එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. WhatsApp messages පැත්තට යනවා. පොළොන්නර රමණියක් කයිනවවත් එකතු කරගන්නම් මේ සින්දුවට. Good morning, සුබදසනක් වේවා. සරචන්දේ සය ගලේ කඩේ රයිගමින්. ඊට පස්සේ ඉවානි නොවිසා වෙලෙන්. නම මොකද මේ මාරු වෙලා? එයාටම තමයි message එවන්නේ. හරි, එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හයි, කොහොමද? චාමර ස්ටෝස් කලතර පනාපිටියේ චාමරය තනුචක්කා. ජය වේවා දෙන්නටම මේ සින්දුවට එකතු කරගන්නම්. හයි හයි, සුබදසනක් ජානු කෙල්ල, කොහොමද ඉතින්? ඔයාට පොඩක් අසනීපයි කිවන ඉක්මට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තැන්කියු අනේ. කෑගල් කුමාරි අක්ක දුව සමින්ද අපුතා සමිත, ඒ වගේම දුවගේ යාළුවෙක් ඉන්නවා මොරන්තට. එයාගේ නම ටෙනොලි. එයාවයි යාගේ අම්මම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මේ සින්දුවටම එකතු කරගන්නාගේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: උදේ 11:00 විනාඩිය 11:00.
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමු
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
8: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියා බන්න.
9: Net FM. Hello, hello, Satyantea.

එකළහයි විනාඩි 17යි. WhatsApp messages පැතර යන්න තියෙනවා. ඊට පස්සේ book fair එක පැතර යන්නත් තියෙනවා. මතක් කරන දේවල් ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. කතරින්ද පටන් ගන්න. හරි, මම ගොඩ මුලින්ම මතක් කරන්න හදන මේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන. ඒකට නම් මතක් කරන්න ඕනි. මොකද ඉතින් ලේසි නෑනේ. සිමෙන්ති කොට 100ක් වට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තටු ගණන් හදන්න කොට ගණන් දිනන්න හොඳම අවස්ථාව මිස් කරගන්න හිතන්නවත් එපා. කොන්ත්‍රාත් කරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් යන හැමෝගේම විශ්වාසය දිනාගත්ත පරම්පරා ගණ නාමක විශ්වාසය සිහිමි සිමෙන්තිය නම් ඒ ඉන්සි සංස්ථා සිමෙන්ති විතරමයි. ඉතින් ඔයාටත් හොඳ ඉදිකිරීමකට ශක්තිමත් ඉදිකිරීමකට ඉන්සි සංස්ථා සිමෙන්ති පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අලුත්ම වැඩ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් සට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න හරිම ලේසි. සිමෙන්ති කොට 100ක් දිනා ගන්න තියෙන මේ චාන්ස් එක මිස් කරගන්න හිතන්නවත් එපා. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත්තු බිල්පතේ ඡාය රූපය වගේ නම ලිපිනේ ජාතික හැඳුම් පත් අංකයේ 1.7979.67767 කියන අංකයට ඔයාලට කරන්න තියෙන WhatsApp කරන එක විතරයි. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන පොඩි මිස් කෝල් එකක් දුන්නහම මට තරගයට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔයාට ඔක්තෝබර් 23 වෙනිදාට කලින් ජයග්‍රහකෙක් වෙන්න මේ තරගයත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් ගැන කියන්න ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක නැතෆෙම අපේ ටීම් එක තෑගි බෝග පිරිවරාගෙන රටවටා යනවා. ඉතින් අද දවසේදි කොහෙද ඉන්නේ මේ වෙනකොට ඉන්නවා මේ කට්ටිය හැට් නගරේ. ඉතින් හැට් නගරේ අවට හැට් නගරේ ඉන්න හැමෝටම ඔන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක එකතු වෙන්න තෑගි බෝග දිනා ගන්න අවස්ථාව තියෙනවා එතෙන්ට ගියොත්. ඒ වගේම තමයි අද හවස නුවරඑළියට එනවා මේ සෙට් එකම. ඉතින් නුවරඑළියවට සහ නුවරඑළිය ඉන්න හැමෝටමත් මේ අවස්ථාව තියෙනවා. ඒ වගේම හෙට 28 වෙනිදා හෙට උදේ ඉන්නවා බදුල්ලේ, හවස ඉන්නවා බණ්ඩාරවෙල. ඉතින් මේ අවට ඉන්න හැමෝටම මේ චාන්ස් එක තියෙනවා. ඉතින් මිස් කරගන්න හිතන්නවත් එපා මේ චාන්ස් එක. ටග්ගලයාම WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න මට message වෙලා තියෙනවා. ඉන්දියානුර පුස්සලා BF ජනපදයෙන් message කියලා තියෙනවා. අනරා එකතු කරගන්න මේ සින්දුවට. හයි ජානු, ඉසිල් ගත්තද? ඔව් ඔව් ඔව් ඔව්. යටි අන්තර ඉත්තු ගරාජ් හරලාද යටි අන්තර අපිවත් සින්දුවකට එකතු කරගන්න. ලක්ෂාන් රුක්ෂාන් ජම්පති සල්වම් කුමාර් මල්ලි අපිට හොඳ සින්දුවක් දෙන්න. මේ හැන සින්දුවට එකතු කරගන්නද? ජානු මැනික කොහොමද ඔයාට? සනීප නැහැනේ දව්වානේ. කට හොඳ නැති වුණාම මෙහෙම තමයි. ඔයා පව්වනේ කියලා තියනවා. ඉක්මනට හොඳ වෙන්න. මට දැන් ඉක්මනටම හොඳ වෙනවා. ඔගොල්ලන් මට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියනවානේ. ඉක්මනට හොඳ වුණොත් තමයි හෙට මට ඇවිල්ලා ඔගොල්ලන්ට උම දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් මගෙන් හෙම්බ බෝ කරගන්න තමයි වෙන්නේ. අද අපි වැඩ. හරි, අපිට ලස්සන සින්දුවක් දෙන්න. යක්කල BIMAK. හරි නේද මං ඔය කියන එක? දිස්නා පසන් රෝෂිනී, මේ රෝහිණී ආන්ටි වඩ ගොඩාක් ආදරි කියලා. මාත් ගොඩම ගොඩාරියක් ආදරි. මං හිතන්නේ මං නම් ටික කිව්ව හරි. කිරුළපඩ පූර්වාරාම් පාරේ චන්දන චාඳනී, බලක්ෂි, සඳනී, ජනිතා, මෙරා, ජාන්ත, විලාශිකා, රංජිත්, හන්සි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මෙහෙන සින්දුවට එකතු කරගන්න තැන්ක් යූ මා වහගෙන ඉන්නවට. ගුඩ් මෝර්නින් ජානු, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. රදීන්, රයිලි, රයොන්. රයන්නේ මයි පටන් ගන්නේ නම් ටික ආරකුරෙන්. අචම්මා, ඊට පස්සේ සීයා උපාලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අහමු මෙහෙන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ තවලන්තන්න ආයුර්වේද බෙහෙත් කඩේ නන්ද කුමාර ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. හන දෙන්න රෙඩි කරගත්ත මේ හන සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: උදේ 11 වෙනාඩි 30යි.
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

0: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
1: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
2: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ 8:00 හවස නුවරඑළිය තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න
1: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක් උසස් පෙළ කරපු අයලක් කළා. අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
4: brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න vision care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක් අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
5: net fm hello satyantya
6: එකලහයි විනාඩි 34යි බුක් ෆෙයාරේක පැත්තට අද එන්න ඕන හොඳද කට්ටිය හා හා එන්නම් කියලා එන්න දුවනම් ඉන්න බෑ ඔඩ මං එන්න කියලා කියන්නේ අපේ කට්ටියත් ඉන්නව එතන ඉතින් 27 වෙනි සංවත්සරයේ සම්බන්ධ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරීක්ෂණය පැවැත්වෙනවා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් මේ අදැකීම අඩු විඳ ගන්න පුළුවන් කෙවී මේ මාසය වෙනුවෙන් හොඳ පොතක් මිලදී ගන්න ඔයාලට ආරාධනා කරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න කියලා නිල රේඩියෝව විදිහට net fm රේඩියෝව තමයි අපි හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දේ තත්ත්වල් බැඳගෙන ඉන්නේ වගේම සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ අතරේ ඔයා දන්නවනේ net fm alpha studio සජීවී මැදිරියක් ඉදි වෙලා තියෙනවා ඉතින් ඒ සජීවී මැදිරියට එන්නත් ඔයාට පුළුවන් කසුනි ලෙහන්ස ගෙහන්ස වගේම අපේ අල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ ගොඩාක් අය එතනදි මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා විතරක් නෙමෙයි කසුනි ලෙහන්ස ගෙහන්ස එක්ක අනිත් නිවේදකයා නිවේදිකාව වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා ඔයාගේ සජීවීව දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේම තෑගි දිනා ගන්න පුළුවන් ඒ අතරම අල්ෆා ස්ටුඩියෝ වැඩසටහන ඉදිරියේදී සම්බන්ධ වෙන්නේ දිනයක් වෙන් කර ගන්නත් පුළුවන් මේ හැම දෙයක්ම ඔයාට මේ දවස් කීපේ පුරාවටම හම්බෙනවා ඒ විතරක් නෙමෙයි එලෙවල්ස් කරලා ඉවර කෙනෙක් නම් ඔන්න ඔයාට හොඳ අවස්ථාවක් දෙනවා වට නිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපේ ෆස්ට් ස්ටුඩියෝ කණ්ඩායමට එකතු වෙන්න ඒ වගේම අපේ අනිත් වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න මේ හැම දෙයකටම චාන්ස් එකක් අරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා ඔයාට අනිවාර්යයෙන්ම මේ පරපොත් ප්‍රදර්ශනයට එන්න නම් අමතක කරන්න එපා මේක මිස් කරගන්න එපා අද 3 වෙනි දවසට ක්‍රියාත්මක වෙනවා ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී මේ අත්දැකීම ඔයාලට විඳ ගන්න පුළුවන් ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා අපි තව ටිකකින් දැනගමු හරිද හයි අයියා බුදු අපේ අයියෙක් වගේ ඇහෙනවද දෙයියෝ මගේ කනහඬ ලස්සන සින්දුවක් දෙන්න රත්ගම ලස්සිත එකතු කරගන්න කියලා තියෙනවා මෝචුජාලේ සියලුම කට්ටිය ඊට පස්සේ රන්සයිරි සමාජිකිනුත් එකතු කරගන්න කියලා දෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න අයියා කිව්වේ කරන හිතරිදුනා මඩපත ලක්ෂ්මන් තමර නිශානි චේතනා පුජි පුතා තේජ අවෝර එක භාග්‍ය අවිෂ්ක සෙරුවවිල කෙඩිකේ සමර සිංහා එදිරින් පස්සේ තව කවුද ඉන්නේ? කොබලන්න කොබලන්න කොබලන්න. නිදුක් නිරෝගී සුව ලබන වාසනාවන්ත සුබ දහවලක් සුබ දවසක් වේවා. එළබෙන සතිය වාසනාවන්ත නිරෝගීමත් සතියක් වේවා. අනේ අපේ නිරෝගී වෙන්න තමයි ඕනේ මටත් දැන් ඉක්මනට. හෙලෝ සතිය අධ්‍යාගෙන ඉන්න ලස්සන සිද්ධුකට එකතු කරගන්න අනුරාධපුර පුල්ලෑර හඳියේ. රංජිත් ප්‍රියංකරය සලුන් මායකේ මායා ගුණසේකර නිපුන්දි අනුරාධපුර සේනරත් සුපයිකේ සේනරත් නායියා. සන්දීප ඉනෝක හර්ෂිකා කෞෂිකා ඊෂා මදවචි මන්නරම් පරිමාණ දිලක්ෂිකා ලක්මාලි. කොහොමද නිහඬව ඉන්නේ සුදු මැණිකට අස්සනේ වෙලා ඉද්දි? ඒකනේ අනේ මම අහන්න හැදුවේ කොහෙද ගිහින් හිටියේ කියලා. සද්ද නැතුව හිටියනේ හොර ගෙඩියා. ජානු මැණික හෙම්බ හදාගත්තද? ඔව් අප්පා. ඉක්මනට සනීප වෙයි මැණික. හොඳ නොවුනත් කමක් නෑ. හෙට උම්ම ඕනි ජානු. එතකොට ඔයාටත් බෝ වෙයි. දෙන්නක ලස්සට සිංදු ගොඩාක් මොකදර 10:90 පරිමක් ලී ෆැෂන් ගාමටිගේ සාලිය මංගලී ශ්‍රියන්ති සංජය මහේෂ් ලක්මතු මදුවත්. හැබැයි මෙහෙම කතා කරද්දිත් පොඩි ලස්සනක් තියනවාද කියලා හිතනවා. හයි හයි ජානු. සුපියට ප්‍රෝග්‍රම් එක කර තැන්කව අනේ. අපත් සිින්දකට එකතු කරගන්න මිගම චවනක ඔල්ලෝසු කනුව නඟ ජයසිරි බතික් ස්ටා් එක එකතු කරගන්නම් මේ සිින්දුවට.

0: උදේ 11 විනාඩි 41 වෙලාව මං කිව්වනේ බුක් ෆෙයා එක පැත්තට යන්න ඕනි කියලා. ඒ පැත්තේ මේ වෙනකොට මොනවද වෙන්නේ කොහොමද විස්තර කියලා දැනගන්න. ඒ ගැන හරියටම විස්තර දැනගන්න පුළුවන් අපි කසුනිගෙන්. සුබෝදසන කසුනි.
1: සුබෝදසනක්. ඉතින් නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අරගෙන ඇවිල්ලා තියෙන පණිවිඩේ හැමෝම දන්නවා මේ වෙනකොට. ඉතින් 27 වතාවට න්‍යාංජානා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන්නේ මේ වර. ඉතින් අපි අවුරුදු 21ක් නිල රේඩියෝ විදිහට සම්බන්ධ වෙනවා. 21 අවුරුද්දේ අපි අලුත්ම අත්දැකීමක් අරගෙන ඇවිල්ලා තියෙනවා BMICH එකට. ඒ තමයි ඇල්ෆා ස්ටුඩියෝ මේ ඊළඟ පරම්පරාව. කියන්නේ හරිම සතුටුයි අද 3 දවසට අද හරිම දක්ෂ දරුවෝ ගොඩාක් මේ පරිශ්‍රයතාව අපිත් එකතු වුණා. සින්දු කියන්න පුළුවන්, ඒ වගේම නිවේදන හැකියාව තියෙන ප්‍රවෘත්ති නිවේදනයට ආස කරන දරුවෝ ගොඩාක්. ඉතින් අපේ ෆේස්බුක් ලයිව් එක එහෙම දැක්කනම් බැලුවනම් දකින්න ඇති කොච්චර දක්ෂ දරුවෝ රට වටින් එකතු වුණාද කියලා. මෙන්න මෙතන ඉන්නවාද ඇල්ෆා ස්ටුඩියෝ ආපු පොඩ්ඩ දෙන්නේ, අපි ගොඩක් කතා කරලා බලමු. කියන්නකො විස්තර.
2: ඉතින් අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ගොඩාක් කට්ටිය ආවා. ඒගොල්ලන්ට ගොඩාක් ඒගොල්ලන්ගේ සංගවිච්ච දක්ෂතා අද ඒගොල්ලන්ට ඉදක් පන්න පුළුවන් වුණා. ඉතින් ඒකටත් අපිට සතුටුයි. මොකද අපේ ඇල්ෆා ජෙනරේෂන් එකේ අපේ නංගිලා අක්කලා අයියලා ඔක්කොම හොඳට ප්‍රසන්ට් කරන නිසා ගොඩක් සතුටුයි. ඒ ගැන
1: ඔයාගේ නමත් එක්කම කියන්න බලන්න ඉස්කෝලෙත් එක්ක.
2: ඉතින් මම නෙමිකවින් ගජනායක, මම MBA ජවද්දර මහවිද්‍යාල ඉගෙනම ලබන ශිෂ්‍යයෙක්.
1: වෙන තව වැඩක් ඉන්නවා.
3: මම ජේතක ගිම්මාන්. මම ඉගෙන ගන්න හෝමාග මහින්ද රාජපක්ෂ විද්‍යාලේ. ඉතින් NSFM ඇල්ෆා ස්ටුඩියෝ එක අද BMICH පරීක්ෂයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවට සහභාගී වෙනවා ගොඩක් කට්ටිය. ඉතින් ඒගොල්ලෝ හැමෝම කවදාවත් වගේ අමතක කරන්නේ නැහැ NSFM එක හැමෝම එනවා අපේ ඇල්ෆා ස්ටුඩියෝ කොටියට. ඉතින් හැමෝම තමන්ගේ දක්ෂතා හොදිත් පෙන්නනවා වගේම ඒ දක්ෂතා පෙන්නලා අපිත් එක්ක එකතු වෙන්නත් කවුරුත් අමතක කළේ නැහැ. ඉතින් හරි සතුටින් අද අපේ දවස ගත කරනවා.
1: ඔයාට කියන්න අංජානා, මේ වෙලාවේ ඔයාට ශබ්දබද්ද හැමෙහෙන් ඇහෙනවා ඇති. දැන් අපි ලෑස්ති වෙනවා මෙතන මේ ඉන්ස්ට්‍රුමන්ට් වලට. ඒ කියන්නේ වාදන හැකියාව තියෙන දක්ෂයෝ ටිකක් අද අපිත් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එහෙම ඔක්කොම උත්සගෙන ඇවිල්ලා තියෙන. අපි මෙතන පොඩි සෙෂන් එකක් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ ඉන්නව නම් අවදි කොහේ හරි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවදි ඉන්නව නම් අපි ආරාධනා කරනවා එන්න එන්න ඉක්මනට එන්න. සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රය ඇතුළු වෙන තැනම වම් පැත්තේ අපි හැමෝම ඉන්නවා. ලෙහන්ස ගෙහන්ස මම කසුනි නෙමික පැංච පැංච මේ අපි හැමෝම තව ලස්සන ගොඩාක් අත්දැකීම් වාට අරගෙන එන්න. ඉතින් අද පරීක්ෂණත් ඒ අතරෙ සිද්ධ වෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි, අපි ආපහු වෙලාවක කතා කරමු.
0: හරි, බොහොම ස්තුතියි කසුනි ඔය පැත්ත විස්තර අරගෙන ආවට. ඔන්න ඔහොමයි. ඉතින් ඒ පැත්තේ විස්තර ඉතින් ඔයාටත් පුළුවන්කම තියනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න. ගිහිල්ලා ඒ අත්දැකීම විඳ ගන්න අතර අමතක කරන්න එපා NSFM ඇල්ෆා ස්ටුඩියෝ එකට ගොඩ වෙන්න. එතනදී ඔයාගේ දක්ෂයටත් ඔයාගේ පැංචටත් අවස්ථාවක් තියනවා.

11:49 49යි වෙලාව යන්නත් ටික වෙලාව ලඟ වෙලා තියෙන හින්දා ඉක්මනට මට මේ පැත්තට මැසේජස් එවලා තියෙන කට්ටිය එකතු කරගන්නද හන්න දෙන රෙඩි කරගෙන තියෙන මේ ඇහෙන සින්දුවට හයි ජාන සුදු මණිකේ ඕ මම මාතර අකරැස්සෙන් අශානි මද්ද මගේ චූටි පුතුගේ උපන්දිනයට සුබපතර අම්මා තාත්තා අයියා අයියා කිත්‍රු අත්තම්ම සීයා මාමා පුංචිලා බාප්පලා නංගිලා මල්ලිලා ඔක්කෝම Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Kithru නේද නම? චූටි පැටියගේ? ආ නෑ නෑ නෑ අයියා කිත්‍රු චූටි පැටියගේ නම නම් එවල නැහැ. කොමුණත් කමක් නැහැ චූටි පැටියෝ. ඔයට happy birthday. ටීම් එකේ ආන්ටිලා අංකල් ඔක්කොම ඔයාලට ගොඩම ගොඩක් ආදරෙන් විෂ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. හරිද? අද නම් උඹ කෙච්චර ලස්සන නෑ. හරි? හෙබ්බ හැදිලා ඉන්නේ. ගොඩම ගොඩක් ආදරෙන් මම ආව එකතු කරගන්නවා ෆැමිලි එකේ හැමෝමත් එක්ක මේ හැන සින්දුවට. ඊට පස්සේ ජානු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න උම්මනම් දෙන්නේ නෑ පුතේ. අද කලතරින් මැසේජ් එක යවලා තියෙන්නේ මේ සින්දුවට එකතු කරගන්න ඇහෙනවනේ නේද මම මේ කතා කරන විදිය. ඉවාන් මැසේජ් කළා තිනා විශ්වවිද්‍යාලෙක එකතු කරගන්නම් මේ සින්දුවට. හායි ඔන්න මම වෙනද වගේම හෙලෝ හෙලෝ සද්දටම හෙලෝ හෙලෝ සතියන්තේ සද්දටම අහගෙන ඉන්නේ මගේ සුදු මැණික ආදරෙන් මතක් කරන්න වරුමුල්ල හන්දියේ එළවලු කඩේ කෞශල්‍යා එකතු කරගන්න කියලා මැසේජ් එක වෙලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ හිතාදර ජාන කොහොමද ඉතින් ජීවිතේ ජීවිතේ නම් ඉතින් ඔහේ ගලාගෙන යනවා. වැස්සෙන් නම් අඩුවක් නැහැ. ඉංග්‍රීයේ රංජිත් කොරේ අයියා හෙලෝ හෙලෝ සතියන්තිට මම මේ මැසේජ් එක කිව්වනේ අනේ. හරි එකතු කරගන්නම් මේ හැන සින්දුවට. වල්පිට මුල්ලේ උපාලියා යවන් කිව්වා වයිෆ් දම්මි අක්කා පුතාලා දෙන්න තුෂාන් මිහිරංග එකතු කරගන්නම් මේ හැන සින්දුවට. මේ තුෂාන්ගේ අම්මගෙන් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. කොබලන්න තුෂාන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හෙලෝ හෙලෝ සතියන්තේ සද්දට මහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න අපි තෝල වහගෙන වැඩ කරනවා. යටි අන්දරේ තරිඳු එළවලු කඩේ සෙට් එක ජය වේවා. කොහොමද අද බිස්නස්? ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. හරිද? තවම දවස පටන් ගත්ත විතර නේද? එහෙමත් නැහැ, දැන් දවසින් භාගිකුත් ඉවරයි. 12ටත් ළඟයි. හයි ජනු, අපි තව වහගෙන ඉන්න පැටියෝ. මාතර නාමල් ටේලර්ස් එකේ. පහුගිය දවස් ටිකේ වැඩ නිසා මැසේජ් එකක්වත් දාන්න බැරි වුණාලු. අදෝ මැසේජ් කරන්නේ මට ඒ ඇති. කඩවලින් සමාධි දිලීප ඉන්දික ධම්මිකා රවිදු කරුණාවති අද සින්දුවට එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ ජය වේවා. ජානු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අට්ටියන්තට මහවිල විනුදි කුකින් සර්විස් එකේ මිලින්දයා ලොකුදෝනි සඳසි චොඩිදෝනි විදුනි වයිෆ් සුදර්ශනි මහවිල ගමේ හැමෝමත් අට්ටියන්තට හැමෝමත් එකතු කරගන්න කියලා දෙනවා. මේ හැන සින්දුවටම එකතු කරගන්න. එහෙනම් ඉතින් කට්ටිය ඔක්කොම දක්කලා මේ සිද්ධුව තහන්න දීලා මම යනවා අපේ ජනී ඇවිල්ලා. ජනී ටීඩා අර බතල කොටේ හැමදාම මට මොන හරි කියලා යනවනේ. අද මට චාන්ස් එකක් තියෙනවා මොන හරි කියලා. වා වා වා වා. එහෙනම් ඉතින් අපි යනවා පවුනේ මොනවත් කියන්නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ජනු.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
4: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
5: 11 විනාඩි 56යි.
6: මුදලාලි
7: අලෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
9: විජේ දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහ වෙමු.
10: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
11: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: මේ ඔයා පහුගේ දවස්සල පාරයදදි හැමතනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඒස නිසා ලේසිද හරියට මහරි අපි තිතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ල තියෙනවා. ආර්ය ඊසි සනී පාරක්ෂකතුවා. මේ ගැන කිව්වහම අපිට බයවෙන දෙයක් ඇත්තෙම නෑ. මොකද ගානාඩේ වගේම කොලිටි එක ගැන අයි දෙපාරක් හිතන්න ඕන නෑ. අපේ රටේ අපේම දෙයක් සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම කොලිටි එක නම් ෂුවම ෂුව එස්සිලිස් වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න.
1: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරඟයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට. සැප්තැම්බර් 27 උදේ 8:00 හවස නුවරඑළිය. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතුවන්න.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරු ගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා
4: FM 95 FM 94.8 නැ FM දිවයින පුරා
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: වේලාව දවල් 12යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 27 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම දිල්ෂාන් සඳකැකුළු මඩවල. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. බද්දගම හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක්. දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ. උතුරු වෙරළේ නාවික මෙහෙයුමකින් අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 81ක් සොයා ගැනේ. යාත්‍රාව සමග සැකකරුවෙකුත් අත්අඩංගුවට. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදත් පාඨකයන්ගෙන් පිරියයි. Net කුටියේ හඬ පරීක්ෂණවලටත් ඉහළ ප්‍රතිචාර. අයහපත් කාලගුණයෙන් 3000කට වැඩි පිරිසකට තවදුරටත් බලපෑම්. අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට වැසි. පදක්කම් බලාපොරොත්තු දල්වමින් අයෝමාල් අකලංක ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 කඩුලු මතින් දිවීම අවසන් තරගයට.
0: Net News. The truth people trust.
4: බද්දගම හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු තුවාල ලබලා රෝහල් ගත කර තිබෙනවා. ඒ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මේ වන විටත් විශාල පාඨකීන් පිරිසක් පැමිණිමින් සිටින බවයි Net News නියෝජිතයන් කියන්නේ. ඒ ඇතුළු කතා පෙළෙහි උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: බද්දගම හල්පෙතොට ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩිතැබීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මුලින් ප්‍රකාශ කෙරුණේ මෙම වෙඩිතැබීමෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි. කෙසේ වෙතත් එලෙස තුවාල ලබා රෝහල් ගතව සිටි දෙදෙනෙකුයි දැන් මියගොස් ඇතැයි තහවුරු කරනු ලැබ තිබෙන්නේ. තුවාල ලැබූ තවත් කාන්තාවක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මියගිය දෙදෙනාගෙන් අයෙකු පිරිමි පුද්ගලයෙක්. ඔහු තිරෝධරථයක් ධාවනය කරමින් සිටියදී වෙඩිතැබීමට ලක්ව ඇත්තේ. මියගිය අනෙක් තැනැත්තිය කාන්තාවක වන අතර ඇය තිරෝධරථයේ ගමන් කරමින් සිටියා. තුවාල ලැබූ තුන්වැන්නියද කාන්තාවක්. ඇය මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලෙයි. යාපනය මාදගල් කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව අද අලුයම කළ විශේෂ මෙහෙයුමකදී මද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා එම මද්‍රව්‍ය තොගය පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙත බහර දී ඇති අතර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මද්‍රව්‍ය තොගය හෙරොයින් සහ අයිස් බවයි. එහි ඇති අයිස් මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 500ක් පමණ බවද, හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 700ක් පමණ බවද කිරුම් කිරීමේදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව මද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 81කට ආසන්නයි. මෙම මද්‍රව්‍ය තොගය වෙරළට ගෙනවිත් දැමුවේ කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නැහැ. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදුවනවා. මද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන බවට සැකකරන යාත්‍රාවක්ද මෙහෙයුමේදී සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 3 දිනටත් මේ වන විට පැවැත්වෙනවා. අද පෙරවරුවේ සිටම පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණීමෙන් සිටින බවයි එහි සිටින net නියෝජිතයන් පැවසුවේ. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ net FM. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති net FM කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත කර ඇති net FM Alpha Studio හිදී සිදුවනවා. ඒ අනුව අද දිනේද බොහෝ පිරිසක් net FM කුටියට පැමිණීමෙන් සිටින බවයි එහි සිටින net news නියෝජිතයන් වැඩිදුරටත් පැවසුවේ. ඒ අතුළු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින net විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර. අයිබෝන් දර්ශන.
5: අයිබෝන්, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වෙනි දිනේ අද දිනේ තින් උදෑසන 9ට සියලු කටයුතු සාර්ථකව ආරම්භ කරන්නට යෙදුණා. තුන්වෙනි දිනේ වැඩ කටයුතු ඉතින් අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ BMIC පරිශ්‍රයේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයට එන්න. ඇතුළු වෙනකොටම වම් අත පැත්තේ ඇල්ෆා ස්ටුඩියෝ එක තියෙනවා net FM අපේ කුටිය. ඉතින් මේ කුටිය කියලා කියන්නේ වොයිස් එක අනාගතයට හැඩගස්සන තැන තමයි ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල හයට විකාශය වෙනවා. ඉතින් අලුත් වොයිස් එකක් ලෝකයට දායාද කරන්න තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් අපේ කියලා කළමනාකාරීත්වය ඇතුළු සියලු දෙනා එක්කාසු වෙලා වැඩ කටයුතු සිද්ධ වෙන අතරතුරේ මේ වෙන විට මෙතන එකම හිස්කොඩක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ තරම් උනන්දුවෙන් තමුන්ගේ හඳ ඉදිරිපත් කරන්නට බොහෝ දුවල පුතාලා, ඒ වගේම පාසල් යන දුවල පුතාලා, විශේෂයෙන්ම ප්‍රවෘත්ති කියන්න තමුන්ගේ හඳ දායකත්වය ලබා දෙන්න මේ සියලු කටයුතු වෙනුවෙන් එකාසු වෙලා ඉන්න ආකාරය අපිට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ අතර මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම අපෙත් එක්ක දුරබැහැර වෙලා ඇවිල්ලා ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. හැමදාමත් net එක්ක එකතු වෙන්න පිරිසක් ඉන්නවා. පොත් කැටයේ පොතක් ගෙනෙලා පරිත්‍යාග කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති කියන්න ඇල්ෆා ස්ටුඩියෝත් එක්ක එකතු වෙලා හඬ දායකත්වය ලබා දෙන්න, ඩබින් කරන්න, සියලු කටයුතු වෙනුවෙන් අත්වල බඳගන්න කියලා අපි ආරාධනා කරනවා. නැවතත් හමු වෙමින් බලාපොරොත්තු වෙන සමගන්නයි සූදානම් වන්නේ net news වෙනුවෙන් මම දර්ශන බණ්ඩාර BMICH පරිශ්‍රයේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියේ
4: ස්තුතියි දර්ශන. ඔක්තෝබර් 4 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. බස්නාහිර සහ සවරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා.
6: අද දිනේදී බස්නාහිර සහ සවරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

0: පුරා ගංගාවල පවතින ජලමට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා කරුණු දැක්වුවා.
1: ගංගාවල් කීපයක ජලමට්ටම් පිළිබඳ සැලකුවොත් නිල්වලා ගංගා ජලමට්ටම මේ වෙන විට ක්‍රමයෙන් විශේෂයෙන්ම කුරස ප්‍රදේශයෙන් සාමාන්‍ය තත්ත්වයට අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මාතරට ආසන්නව තල්ගහකොට සහ ඒ ප්‍රදේශවල ජලමට්ටම් සෙමෙන් අඩු වෙමින් පවතිනවා. තවමත් සුළුගම් වතුර මට්ටමේ එම පහළ ප්‍රදේශ පවතිනවා. ගින්ගඟ බද්දගම් ප්‍රදේශයේ තවමත් සුළුගම් වතුර මට්ටමක පැවතුනවා. සෙමෙන් අඩු වෙමින් පවතිනවා. අනිකුත් ප්‍රදේශ ඉහළ ප්‍රදේශවල ජලමට්ටම් දැන් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඒ වගේම කළුගඟ මිල්ලකන්ද ජලමට්ටම තවමත් සුළුගම් වතුර මට්ටමේ පවතිනවා. වගේම අඩු වෙමින් පවතිනවා. ඒ වගේම පුටුපවුල ජලමට්ටමත් අවදානම් මට්ටමට ඉහළගේ පැවතුනත් එය ක්‍රමයෙන් සෙමෙන් අඩු වෙමින් පවතින බව තමයි පේන තියෙන්නේ. කැලණිගඟ ජලමට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා බොහෝ දුරට. අනිකුත් ගංගාවල ජලමට්ටම් විතරක් වැඩිවීමක් අදිනට නැහැ. පවතින කාලගුණක තත්ත්වයත් ඒ වගේම පුරෝකථනයත් අනුව තවදුරටත් පවතින ගම් වතුර තත්ත්වයන් ඉහළ යමක් හෝ අනිකුත් ගංගාවල ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් අපිට නිරීක්ෂණය වෙන්නේ. කෙසේ නමුත් ජනතාව තවමත් දැන් පහළ ප්‍රදේශවල ගම් වතුර මට පවතින නිසා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානමක් යොමු කරන මෙන් ඒ වගේම ලැබෙන වර්ෂාපතනයන් අනුව ලබා දෙන නිවේදන ඒ අනුව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
0: මේ අතර පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 104කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ පසුගිය 19 වෙනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පවුල් 943කට අයත් පුද්ගලයින් 3495 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි. එමෙන්ම මෙම තත්ත්වය තුළ මරණ 3ක් සහ තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු මෙන්ම එක් අයෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. තවද අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ නිවාස හානි 2ක් සහ අර්ධ නිවාස හානි 448ක් වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 කඩුලු මතින් දෙවීම පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමා ලකලංක අද සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ ඉසව්වේ මූලික වටේ තරගයකදී තුන්වන ස්ථානය දිනා ගනිමින්. එහිදී ඔහුගේ තරඟ නිමි කාලය තත්පර 49.78ක්. මූලික වටේ තරඟවලදී සියලු ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකීමේදී අයෝමා ලකලංක 5වන ස්ථානයේ පසුවනවා. කෙසේ වෙතත් ඔහුගේ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත් වූහොත් ඉසව්වේ පදක්කමක් දිනා ගැනීමට ඔහුට හොඳ අවස්ථාවක් තිබෙන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. මේ අතර ජපානයේ අයිචිනාගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි කිලෝග්‍රෑම් 80 බරපන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයකදී ශ්‍රී ලංකාවේ මොහමඩ් උසයිද් අද පරාජය වුණා. ඔහු මෙම පරාජය ලැබුවේ උස්බෙකිස්තාන ක්‍රීඩක ෆස්ලිඩීන් අර්කින්බෝයෙව් හමුවෙයි. තරඟකරුට සිදු වූ ආබාධයක් හේතුවෙන් තරඟයේ නතර කිරීමට විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව විනිසුරු තීරණය පරිදි උස්බෙකිස්තාන ක්‍රීඩකයාට තරඟයේ ජය හිමි වුණේ. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් කෙරුණු ක්‍රීඩක තේරීම් සම්බන්ධයෙන් තවදුරටත් විරෝධතා ඉදිරිපත් වනවා. කෙටිදුර ධාවකයෙකු වන සුපුන් හංසජගේ මව පවසන්නේ කෙරුණු තේරීම්වලදී තම පුතුණුවන්ටද අසාධාරණයක් සිදුව ඇති බවයි. ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 100 පිරිමි සහය දිවීමේ කණ්ඩායම සඳහා ඇතුළත් වීමට සුදුසුකම් සපුරා තිබියදීත් සිය පුතුණුවන් ඒ සඳහා තෝරා නොගිරුණු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියා. ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මීටර 100 පිරිමි සහය දිවීමේ කණ්ඩායම සහභාගී වී සිටින්නේ අතිරේක ක්‍රීඩකයෙකු හෝනම ඇතිවයි. එසේ තිබියදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්ව සිටින බව මීට පෙර වාර්තා වුණා. අතිරේක ක්‍රීඩකයෙකු නොමැති නිසා මීටර 110 කඩුලු මතින් දිවීමයි සව්ව නියෝජනය කරන ක්‍රීඩකයෙකු හෝ මීටර 400 සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඒ සඳහා ආදේශ ක්‍රීඩකයා ලෙස එදවීමට අවධානය යොමු ඇති බවයි මුලින් වැඩිදුරටත් වාර්තා වුණේ. එසේ තිබියදී කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් සපුරා තිබූ තම පුතුණුවන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස හෝ කණ්ඩායමට තෝරා නොගත්තේ මන්දැයි සුපුන් හංසජගේ මව ප්‍රශ්න කරනවා. ඇයට අනුව ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරඟවලදී සුපුන් හංසජ පළමු තරඟයේදී දෙවන ස්ථානයද දෙවන තරඟයේදී තුන්වන ස්ථානයද දිනාගත් බවයි පැවසෙන්නේ. එහෙත් තරඟ නිමි කාලය අනුව ඔහුට වඩා පසුපසින් සිටි ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුළත් කර සුපුන් හංසජ නොසලකා හැර ඇතැයි ඔහුගේ මව පැවසුවා. ඒ නිසා තම පුතුණුවන් ඉමහත් කලකිරීමකට පත්ව සිටින බවයි ඇය කියා සිටියේ.

0: තිබියදී ආසියානු ක්‍රීඩා උඩලේ මීටර 100 සහය දෙවීමේ පළමු වටේ තරඟ අද පැවැත්වෙනවා. එහි මූලික තරඟයට ශ්‍රී ලංකාව තරඟ බැදීමට නියමිතයි. ආසියානු ක්‍රීඩා උඩල වෙනුවෙන් කෙරුණු ක්‍රීඩක තෝරා ගැනීම සම්බන්ධයෙන් කෙටිදුර දාවන ශූරියක වන සාෆියා යාමික්ද මීට පෙර නොසතුට පළ කළා. දකුණු ආසියානු මට්ටමින් ඉහළම දක්ෂතා දක්වා තිබියදීත් තමන් මෙම ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන නොමැති බවයි ඇය කියා සිටියේ. අවසන් සතිය දක්වාත් තමන්ගේ නම ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ලයිස්තුවට ඇතුළත් බව බලධාරීන් තමන්ට කියා සිටි බවත්, එහෙත් අවසාන ක්‍රීඩක ලයිස්තුවේ තමන්ගේ නම නොතිබුණු බවත් ඇය පැවසුවා. මේ අතර ජාතික මළල ක්‍රීඩා සංගමයට එරෙහිව අනුබද්ධ මළල ක්‍රීඩා සංගම් 9ක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත විරෝධතා පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වනවා. එහි පිටපතක් ජාතික මළල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා වෙතද යොමු කර ඇති බවයි තතුදත් ආරංචි පැවසුවේ. සුදුසු තීරණ ගැනීම සඳහා මළල ක්‍රීඩා විශේෂ මහසභාවක් කැඳවන ලෙස මෙමගින් ඉල්ලා ඇතැයිද වාර්තා වනවා. ජාතික මළල ක්‍රීඩා සංගමයට එරෙහිව මෙලෙස විරෝධතා පෙත්සමක් ගොනු කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් මළල ක්‍රීඩා සංගමය, කුරුණෑගල දිස්ත්‍රික් මළල ක්‍රීඩා සංගමය, පුත්තලම දිස්ත්‍රික් මළල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලක් ක්‍රීඩා සමාජය, ට්‍රැක්මාස්ටර් ක්‍රීඩා සමාජය, ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය, සිටියන් FC හා කළුතර මළල ක්‍රීඩා සංගමය විසින් බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ. ජාතික මළල ක්‍රීඩා සංගමය තේරීපත්ව ඇත්තේ ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කරමින් බවත්, එහි විධායක කමිටුව ගත වූ මාස කිහිපයේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් විරෝධතා පෙත්සමේ සඳහන් වේ ඇතැයිද වාර්තා වනවා. දක්ෂ යෝන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම අසාධාරණයක් වනසේ ජාතික මළල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇති බවට ඔවුන්ගේ පුහුණුකරුවන් පෙන්වා දී ඇතැයිද එහි සඳහන් වන බවයි පැවසෙන්නේ. එවැනි අත්නොමතික තීරණ සහ ක්‍රියා නිසා මළල ක්‍රීඩාවේ අනාගතයට බලපෑම් සිදුව ඇතැයිද විරෝධතා පෙත්සමේ සඳහන් බව පැවසෙනවා. මේ වසරේ ලෝකයේ පළමු කණ්ඩායම් 24 අතරට පැමිණි ශ්‍රී ලංකා පිරිමි මීටර 400 සහය දිවීමේ කණ්ඩායමට චීනයේ පැවති ලෝක සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි කිරීම සහ දියගම ක්‍රීඩාංගණයේ පැවති ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ අයවැය ඇස්තමේන්තුව මළල ක්‍රීඩා විධායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීම විරෝධතා පෙත්සමෙන් නිශ්චිතව දක්වා ඇති චෝදනා කිහිපයක්. ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමේදී අදාළ සංචාර සඳහා වීසා බලපත් ගාස්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දැරිය යුතු බවට කර ඇතැයි කියන දැනුම් දීම තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට පත්වන බවටද එමගින් කරුණු දක්වා තිබෙනවා. නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මීගමුව, හලාවත, පුත්තලම, මන්නාරම ඇතුළු ධීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම කමිටුවල සම සභාපතිවරුන් ලෙස ධීවර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ධීවර ජලජ සම්පත් සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන මත්ස්‍ය මංකොල්ලකෑම් වළක්වා ගන්නේ කෙසේද, ධීවර වෘත්තියේ නියැලෙන්නන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න මෙහිදී සාකච්ඡා වී ඇති බවයි පැවසෙන්නේ. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව හිටපු බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: මට මේ නෙට් නිවුස් එක්ක කටයුතු කරන්නේ දීර්ඝ කාලයක සිට. ඇත්තටම මම හිටපු බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක, ඉතින් මාධ්‍ය ප්‍රකාශක හැටියට මට මේ නිතරම නෙට් නිවුස් සම්බන්ධ වෙනවා. මොකද මම දැකපු එකක් තමයි මේ ඕනෑම සිද්ධියක් වුණාම පළවෙනියෙන්ම කතා කරන එක තමයි නෙට් නිවුස්. මම ඒත් කල්පනා කරනවා මේ සමහර වෙලාවට මම දැනගන්න කලින්මුත් නෙට් නිවුස් දැනගන්නවා. ඒ වගේ ඉක්මනින් නිවුස් හැන හොඳ චැනල් එකක් තමයි නෙට් නිවුස් එක. රේඩියෝ චැනල් එක. ඉතින් ඒ වගේම මේ ෆේස්බුක් චැනල් එකත්. මම හිතන්නේ ලංකාවට මම දැකලා තියෙන හැටියට කියන්නේ හැම තැනම හැම වෙලේම අප්ඩේට් දෙන, විශේෂයෙන්ම ගවේෂණාත්මක නිවුස් දෙන, හොඳට ඇනලයිස් කරලා නිවුස් දෙන, ඒ වගේම ඉක්මනින් නිවුස් දෙන චැනල් එකක් මාධ්‍යයක් තමයි නෙට් නිවුස් කියන්නේ. ඉතින් මේ මම හැම වෙලේම දැකලා තියෙනවා නෙට් නිවුස්. අපි සෝෂල් මීඩියා බැලුවත් රේඩියෝ ඇහුවත් මේ නෙට් නිවුස් එක හැමෝටම කලින් නිවුස් එක එනවා. ඉතින් මාධ්‍ය ආයතනයකට වැදගත්ම දේ තමන්ගේ නිවුස් එක ඉක්මනින් දෙන එක, මහජනතාව දැනුවත් කරන එක. මොකද අද රටේ මාධ්‍ය ගත්තොත් එහෙම, සෝෂල් මීඩියා ගත්තොත් එහෙම, ප්‍රින්ට් මීඩියා ගත්තොත් එහෙම, ඊළඟට රේඩියෝ චැනල් ගත්තොත් එහෙම, හැම අංශයකම වෙබ් ගත්තොත් මේ ඔක්කොම අංශ එක්ක ෆයිට් කරනවා. ඒ වගේම හොඳ රට වටේම මේගොල්ලෝ නිවුස් එන ක්‍රම තියෙනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ මම දැකපු මගෙත් එක්ක වැඩ කරපු ටීම් එකක් හැටියට නිවුස් එක ඉතාම ඉස්සරහා ඉන්නවා ලංකාවේ නිවුස් හැපීම තුළ.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: Hello, hello.
7: Sati Antaya
6: Hello, hello.
7: Sati Antaya

Veľa veľa veľa veľa hajú vynády, vysýpa haj. Netefem hello hello satyante. Hoja balágen hitavu pájatúr. Mie patanganna hadanne. Havasa tuna vedakhaan ekka digata supur dihatam hello hello satyante purudatik. Oa khamatim sindu tik. Ekka digata ekka pelata digana digana digana anna balágen tamai. Netefem hello hello satyante atik hoja bo hoja gana mama avi. ඉතින් අද අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා මේ හැම දෙයක්ම ගැනම අපි කතා කරන්න ඕනි. 0112255363 අපේ නම්බරයකට කතා කරන්න මම ඉතින් වැඩිපුර කෝල්ස් ටිකක් එහෙම ආන්සර් කරන්න බලාපොරොත්තු වෙනවා. WhatsApp එක පැත්තට යන්න 0711 95 95 95ට Facebook fan page එකට යන්න අපේ NetFM Facebook fan page එකට අද ලස්සන ෆොටෝ එකක් දැම්මා මම. ඒ පැත්තට ගිහිල්ලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ අතරේ මතක් කරන්න තියෙන්නේ හවස තුන වෙනකන් ඔය අහන්න කැමති සින්දු මොනවාද කියලා මට මේ වැතර මෙසේජ් එකක් දානකොට කෝල් කරනකොට අනිවාර්යෙන් මතක් කරන්න. මොකද වීකෙන්ඩ් එකේ ඔයගොල්ලෝ ඉල්ලන සින්දු අපි දෙනවා. ඒ වෙනුවෙන් තමයි NetFM Hello Hello සතියන්තේ අපි අරගෙන එන්නේ. අද ඉතින් සුන්දර දවසක්. කොළඹට තියෙන කාලගුණයත් බොහොම හොඳ තත්වයක තියෙන්නේ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ උචිත තත්වයේ කාලගුණයක් තමයි තියෙන්නේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද දවස තුන්වෙනි දවස. ගිය සිකුරාදා තමයි උදේ 9ට වැඩ කටයුතු ටික ආරම්භ වුණේ. දැන් අද තුන්වෙනි දවස විදිහට උදේ 9 ඉඳන් වැඩ ටික පටන් ගන්න තියෙනවා රෑ 9 දක්වා හැම දවසකම ඔක්තෝබර් 4 වෙනිදා දක්වා ඔයාට BMICH පරිශ්‍රයට ආව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ දවස්වල අපි හැමෝමත් ඉන්නේ BMICH එකට ගිහිල්ලා හැම වෙලෙම වගේ ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙන හැම වෙලාවකම. ඒ වගේම ඉතින් ඔයාලට ආරාධනා කරනවා එන්න කියලා පොත් ප්‍රදර්ශනයේ පැත්තට. ආවට පස්සේ සිරිමාවෝ පරිශ්‍රයට ඇතුල් වෙන කොටම වම්මත පැත්තේ අර සුපුරුදු තැනම NetFM අපේ කුටියේ ඉදිවිලා තියෙනවා. මේ පාර පොඩි විශේෂත්වයක් තියෙනවා. NetFM අපේ කුටියට අපි ඇල්ෆා ස්ටුඩියෝ එක අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ පුංචි දුවල පුතාලට ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එකතු වෙලා ලෝකෙටම ඇහෙන්න දක්ෂතා පෙන්වන්න අවස්ථාව තියෙනවා. වගේම අපේ ඒ ලෙවල් සෙම ඉවර කරලා මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න සූදානමින් ඉන්න නංගිල මල්ලිලට ඒගොල්ලන්ගේ දක්ෂතා පෙන්නලා අපේ න්‍යූස් ටීම් එකට ප්‍රෝග්‍රෑම් ටීම් එකට එකතු වෙන්න චාන්ස් එක අරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ පැත්ත විස්තරත් හවස තුන වෙනකන් අපි දැනගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අතරේ වැරඩික පටන් ගමු. මම ඉන්නවා හවස තුන වෙනකන් ඔයත් එක්ක කැමැතිම සින්දුත් එක්ක. මම ජනී

விலாவதோல ஹை வினாடி திஸ் பாய் නෙතෙම් හෙලෝ හෙලෝ සතියන්තේ කෝල් කරන්න WhatsApp messages ඉවරන කියලා කිව්වම අම්මෝ ඉතින් අඩුවක් නැතුව කෝල් ටික WhatsApp messages ටික නම් එනවා Facebook fan page එක පැත්තට යන්න ඕනේ නැහැ තාම මේ පැත්තට යන්න ඕලි ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මට message එකක් දාලා තිනවා මේ ජානු මට අපහාස කරනවා වැඩි කියලා මට තේරෙනවා නතර වෙන්න හොඳ නැහැ බද්දේගම ඉන්දිකස් කැටියේ රන්වන් බිම්මල් එකේ රුවන් කුමාර් තමයි message එක දාලා තින්නේ මං අපහාස කරනකොට මෙදිරිය ඇතුළට ආවා මම ඇවිල්ලා කෑ ගහන්න හදනකොට මයික් එක ඕෆ් කරා. ඉතින් බයේ ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ. පස්සේ වෙලාවක අල්ල ගන්න ඕනේ. අයබෝවන් ජනි මම හොරණ ඉඳන් නයනා කුමුදුනි. මට දෙන්න ලස්සන සින්දුවක් කියලා නයනක්ක මැසේජ් එකක් දාලා දෙන්නේ. එයා කියනවා සින්දුවක් ඉල්ලලා තියෙනවා. මං ඒක දෙන්න බලන්නම් බැරිකමකුත් නැහැ. ගෙදර හැමෝමයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒකනේ වැඩේ දැන් නම හොයාගන්න විදිහක් නැහැනේ. ආදරණීය ජනී කියලා මට ආදරෙන් ආමන්ත්‍රණය නම් කරලා තියෙනවා. සින්දුව ඉල්ලලා තියෙන්නේ කවුද කියලා කියලා නැහැ. ආ සුරණි නිමල් ෂා. අමාරුවෙන් හොයාගත්තා නම හොඳේ. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊ ළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න. හස්බන් තුෂාර, දුව ඉමාෂා, අම්මා සෝමාවති, පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා. ප්‍රියංගනා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංගනා වාගේ නම ලස්සනයිනේ නම. ලස්සන සින්දුවක් දෙන්න කියලා වත්තේ කඩේ ඉඳන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. වත්තේ කඩේ කොහෙද දන්නේ නැහැ තියෙන්නේ නේද? හලෝ ජනි කොහොමද ඉතින් පැටෝ යාට? එහෙම කියලා දෙන්නේ කවුද දන්නවද? අනුරාධපුරේ ඉන්න නිපුණි. ඒගොල්ලන්ට වහිනෝ. මේ පැත්තට නම් එවන්න එපා. දැම්ම වැස්ස ඔක්තෝබර් 4 වෙනිදායින් පස්සේ එවන්න. මොකද දවල් අරුවේට වැඩ ගොඩාක් තියෙනවා අපිට BMICH එක පැත්තට ගිහිල්ලා කරන්න. මොකද බුක් ෆෙයර් එක තියෙනවා. ඒකන ඉස්සරහදී වැඩි විස්තර මතක් කරන්නම්. කෑගල්ලේ රාම්මයි එකතු කරගන්න ඕනි. සුබුරුදු පරිදි ජනි ඔයා වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. මේ මැසේජස් වල නම හොයාගන්න ගියාම තමයි ඉතින් නිකවැරඩිය චම්පික ලලිත් පෙරේරා මැසේජ් එක දාලා තියෙන්නේ. ලොකු හැල්ලකට පස්සේ අගින්ම වගේ නම දාලා තියෙනවා. මං ඉතින් හොයාගත්ත කොහොම හරි. වයිෆ් ඉන්නවා කුවේට් ඉඳන් එයා වහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි සහෝදරයන් සියලුම දෙනාව, පවුලේ සියලුම දෙනාව, ඉන්ද්‍රානන්ද සර් ඇතුළු පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තමයි අපේ ලලිත් අයියා කියලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනි මල්ලි මම දෙයන්දර ඉඳන් සුනිත්‍රා කුමාරි. අපිවත් සින්දුවකට එකතු කරගන්න විහංගත් ඉන්නවා කියලා තියෙනවා. මං එකතු කරගන්න. ඊට පස්සේ පොළොන්නරුවට යන් අපේ රමණී අක්කා මැසේජ් එකක් දාලා තිනවා. වෙන්දර කෝල් කරනවා. මට තාම ඇත්තටම ෆෝන් එක පැත්තට අතවත් තියන්න හම්බුන්නේ නැහැ. ඒක හන්දා කෝල් ගත්තා සමහරට ආන්සර් නොකරපුවන්ද WhatsApp මැසේජ් එකක් දැම්මත් දන්නේ නැහැ. තව පොඩ්ඩකින් කෝල් සාන්සර් කරනවා. කෝල් ගන්න මේ පැත්තට දැන්.

0: FM Anupaha, FM Anuhatrai, tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. වෙනෙන් වෙන තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. වෙනෙන් වෙන තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ ඊබයික් එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
6: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ හැටන් හවස නුවරේලිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. වෙනෙන් වෙන තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු.
9: Net FM. Hello, hello, Satyam there.

අහසක්තරන් තින් සින්දු තියෙනවා මදිනෝ කියන්න කට්ටියත් ඉන්නවායි වට එකතු කරගන්න. ඉතින් ඒ කට්ටියව එකතු කරගන්න ඕනි. WhatsApp messages තියෙනවා. මම ෆෝන් answer කරා, calls answer කරා. ඒ කට්ටියව එකතු කරගන්න. මුලින්ම කතා කරේ අපේ රමණී. WhatsApp message එකකුත් දාලා ආයෙත් පාරක් කතා කරා. ඊට පස්සේ අපේ කාන්ති අම්ම මාබිම ඉලං කතා කරා. යනුක පුතාවයි සංගීත් පුතාවයි විශේෂයෙන්ම මේ ලියනාරච්චි අයවයි පවුල හැමෝමයි එකතු කරගන්න කිව්වා. ඒ කියලා ෆෝන් එක තියන ඩිංගර ලියනාරච්චි අයියා කතා කරා. කතා කරලා කිව්වා එයායි සූර්යව ලියනාරච්චි අයියට කියන්නේ සූර්යව ළඟ ප්‍රේම කුරුල්ලා කියලා. එයා එකතු කරගන්න කියලා කිව්වා මාබිම කාන්ති අම්මවත් මම ගොඩක් ආදරෙන් ඔන්න කට්ටියම එකතු කරගත්තා. අලවේ කරුවක කතා කරලා කිව්වා පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා. ඊට පස්සේ සැහෙන කාලෙකින් ජනී හොයාට මැසේජ් එකක් දාන්නේ. එහෙම කියලා කියන්නේ පානදුරේ ඉන්න දිලු. ඇයි මෙච්චර කල් ගත්තේ දිලු මැසේජ් එකක් දාන්න? එකතු කරගන්න කියලා කියන ඔයාගේ යාළුව කටි සදෙව්, රොෂාන්, චාපා, ප්‍රසා, මහේෂ් ලස්සන සින්දුවකට. මේ සින්දුවර මං එකතු කරගන්නම්. ඊට පස්සේ අම්මෝ මේ මැසේජස් ගොඩ කවුද මේ? ඇඹිලි පිටියේ කොළන්න තියෙන මනෝ කුෂන් ආයතනයේ ඉන්න කට්ටියත් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආ ඒගොල්ලෝ මේ වාහනවලට කුෂන් ගහපුවල ෆොටෝස්ත් අපිට එවලා දෙනවා. හරි අපි වාහනේ කෙන්නම් ගෝගුලන් කුෂන් කරගෙන යන්න වාහනේ. අද දවසේ 22 වෙනි උපන්දිනයේ සමරන දක්ෂි දෙවමිනි ආදරණීය නැගණියට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න කියලා අක්කා දුලංජලි මැසේජ් එකක් දාලා තිනවා. අම්මා පුෂ්පා, තාත්තා සිරිතුංග, අයියා පැතුමුත් අපේ දක්ෂිට සුබ පතන්න එකතු වෙනවා කියලා තමයි කියන්නේ. දක්ෂි සුබ උපන්දිනයක් වේවා. මොකද කියන්නේ කේක් කෑල්ලක් කමුද? මකොල්ලලු රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. අනේ මම උදේ ඉඳන් අහන්නේ අපේ ගෙදර වහලේ ගහන වැඩා ටික අතරේ අපිත් සින්දු අහගෙන ඉන්නෝ. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ දිල්කි නිහාරා. බේබි මුල්ලේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. බේබි මුල්ල? ආ බෙම් මුල්ල වෙන්නේ නැති නේද? සුදු දෝණි, චූටි දෝණි මාවත් එකතු කරගන්නවලු. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. කෑගල් ඉඳන් කුමාරියක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. පුතා සමිත, දුව සාවින්ද්‍යා, දුවගේ යාළුවෝ සෙට් එකේ ඉන්නවා ටෙනුලි, දෙවුමි, රශ්මි. යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියනවා. ඒගොල්ලන්ගේ අම්මලවත් එකතු කරගන්න කියලා කියනවා. අන්න යාළුවෝ ටිකයි ඒගොල්ලන්ගේ අම්මලවයි කට්ටියම ෂේප් කරගත්ත මට මැසේජ් එකක් දාලා. ගොඩක් ආදරෙන් හැමෝම එකතු කරගන්නවා. ඔගොල්ලෝ තෙන්න මේ පැත්තට.

0: FM 95.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantea.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: Velawa Dolahaya Vinadi 57
2: Parampara Gananawak Api Upawa Balagenbowa Eha Meha Nopenana Vidyak Athule Thibunu Ape Namaya Usas Tattwaya Upa Upi Jeevithaya Taram Vishwasakala Denen Dina Thakshanaya Arakshawa Ihala Nanbamin Pramithiya Sahathika Kala Gini Rakavarane Jathika Surakshita Karanaya Kalani Fine Shield Purple Wire Then Vilandapole
3: Mathera Freeland Cheese Rasa Soya Ekaka Rasa Balamudu Mathera Freeland Cheese Rasa Thi Soya Meat වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප උපේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: ඇයි ෂුගර් කියන මූණෙන්න කළ සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
5: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප උපේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
6: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙසකර ජීවිතෙන් අත් මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුවෙන් වාසී පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 863 363 076 716 3872
1: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව දවල් 1යි

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩෙල්ෂාන්. අදට යෙදී ඇති ලෝක සංචාරක දිනය සමරමින් ජාතික සංචාරක රියදුරන්ගේ සංගමය සීගිරිය කේන්ද්ර කරගනිමින් වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණා. ඒ අනුව සීගිරිය පව්වාසලට පැමිණි විදේශිකයන් ඇතුළු පිරිස් පිළිගනු ලැබූයේ බුලත් හුරුළු දෙයි. ජාතික ජජය එසවීමටත් ජාතික ගීය ගායනයට සහ පොල්තෙල් පහන දැල්වීමටත් විදේශිකයන් සහභාගී කරවා ගැනුණා. විදේශිකයන් ඇතුළු පැමිණි පිරිස්වලට කිරිබත්, කැවුම් සහ කොකිස් වැනි දේශීය කැවිලි වලින් සංග්‍රහ කෙරුණු බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත කාංචන කුමාර ආර්යදාස පැවසුවේ. පැමිණි අයට තැමිලි වලින්ද සංග්‍රහ කෙරුණා. දේශීය නර්තනාංග කිහිපයක්ද ඉදිරිපත් කෙරුණු අතර එම නර්තන කණ්ඩායම් සමග ඡායාරූප ගැනීමටද විදේශිකයන්ට අවස්ථාව ලබා දී තිබුණු බවයි නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේ. පාපැදියෙන් ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීමේ අවස්ථාවද මේ යටතේ විදේශිකයන්ට අද ලබා දී තිබුණා. තංගල්ල පළපොත යායවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ තංගල්ල පළපොත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක්. අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව තංගල්ල පොලිස් වසමට අයත් පළපොත පිහිටි තවත් නිවසක් වටලා තිබෙනවා. එම නිවසේ පිටුපස සංගවා තිබියදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන තංගල්ල පොලිසිය විසින් සිදු කරනවා. මීළඟ නෙත් නිවුස් පසුරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: FM 95, FM 94.8, Net FM.
3: සත්‍ය අන්තය.
4: සත්‍ය අන්තය.
5: Net FM. Hello, hello, සත්‍ය අන්තය.

වෙලාව එකයි විනාඩි හතයි අපි නෙතෆෙම් හෙලෝ හෙලෝ සතියන්තයි අපි දෙවනි පැයි වැඩටික පටන්ගන්න හදන්නේ මේ වෙලාව වෙනකොට ඉතින් මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා කෝල් කරපු කට්ටිය ඉන්නවා වට්සප් මැසේජර්ස් එවපු කට්ටිය ඉන්නවා ඉතින් ඒ ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි අතර මතක් කරන්න ඕනි BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි වතාවට මෙවර පැවැත්වෙනවා ඉතින් නෙතෆෙම් රේඩියෝව නිල රේඩියෝ විදිහට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන අතරේ නෙතෆෙම් අපි එනකොට ඔබ වෙනුවෙන් මොකක් හරි සුන්දර වැඩ කටයුත්තක් කරගෙන යන්න ඕනේ නේ. ඉතින් ඒක හන්ද අපේ නෙතෆෙම් කුටියේ වෙනදාට වඩා අප්ඩේටඩ් දෙයක් තියෙනවා. ඒ තමයි නෙතෆෙම් අපේ මැදිරියන් කොටසක්. ඒ කියන්නේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක අපි ඉදිකරලා තියෙනවා මේ පාර හරියටම කියනවා නම් BMICH පරිශ්‍රයේ. ඔයා ඇතුළු වෙනකොටම සිරිමාව පරිශ්‍රයට වම්මත බැති. මේක ඉතින් හැමෝම දන්න දැනක්. ඉතින් එතෙන්ට එන්න කියලා මතක් කරනවා අපේ පුංචි දුවල පුතාලට, හාෆ් ටේලර්ස් අපේ නංගිල මල්ලිලට මේ හැමෝටම chance එක හම්බ වෙනවා. ඒ වගේම තමයි අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් පොත්පත් පරිත්‍යාග කරන අපේ නෙතෆෙම් පොත් කැටය වැඩසටහනක් ප්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නාතරේ ඔයාගේ දුව පුතා අතින් එක පොතක් හරි තෑගි කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒකටත් මතක් කරන ගමන් අපි මේ පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මේ පැයේ වැඩ ටික පටන් ගන්න හදනකොටම අපි යන්න හදන්නේ ඊළඟ සින්දුවට. හැබැයි ඊට කලින් කට්ටියක් එකතු කරගන්න ඕනි. අපි බලමු කවුද ඉන්නේ කියලා වට්සැප් මැසේජස් දාලා. මම යනවා වට්සැප් එක පැත්තට. වට්සැප් එක පැත්තට යන්න පොඩ්ඩක් ඉන්න මේ මවුස් එක හොයාගන්නකන් ඔක්කොටම කලින්. හරි අපි යනවා වට්සැප් එකට. හෙලෝ හෙලෝ ජනි අයියා, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කොටියා කුඹුරේ තියෙන ආලෝක පූජා භාණ්ඩ වෙළඳ සැලේ කට්ටිය. අසංක තමයි මට මැසේජ් එක දාන්නේ. අසංක මං ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අපි යනවා මාතර අකුරැස්ස පැත්තට.

අමිල පුංචිලා ඉන්නවා මද්දු සුදු චූටි ඊට පස්සේ මැනික බාපලා ඉන්නවා සම්පත් චන්දු ගීත් සුදේෂ් නංගිලා ඉන්නවා ඔලීනා රුමි මල්ලිලා ඉන්නවා තෙනුල් නිෂු නෙතු සයුල් සස්රීක සෙතුන් සෙනිතු අම්මෝ මේ ටික කිව්වට මට වෙනම කේක් එකක් එවන්න ඕනි කේක් කැල්ලක් එවන්නේ නැතුව එහෙනම් ඉතින් දිනේතුරු සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එක අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ සුමේන්ද්‍ර කිතුල්ගොඩ මං ඔයාව එකතු කරගන්න මේ හන්න යන සින්දුවට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට

0: BNS Randy Ashanti.
1: වෙලාව එකයි විනාඩි 18යි. වෙලාව වෙලා ඇවිල්ලා තින්නේ හොඳද පණිවිඩයක් ඔයාලට මතක් කරන්න වෙලාව. මේ වෙලාවේ මතක් කරන්න හදන්නේවා ඉදිකිරීමක් කරන්න සූදානමින් ඉන්න කෙනෙක් නම් ගයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් තට්ටු දෙකකට තුනකට එහෙම නැත්නම් ඔයා මොකක් හරි හෝටල් එකක් අපාර්ට්මන්ට් එකක් හදන්න සූදානමින් ඉන්න කෙනෙක් නම් ඔයාට ගැල්ලපෙනම සිමෙන්ති වර්ගය ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා අමුතේ මතක් කරන්න දෙයක් නැහැ නේ කිති. කොහොමත් ඔයගොල්ලන්ගේ ගෙදරට සැබ් එකට ගැල්ලපෙනම සිමෙන්ති වර්ගය ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා දැන් අපේ ඔළුවේ පැලපදියම් වෙලා තියෙනවා. ඒකට අවුරුදු 50කටත් වඩා වැඩි ඉන්සි සංස්ථා සිමෙන්ති වලට ආයුෂ මේ වෙනකොට. ඉතින් ඒකත් එක්ක මේ ලංකාවේ ওই ඉදි කරලා තියෙන ගොඩාක් ගොඩ නැගිලි අහස සිඹින ඉදිකිරීම මේ හැම ඉදිකිරීමකම සවිශක්තිය වෙලා තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති. ඉතින් මේකත් එක්ක ඔයාලට මේ දවස්වල ඉන්සි සංස්ථා සිමෙන්ති එකෙන් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. මේක නම් ඔයාගේ පොකට් එකට ලොකු ආසියක් හම්බ වෙන අවස්ථාවක්. ඒ තමයි ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිලන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. කොහොමත් ඔයා ඉන්සි සංස්ථා සිමෙන්ති අරගන්නවා කියලා දන්නවනේ. ඉතින් ඒ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් බිල දී ගත්ත බිල් පතක ඡායාරූපයක් ඔයාගේ නම ලිපිණය ජාතක හැඳුරුම් පත් අංකය මේ හැමදේම එක්ක WhatsApp message එකක් විදිහට යවන්න 0.7796.67767 කියන නම්බෙකට. එහෙම නැත්නම් මේ නම්බෙකට මිස් කෝල් එකක් ගහලත් ඔයාට තරඟයට එකතු වෙන්න පුළුවන්. තෑගි වුණා දරනද හම්බ වෙන්නේ. ඔයාට ඔයාගේ ගෙදර ස්ලැබ් එක ගහගන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වර්මෙන් හම්බ වෙනවා. සිමෙන්ති කොට්ට එකක් දෙකක් නෑ, සිමෙන්ති කොට්ට 100ක්. ඒක හන්දා මේ අවස්ථාව මගේ හැරගන්න එපා. මේ ගැන පණිවිඩය අරගෙන net fm අපේ කණ්ඩායමත් ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. ඉතින් දැන් දන්නවනේ අපේ ඊශාන් ඇතුළු කට්ටිය මේ දවස්වල රට වටේම යනවා කියලා. ඉතින් අද දවසේ මේ වෙනකොට ඉන්නේ හැටන් නගරයේ. හවස් වෙනකොට නුවර එළිය පැත්තට එන්න සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචිය හම්බුනේ. ඉතින් හෙට දවසේදී උදේ වරුවේදී බදුල්ල නගරයට, හවස් වෙනකොට බණ්ඩාරවෙල නගරයටත් එන්න සූදානමින් ඉන්නවා. ඒ ගැනත් මතක් කරන ගමන් සින්දුවට යන්න හදන්නේ. හැබැයි WhatsApp එකේ ඉන්න කීප දෙනේ ටග් ගාලා එකතු කරගන්න යන්නේ. ජනී මාත් ඉන්නවා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. අපිට අර කවදාවත් නම කියන්නේ නැති නම නැති ඇත්ටි. මම ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ ජනී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ හරියටම කියනවා නම් අපේ ගොඩක වෙලේ ඉන්න ශෂිනී මම ඔයාව එකතු කරගන්නවා. රුමේනියාවෙන් ඉඳන් සම්පත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: Net FM. Hello, hello, Satyantea.
1: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: වේලාව 1:27.
5: නොතරයේ පෙරලි කරන NLB Mega Power තවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Motor රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
12: අපගේ Net වගේ
13: මේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
14: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
0: Net FM. Hello hello Satyantea.
4: වෙලාව 1:29. දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට හිතුණා කියලා සින්දුවේ තියෙනවනේ. ඉතින් එහෙම පොතක් බලන්නට හිතෙනකොට කියවන්න පොතක් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. මේ ඇවිල්ලා තියෙන සාහිත්‍ය මාසය, ඊළඟට ලබන මාසය කියන්නේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ කියවීමේ මාසය. ඉතින් මේකත් එක්ක තමයි ලංකාවේ පොත් වසන්තය, එහෙම නැත්නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වතාවටත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ BMICH පරිශ්‍රයේදී. අද 3 දවස. ඉතින් ආරංචි විදිහට නම් දැන් මේ සතියන්තය අද ඉරිදා දවසත් එක්ක සෑහෙන දෙනෙක් මේ වෙනකොට BMICH එකේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එකතු වෙනවා කියලා. ඉතින් දැන් Net FM Facebook fan page එක පැත්තට ගියාමත් අපිට බලන්න හම්බ වෙනවා අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා දක්ෂතා දක්වපු අපේ පුංචි පොඩ්ඩංගේ ලස්සන වැඩ. ඉතින් ඒ ගැන මතක් වෙනකොට ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ වෙලාවේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක එහෙම තියෙන Net FM කුටිය ආසන්නයේ ඉඳන්, ඒ වගේම තමයි මේ සතර පොත් ප්‍රකාශකයන්ගේ කුටිය, මේ හැමදේම එක ළඟ ළඟ තමා තියෙන්නේ. ඉතින් මේ තැන්වල ඉඳන් අපේ මේ අනුරංග සම්බන්ධ වෙලා ඉන්නවා. විස්තර කියන්න අනුරංග, ආයුබෝවන්. මොකද වෙන්නේ ඔය පැත්තේ අනුරංග? මට වේන විදිහට අනුරංගගේ ෆෝන් එක කට් වෙලා. හරි හරි හරි හරි, දැනට සින්දුව අහන්න. අපි සින්දුවෙන් පස්සේ ආයෙත් පාර අනුරංගව කොහොම හරි සම්බන්ධ කරගමු. හරිද? තව පොඩි වෙලාවකින් පොත් ප්‍රදර්ශනයේ විස්තරات එක්ක හම්බ වෙමු.

0: වෙලාවේ කයි විනාඩි 34යි. මාර අමාරුවක තමයි වැටුනේ කොහොම හරි. දැන් පොත් සම්බන්ධ පොඩි පොතක ගැන මොකක් හරි තියෙන සින්දුවක් හොයාගත්ත අමාරුවෙන් මේ දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට හිතුණා කියලා කොහොම හරි මේ පොත් ප්‍රදර්ශනය ගැන මතක් කරන තැනදී පොත් ගැන කියවෙන සින්දුවක් හොයාගන්න ඕනේ කියලා කොහොම හරි සින්දුව හොයාගත්තා. වැඩේ කියන්නේ අනුරංග ඒ වෙලාවේ ෆෝන් එක කට් කරගත්තා. හැබැයි කොහොම හරි පීරලා පීරලා තව පොතක් ගැන සින්දුවක් හොයාගත්තා. මේ ඇවිල්ලා මාගේ සැමරුම් පොතේ. ඉතින් ඒකන්ද මේ සින්දුව අහන්න යන්න කලින් මම යන්න හදන්නේ කොළඹ BMICH පරිශ්‍රයට. කෙලින්ම යනවා BMICH පරිශ්‍රයේ ඉන්න අපේ අනුරංගව හොයාගෙන. මොකද අනුරංග මේ වෙලාවේ වැදගත් කාරණාවන් ගොඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ සතර ප්‍රකාශකයන්ගේ කුටිය අසන්නේ ඉන්නවා කියලා තමයි මට ආරංචිය හම්බුනේ. ආයු බෝවන් අනුරංග.
1: ආයු බෝවන්, මේ පැත්තට යන ගමන් මම ඉන්නේ. හරිද?
0: ඇවිදින ගමන්ද?
1: ඇවිදින ගමන් ගිලින්ම ඉන්න 154 නැගලා එන්න නැත්නම් මේ අපේ ෆ්‍රී බස් සේවාවක් තියෙනවා මෙතෙන්ට
0: එන්න. 154 ගොඩක් වේගෙන් යන හන්ද ඒක ගියාම කලින් වැඩි වෙයි. ඒක හන්ද වෙන බස් එකක ගියානම් හරි.
1: කීයට විතර දෙන්නේ මේ පැත්තට ජනිත්?
0: මම එනවා දැන් 3ට ප්‍රෝග්‍රෑම් එකේ වුණ ගමන් මං කෙලින්ම ඔතෙන්ට තමයි.
1: හරි, එහෙනම් අපි බලාපොරොත්තුත් යන් ඉන්නවා. ගොඩක් අය අහනවා කො ජනිත් මහත්තයා නැද්ද, ජනිත් මහත්තයා නැද්ද, ජනිත් මල්ලි නැද්ද, ජනිත් අයියා නැද්ද?
0: ආහා, නංගිල දහන්නේ, නංගිල දහන්නේ වැඩිපුර.
1: නංගිලත් අහනවා. නංගිලත් අහනවා වැඩිපුර අහනවා.
0: ඉතින්
1: මේ ඇත්තම ජනිත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පැත්ත මේ වෙනකොට. මොකද අදත් විශේෂ නිවාඩු දවසක් බොහෝ අයට. ඉතින් ඒ හින්දා අතුරු සිතුරු නැතුව පිරලා ඉතිරලා කියලා තියෙන්නේ බණ්ඩාරනායක සම්බන්ධ ශාලා පරිශ්‍රය අපට වටපිටාව හැමතැනම. ඉතින් අපි ඒකත් මතක් කරනවා. මේ වෙනකොට සුවිශේෂී කරුණු කාරණා කීපයක් කරවාකුවාගෙන නෙත් මැදිරි සංකීර්ණ පැත්තේ තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකට අපේ අලුත් බොහෝ පිරිසක් එකතු කරගන්න, දුව දරුවන් පිරිසක් එකතු කරගන්න වැඩිහිටියන්ට අවස්ථාව දීලා තියෙන මේනක. මොකද නිවුස් කියන්න, එතකොට වැඩසටහන ඉදිරිපත් කරන්න මේ අංශ සඳහා විශේෂිත වූ අවස්ථාවන් කීපයක් අපි එකතු කරලා තිබෙනවා මේ වෙනුවිට. ඒක තියෙන්නේ බණ්ඩාරනායක සම්බන්ධ ශාලා පරිශ්‍රයට. දැන් පොත් ප්‍රදර්ශනය ආපු දවසින්දම්ම නෙට් එකත් ඒ හා සමාන වෙන අවුරුදු 20ක් විතර.
0: සහ අපිට දැන් හම්බ වෙලා තියෙන තැනත් එකම තැන. හැමදාම එතන අපි ඉන්නවා ඉතින්.
1: මොකද සිනමා බණ්ඩාරන පරිසරය ඇතුල් වෙනකොටම අපි ඉන්න කෙලින්ම වම් අත පැත්තේ. ඔයාලට පුළුවන් එතකොට පොත් කැටෙත් තියෙනවා. ඒ කියන්නේ දුෂ්කර පාසල් සඳහා පුස්තකාල නිර්මාණය කරන ලංකාවේ පළවෙනි වතාවට රේඩියෝක් විදිහට පටන් ගත්තේ පුස්තකාල හදලා දෙන වැඩි නෙට් FM රේඩියෝ කියන අභිමානය අපිට තියෙනවා ජනිත්.
0: ඒ
1: අභිමානයත් එක්ක මෙවරත් ඔන්න ඔයා කියවලා අවසන් කරනු වටිනා කියන පොත අපිට ලබා දෙන අපි සූදානම්. ඒක අපේ ආදරණීය අනාගතේ බාර ගන්න ඉන්න පුංචි දුවදරුවන්ගේ දුෂ්කර පාසල් වලට ගිහිලා ලස්සන පුස්තකාලයක් නිර්මාණය කරලා ඒවට අපි ලබා දෙන සූදානම් කරලා තියෙනවා ජනිත්.
0: ඕනේ නම් මෙහෙම වැඩක් කරන්නත් පුළුවන්. දැන් මේ සතර ප්‍රකාශකයෝ මේ දවස්වල ලබා දීලා තියෙනවනේ 120ක විශේෂ වට්ටමක්. ඒ කියන්නේ දැන් ඔය අපේ කොටිය තියෙන සිරිමාව පරිශ්‍රයේ ඊට පොඩ්ඩක් එහායින් තියෙන සී හෝල් එකේ තමයි මේ සතර ප්‍රකාශකයන්ගේ කොටිය තියෙන්නේ. වද ඒ පැතර යන ගමන් නේ ඉන්නේ.
1: අනිවාර්යයෙන් දැන් හම්බුණා කියලා මට. මම දැන් එනවා විස්තර යහන සූදානම්. අලවි විධායක තුෂිත් සාර මහත්මයා ඉන්නවා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර පරිශ්‍රයේ. අයිබෝවන්
2: ඇත්තටම මේ 2026 පොත් ප්‍රදර්ශනය අපි සී හෝල් එක තමයි ගියපාරත් සී හෝල් එක රැඳී හිටියා. ඇත්තටම මේ තුන්වෙනි දවස අපි තව දවස් 7ක් ඉන්නවා. ඇත්තට මේ දවස්වල පිරි ඉතිරිලා ගියා. මේ හැමෝම එනවා පොත් ගන්නවා. ඩිස්කවුන්ට් එකකුත් අපි දෙනවනේ
0: 100. අන්න ඒකනත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.
2: ඔව් 120ක ඩිස්කවුන්ට් එකකුත් දෙනවා. ඉතින් පෙර පාසල ඉඳලා උසස් පෙළ දක්වා අයට ඕනම පොතක් ඇවිල්ලා තෝරලා බලලා අපේ සී හෝල් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. තව දවස් 7ක් තියෙනවා.
0: හරි, ඒ විදිහට තමයි සතර ආයතනයේ පැත්තෙන් කටයුතු දෙක සිද්ධ වෙන්නේ.
1: ජනිත් ස්තුතියි ඔයාලට. පැත්තට අපි සමු ගන්නම්. ඔයානකන් අපි බලාගෙන ඉන්න. ඔයාලට දෙයක් කරන්න තියෙන වාරේ අපිට එකතු වෙලා. ඉතින් හැමෝටම එනගම මතක් කරන්න පුංචි දුවදොර අරන් එනවා නම් එන්න මේ පැත්තට ඔන්න වොයිස් එකක් දාලා නැත්නම් ටෙස්ට් කරන්න පුළුවන් ඔයාගේ හඬ මොන වගේද කියලා. අපි ඒකට අවස්ථාව දෙන්න සූදානම් කියලා ජනිත් ආයෙ පාරක් කියන ගමන් සමු ගන්නම්. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නු මේ පැත්තට.
0: බොහොම ස්තුතියි හනුරංග විස්තර කියන්න ආවට. දැන් ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් මේ වෙනකොටත් ඔය BMICH පරිශ්‍රයේ තියෙන ඒ බෞද්ධාලෝක මාවත ඒ පැත්තේ සෑහෙන වාහන ගොඩක් තියෙනවා. ඉතින් ඒක හන්ද ඔයගොල්ලෝ පුළුවන් තරම් පොදු ප්‍රවාහනය පාවිච්චි කරලා ඒ පැත්තට යනවා නම් ඔයාලට පහසු වෙයි. මොකද පාකින් එහෙම ටිකක් ප්‍රශ්න තියෙන හන්ද. ඒකත් එක්ක සෑහෙන දිනේ කෙන දවසක් කොළඹ BMICH පරිශ්‍රයේට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නරඹන්න. ඒ වගේම තමයි අලුත් පොතක් අරගන්න. අර අලුත් පොත්වල සුවඳත් එක්ක BMICH පරිශ්‍රයේ පොඩි වටයක් දෙකක් ඇවිදින ගමන් හැම පොත් ප්‍රදර්ශනයක් තියෙන හැම කුටියකටම යන්නේ. ගියාට පස්සේ ඔයාලට පොත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම සිරිමාවෝ ශාලාව ගෙදරට ඇවිල්ල ඇතුළු වෙනකොටම මම්මත පැත්තේ තියෙන නැත්නම් අපේ කුටියට යන්න ලැජ්ජ වෙන්නේ නැතුව සමහර පුංචි දුවල පුතාල වඩා ලැජ්ජයි මයික් එකක් එහෙම දැක්කාට පස්සේ ඒක හන්ද ලැජ්ජ වෙන්නේ නැතුව ටක් ගාලා ගිහිල්ලා අපේ කසුනි නැන්ද මේ වෙලාවේ ඉන්නවා. එතකොට අපේ ඇල්ෆා ස්ටුඩියෝ ටීම් එක අපේ ලිහන්සා ගිහන්සා මේ කට්ටියත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ව හම්බ වෙලා ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න කියලාත් මතක් කරනවා. ආෆ්ටර් ලෙවල් සේ ලෙවල් ඉවර කරලා ඉන්න අපේ නංගිල මල්ලිලටත් අවස්ථාව තියෙනවා නැත්නම් අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ හැම අවස්ථාවක්ම ලබා ගන්න මතක ඇතුව ඔක්තෝබර් 4 වෙනිදාට කලින් BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පුත්‍ර දර්ශනයට එන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. Velava obaveta gena enne.
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: වෙලාව 1යි විනාඩි 46යි.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: EC සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: මේ ඔයා පහුගිය දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්? ඒසි නිසා ලේසිද? හරියටම හරි. අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්ය ඊසි සනී පාරක්ෂක තුවා. මේක නේ කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මොකද ගාන අඩේ වගේම ක්වොලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ. අපේ රටේ අපේම දෙයක්. සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වොලිටි එක නම් ෂුවම ෂුව. SLS වලින් සාර්ථක කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට. සැප්තැම්බර් 27 උදේ 8:00 හවස නුවරඑළිය. තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
1: Net FM. Hello, hello, Satyante.

වෙලාව එකයි විනාඩි 49යි දැන් අපි ඊළඟ පැයට ටග්ගාල යන්න තෝණි ඊට කලින් මම WhatsApp එකේ ඉන්න කට්ටිය ටග්ගාල එකතු කරගන්න අපිව සින්දුවකට එකතු කරගන්න කියලා තෙනෝජි වණිගසේකර කොහේ ඉඳන්ද කියලා නැතත් එතන තියෙන ෆොටෝස් වල මම දැක්ක අපේ ජානු කෙල්ලත් මේ වෙලාවේ ඇල්ෆා ස්ටුඩියෝ එක ඇතුළට වෙලා ඉන්නවා. දැන් ඉතින් අපිව හම්බ වුණාම අපිව අහගෙන ඉන්න කට්ටිය ගොඩාක් වෙලාවට ඇවිල්ලා ඉල්ලන්නේ. ඉතින් ජනි ඔයා ලස්සනට hina වෙනවා පොඩ්ඩක් hina වෙලා පෙන්නන්න අන්න ඒ වගේ ඒවා තමයි කියන්නේ. දැන් වැඩේ තියෙන්නේ ජානුගේ ගින්දර හැන්දෑවි ස්පෙෂල් දේ විදිහට තියෙන්නේ මොකද්ද? එතකොට ජානුගෙන් ඉල්ලන්න වෙන්නේ මොකද්ද? අන්න ඒ දේ තමයි මට හිතුනේ. ජානු වැඩිපුරම දෙන්නේ මොනවාද ගින්දර හැන්දෑවි? උම්මා උම්මා මන් දන්නේ මොනවා වෙයිද කියලා.

0: FM 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
1: වේලාව එකයි විනාඩි 58යි.
3: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
5: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ 8 හවස නුවරඑළිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5 මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0.77 9.67 67 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: වේලාව හවස 2යි.

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. නීති විරෝධී ලෙස ගිනි අවියක් සන්තකයේ තබාගෙන පුද්ගලයෙකු සිටින බවට කළුතර අපරාධ කොට්ටාශයට ලද තොරතුරක් මත වාද්දුව ප්‍රදේශයේ කළ බැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලිමීටර 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් බාහිරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරලගහ ලන්ද ප්‍රදේශයේ පදිංචි 31 වන වියේ පසු වන පුද්ගලයෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් එකක් බවයි. කළුතර අපරාධ කොට්ටාශය මගින් ඉදිරි විමර්ශන සිදු කරනවා. පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී කැණීම් උපකරණ කිහිපයක්ද බහරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. පොළොන්නරුව පොලිස් වසමේ පළුගස් දමන ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කරන ලද වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 වන වියේ පසුවන්නෙක්. ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සිදු කරන්නේ පොළොන්නරුව පොලිසියයි. මීළඟ net news පස්වරු 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: Sati Antea.
6: Hello, hello.
5: The Antea.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? NetFM. Hello hello Satyantaya.
2: වෙලාව 2:08. අපි අවිලා තියෙන NetFM Hello Hello සතියන්තයේ ඔයයි මමයි ගත කරන අවසාන පැයට මේ පැයෙන් පස්සේ මමත් විගහට දුවගෙන යනවා BMICH පරිශ්‍රයට. මොකද අපි මේ දවස් 10 පුරාම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දවස් 10 පුරාම ඔයත් එක්ක ගත කරන්න බලාපොරොත්තු වෙන BMICH පරිශ්‍රයේ රැඳීනවා. ඉතින් මේ වෙනකොටත් ඔය ආදරය කරන අපේ ඇල්ෆා ස්ටුඩියෝ ටීම් එක කසු නීලේ හංසගේ හංස ඇතුළු කඩිය, එතකොට අපේ ජානු, ඊට පස්සේ අපේ ටීම් එකේ කට්ටිය උතර ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ එනකන් කන්න මොනා හරි ගේනවා නම් විතරක් හවස 3න් පස්සේ ජනී ආවට පස්සේ ජනීගේ අතටම දෙන්න, අනික අයගේ අතට කෑම බීම දෙන්න එපා. ඒගොල්ලෝ කැමති නැහැ වැඩි කෑම බීම කන්න. හරි, කොහොම හරි අපි ඒකවත් මතක් කරන අතරේ මේ පැයේ මේ පැත්තට කතා කරලා තියෙන කට්ටිය, WhatsApp messages ඉවලා තියෙන කට්ටිය එකතු කරගන්න ඕනි. ඉතාලියට යමුද? අපි හරි ආසියේ ඉතාලියට ගිහිල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතාලියේ ඉඳන් අපිව අහගෙන ඉන්න නිලක්ෂ මං ඔයාව එකතු කරගන්නම්. සින්දුවක නමක් එවලා තියෙනවා. මමබට ට්‍රයි කරන්න මේ සින්දුව දෙන්න කියලා. රවින්දු අපිව අහගෙන ඉන්න කඩුවෙල ඉඳන් එයා එකතු කරගන්න කියලා කියනවා. ඉන්දික, ඊට පස්සේ දම්නිකා, සමාදි, දිලීප, කරුණාවති, මේ හැමෝම ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ජපානයේ ඉඳන් අපිව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා පද්මා යමාදා. මං ඔයාවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ අපිට මෙසේජ් එකක් දාලා තිනවා චාමර ස්ටෝස් එකේ කට්ටිය කළුතර පනාපිටියේ. චාමර සහ තනූජාවත් එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. තංගල්ලේ අප්සරාවන් ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ශිහාන් මිහිරංගගේ සින්දුවක් දෙන්න කියලා කියනවා. බැරි කමක් නැහැ, මොකමද ඔයාලට බෑ කියන්නේ? අනේ මං කොහොම හරි එකතු කරගන්නම් ඕගොල්ලෝ හැමෝම. ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපේ

එකතු කරගන්නවා. දැන් මේ සින්දුව මේ දවස්වල බුක් ෆෙයා යන කට්ටිය එහෙමත් නිතරම අර ඒගොල්ලන්ගේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට පාවිච්චි කරන සින්දුවක්. මොකද මේ බුක් ෆෙයා එක කියලා කියන්නේ වෙනම ලස්සන සුන්දර වයිබ් එකක් තියෙන තැනන්නේ. පොත් කියවන්න, සමහරු නූඩ්ල්ස් කන්න, සමහරු කපල්ස් විදිහට, සමහරු පවුල් පිටින් බුක් ෆෙයා එක පැත්තට එනවා. ඉතින් ඒකත් එක්ක හරිම ලස්සන සුන්දර දේවල් අපිට දකින්න අහන්න හම්බ වෙනවා. Net FM Facebook fan page එක පැත්තට ගියොත් අපි මේ ලස්සන දේවල් අපිට පුළුවන් විදිහට ඕගොල්ලන්ට බලන්නත් අවස්ථාව ලබා දීලා තිනවා. යමු සින්දුවට. සින්දුවේ පස්සේ ආයෙත් හම්බ වෙලා කතා කරමු. පුංචි සර්ප්‍රයිස් එකක් තියෙනවා බොඩි ලාවකේ.

0: වෙලාව දෙකයි විනාඩි 19යි. ලස්සන මියුසික් එකක් නේද ඇහෙන්නේ? නෙතෙෆෙම් අපි හැමදාම අපේ රටේ අලුත් ගායක ගායිකාවන්ට අතහිත ලබා දෙනවානේ. ඉතින් ඒගොල්ලෝ ලස්සන සින්දුවක් කරපු ගමන් අපි වහගෙන ඉන්න හැමෝම වෙනුවෙන් මේ සින්දු අහන්න අවස්ථාව ලබා දෙන නෙතෙෆෙම් අපි ඇප කැප වෙලා ඉන්නවා. ඉතින් එහෙම ලස්සන සින්දුවක් මේ ළඟකදී මට අහන්න හම්බ වුණා. ළඟකදී සින්දුව රිලීස් කරා. ඉතින් ඒකත් එක්ක මේ සින්දුව ඔයාට අහන්න දෙන්න ඕනි කියලා හිතුණු හන්දා සින්දුව අහන්න යන්න හදන්නේ. හැබැයි සින්දුව නිකම්ම අහන්න දෙන්න හොඳ නෑ. මේ සින්දුව අහන්න කලින් මේ සින්දුවේ කටහඬේ අයිතිකාරිය මම සම්බන්ධ කරගෙන ඉන්නවා සජීවීව මේ වෙලාවේ. ඒ තමයි මේ ඔයාටම මම සින්දුවේ හිමිකාරිය අපේ චමුදි ගමගේ ආයු බෝවන් චමුදි. සුබ දහවලක් වේවා. හරි, දැන් මේ සින්දුවේට ලස්සන විෂුවල් එකක් එහෙම ඔයා දාලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ කොහොමද ලැබෙන ප්‍රතිචාර මේ වෙනකොට සින්දුවට? ඉතින් මේ ලස්සන සින්දුවේ ලස්සන වචන ගොඩාක් තියෙනවා. මේ සින්දුවේ ඔයා කැමතිම වචන ටික මොකද්ද?
1: මං කැමති කෝරස් එකද මදම් කරන්නම් ඔයාට හරිම කැති. ඒ වගේම ඉතර දැනෙන වචන ටිකක් මුළු සින්දුවම තියෙනවා. හැබැයි කෝරස්
0: මේ දැන් මේ එහෙම හිතට දැනෙන වචන හොයාට ලියලා දුන්නේ කවුද?
1: ගජ්ජිදු ෆොන්සේකා. හරිම ආදරේ මතකයි. ලස්සන වචන ටිකක් මම ලියලා දුන්න මං ආස කරන විදිහටම.
0: අහා, ඊළඟට කවුද ටීම් එක?
1: සින්දුවේ මියුසික් ප්‍රඩක්ෂන් චමත් සංගීත ලස්සන ශාකිතක් මඩයි හදලා දුන්නා මගේ පළවෙනි සින්දුවට.
0: ඒවත්
1: මියුසික් වීඩියෝ එක චාරුක දුෂන්ත අය තමයි ඩිරෙක්ට් කරේ. ඒවත් ආදරෙන් මතක් කරන්න ඕනේ රසල ෆර්නැන්ඩෝ කිව්ව මා හරිම ලස්සනට මියුසික් වීඩියෝ එකට මම ස්ටයිල් කරා. සතරංග කොඩි තුවක්කෝ අයවත් වගේම නම් කිව් නොකිව් මේ වැට
0: මට ආරංචියක් ආව දවස් සින්දු දෙක තුනකුත් ඔයාලා ඇස්ති කරන් ඉන්නවා කියලා ඉස්සරහදී අපිට අහන්න අවස්ථාව ලබා දෙන්න. එහෙම නේද? එහෙනම් ඒ සින්දුව රිලීස් කරන වගකීමත් අපේ නෙත් FM කණ්ඩායමට අනිවාර්යෙන් බාර දෙන්න ඕනේ. අනිවාර්යෙන් මුලින්ම නෙත් FM හරහා අපි ඒ සින්දුව තහන්න අවස්ථාව ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් චමුදි, බොහොම ස්තුතියි මේ වෙලාවේ සම්බන්ධ වුණාට සහ ඔයාගේ අනාගතයට සුබ පැතුම් එකතු කරනවා.
1: Thank you.
0: අපි මේ අහන්න චාන්ස් එක දෙන්නේ චමුදි ගමගේ අලුත්ම සින්දුව ඔයාටම මං.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව 2:25.
3: නොතරයියේ පෙරලි කරන NLB Mega Power. තැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රටයක්. දිනන ලොකුම Super Tag ඉදෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
4: ඉන්සිසංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සිසංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සිසංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ හැටන් හවස නුවරේලිය. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමඟ 0777-9767-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
5: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වූවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළෙ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
7: අපේ අම්මා ගෙදර ආවද?
8: නැහැ, අම්මා මෙයා වෙළඳ දෙව්වා.

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: මේ ඔය පහුගිය දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඒසි නිසා ලේසිත හරියටම හරි. අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්ය ඊසි සනීප ආරක්ෂක තුවා. මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මොකද ගාන අඩුවේ වගේම ක්වොලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ. අපේ රටේ අපේම දෙයක්. සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වොලිටි එක නම් ෂුවම ෂුව. SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආර්ය ඊසි පාවිච්චි කරලා බලන්න.
2: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
3: Net FM. Hello, hello, Satyantaya.
4: රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් මේ දවස්වල අපි පොත් පිළිබඳව මතක් කරනවානේ පොත් ගැන මතක් කරනකොට පොත්වලට ඇබ්බැහි වුණු කට්ටිය ඕනි තරම් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි පොත්වලට ඇබ්බැහි වෙන එක කොච්චර හොඳයිද. හැබැයි ඒ වගේම වෙන වෙන දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ නාස්ති කරගන්න අය ගැනත් අපිට අහන්න හම්බ වෙනවානේ මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට. ඉතින් මේ හානිකර මත්ද්‍රව්‍යත් එක්ක අපිට සෑහෙන අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. ගොඩාක් වෙලාවට රටේ සිද්ධ වෙන අපරාධ හොරකම් ඔය ගොඩ දෙයකට මූලික හේතු බවට පත් වෙන්නේ මත්ද්‍රව්‍ය. මොකද ඒකට හේතුව වෙන්නේ දැන් ගොඩාක් වෙලාවට ওই මත්ද්‍රව්‍ය වලට කටිය ඇබ්බැහි කරගන්න ඕනි වුණාට පස්සේ ඒගොල්ලන්ට පළවෙනි මාත්‍රාවන් කිහිපේ ලබා දෙන්නේ සල්ලි ගන්න නැතුව නොමිලේ. සමහර වෙලාවට කියනවා මේවට ඇබ්බැහි වෙන්නේ නැහැ, ඔය නිකන් එකපාරක් පොඩ්ඩක් try කරලා බලන්න. ඒ වගේ බොරු කියලා තමයි මේ දේවල් වලට අල්ලගන්නේ. ඊට පස්සේ ඇබ්බැහි වෙනවා අනිවාර්යයෙන්ම. ඇබ්බැහි වුණාට පස්සේ ඔවා සල්ලි වලටම තමයි දෙන්නේ. ඊට පස්සේ නිකන් දෙන්නේ නැහැ. ඊට පස්සේ එතකොට සල්ලි ඕනි වුණාට පස්සේ ඔන්න හොරකම් වගේ දේවල් වලට, අපරාධ වගේ දේවල් වලට පෙළපෙනවා. ඉතින් ඒකත් එක තමයි මේ සමාජයට අයහපත් ආකාරයෙන් මේ හානිකර මත්ද්‍රව්‍ය කියන දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මතක් කරනවා අපේ පුංචි නංගිලා මල්ලෙලට, ඒ වගේම තමයි තරුණ පරම්පරාවේ කට්ටියටම හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න. තව කවුරු හරි කෙනෙක් මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාට ඒ දේවල් වලින් මිදෙන්න අතහිත දෙන්න අනිවාර්යයෙන්ම 1927 දුරකථන අංකයේ රජය විසින් හඳුන්වා දීලා තියෙනවා හානිකර මත්ද්‍රව්‍ය වලට පෙළඹිලා ඉන්න අයව ඒ දේවල් වලින් මිදෙන්න උපකාර කරන්න තමයි මේ කණ්ඩායම් සූදානමින්. ඉතින් ඒක හඳා 1927 දුරකථන අංකයත් ඒ අය වෙනුවෙන් හඳුන්වා දෙන්න කියන මතක් කිරීම කරන ගමන් යනවා WhatsApp එකේ ඉන්නේ කවුද කියලා බලන්න. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ වරපලාන ඉඳන් ඩිල්ෂාන්. ඩිල්ෂාන් මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. දැන් මට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි වරපලාන කොහෙද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යනවා කොහෙටද, අනුරාධපුරේ පුල්ලයාර් හන්දියට. ප්‍රියා සූර්යසේන මහත්තයාගේ සින්දුවක් ඉල්ලන්නේ. අපි දුන්නා වගේ මතකයි රංජිත් ප්‍රියංකර අයියා මෙසේජ් එක දාලා තියෙන්නේ සැලොන් මායකේ මාය ගුණසේකර නිපුන්දි අනුරාධපුරේ සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න සංදීප ඉනෝකා හර්ෂිකා කවිෂිකා ඊෂා මැදවච්චිය පදවිය පාරේ ඉන්න ලක්ෂිකා ලක්මාලි. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට හයි ජනි සුබ දහවලක් වේවා. අයවන්නයි අලුවිසාවේලින් ඉඳන් මෙසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මඩම් පැල්ලේ ඉඳන් නිම්මි මැසේජ් එකක් දාලා තිනවා. නිම්මි මං ඔයාව එකතු කරගන්න. මහර්ගම ඉඳන් දුලානි අක්කා ඉන්නවා. කලවානේ පුෂ්පා එයාගේ මහත්තයවයි, මහත්තයාගේ නම ප්‍රියන්ත, දුවලා දෙන්න ඉන්නවා ඉරේෂා සහ ඊට පස්සේ නංගිව. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මීගමෝ ටවුන් එකේ ඔරලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ සෙට් එකක් මැසේජ් එකක් දාලා තිනවා. පොතුහැර DLO අපරල් එකේ සෙට් එක ඔගොල්ලෝ හැමෝමත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ලලිත් පොන්නම්පෙරුම මහත්තයාගේ ලස්සන සින්දුවක් අහන්න යන හදන්නේ. මේ සින්දුව අහනකොට සමහරවිට උදේට මේ සින්දුව ඇහුවට පස්සේ නිකන් මුළු දවසම මේ සින්දුව කියව කියව ඉන්න හිතන තරමට ඇබ්බැහි වෙන සුළු සින්දුවක් අපි අහමු.

මෙලාව දෙකයි විනාඩි 40යි. අද මේ තෝරන සමහර සින්දු මන් නෙවෙයි තෝරන්නේ. මෙතන වෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි තෝරන්නේ. එයා කවුද කියලා අපි දැන්ම කියන්නේ නැහැ. ඉස්සරහදී පොඩි සර්ප්‍රයිස් එකක් විදිහට කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්. ඉතින් මන් දන්නේ නැහැ සින්දු ගැන ඔයා මොකද හිතන්නේ කියලා WhatsApp message එකක් දාන්න. එයාටත් පේනවා. එතකොට කවුද සින්දු ගැන මොනවාද කියන්නේ කියලා ඕගොල්ලෝ. හරිද? යන්න හදන්නේ ඊළඟ සින්දුවට. අදවත් මගේ සින්දුව දෙන්න කියලා අපේ නිපුණි නංගි අනුරාධපුරේ ඉඳන් message එකක් දාලා තිනවා. අද සින්දු සම්බන්ධව කටයුතු කරන්නේ මන් නෙවෙයි. මං ඒ අදාළ පාර්ශවයට පෙන්වන්නම් ඔයා මෙහෙම සින්දුවක් ඉල්ලලා දිනවා කියලා. ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න. නාමල් ටේලර්ස් එකේ කෙනෙක් අපිට message එක දාලා තිනේ. නාමල් ටේලර්ස් එකේ කට්ටිය මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයියෙන් කියවන්න එපා ජනී, මට ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා message එකක් දාලා දිනවා. හරි හරි. ඒ කියන්නේ message එකේ තියෙන ටික හයියෙන් කියවන්න එපා කියලා තමයි message එකේ දාලා තියෙන්නේ. හරි හරි. මං එකතු කරගන්නම් සහ ඊට පස්සේ ඒවා ඉල්ලලා තියෙන වැඩේ මං කරන්නම් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ message එකක් දාලා තියෙනවා අපේ සුජීවක්කා. යා message එක දාලා තියෙන්නේ කොහින්දන්ද? සයිප්‍රස් වලින්දා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ජනී අයියේ කොහොමද? වැස්ස ඉවරයිද? හුන්නස්ගිරියේ නවීන් එක්ස්පෝර්ට් එකේ කට්ටිය message එක දාලා තින්නේ. වැස්සේ නෑ මේ දවස්වල. හොඳ යහපත් කාලගුණයක් තියෙන්නේ. බුක් ෆෙයා පැත්තට එහෙම යනවනම් ඔන්න බ්‍රය නැතුව යන්න පුළුවන්. කොළඹට වහින්නේ නෑ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා message එකක් දාලා තියෙන යටියන් තොට ඉඳන් සෙව්වන්දි. සෙව්වන්දි මං ඔයාව එකතු කරගන්නම්. පොඩි දුව ජිනුදි, ලොකු දුව යොහානි, ඊට පස්සේ මහත්තයා අරුණ කට්ටිය එකතු කරගන්න කියනවා. අම්මලා දෙන්නයි කියන්නේ හස්බන්ඩ්ගේ වයිෆ්ගේ අම්මලා දෙන්න ගැන මේ කියන්නේ. සිරියාවතී සහ සීතා, තාත්තලා දෙන්න ආනන්ද සහ මයින්ද, නංගි නිසංසලා, මල්ලි පබසර, මේ කට්ටියවත් එකතු කරගන්න කියනවා. ජනී අපිවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා message එකක් දාලා දිනවා මාෂි උකුවෙල ඉඳන්. ඊයේ BMI CH එකේ හිටියා නේද කියලා අහලා දිනවා. ඊයේ විතරක් නෙවෙයි මේ දවස් 10ම ජනී කොල්ල හවස් වෙනකොට BMI CH එකට යනවා. ඉතින් ඊට ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. මයුමි ෆැෂන් එකේ සෙට් එක මරදාන ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. මේ මරදානද මොරදනද දන්නේ නේද? මට MORADANA කියලා දාලා තිනේ. ඒක හන්ද මොරදන කියලාත් මං කියන්නම්. මරදාන නෙවෙයි වෙන්නේ. හරි. ඊට පස්සේ අඩ නිවාඩුයි. අපි ඒක හන්ද හෙලෝ හෙලෝ සතියන්ත අහගෙන ඉන්නවා. යටියන්තර ඉඳන් දනංජේ මෙසේජ් එක දාලා තින්නේ. අම්මා නිලානි, මංගලිකා, තාත්තා සුමති, ඊට පස්සේ පොඩි මල්ලි සහන්, අක්කා සචිනි, ඊට පස්සේ අක්කගේ බබා යන්චි, යටියන්තර සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. මම තව නම් ටිකක් කියන්න හිටියේ. මගේ දිව හැපුණා. ඒක හන්ද දැන් පොඩ්ඩක් කතා කරගන්න අමාරුයි. ඉස්සරහදී අනිවාර්යෙන් නම් ඔක්කොම කියනවා. තව මෙසේජස් ගොඩක් තියෙනවා. ඒ හැමෝම ගැන මතක් කරන්න දිගටම net අහගෙන ඉන්න.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM Velava Obaveta Gena Enne
1: ක්‍රියා කිරීම අරබා කොණ්ඩේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වෙලාව 2 විනාඩි 48යි
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න රසත් වැඩි සාක්කුවටත් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ හැටන් හවස නුවරේලිය තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න
9: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක් ඉතින් කසුනි අක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක් උසස් පෙළ කරපු අයලා කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
11: Brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
14: Net FM. Hello Satyante.
2: වෙලාව 2:51 බොහොම ඉක්මනින් කට්ටියක නම් කියාගෙන යන්න තමයි හදන්නේ අපේ යෂූ අකෝරස් ඉඳන් යෂෝ මෙසේජ් එකක් දාලා තිබුණා අනේ ඔයා සින්දුව කිල්ලලා දිනවා කියලා දැක්ක දැන් තමයි මෙසේජ් එක දැක්කේ යෂෝ මං හෙට අනිවාර්යෙන් ඔයා ඉල්ලපු සින්දුව දෙන්නම් පැලෑඳ ඉස්කෝලේ ගාව ලහිරු ගුණරත්න මල්ලි ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා මීරිගම මදු ඊට පස්සේ ඇහැලියකට වෙලික සඳී රශ්මික මෝටර්ස් එකේ සෙට් එක සමීර කුෂන් වර්ක්ස් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්නවා පරුස්සැල්ල සේපාලි හොටෙල් එකේ සේපාලිකාවන් ඔයාවත් එකතු කරගන්නම් අම්පාරේ උහෙන ඉඳන් අපි වහගෙන ඉන්නවා නිමාලිකා සුජීවනි මං ඔයාවත් එකතු කරගන්නම් ඉල්ලලා තියෙන සින්දු ඉදින් දෙන්න බැරි වුණා මං අනිවාර්යෙන් හෙට ප්ලේ කරන්නම් සින්දු ඊට පස්සේ සීලවති අම්මවත් සින්දුවකට එකතු කරගන්න කියලා හැලියගොඩ ඉඳන් සුජීව මැසේජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්නම් අම්පාරේ මුවන්ගල අපේ රම්ම්‍ය අක්ක ඇතුළු පවුලේ කට්ටියත් එකතු කරගන්න ඕනි ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ සුජී විජේනායක අක්ක මැසේජ් එකක් දාලා තිනවා නුවන් මදුෂංක පුතාගේ අද උපන්දිනේ නුවන් මල්ලි සුබ උපන්දිනයක් වේවා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ගලේ කඩේ හන්දියේ ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා අපිට මැසේජ් එකක් දාලා දිනවා රයිගම ඊට පස්සේ ලලිත වසන්ත අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා ඊට පස්සේ ගයනි දිසානායක ප්‍රණජයපුර ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා හෙලෝ හෙලෝ සතියන්තේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ජනිමල්ලි අපිත් සද්දෙරම අහගෙන ඉන්නේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියලා තියෙන්නේ ඇල්ල බල්ල කෙටුවේ ඉඳන් අහගෙන ඉන්න නිෂා ටේලර්ස් එකේ සෙට් එක, ප්‍රියන්ත බේක් හවුස් එකේ සෙට් එක, හෙලවලු කඩේ ලලිත් අයියා ඇතුළු සෙට් එක කට්ටියම එකතු කරගන්න කියනවා. යටියන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ ඉන්න මිලින්ද අයියා, ලොකුදෝනි සඳසී, චුටි දෝනි, විදුනිවත් එකතු කරගන්න කියලා කියලා තිනවා. මම එකතු කරගන්නම්. කලුතර නව වාණිජ සංකීර්ණයේ බන්දුයන් සන්ස් වොච් එකේ වැඩ කරන කට්ටියම එකතු කරගන්න ඕනි. කෑගලි රාමයගෙනම කලිනුත් කිව්වා. හෝමගම ඉඳන් සඳූපම අහගෙන ඉන්නවා. යටියන්තට අප්සරා, මං ඔයාවයි වාගේ පවුලේ හැමෝමයි එකතු කරගන්නම්. රුවන්වැල්ලේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දිනවා මංජුලා, මං ඔයාවත් එකතු කරගන්නවා. ආදරණීය ජනී, නිකවැරටියේ ශ්‍රී ධම්ම රක්කිත විද්‍යාලයේ යාළු ඔක්කොම එකතු කරගන්න කියලා චම්පික ලලිත් පෙරේර මැසේජ් එකක් දාලා දිනවා. ඊට පස්සේ මතුගම පොල්ගම්පල ඉඳන් අපිට පමෝ හොටෙල් ඇන්ඩ් ෆුඩ් ඩිලිවරි එකේ සෙට් එකක් මැසේජ් එකක් දාලා දිනවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් අදට ගිහිල්ලෙන්න තමයි හදන්නේ. හැබැයි අපි ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට net fm දේදුණු මාවතෙන් හම්බ වෙනවා. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න කියලා මතක් කරන ගමන් BMICH පරිස්සමෙන් තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න කියලා මතක් කරනවා. මොකද අපිත් දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවරු ගමන් දුවලා දුවලා net fm alpha studio එක අපි දිගල්ලා තිනවා BMICH පරිස්සමෙන් එතනට එනවා. අපි ආයෙත් හෙට හම්බ වෙමු. ගිහින් එන්න මම ජනී.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් එෆ්එම් අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ 8 හවස නුවරඑළිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
5: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතිකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
6: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන කාරී පණිවිඩයකි. මේ ඔයා පහුගේ දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඒසි නිසා ලේසිද? හරියටම හරි. අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්යා ඊසි සනීප ආරක්ෂකතුව. මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මොකද ගානාඩේ වගේම ක්වොලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ. අපේ රටේ අපේම දෙයක්. සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වොලිටි එක නම් ෂුවම ෂුව. SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. පිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: හෙලෝ හෙලෝ හෙලෝ හෙලෝ සතියන්තයට වෙලාව හවස 3:00.

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
3: ආයුබෝවන් නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉකුද්දා පිහිටුවන ලද ඉමහත් ආන්දෝලනයකට ලක් වූ හිටපු LTT ක්‍රියාකාරිකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්ගේ පිළිරුව පොලිසිය විසින් අද ඉවත් කෙරුණා. දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් පැමිණ පිළිරුව ගලවාගෙන රැගෙන ගිය බවයි. ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොවූ බවද ඔහු පැවසුවා. එසේ තිබියදී සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ මහතා පවසන්නේ පාර්ශ්ව කිහිපයකින් ලැබුණු පැමිණිලි සැලකිල්ලටගෙන පොලිසිය ප්‍රතිමාව ඉවත් කර ඇති බවයි. ලද පැමිණිලි පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණු බවද අධිකරණ අවසරය මත පොලිසිය ප්‍රතිමාව ඉවත් කර ඇතැයිද අරුන් සිද්ධාර්ථ මහතා කියා සිටියා. ප්‍රශ්නගත ප්‍රතිමාව ඉදිකර තිබුණේ නල්ලූර් නගරසභාවට අයත් ඉඩමකයි. ඒ සඳහා කිසිදු නිල අවසරයක් ලබාගෙන නොතිබුණු බවටද පාර්ශ්ව ගණනාවක් චෝදනා කළා. තවද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් යනු ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද ත්‍රස්ත සංවිධානයක සමාජිකයෙකු බවයි චෝදනා කළ පාර්ශ්ව පෙන්වා දුන්නේ. ඝාතන ගණනාවකට ඔහු වගකිව යුතුක බවද එසේ තිබියදී එවැන්නෙකුගේ ප්‍රතිමාවක් පිහිටුවීම අනුමත කළ නොහැකි බවද චෝදනා කළ පාර්ශ්ව කියා සිටියා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය දැන් ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසි වාසිය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ. දෙපිල අතර පැවති පළමු තරගය එංගලන්තය ජයගත්තා. දෙවන තරගය ජයගත්තේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව අද තරගය දෙපිලටම තීරණාත්මක වනවා. තරගාවලියේ ශූරයන් වන්නේ මෙම තරගය ජයගන්නා කණ්ඩායමයි. මීළඟ නෙත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න.
6: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

දෙනවද මට ආදරේ? වෙලාව හවස 3යි විනාඩි 9යි දැන්. මේ දවස්වල පොත් භීෂණේනේ, සාහිත්‍ය මාසනේ සා බුක් ෆෙයා නිසා පොත් භීෂණේ. හැබැයි අනිවාර්යයෙන්ම බුක් ෆෙයා පැත්තට යනවරන් කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා. අර ලද අත්දැකීම් වලින්, උගත් පාඩම් වලින් මේ ඉගෙනගෙන ඔයාට කියන්නේ, හරිද? දැන් ඇත්තටම මේ දවස්වල වහිනවනේ කට්ටිය. එතකොට වැස්සට වැව්වල නම් සාමාන්‍යයෙන් ගම් පැත්තට යනකොට අපිට වැව් හම්බෙනවා, ගංගා හම්බෙනවා නේද? වැවක් ගත්තහම වැවක නම් වහිනව වැඩි වෙනකොට වාන් දොරටු අරිනවා. හැබැයි ඉතින් ගඟකට එහෙම වාන් දොරටු කියලා එකක් නැහැ. ගඟක් වැඩිපුර වැහැලා උතුරුවොත් මොකද කරවෙන්නේ? ගං වතුරම තමයි බොලේ. ඒ නිසා ගංගාවල් ළඟ ඉන්නවා කෙනෙක් ඉන්නවා නම් ඔන්න වැඩියෙන් ටිකක් පරිස්සම් වෙන්න වෙන කෙනෙකුට වඩා. ඒකත් මතක් කරන ගමන් දැන් ඔය මේ ගංගාවක් කියන්නේ හරි ෂෝක් දෙයක්, හරිද? ගංගාවේ සංගීතය කියලා කවි පද්ධතියකුත් තිබ්බා මතක ඇති ඔයාට, කවි පෙළකුත් අපේ සිංහල සාහිත්‍ය පොතේ ඕලෙවල් කාලේ. ඉතින් වැස්ස කාලෙට ගඟක් චුට්ටක් දරුණුයි, හිතුවක්කාරයි. හැබැයි අපි තරම් ගඟක් හිතුවක්කාර නැහැ. ඇයි ඉන්දුවා එහෙම කියන්න කියලා හිතුවොත්, ගඟ කවදාවත් මං මෙතනම ඉන්නවා කියලා හිතුවක්කාර වෙන්නේ නැහනේ. ගඟ හිමීට ලස්සන්ට ගලාගෙන යනවා. ගලක් හම්බුණත්, කඳු බෑවුණත්, උමක් හම්බුණත්, හරි ඉතින් ඔයා ඔහොම ඉන්න කියලා මම වටෙන් යන්නම් කියලා ගඟ ෂේප් එකේ වෙට්ටුවක් දාලා ලස්සනට යනවා ගලාගෙන. බාධාවන් ආවහම ගඟක් නම් නවතින්නේ නෑමයි. තමන්ගේ හැඩේ වෙනස් කරගන්නවා, තමන් ඇජස්ට් වෙනවා, පාර වෙනස් කරගන්නවා. එහෙම නැත්තම් කිසිම බාධාවක් නෑනේ. හැබැයි ඉතින් ගමන නම් නවතින්නේ නෑ. අපේ ජීවිතෙත් අපි සතියන්තේ ඉන්න ගමන් වා චුට්ටක් හිතන්න, අභියෝග කොච්චර ඇවිල්ලා තියෙනවද, චැලෙන්ජස් කොච්චර ඇවිල්ලා තියෙනවද. ඔයා ඒ තැන්වල නැවතුණා නම් අද ඔයා මේ විදිහට මේ වගේ තැනක සතුටින් නිදහසේ සැනසිල්ලේ සතියන්තයක් ගත කරන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවලට ජීවිතේ අනේ මේ ගඟ කොහෙටද ගලන් යන්නේ කියලා හිතුණත්,

හෙලෝ සතියන්තය හගෙන ඉන්න මෝන් වෙලාම් හවස තුනයි විනාඩි එකලායි හවස හය වෙනකම් මං ඔයත් එක්ක ඉන්නවා. වට්ස්ඇප් එක පැත්තට එහෙම එන්න අමතක කරන්න එපා. 0711 95 95 95 එහෙම නැත්තම් කෝල් කරන්න 0112 53 63 63 55 33 හරි. ඇයි වැස්සේ ගංගායි ගැන කියන්නේ? එකක් සාහිත්‍ය එහෙම අසහින්දා ගංගාවේ සංගීතය මතක් වුණ හින්දා. දෙවනි එක අද ලෝක ගංගා දිනය. දැනගිටි නැත්තම් දැනගන්න. මේ පැත්තට එන්න එහෙනම් මං ඔයනිකම් බලාගෙන ඉන්නේ. තනියම ඉන්නේ පාළුවේ ඉන්නේ ඉක්මනට.

0: FM. Hello, hello, Satyantea.
1: FM Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: වේලාව 3:18යි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
6: මේනික සහල් බයන් මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂිබූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
7: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ, නිසක ජයගැනෙන උත්තර සතර, පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලෙවි සැල් වලින් ලබාගත හැකි අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
4: ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
2: Net FM. Hello, hello, Satyante.

කොණ්ඩේ කපනවද කොණ්ඩේ බඳිනවද කියලා සතියන්ත තමයි අපේ පිරිමි ළමයි තීරණය කරන්නේ. ගොඩාක් අය කොණ්ඩේ කපන්න තියාගෙන ඉන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙන් එකක තමයි මම සැලන් එකට යන්නේ. මොකද නාන්න තියෙනවනේ. නාන්න හොරයින අපේ කට්ටිය. වැස්ස නිසා කොහොමත් කට්ටිය ඇඟ තෙවන්න නාන්න හරි හොරයි කියලා තමයි ආරංචි. හැබැයි තින් ගෑනු ළමයි නම් එහෙම නෑ නේද අප්සරා? තංගල්ලි ඉඳන් අප්සරා නම් හොඳට නාකියාගෙන තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ ලු. ගුඩ් ආෆ්ටර්නූන් සුදු මැණිකේ. අනේ මට ශිහාන් මිහිරංගගේ සින්දුව දෙන්න ඔයාවත් ආදරෙන් ගොඩාක් එකතු කරගන්නවා කියලා එවලා තියෙනවා අපිට වට්ස්ඇප් මැසේජ් එකක්. අප්සරා වගේ මාටත් වට්ස්ඇප් මට මැසේජ් එකක් දාන්න ඕන නම් කෝල් කරනවට අමතරව 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න බලාගෙන ඉන්න එපා හරිද? හයි ඉන්දු, හෙලෝ හෙලෝ සත්‍යන්තේ මාත් අහගෙන ඉන්නේ සින්දු ගොඩාක් දෙන්න. රවිදු ඉන්නවා ගම්පහින්. රවිදු ආවත් ආදරෙන් ඊගාව සොන් එකට එකතු කරගන්නවා. ආදරණී ඉන්දු ගෙනල්ල ගොඩක් සින්දු. සුබ සන්ධ්‍යාවක් වේවා ඔයා. ඔයා එනකම් බලාගෙන හිටිය අදත අඩු තරමින් සතියන්තෙදිවත් අපි හමු වෙයිනේ කියලා. ඉන්දු අපේ ඉස්කෝලේ නිකවැරටියේ ශ්‍රී ධම්මරක්ඛිත විද්‍යාලයේ දරු දැරියන් අද ශ්‍රී ලංකාවෙම තුන්වෙනි ස්ථානයට පත් වෙලා තිනවා සමස්ත ලංකා සංගීත තරගාවලියෙන්. Wow, what a good news! නියමයි නියමයි. බලන්න ඉතින් නේද දුෂ්කර පාසලක දරුවෝ ටිකක් මේ වගේ ජාත්‍යන්තර තරඟවලට යන්න උරදෙන සමස්ත ලංකා මට්ටමින් ලංකාවෙම බබලෙන තරු විදිහට ඉස්සරහට එනවා කියලා කියන්නේ ස්කෝලයක් විදිහට ස්කෝලෙත් නම් බබලවමින් අපිට ඒක ලොකු ආඩම්බරයක්. ඉතින් ඔන්න දාලා තියෙන අපේ චම්පික ලලිත් අයියා කියන ඔයා තෝරන ලස්සන සින්දුවකට මේ නිවුස් එකක් කියලා ජයග්‍රහණයටත් සුබ පතලම සින්දුවට අපේ පාසලේ දරුව හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා. සංගීතය කියලා කියන්නේ මගේ ජීවිතයේ තියෙන සංගීතය කියන්නේ මගේ ජීවන ගීතය වගේ හරිද? ඒ වගේ තමයි සංගීතය කරන ගොඩාක් අයගේ ලයිෆ් එක හරිම වර්ණවත් හරි ආලෝකමත්. ඒ වගේම කොච්චර අභියෝගාවත් ඒවා වැඩගෙන ඉස්සරහට යන්න පුළුවන් මානසික ශක්තියක් සංගීතය කරන කට්ටියට තියෙනවා. ඒ නිසාමයි කියන්නේ දරුවන්ගේ අනාගතය අනිවාර්යයෙන්ම පැහැදිලි. කලාත්මක මිනිස්සු බිහිවෙන්න මේ ලෝකේ ලස්සන වෙන එක නවත්තන්න බෑ. ඒ නිසා ඔන්න චම්පික ඔයාට ගුරුවරයෙක් විදිහට ගොඩාක් සතුට වෙන්න පුළුවන් දවසක් අද. හරි හා මට දෙන්න චාමර වීරසිංහගේ සින්දුවක් 3-6 පේසල හෙලෝ සතියන්තේ. වැස්ස මෙහෙට හැබැයි ඔයා වහගෙන නිදුම්බර ලලිත් අය. තැන්ක් යූ වහගෙන ඉන්න දිගට. ඉන්දු මම සුනේත් රාකුමාරි දෙයන්දරින් පුතා විහංගත් එක්ක ඔන්න එකතු කරගන්න. අපෝ ඉන්දු කොල්ල නෙවේ කෙල්ල තමයි නාන්න කම්මැලිලු. කවුද මේ හොරගෙඩියා දෙන්න තියෙන දෙකක් දෙන්න අපිට සින්දු ගොඩක්. බෝකුන්දර මංගලි ෆැෂන් එකේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක කොල්ලෙක් වෙන්න ඕන අපිට මැසේජ් එක දාලා තින්නේ. කෙල්ලෝ සෙට් එක නම් මේ මැසේජ් එක දානවට විරුද්ධ වෙන්නත් ඇති නේද? මම දන්නවා ඔයාගේ නම. ඉතින් ඔය ආස නැනේ නම කියනවට මෙයා මං කියන්නේ නැහැ. ඊගාවට අපි ආලෙන් වෙලාගෙන කොලම් කරාද ලස්සන සින්දුවකට යන්නයි ලෑස්ති වෙන්නේ. කෝල් සාංශ කරන්න තාමත් ඉතින් මට පාර්ට්න කෙනෙක් නැති හින්දා තනියෙන් මම පුදුම ගේමක් ගහන්නේ කෝල්ස් ටික ආංශ කරන්න. ඒ නිසා නවත්තන්න නැතු දිගට කතා කරන්න. මම අනිවාර්යෙන් කොච්චර බිසි වුණත් ලයින් එක ඔයාගේ කෝල් එක ඉක්මනට ආංශ කරනවා. හරි වෙලාව 3:27.

0: FM adu hatarai tashma ada. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න, ඔබ පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න, පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න, රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: දැන් වේලාව හවස 3:35.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීම ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: EC සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: පෘථුවියෙන්ද අඟහරුට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
7: මේනික සහල් බයන් මින් තරගෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂි බූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකයෙකු වන්න.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
9: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
10: Net FM. Hello, hello, Satyantea.

0: Sati Antea. Sati Antea.
1: ඔහොම ලැජ්ජේ විහිටියනම් කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ හරිද? ඔය වගේ ප්‍රශ්න එනවා තමයි. දැන් හිතන්න කොයා ගයක් හදනවා කියලා. ඔය තාත්තට කියන ලැජ්ජයි අම්මේ ඔය ප්‍රශ්නේනේ තරුණ කාලෙ විතරක් නෙමෙයිනේ නේද? සමහර වෙලාවට ඔන්න ගෙදර හදාගන්න සිමෙන්ති කොට ටිකක් වැඩිපුර ගන්න උවමනාව තියෙනවා. හැබැයි මේ වෙලාවේ ආදරණීය ජෝඩුව අතේ තියෙන්නේ පොඩි ගානයි. ටිකක් වැඩි ගානක් යනවා ගෙදර තමන්ගේ අයිඩියල් ටයිප් එකටම හදාගන්න. දැන් තාත්තගෙන් පොඩි අතමාරුවක් කරගන්න ඉන්නේ. අම්මේ කියන්න ලැජ්ජයි තාත්තට. කීකේ ඉන්න ඕනේ නෑ අනේ. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් මොන්න දැන් අරගෙන ඇවිල්ලා තියෙනවා. සංස්ථා සිමෙන්ති, ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ ලංකාවේ තියෙන හයියම සිමෙන්තිය. ඒ ගැන ආයි කතා දෙකක් නෑ කියලා ඔයා දන්නවනේ. ඉතින් ඔන්න නෙතෙෆෙම් අපේ ඉන්සි සංස්ථා කණ්ඩායම එක්ක අද දවසේ නුවරඑළිය ග්‍රෙගරි වටරවුමේ නෑ නුවරඑළිය නගර මැදේ අපි සැරිසරනව ඔයාට හොයාගන්න පුළුවන් වේවි. ඉන්සි සංස්ථා කණ්ඩායම එක්ක නෙතෙෆෙම් අපි ඔන්න අපේ කට්ටිය ඉන්නවනේ මේ මාකටින් එකේ. එතකොට ප්‍රමෝෂන් යන අයියලා ටික නේද සද්දට සින්දු දාගෙන නටලා තෑගි භෝග එක්ක එනවා ඇති. ඇවිල්ලා ඇත්ති මේ වෙනකොටත් ඔන්න නුවරඑළිය පරිශ්‍රයට ප්‍රදේශයට. හරි, ඉතින් ඔයාට පුළුවන් තැග දිනා ගන්න වාට අමතරව ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක් ඔයා ගාව තියෙනවා නම් වැඩි ඕන් නෑ. ඔන්න හරිද? ඔයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම් පතංකය 1 0779 67 67 67 කියන නම්බෙකට එවන්න. එහෙමත් නැත්නම් ඒ නම්බෙකට මිස් කෝල් එකක් දීලා තරඟයට එකතු වෙන්න. තරඟෙන් ඔයාට තෑගි දිනන්න පුළුවන්. මේ තෑගි වලින් ඔයාට gedara ඉතුරු ටික වැඩ ටික කරගන්න පුළුවන් වේ. ඒ තරම් වටින තෑගි ඔයාට හම්බ වෙන්නේ. මතකයිනේ සංස්ථා සිමෙන්ති, ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක බිල්පතක් තියෙනවා නම් ඔයාට තරඟයට ඇතුළු වෙන එක මහකච්චයක් නෙවෙයි යන්නේ. ආයිත් නම්බෙක මතක් කරන්න. නම්බෙකට ස්ලිප් එක යවන්න. ඊගාවට ඔයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම් පත්ත යවන්න. මේ ඔක්කොම ටයිප් කරලා හරියට දාන්න ඕනේ. මෙන්න මේ නම්බෙකට 0779 67 67 67 තමයි අංකයෝ. ගෙයක් හදාගෙන පවුලක් පන්සලක් වුණාට පස්සේ ඉන්න චූටි දරුමල්ලොන්ට ලස්සන්ට උගන්නගෙන යන එක ඒගොල්ලන් ලොකු මිනිස්සු කරන එකනේ. අමල තාත්තලා ගිහිනේ ඔන්න ලොකු මිනිස්සු කරන්න දඩ දැරියන්ව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ දවස්වල අමල තාත්තලා වඩාගෙන යනවනේ කරුඩ තියාගෙන. ඒ අනකට අනිවාර්යෙන් VMSH පරිශ්‍රයේ ඉස්සරහම තියෙන හෝල් C එකට ආවත් ඔන්න සතර ප්‍රකාශකයන් ගේනවාට 20% වට්ටමක් ලොකු ඩිස්කවුන්ට් එකක්. හරිද? 20% කියලා කියන්නේ මොකද? පොඩ්ඩොන්ට ඊගාව වාරයේ පටන් ගන්න. දැන් මේ යන්නේ සැප්තැම්බර් ඊගාව අන්තිම 3 වාරේ එනවනේ අනේ ඉස්කෝලවල. ඔය වාරේ පටන් ගන්නකොට අලුතෙන් පොත් ටිකක් ඕන වෙනවා. ඒ පොත් ටික මිලදී ගන්නකොටත් ඔයාට පාසල් පෙළපොත්, ඒ වගේම වැඩපොත්, ඉංග්‍රීසි සිංහල වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල ගන්නකොට 20% විශේෂ වට්ටම ඒ විදිහටම ඇප්ලයි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔක්තෝබර් 4ට කලින් ගිහිල්ලා 4 වෙළඳ කුටියටත් යන්න. ගිහිල්ලා මේ දීවනාව ලබා ගන්න ඔයාට පුළුවන්. අර ගන්න කියවන්න, දැනගන්න, ජයගන්න 4. සතර ගැන මතක් කරනකොට මතක් කරන්න ඕනේ අල්ෆා ස්ටුඩියෝ ගැනත් අනේ. ඔන්න අපේ අල්ෆා ස්ටුඩියෝ එකේ පොඩිත්තෝ මේ වෙනකොට ගොඩාක් උද්‍යෝගයෙන් තමයි දක්ෂතා පෙන්වමින් ඉන්නවා. ඒ වගේම වොයිස් ඔඩිෂන්ස් තියෙනවා එතන. අලුත්ම හඬ වෙන්න net news team එකත් එක්ක එකතු වෙන්න ඒ ලෙවල් සිවර කළා. ගෙදර ඉන්න ඔයාටත් පුළුවන් වුණ BMSH පරිශ්‍රයේ නම් ඉන්න මේ වෙලාවේ පොත් ගන්නවාට අමතරව තමන්ගේ අනාගතයට පොඩි කාසිය වාසියක් උරගා බලන්න කියලා ආරාධනා කරනවා අම්මලා තාත්තලා එක්ක එකතු වෙලාම. දන්නවනේ තින් තින් තන මේ වෙනකොට net FM Facebook page එකට යන්නකෝ. තියෙන තැන ඔයාට ලයිව්ම බලාගන්න පුළුවන්. අපේ කට්ටිය ලයිව් ගිහිල්ලා තියෙන වීඩියෝස් ඕන තරම් තියෙනවා. හරිද? යන තැනම තියෙන්නේ අප්පා. ඔයාට තියෙන්නේ එන්ට්‍රන්ස් එකෙන් ගිහිල්ලා. හරිද? හරිද? එන්ට්‍රන්ස් එකෙන් ගිහිල්ලා වම්මත පැත්තට හැරෙනකොටම, එන්ට්‍රන්ස් එකෙන් ගිහිල්ලා වම්මත පැත්තට හැරෙනකොට කියන්නේ A B කියලා ශාලා දෙකක් වෙන් කරලා තියෙනවනේ. මේ ශාලා දෙකට ප්‍රවේශ වෙන තැන දොර ගාවම වම් පැත්තේ තමයි මේ කියන ඇල්ෆා ස්ටුඩියෝ එකයි, net කුටියයි, පොත් කැටයයි ඔක්කොම තියලා තියෙන්නේ. දුෂ්කර පාසල් වල දරුවන් වෙනුවෙන් පොතක් පරිත්‍යාග කරන්න ගිහින් එනකොට අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මේ සින්දුව අපි දෙන්නේ කාටද? කාටද? කාටද? සූර්යවව ප්‍රේමකුරුල්ලා ඉන්නවා, ලියනරච්චි අයියා, කාන්ති අම්මා ඉන්නවා, මාගමින් එනුක පුතා, සංගීත් පුතාල්, ලියනරච්චි අයියාවත් මතක් කරන්න කිව්වා. ඊගවට වරකපොලින් මාලිගයද හැපි හැපි බර්ත්ඩේ එක. මාලිට ආදරණීය සුභෝපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මාලිත් එක්ක ඉන්න රුවනි, එතකොට විදුමිනි, සුරංගී, හිරුන් කියන කට්ටිය එකතු කරගෙන අපි ආදරෙන් මේ සින්දුව අහන්නයි යන්නේ. වෙලාව හවස 3:44. ඉන්දුත් එක්ක දිගටම සින්දු අහගෙන ඉන්නයි තියෙන්නේ මේ පැය තුනම ජොලියෙන් ගත කරන්න ඕන.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාවි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි.
1: වේලාව හවස 3:52.
2: ඇයි ෂුගර් කියන මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547-3131-540. අලුත් තැනක් අඩුම මිලක්. කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. පෘථිවියෙන්දල අඟහරුට රේල් පාර. ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.

0: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසසයිදයි
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
2: Net FM. Hello, hello, Satyantea.

0: වෙලාව හවස 3යි විනාඩි 53යි. තුන තුන තුන එක දිගට කියවෙනවා. මුඛාකරි වාසියක් වෙන්න ඕනේ කියලා හිතනකොටම ඔන්න අමාත්‍යක සශී මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා සජීවීව. නූරේලියේ ඉඳන් සීතල නූරේලියේ ඉඳන් සීතල ඔරොත්තු දෙන්න අපිව ගෙවල් ඇතුලේ ආරක්ෂා කරන අපිට උණුසුම දෙන ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් තට්ටු ගණන් හදන්නයි කොට්ට ගණන් දිනන්නයි තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න තෑගි බොග පිරිවරාගෙන ඇවිල්ලා ඉන්නේ. එහෙම නේද ශශි, අපි විස්තර මතක් කරමුද? අයිබෝන්
1: අයිබෝන් අයිබෝන්. ඉතින් ඔන්න අද අපි ඇවිත් තියෙන්නේ මේ සීතල මීදුම් අතරින් අපේ කඳුකර රැජින හොයාගෙන. ඉතින් මම එහෙම කියද්දිනුත් ඔයාලා දන්නවා ඇති මම මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ සීතලත් එක්ක අද නුවරඑළියට ලස්සන වටිනාකමක් ගැන කියන්න තමයි ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හැමෝටම තියෙනවනේ ලස්සන හීන නිවස. ඉතින් අපි හැමෝම කැමති මේ හීන නිවස ගඩලෙන් ගඩොල විත්තියෙන් විත්තියට බැඳලා ලස්සනට ශක්තිමත්ව හදනවට. ඉතින් මේ හීන ගොඩ නැගිලි ඔක්කොටම ඉන්සි සංස්ථා සිමෙන්ති ආයතනය මගින් ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් ලස්සන වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් ඒ වටිනාකමේ සමාජිකයෙකු වෙන්න නම් කරන්න තියෙන පොඩි දෙයක් විතරයි. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගෙන ඒ බිල්පතේ ෆොටෝ එකක් 077-9-67-67-67 කියන මේ වට්සප් දුරකථන අංකයට එවුවොත් සිමෙන්ති කොට 100ක් පිනා ගැනීමේ හැකියාව ඔයාලටත් තියෙනවා. ඉතින් ඒ එකම නම ලිපිනයේ ජාතික හැඳුනුම්පත් අංක ඒවන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලටත් තට්ටු ගණන් හදන්න බලාගෙන ඉන්නව නම් කොට්ට ගණන් දිනන්න පුළුවන්. මේ චාන්ස් එක මිස් කරගන්න එපා කියන මතක් කිරීමත් කරනවත් එක්කම අද නුවරඑළිය අපි වහන් ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න මේ පැත්තට. අපි ගෙනත් තියෙන මේ විනෝද ක්‍රීඩා වලට සම්බන්ධ වෙලා තෑගි භෝග දිනා ගන්න. ඉතින් අපි හෙට උදේ වරුවේ ඉන්න බතුල නගරේ ඉතින් එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අපි හෙල හෙල සතියන්ට අහන් ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා මේ තෑගි ඔයාලගම කරගන්න.
0: ශශි, මේ වෙලාවේ කොච්චර දෙනෙක් ඉන්නවද එකතු වෙලා අපේ කණ්ඩායමත් එක්ක?
1: ගණන් කරන්න බැරි තරමක් අපිත් එක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. ඒ තරම් වටිනාකමක් දීලා තියෙනවා අපිට.
0: හරි, බොහොම ස්තුතියි ශශි අපිට තොරතුරු ගෙනාවට. එහෙනම් දැකනේ සීතල නුවරේලි ඔයාගේ හීන සැබෑ කරගන්න, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා සිමෙන්ති වාට ඔන්න වාසනාව වරම් අරගෙන ඇවිල්ලා තිනෝ. එන අපි ඊගාව පැයේදී හම්බෙමු. මේ පැයේ අවසාන සින්දුව මේ සින්දු මවාගෙන ඉන්න ඔයාට.

0: ආරෝග්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැහි විපස්සම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම ඩිල්ෂාන්. ලොව වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබෙනවා. ඒ ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද 2026 නවතම සංචාරක හා සංචාරක සංවර්ධන ශ්‍රේණිගත කිරීමට අනුවයි. 2024ට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය 4.3%කින් ඉහළ ගොස් තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි ලොව වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටින්නේ ඒ අනුවයි. ඇල්බේනියාව මෙම ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රථම ස්ථානයේ පසුවනවා. දෙවන, තුන්වන, හතරවන සහ පස්වන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙලින් වියට්නාමය, ලාඕසය, කටාර් සහ මැලේසියාව යන රටවලටයි. තායිලන්තයට 6වන ස්ථානයත්, පිලිපීනයට 7වන ස්ථානයත් හිමිව තිබෙනවා. 8වන සහ 9වන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙලින් මොරොක්කෝවට සහ නේපාලයටයි. ශ්‍රී ලංකාව 10වන ස්ථානයේ ශ්‍රේණිගත වී තිබෙනවා. මෙම නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරමින් ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන්නේ ආසියා පැසිෆික්, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපවල නැගී එන සංචාරක වෙළඳපොළ පාරම්පරික සංචාරක රටවලට වඩා වේගයෙන් දියුණු වෙමින් නැති බවයි. සංචාරක යටිතල පහසුකම්, ගුවන් සේවා සබඳතා, සංස්කෘතික හා ස්වභාවික සම්පත් මෙන්ම තිරසර බව වැනි නිර්ණායක 17ක් සැලකිල්ලටගෙන ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ සඳහා සලකා බල ඇති රටවල් ගණන 110ක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම, මුලතෙව්, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එහි සඳහන් වන්නේ. අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන් වනවා. මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු.
6: Net FM. Hello, hello, Satyantea.

හතරයි විනාඩි 8යි දැන්. හම්මෝ ඉතින්නේ දානේ. සින්දු අහහා ඉන්නයි තියෙන්නේ වෙන මොනා කරන්නද සතියන්තේ. අද ඉතින් මේ පැතර සීතල වුණාට සමහර ගොඩක් පැතිවලට නම් දැන් මේ දවස් දෙකක වගේ ඉඳන් වැස්ස අඩුයි කියලා තමයි මට නම් ආරංචිය. වැස්ස අඩුයි කියලා කියන්නේ දැන් කට්ටියට සතුට ඇතිනේ. ආයිතින් වැඩිපුර පායනකොට තමයි වැස්ස යගේ තේරෙන්නේ. හරි. එහෙම තමයි නේද? අපි ඊට තියෙන දේවල් වල ගොඩාක් ලොකු අගයක් නැතුව යනවනේ කාලයත් එක්ක. හැබැයි ඉතින් මගේ වැඩසට හන්ට නම් ඔයා එහෙම කළා නෑ. කාලයක් එක්ක එන්න වැඩිපුර ආදරේ වෙලා මිසක් වැඩිපුර මාව හොයනවා මිසක් චුට්ටක්වත් මාව අතරමං කළා දාලා එක්කෙනෙක්වත් ගිහින් නෑ. අලුත් අය නම් එකතු වෙලා ඉන්නවා. දිනුෂා ඉන්නවා වල්පිට මුල්ලෙන් එදා ඉඳන් අද වෙනකන් හිටියා. උපාලි අයියාගේ නියුන් සහෝදරී කියලානේ මම කියන්නේ විහිළුවට. ජයන්ත අයියා උපුල නජිත මෙන්න මේ කටේ ආදරෙන් එකතු කරගන්නවා. ඊගාවට මහරගමින් හසිත දිල්ෂාන්ව මතක් කරන්න ඕනේ යාගේ හැපි හැපි බර්ත්ඩේ එක තිබ්බා කියලා. විශ්වයකකුත් කලින් හම්බුනා කිව්ව හින්දම මම නිකන් චූටියට හැපි බර්ත්ඩේ ඔයාට කියාගෙන යන්න හදන්නේ. හරි, ඒකවට උපාලි අයියත් අපිට කතා කරනවා වල්පිට මුල්ලේ. දමියක්කා, එතකොට තුෂාන් මිහිරංග පුතාලා දෙන්න ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න මං රූම් ගාලා ආවා. ඉන්දුගේ හඬ මී පැණි බින්දු ලොව දසාතරන්දු දෙයි ලස්සන සින්දු. වට ඔන්න ආවා ඉන්දු හඬ මී පැණි බින්දු ලොව දසාතරන්දු දෙයි ලස්සන සින්දු. මමනේ මේ කියන්නේ. ඇල බල්ල කෙටුව නිෂා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මේ ඇත්තටම ගමේ නම හරියටවා ටයිප් කළා නේද? මම වැරදියට එහෙම කිව්වේ නෑනේ. නෑ කියලා හිතනවා. ඇඹිලිපිටිය කොළොන්නේ මනෝ කුෂන් ආයතනයේ කට්ටියම අපි වහගෙන ඉන්නවා. තාත්තා මනෝරත්න උදයන්ග තමයි මැසේජ් එක දාලා තිනේ. වැඩ කරන මල්ලිලා අපි හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තිනවා WhatsApp එකටමයි. Good afternoon. මයි මගේ සුදු බෝලේ ඔයා වහගෙන ඉන්න ගමන් සුදු බෝලේ කිව්වේ අපේ පැංචට පපීට. බව වැටියට ලස්සන සින්දුවකට එකතු වෙනවා මං බලංගොඩෙන් චිත්‍රා. ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිනවා. චිත්‍රා අක්කවත් එකතු කර ගන්නවා. ඒගාවට තියෙන්නේ හසංගනාවියක් ගැන ලස්සන සින්දුවක්. හයි අක්කී, අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. මදුෂාන් කුරුණෑගලේ ඉඳන් ඔන්න ඔයාගේ කටහඬ නම් හරි ලස්සනයි අනේ. මට උම්මා දෙන්නේ කිනා දැන් BMI සීච් එකේ ඉන්නවා. ගිහින් ඉල්ලගන්න උම්ම දෙන්න අපේ ජානුනේ. එයා ඉන්නවා BMI සීච් එකේ අපේ නෙත් කොටියේ පොත් කැටය ගාව. එහා පැත්තේ අල්ෆා ස්ටුඩියෝ එක තියෙනවා. දැන් ඒ පැත්තට එහෙම ගිහිල්ලාද දන්නේ සංක්‍රමණය වෙලාද දන්නේ. ඉන්න කටියට ගිහින් උම්ම එකක් කියන ඉමීට ඉල්ලගන්න පුළුවන්. හොඳේ, කවුද ඉල්ලගන්න කියලා කිව්වොත් ඉන්දු ඉල්ලගන්න කිව්වා කියලා කියන්න එහෙම නැහැ. ඊටවසේ මටම තමයි වාට ඇවිල්ලා දෙන්න වෙන්නේ උම්ම එක. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න ඩයස් අයියා ඉන්නවා රයිගමින් අපි වහගෙන. සුබ සන්ධ්‍යාවක් ඉන්දු.

චූටි කාලේ වැඩිපුර ගන්නේ අකුරු ලොකුවට තියෙන ලොකුවට පින්තූර ඇඳලා තියෙන පොත්. විශේෂයෙන්ම අපි ආදරය කරන කෙනෙක් හිටියා, මට දැන් ඇගේ නම මතක් වෙන්නේ. හරි ලස්සනට පුංචි දරුවන්ගේ චිත්‍ර කතා පොත් එහෙම, මේ කතා පොත් ඇතුලේ චිත්‍ර එහෙම ඇය විසින්ම සිතුවමට නගල පොත් අපිට අරගෙන ආවා. අනේ මට නම මතක් වෙන්නේ, සමා වෙන්න ඕන. නම මතක් වුණ කෙනෙක් ඉන්නවා නම් මම මිස්තරේ කියති, ඉක්මනට මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. 0711 95 95 95 හවස් වරුව ලස්සන කරන්න ලස්සන සින්දු ටිකක් අරන් ආවද සුන්දරි? දාගන්න ඔය සින්දු ඔක්කොටම මාවයි අපේ ගෙදර කට්ටියවයි ඔක්කොම ඊගාවට මෙහෙ හිටපු කට්ටිය එකතු කරගන්න කියලාත් කියනවා. හැමෝම ආදරෙන් එකතු කරගන්නවා යශෝ මම. හා අද තියෙනවා අපේ මුතුන් මිත්තන්ව ප්‍රිෂියේට් කරන ඩේ එක. ඉතින් ඔයාගේ මුතුන් මිත්තෝ රාවණ ඇත්තෝ වේනම් පොතක් පතක් කියවන්න රාවණ ගැන තියෙන පොඩි ඩොකියුමෙන්ටරි එකක් හොයාගන්න. විශේෂයෙන් පොත්පත් තියෙනවනේ දැන් BMI ස්විච් එකේ තියෙනවා. ඒ වගේම ලයිබ්‍රරි එකක් තියෙනවනේ ළඟ ඇක්සෙසිබල්. එතනට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි මුතුන් මිත්තෝ ගැන හොයන දිනයක් අද. ඒ නිසා අද නිවාඩු පාඩු ඉන්න ගමන් තමන්ගේ වරිගේ කට්ටිය, ගෝත්‍රයේ කට්ටිය කොහොමද කියලා හොයාගන්න. මට කෙනෙක් කියලා තියෙනවා මම නාග ගෝත්‍රය කියලා. කවුද කෙනා කියලා කියන්නේ නැහැ. ඉතින් ඇත්තද බොරුද දන්නේ නැහැ. එයාට මාව හැම මේ නාග කන්‍යාවියක් වගේ පේනවලු එක වෙලාවකට. මම මේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි කිව්වේ මේක, මට හරිද? හසංගනාවියෝ කන්‍යාවියෝ මේ ඔක්කොම ආදරයට ලස්සන ගෑනු ළමයින්ට කියන නම්නේ. අප්සරාවියෝ මේ පැත්තට එන්න බලන්න. ඔය ලස්සන ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝම 0112 53 63 මං ඉන්නවා ඔයා ගාවම.

කට්ටිය මට ඉක්මට උදව් කරන්න මැසේජ එකක් කියවල තියෙනවා. අම්මෝ මාව බේරගත්තා. ඒ ආදරණීය සිබිල් වෙතසිංහ මහත්මිය ගැන තමා මං කලින් මතක් කරේ. අපි ආදරයට කියලා කියන්නේ සිබිල් වෙතසිංහ නැන්දා කියලා. මතකයි නේද? ඇගේ සිතුවම්ම, ඇගේ ලස්සන කතන්දර බනිස් බබා එහෙම ලියලා තිබ්බේ. වෙලාව 4:14. දිගටම අහගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව 4:21. අලුත්තනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීම ජීවිතයට සේවක කොන්දේසි සයිතයි.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
7: NetFM. Hello, hello, Satyante.

0: සත්කළු පව්ව තරමටම අපි පුංචි බබාලට ආදරෙයිනේ. පුංචි දරුවෝ කියලා කියන්නේ අපි ඇස් දෙක වගේ නෙත් එක වගේ පරිස්සම් කරන කට්ටියක්. ඉතින් ඒ වගේ අයගේ නිර්මාණශීලීත්වය ඔප්නං වන්න ඒගලන්ට වේදිකාවක් හදලා දෙන්න තමන්ගේ දක්ෂතාව පෙන්වන්න නෙතෙෆෙම් අපිත් ඔන්න ඇල්ෆා ස්ටුඩියෝ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉදිරිපත් වෙලා ආයින මේ වෙලාවේ BMSH පරිශ්‍රය ඉන්න හැමෝම දන්නවා නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එක තියෙන්නේ කොතනද, එතන වෙන්නේ මොනවද කියලා. ඉතින් එතන ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා ජනිත්, ජනිත් වගේම ජානු එතන ඉන්නවා කියලා ආරංචි. අයබෝන් දෙන්නටම දෙන්නම ඉන්නවද?
1: අයබෝන් අයබෝන් මම මේවා පුංචි බබාල එහෙම කියලා ඉන්ට්‍රෝ එක අරගන්නකොට මං හිතුවේ මට පුංචි බබා කිව්වා කියලා. මම මාර සතුටින් හිටී.
0: වයස ගැන මං අහන්නේ නැහැ ඉතින්. මෙහෙමයි, වයස ගැන අහන්නේ නැහැ, චූටි තමයි අපි නේ දානේ.
1: අනික මාව දැක්කම කොහොමද තේරෙන්නේ මම චූටි කියලා? ඔය අනික අයත් එක්ක බලද්දි මේ ඉතින් මේ වෙලාවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රය අද තුන්වෙනි දවසේ. ඉතින් ඒකත් එක්ක මේ සතියන්තයේ ඉඳි අවිල්ල තියෙන්නේ. මේ සතියන්තයේ එක්ක නිවාඩුවත් එක්ක ගොඩ දෙනෙක් මේ වෙනකොට BMICH පරිශ්‍රය ඊළඟට ඉන්දු වෙනුවට මෙතන ඉන්න කෙනෙක්
0: ඉදිරිපත් කරන්න පුළුවන් න්‍යූස් ටීම් එකට එකතු වෙන්න පුළුවන්. අන්න හරි. ඉතින් ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙන්නේ
1: මෙතනන කට්ටිය ඉන්දු. දැන් මට නම් කියනවා මේ සින්දුවකට කට්ටිය එකතු කරගන්න හැටි කියලා පෙන්නන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඊනා වෙලා පෙන්නන්න. ඒ වගේ බාර දුර රාජකාරිය තමයි අපිට කියන්නේ.
0: අපේ ජානුට මොකද කියන්නේ?
1: අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. එයා මොකද ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ උම්මානේ. දැන් එයා ඉන්නවා මෙතන, අපි අහලා බලමු මොකද උනේ වාට.
2: මට තරං ඉන්දු මේ විදිහට ඇනුම් පද කියන කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ කොහොම වුණත් ඒ ඇනුම් පද වලට හරි උත්තරේ මම සඳුදට දෙන්නම් කියලා දැන් කඩ පරීක්ෂණයට මෙතන ඇවිල්ලා ඉන්නවා ගොඩාක් දෙනෙක්. ඉතින් එතනින් එක්කෙනෙක්ව මම අල්ලගත්තා. මෙයා කවුද, මෙයා කොහෙ ඉඳන්ද ආවේ, මොනවටද කැමති, දැන් ඊළඟට අපි වෙනුවට දන්න එන්න ඉන්නේ. ඉතින් ඒ හින්දා මෙයාත් එක්ක ෂොට්ටක් කතා කරන්න ඕනේ. මට කියන්න ඔයාගේ නම, ඊට පස්සේ කොහෙ ඉඳලාද ආවේ, මොනවටද කැමති, මේ විස්තර ටික.
3: මගේ නම මිහින්දි හසනියා. එතකොට මම ආවේ කොට්ටාවට. මම ගොඩක් ආස මීඩියා සයිට් එකට සහ ඩිවිඩින් සයිට් එකට තමයි.
0: හරි.
3: ඉතින් මේ විදිහට ගොඩාක් දෙනෙක් අවස්ථාව තියෙනවා අද දවසේදී BMICH පරිශ්‍රයට පොත් ප්‍රදර්ශනයේ දෙන ඔයාටත් පුළුවන්කම තියෙනවා නෙත් FM හඬ පරීක්ෂණ මැදිරියට එන්න. ඉතින් ඇවිල්ලා ඔයාටත් ආසාවක් තියෙනවා නම් අපි වගේම මේ අපි මේ කතා කරනවා වගේම රේඩියෝ එකේ කතා කරන්න, නිවුස් කියන්න, මේ හැම දෙයකටම අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පොත් ප්‍රදර්ශනයට එන ඔයා අමතක නොකර එන්න කියලා අපි ආරාධනා කරනවා නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ අපේ හඬ පරීක්ෂණයට. ඉතින් ජනිත් ඉන්නවා මට ඇනුම් පද කියන්න බලාගෙන. එයාට තමයි දැන් දෙන්නේ.
1: අනුපද පස්සට දින වඩා වැදගත් කාරණාවක් කියන්න හද දින්නේ දෙකෙන් මැදිරියට එන්න කියලා ආරාධනා කරනවා අපේ ඇල්ෆා ස්ටුඩියෝ හඳ පරීක්ෂණ මැදිරිය. පිරිමාව ශාලාවට ඇතුළු වෙනකොටම අම්මත පැතිදී නෙත් FM එකෙන් ලියලා දීලා වගේ තමයි පොත් ප්‍රදර්ශනයේ මෙතන අපිට තියෙන්නේ.
0: හැමදාම එතන තියෙනවානේ,
1: හැමදාම එතන අපි ඉන්නවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපි අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් පොත්පත් පරිත්‍යාග කරන්න, පුස්තකාල වලට පොත්පත් පරිත්‍යාග කරන්න අපේ මේ පොත් කැටය වැඩසටහන මෙවරත් අපි ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඉතින් ඒක හන්ද ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවා වගේම මෙතනට මේ අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් එක පොතක් හෝ පරිත්‍යාග කරන්න එකතු වෙන්න කියලා මතක් කරනවා. සහින්දු වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් මේ හෙට ඉඳන් මේ දිගටම මේ දවස් 6 පුරාම නිතරම අපි ඉන්නවා වගේම මේ ඔගොල්ලෝ ආදරය කරන කලාකරුවන් කලාකාරිනියන් සූදානමින් ඉන්නවා හෙට දවසේ ඉඳන්. මේ අදත් ආවා හෙට දවසේ ඉඳන් ඒ විදිහටම සූදානමින් ඉන්නවා. දැන් හෙට ආරංචියේ හැටියට නිර්මිණී කෝට් එකකට මහත්මිය සූදානමින් ඉන්නවා නෙතෙෆෙම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපේ යාළුවොත් එක්ක කතා බහ කරන්න. ඉතින් ඔන්න
0: බුද්ධිමේ තොරතුරු එළියට දෙනවා ඔයාලා වෙනුවෙන්. හරි, ඒ නිසා ආදරය කරන අයට පුළුවන් යන්න.
1: එහෙනම් බොහොම ස්තුතියි ඉන්දු අවස්ථාව ලබා දුන්නට. අපි ආයෙත් සජීවීව තොරතුරුත් එක්ක සම්බන්ධ වෙමු.
0: හරි, ස්තුතියි ජනියා ඇන් ජානු. ඔන්න ඔය විදිහට පුළුවන් වාට BMSH එක පැත්තට ගියොත් විනෝද වෙන්න අපේ අයව හම්බ වෙලා කතා කරද්දී විනෝදයක් තමයි. වෙලාව 4:31. අපි මේ ලස්සන සින්දු මෙලඩියේ මෙඩ්ලියකට අහුන්කම් දෙන්න හදන්නේ. ඉතින් මෙඩ්ලි එකක් කියලා කියන සින්දු ගොඩක්නේ. ඒ ටිකට කට්ටිය එකතු කරගන්න ඕනේ. අද සින්දු ටික මාර ලස්සනයි අප්පාලු. අප්සරා තමයි එවලා තියෙන්නේ. ඉඳ පැටියෝ හොඳට වැඩ ටික කරගෙන යනවෝ යානේ. යටි අන්තොට නිතු ගරාජ් එකේ හොරන්දල යටි අන්තටින් රුක්ෂාන් ජයම්පති සෙල්වම් කුමාරමල්ලි කට්ටිය ඉන්නවා. ඉනෝ කක්කා ඉන්නවා අපි වහගෙන. ඉගාවට හෂන් දිසානායකගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? ගුඩ් ඊවනිං කියලා දාලා තියෙනවා දමිත් දර්ශන අයියා. දෙන්න මං උත්සාහ කරන්න. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් අපි වහගෙන ඉන්නකොට දිනුෂා ඉන්නවා වල්පිට මුල්ලෙන්. ඉගාවට බදුරලියෙන් අපිට අශෝක අම්ම කතා කරන්න. ඒ වගේම හොරණින් අශෝක අක්කා බදුරලියෙන් සමාවෙන්න. මාලනී අම්ම හොරණින් කතා කර. අම්මලා අක්කල පැටලුනානේ කමක් නෑ, අක්කා කියලා අම්මටත් කියන්න. තරුණ වෙන එකනේ වෙන්නේ නේද? හරි, ඒගාවට නාලන්දින් සඳු ඉන්නවා. අම්මවයි තාත්තවයි ආදරෙන් එකතු කරගන්න කිව්වා. රිකිල්ල ගස්කඩින් අරුණ කතා කරවන්න. අරුණගේ අම්මවයි අපච්චිවයි අයියා කසුන්වයි නංගි දිනුෂවයි ආදරෙන් එකතු කරගන්න කිව්වා. ගොඩ කාලෙකින් කට්ටියගේ නම් කිව්වේ නැති හින්දා එහෙනම් අපි මේ සින්දු ටික මේ විදිහට මහමු. වෙලාව 4:32.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 4යි විනාඩි 41යි 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා සිට ඔක්තෝබර් 4 වෙනිදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
4: පොත් අපගේ net වගේ
2: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට හතර ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
5: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා
10: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
2: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
11: NetFM Hello Hello Satyantaya

කෝ බලන්න වෙලාව හවස 4:44ටත් මාව ඉන්දු වහගෙන ඉන්න කට්ටිය අත උස්සන්න හුවක් දෙන වටයක් කරකෙන්න. WhatsApp එක පැත්තට ආවොත් මාත් එක chat එකක් දාගෙන ඉන්න පුළුවන්. හරිද? 0711 95 95 95. එහෙම නැත්නම් කතා කරන්න hot hot hotline එකෙන්. හරිදානේ කියනද තේරුම් ගන්නකෝ. මම පාළුවෙන් ඉන්න මේ පැත්තට කෝල් එකක් කරා. චූටි chat එකක් දැම්මොත් මට පුළුවන් මේ දුකින් එන්න කෙල්ලගි මුණාව හි යම් මොනේ හිනාවක් අඳින්න. හානේ 0112 55 33 63 කෝල් එකක් ගන්න. කොහෙක් මං කරන්නේ?

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.
1: Wasn't the Duke and Narala collaboration?
2: Padi Rasaki another. Cut theatre. Oya Maven a cutatin. Gather all. Civilima. Dalanantin.
1: To serve.
2: Satellima. Gananantin. Hurry the slab back a dagan. Oya cementi cotta hoinavana. Aduganicata. අඩුගානකට නෙමෙයි ඕනේ ෆ්‍රී සිමෙන්ති කොට 100ක්ම අරගෙන આવી තියෙන්නේ. කවුදා මේ සිමෙන්ති කොට 100ක් අද වගේ කාලෙක ෆ්‍රී දෙන්නේ? මාර රිච් බගර්ස්ලා වෙන්න ඕනේ. මෙයාලා තමයි එහෙම දෙන්නේ. රිච් නෙමෙයි අපේ අයට හොඳම දේ අරගෙන එන ගුණාත්මකභාවයෙන් රිච් ඉන්සී සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරන් ඔන්න ආයම තරන් આવી තියෙනවා වරන් වරන් වරන් ඕම් ඕම් වරන් එක ඔයාට පුළුවන් මේ තරඟයට සහභාගී වෙන්න ඔන්න තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න අද ඉන්නව නුවර එළිය අපේ කට්ටිය මේ කියන ගුණාත්මකභාවයෙන් ඉහළ ලංකාවේ වෙළඳපළේ නැවුම් විදිහට නිෂ්පාදනය කරන අපේ රටේ ප්‍රොඩක්ට් එක කෙන්සී සංස්ථා සිමෙන්ති සමහර සිමෙන්ති නම් නැව් වලින් පටවගෙන එනකොට ඒකේ තියෙන ගුණ ආත්මකභාවය අඩු වෙලා හුලං වැඩිලා මුහුදු හුලං නේද නැවුම් බව නැති වෙලා කාලාන්තරයක් පරණ වෙලා මේ තියෙන උණු හොට් හොට් නැවුම් සිමෙන්ති මේවවලිනුත් කොට 100ක් හොට් ෆ්‍රී හම්බ වෙන නම් මෙන්න මේ විදිහට මම මේ කියන එක කරන්නකෝ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ඔයා මිලදී ගත්තාම ඇති කොට්ට පහක් සාමාන්‍යයෙන් ඉතින් ඕනම ගයක් හදද්දී බිල්ඩින් එකක් හදද්දී කොට්ට පහකට වඩා ඕන තරම් යනවනේ කොට්ට පහක් මිලදී අරගෙන ඔයා ඊට පස්සේ බිල් එක ෆොටෝ එකක් ගහලා මෙන්න මේකේ අංකයට ඔයාගේ නමයි ලිපිනයයි ID නම්බර් එක එක්ක WhatsApp කරන්නකෝ එහෙමත් නැත්නම් මේ නම්බර් එකට කෝල් එකක් දීලා මොකද කරන්න ඕනේ කියලා කතා කරලා කතා කරගන්නකෝ එතකොට ඔයාට තරඟයට ඇතුළත් වෙන්න පුළුවන් කියන්න මට තරඟයට ඇතුළත් වෙන්න ඕනේ කියලා දිනුම් බැදීම ආරම්භුනේ සැප්තැම්බර් 17 මාසයක් පුරාවට තව මාසයක් ඔක්තෝබර් මාසයේ අවසානය වෙනකම් මේ වැඩේ තියෙනවා ඉක්මන් කරන්න ඔයාගේ කොට්ට සිය ඔයාගෙන් පිටට යන්න දෙන්න එපා හරිද නිකන් දෙන වැඩක් නෙමෙයිනේ දිනුම් මැදීමක් තරඟයක් මේක ඉක්මන් කරලා ජොයින් වෙන්න ඔක්කොටම කලින් ඉන්සි සංස්ථා සිමෙන්ති කියන නමින්ම සිමෙන්ති කොට්ට පහක් වා මුලින් ඉලදී අරගෙන ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහගෙන 0779676767ට WhatsApp කරන්න 0779677 ඕන තරම් නරක දේවල් සමාජයේ තියෙනවා එයින් එකකට හරි හුරු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි පුංචි කාලේ අත්තරපු දරුවෙක් ලොකු වෙද්දි පොතක් පතක් කියවන්න දුන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් නොමගට යනවාමයි. ඒ නොමගට යෑම මද්‍රව්‍ය එක්ක සිද්ධ වුණොත් වෙන්නේ මහා විනාශයක් අපේ තරුණ පරම්පරාවට. මේ වෙනකොටත් වෙලා තියෙන දේවල් ඔයා දන්නවනේ ඉතින්. ඒ නිසා ඉක්මන් කළා ඔයා දන්න කියන කෙනෙක් ඉන්නව නම් ඒ විදිහේ වෝදුරකට ලක් වෙලා ඉන්න ඒ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන ඒකෙන් මිදෙන්න බැරුව ඉන්න තරුණ දරුවෙක් 18යි 18ට කතා කරන්න. එයාව ආවල දෙන්න නෙමෙයි මෙහෙම ප්‍රශ්නයක මෙයා ඉන්නවා මෙයාට උදව් කරන්න කියලා උදව් අරගෙන දෙන්නයි තියෙන්නේ හරි ආ බීමයි සීච්චක පැත්තට ඔය මේ වෙලාවේ ගිහින් නම් ඉන්නේ ඔන්න රෑ 9 වෙනකම් පොත් ගන්නවට අමතරව ඔයාට පුළුවන් අපි ඇල්ෆා ස්ටුඩියෝ එක පැත්තට යන්න කලින් කතා කරවන් කරපු එක අහගෙන හිටියනම් අපේ ජනි ජානුයි ලෝභ හිතනවානේ මට දුවලා ඉගිල්ලලා යන්න හිතුණා නිදහසේ කට්ටියත් එක්ක පොන්චි පැන්චොත් එක්ක දඟල දඟල එයාලගේ දක්ෂතාව බල බල ඉන්නනේ තියෙන්නේ අපේ කට්ටියට නම් එතන ඊට වඩා ලොකු බාරදුර වැඩ වගකීමකුත් වෙනවා එතන දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලේම ඔයාලා අරගෙන ඉන්න පොත අපි ගිහිල්ලා දෙනවා ඔයාලට තමයි පින අපිට නෙමෙයි පොත් කැටයටත් පොතක් දාන්න අමතක කරන්න එපා ඇල්ෆා ස්ටුඩියෝ එකට ඔයාගේ පුංචි බබාව එක්කරගෙන යන්න හෙට අනිද්දා වුණත් පුළුවන් ඔක්තෝබර් 4 වෙනකම් බුෆේ එක තියෙනවනේ ඒ වගේම බුෆේ එක පැත්තට ගිහම හෝල් සී එක සී හෝල් එක පැත්තට ගිහිල්ලා ඔයාට පුළුවන් සතර වෙළඳ කුටියට යන්න සතර වෙතින් ඔන්න ඔයාට පෙරපාසල් පුංචි පැන්චොන්ගේ ඉඳන් උසස් පෙළ දක්වාම තියෙන සියලුම වැඩ පොත් ප්‍රශ්න පත්‍ර කඩලමේ විභාග ප්‍රශ්න පත්‍ර කඩලමේ හැමදේම 20% ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර 6-4 නොදන්න කට්ටියනේ මේ යාලුවින් 6-4 උගන්නන්න පොත් කියවන්න දෙන්නම වෙනවා මිස අහිති මාසෙන්නේ ඒ නිසා වැඩි වැඩියෙන් කියවන්න වෙලාව හවස 4:52 මාව හංගින්න

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම මතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගම කි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
2: වේලාව 4:54.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න. BYD කරුසර සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: ෆිනිෂින් පහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් පහලක් නම් කලරම් තමයි.
4: අක්මා විතල් ෆැටි ලිව බයවෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: එහෙයි,
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් FEMS ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: Love is in the air.
7: Inna aadre allaganna.
9: Net FM. Hello, Satyantaya.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: සුබ සැන්දෑවක් වේලාව හවස 5යි.

වෙලාව හවස 5යි විනාඩි 10යි හැම වෙලෙම ඒ පැය දෙකේ ගුණාකාර වෙන්නේ මිනිත්තුවේ තමයි මම කතා කරන්නේ කියලා ඔයාලට නෝට් වෙලා තියෙනවා. හොඳට බලන්න ඊගව දවස් දන් ඉඹුගේ ප්‍රෝග්‍රෑම් එකේ ගොඩක් වෙලාවට එක්ක වෙලාව හවස 4යි 8යි නැත්තම් 5යි 10යි 3යි 33යි මාර වැඩක් නේද? මේ හැමදේම දෛවෝපදගතයි කියලා ඔයාලට තේරෙන්නේ නැත්. ඔයාව ඔයා මාත් එක්ක කතා කරන එක, මම කතා කරන එක, ඔයා අහන් ඉන්න එක, අපි දෙන WhatsApp chat කරන එක, blah blah blah. ඔන්නම අපි ඒ කාලෙත් හිතුවා. ඔයාට මතක ඇති ආදරය කරන කාලේ මේ වගේ මනස්ගත ලස්සන රෝස මල් යහනාවන්, රෝස පාට හීන මේ දේවල් අපි ඔළුවට එන එක නවත්තන්න බෑ. ආදරය කරනවා වඩා හපන් ඉන්දුගේ ප්‍රෝග්‍රෑම් එක හංගින් එක මගේ කටහඬ අහගෙන ඉඳලා නැති මනස්කාත් ඔළුවේ හදාගෙන ඉන්න මගේ ආදරණීය ශ්‍රාවකින්ට ලිස්නර්ෂිප් එකක් තියෙන කෙනෙක් මන්ත්ලි මෙම්බර්ෂිප් එකක් නැති වුණාට ඔල් ටයිම් ලිස්නර්ෂිප් එකක් මං හරියට කියුණේද මන්ත්ලි මෙම්බර්ෂිප් එකක් නැති වුණාට ඔල්වේස් ඔල් ටයිම් පේ ලිස්නර්ෂිප් එකක් තියාගෙන ඉන්න ඔයාට නැති මනස්ගත මං කියන දේවල් වලින් මැවෙනවා ඇති. හැබැයි ඉතින් මේ මනස්ගත ලස්සන මනස්ගත වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ලස්සන දේවල් කියනකොට මේ පේනවනේ උයන කෑමක් උනත් රස වෙනවා දරුව. මෙහෙම හංගින්නකොට දරුව කියන්නේ හොඳ නැහැ හැමෝම දරුව නෙවෙයිනේ.

හස්බන්ඩ් කෙනෙක්ට අමතරව චූටි පැංචකුයි පැංචේකුයි ඉන්නවා. ඉතින් කොහෙද පාලු? මට තමයි පාලු. මං පාලුයි කියලා නිකන් නෙමෙයි කියන්නේ, සින්දුවෙන්ම තමයි කියන්නේ. ඇල් හේතල පවනැල්ලේ පෙම්වත් හිත නලියන්නේ, මං තාමත් තනියමයි ඉන්නේ. එහෙම කියන්නේ මංගුණාට. වචන ලියලා තියෙන ලාරෙන් කාසිම්. සින්දුව කියන්නේ උමාරියක්කා. හරිද? අපි මේ අස්සන සින්දුවට ගෑන් ළමයි විතරක් එකතු කරගමු. මම පිරිමි ළමයිව කපා හරිනවා මේ සින්දුවට. ඒ මගේ හැටි. හැම වෙලේම එහෙම කරන්නේ නැහැ නේද? ඉතින් චුට්ටක් දෙන්නකො ප්‍රයෝරිටයිස් කරන්න කෙල්ල ටිකව. පෙර සසරේ පැති බැඳුමන් පෙරුම් පුරා මේ භවයේ ඉපදුනි මගේ අක්කා වෙලා නිතකින්. ඉන්න හැමදාමත් අක්කා මගේ, මගේ සුදු අක්කාට සුප උපන්දිනයක්. සුදු අක්කගේ බර්ත්ඩේ එකට ලස්සන ගීතයකට මේ විශ්වක දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන නංගි බබා තමයි දිල්කි නෙහාරා. ඔන්න දිල්කිගේ සුදු අක්කට අපි ආදරෙන් හැපි බර්ත්ඩේ කියන ගමන් තනියෙන් ඉන හැම හිතකටම පාළුවක් දැනෙන්න එපා කියලා ඒ ගෑනු ළමයින්ගේ හිත් කල්කුමාර දෝෂවලින් බේරගන්න මේ සින්දුවට පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඔය අහිනම් මාව දිගටම හංගිනවනේ, හවස 6 වෙනකන් ඉන්නානේ. කෝල් එකක් දෙන්න 0112553963ට. WhatsApp එනවා නම් 711 953ක්. වෙලාව 5:13.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: වෙලාව හවස 5යි විනාඩි 22යි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: වසර 20කට වැඩි කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් හිරු සහල් විශ්වාස කළ ඔබ වෙනුවෙන් හිරු සහල් වෙතින් විශේෂ තෑගි රයිස් කුකර් මයික්‍රෝවේව් අවන් ගෑස් කුකර් සහ අයන් කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. බෑගය ඇතුලේ වවුචරයක් තිබේදයි බලන්න. වවුචරයක් තිබුණොත් එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේතාංකය ලබා දෙන්න. හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා. ඉතින් තවත් බලාගෙන ඉන්න එපා. හිරු සහල් බෑගයක් මිලදී ගන්න. ඔබේ වසර 20කට වැඩි විශ්වාසයට හිරු සහල් වෙතින් අපේ තැග්ග.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කේ සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: මේනක සහල් බයන් මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තරුෂි බූපා බ්ලෙන්ඩ එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබ ජයග්‍රහක කුවන්න.
9: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියා බන්න.
10: Red FM. Hello hello Satyantea. Hello hello Satyantea.

വിലാമഹവസ് പഹായി വിനാടി വിസ് നവ്യായി സംസാരി പുറാവറ്റമ എക്കനെക്കെക്ക എക്ക വഹലാക്കിയിട്ട് ജീവാത്തേനാണ് ഏ വഹല് സംസാരിയാക്ക് ഉണത് അപ്പിട്ട് ത്യാഗാന്ന് പുളുവാങ് വേണ്ട വിധിയെ ശക്തിമത് ഗെതരാക്ക് വെണ്ണോണി ഈ വഹലക്കേലക്ക് വീത്തി അപ്പി വഹലയാ കൂടെ ഇന്നേനെയാണ് ഈ വഹലക്ക് എക്ക വഹലാക്കാട്ട് എനവാ കേൾക്കാണ് ഇക്ക ഗ്യാക്കത്തോട്ട് എനവാക്കി എനിക്ക് മമ്മിക്ക് തമ്മ ഐഡിയ കരേ ഇത്തിങ് ഏ ഗെതര ശക്തിമത് ഹതാകാനം ഒയാ ഗാന ഹെമ ഭിത്തിയാക്മ സവി ശക്തിയും പരിപൂർണ വെണ്ണോണി ഹിഡാസ് തേന്നു വിധിയാക് നേ ഇവകെ മേവകെ വെസ കാലുവാൽ വലട്ട് വത്തുര കാന്തുവെന്ന് ലീക് വെന്ന വിധിയാക് തേന്നു വിധിയാക് നേ ഏമ വെനവണം എനിക്ക് ശക്തിമത് ഭിത്തിയാക്കിയാലപ്പിട്ട് കിയാനാ ബാ මේ වගේ ප්‍රශ්න නැති සිමෙන්තියක් තමයි ඉන්සී සංස්ථා සිමෙන්ති කියන්නේ නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩය යටතේ 15 වතාවක් පිට ස්ලිම් කැන්ටර් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්සී සංස්ථා කියන්නේ ඕනම ඉදිකිරීමකට දැඩි විශ්වාසයක් එක්ක ඔයාට මිලදී ගන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් අපේ රටේ නිෂ්පාදනයක්. ඉතින් ඒ නිසා දේශීය දේ අගය කරන ඔයාට ආද තියෙනවනි මුතුන් මිත්තන් සීගිරීමේ දිනය මතකනේ සීගිරිය එහෙම හදලා තියෙන විදිහ ඊගාවට එක එක මාලිගාවන් අපිට හිතා ගන්නවත් බැරි විදිහට වතුර වාරිමාර්ග තාක්ෂණ එතකොට වතුර තාක්ෂණ නල තාක්ෂණ මේ දේවල් ඔක්කොම කරලා තින අපේ මුතුන් මිත්තෝ මේ වගේ හයිය දේවල් අපේ දේශීය දේවල් පාවිච්චි කළා කොහෙන්වත් පිටස්තරයින්ගෙන් පිට පරදේශක්කාරයින්ගෙන් මෙහෙට ආනයනය කළා නෙවෙයි අපේ දේවල් එහෙට වෙළඳාම් කරන්න යවුවා මිසක් එහෙන් මෙහෙට ගෙනාවේ නැති කාලයක් තමයි ඒ කියන කාලේ. ඉතින් ඒ වගේ කාලයක් උදා කරන්න මහන්සි වෙන ආයතනයක් තමයි එන්සී සංස්ථා සිමෙන්ති ආයතනය කියලා කියන්නේ. පූර්ණ ඒකාබද්ධ කර්මාන්ත ශාලාවක් තියෙන එකම දේශීය සිමෙන්ති කර්මාන්ත නිෂ්පාදන ශාලාවන් තියෙන්නේ හිමි වෙන්නේ එන්සී සංස්ථා සිමෙන්ති වලට විතරමයි. ඉතින් ඔන්න ස්ලැබ්වරම් ආයමත් තරං ඇවිත් තියෙනවා එන්සී සංස්ථාවේ. ඉතින් සැළලිම ගහලා කෝල් එකක් දුන්නම ස්ලැබ් එක දාගන්නවාට ශක්තියක් වෙන්නේ එන්සී සංස්ථා ස්ලැබ්වරම් දෙනවා සිමෙන්ති කොටස 100ක් ෆ්‍රී 0779676767 අංකේ ලියලා තියාගන්න. ඊට පස්සේ කරන දේ කියන්න. ආයි කියන්නම්කෝ නම්බර් එක 0779676767 නම්බර් එක ලියලා තියාගන්න. කරන්න තියෙන්නේ එන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදී අරගෙන බිල් එක ෆොටෝ එකක් එක්ක ඔයාගේ නමයි ලිපිණයි ID නම්බර් එකයි ජාතික හැඳුනුම්පත් අංකයයි මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න. එහෙම නැත්නම් කෝල් එකක් අරගෙන ඊට පස්සේ මං කැමති තරඟයකට සහභාගී වෙන්න කියලා තරඟයට ලියා පදිංචි වෙන්නයි තියෙන්නේ. මේ වෙනකොට අපේ කටියත් ඔන්න ඉන්සී සංස්ථා සිමෙන්ති කණ්ඩායම එක නුවරඑළිය තමයි ඉන්නවා කියලා ආරංචිය. දිනුම් මැදීම අවසාන වෙන්නේ ඔක්තෝබර් මාසෙ 23 තව මාසයක්ම තියෙනවා ඔයාට. ඉතින් කරන්න තියෙන්නේ හරි පුංචි දෙයයි කියලා මං කියවනේ. හැබැයි තෑගි පොඩි නෑ. සිමෙන්ති කොට 100ක් ෆ්‍රී දෙනවා විතරක් නෙවෙයි ඔයාට. අපේ ඇක්ටිවේෂන් එක සිද්ධ වෙන තැනට ගියොත් ඔන්න තෑගි ජයග්‍රහණය කරන්න පුළුවන්. විවිධ ක්‍රීඩා කරලා සෙල්ලම් කරලා අපේ කට්ටිය අහන ප්‍රශ්නවලට උත්තර දීලා මේ දේවල් කරන්න නුවරඑළිය නගර මැදියට එකතු වෙන්න තමයි තියෙන්නේ. හරි. ඒ මතක් කිරීමත් එක්ක තව චූටි දෙයක් තියෙනවා කියන්න. ඇල්ෆා ස්ටුඩියෝ ගැන මතක් කරන්න ඕනේ. දැන් බුක් ෆෙයා මාසේ සතිය තුළ බුක් ෆෙයා සතිය තුළ අපි ආසම කරන තැනක් BMSH පරිශ්‍රය බුක් ෆෙයා එක කියලා කියන්නේ මෙහෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රත්‍යදර්ශනයක් එක්ක. එතකොට හැම රටකම ඉන්න අය මෙතනට ඒකරාශී වෙනවා. කොළඹ මැදියට ඒකරාශී වෙන දවස් කීපයක් තමයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ දවස් කීප වාගේ අමතක නොවන මතකයක් කරගන්න ඔය ආසම කරන පොත් මිලදී ගන්නවට අමතරව ඇල්ෆා ස්ටුඩියෝ එකට වාගේ පුංචි පැංචා දඟකාරයා දඟකාරිව අරගෙන යන්න. ඒ වගේම එලෙවල් ඉවර වෙච්ච කෙනෙක් නම් ඔයා තාමත් ආ ජොබ් එකක් නැත්නම් ඔයා ආසාවෙන් ඉන්නවනම් මීඩියා ශ්‍රේෂ්ත්‍රයත් එක්ක අත්වල බැඳගන්න. ප්‍රබලයොත් එක්ක ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රබලයොත් එක්ක දවන්තයොත් එක්ක වැඩ කරන්න ඔයාට පුළුවන් ඇල්ෆා ස්ටුඩියෝ එකට ගිහලා ආගේ ඔඩියෝ එකක් එවෙලෙම ලයිව් මොයාට ඉදිරිපත් කරන්න. ඔඩියෝ යවන්න කරන්න මොකුත් නැහැ. ලයිව් ඉදිරිපත් කිරීම කරන සජීවී මැදිරියක් ඇල්ෆා ස්ටුඩියෝ එකේ තියෙනවා. එතනදී ඔයාට අපේ කණ්ඩායමත් හමු වෙන්න පුළුවන්. ඉතින් කතා බහ කරගෙන ටීම් එකට ජොයින් වෙන්න අවස්ථාවක් හම්බුණොත් කාටද ආඩම්බරනේ? ඉන්දුගෙන් තමයි පණිවිඩේ හම්බුනේ කියලා ගිහින් කියන්න ඕනේ. හරිද ළමයෝ? හරි. ඉතින් ඔන්න අනිවාර්යයෙන්ම ඇල්ෆා ස්ටුඩියෝ එකට යන්න අමතක කරන්න එපා. එතන පුංචි පැංචන්ගේ තරඟ පැවැත්වෙනවා. ඒ වගේම දක්ෂතා ඉදිරිපත් කිරීම පැවැත්වෙනවා. මේ දේවල් වලින් තෝරාගත් පිරිසක් ඇල්ෆා ස්ටුඩියෝ එකට ඔන්න ඇතුළත් වීමේ වරම් ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් එතනට එක්කගෙන යන්න. හරි, අපි ඊගාව සින්දුවට. ඊගාව සින්දුව කවිෂ කවිරාජ්ගේ ඇස් ආදරෙන් පුරවන්න යන්නේ. මේ සින්දුවට එකතු කරගන්නේ කවුද? අපි වට්ස්ඇප් එකේ ඉන්නවා ඉන්දු නංගියෝ. මෙන්න බලන්න ගම්පහට හොඳට වහින විදිය. ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස්.
Today is a beautiful day. Tomorrow is a fortune. ලස්සන්ට වහින වැහිබර කාලගුණේ ෆොටෝ එකක් එහෙම එවලා තියෙනවා. හැබැයි අපි නානවලු. ඔන්න දැක්ක නේද? Good evening. මාතාගෙන ඉන්නවා උරුබොක්කෙන් සිරි කුමාර අයියා. ඇහලිය කොටින් දැන් ඔයාගේ වොයිස් එක ෂෝක් කියලා මැසේජ් එකක් එවලා තියෙන ගර්ල්ට තමයි මේ පණිවිඩේ. කෙනෙක්ගේ හිතකට සනසීමක් ගේන්න පුළුවන් වොයිස් එකක් ඔයාට පිහිටලා ඉඳු. පරස්සම් කරගන්න ඔයාගේ සුදු වොයිස් එක. Thank you so much. අමල් පෙරේරාගේ song එකක් තමයි ඉල්ලන්නේ. ඊට වඩා ලස්සන එකක් මං ගෙනාවේ තියෙනවා දන්නවනේ. ඇහලිය කොට සුපුනි. පවුල හැමෝම ආදරෙන් එකතු කරගෙන සුපුනිට ඔන්න as ආදරෙන් hit ආදරෙන් පුරෝණ සින්දුව. වෙලාව 5:35.

සින්දුවකට පුළුවන් අපිව නොස්ටල්ජියානු මතක ගොන්න කතර හිර කරවන්න. මේ මොහොතේ හැම දෙයක් දැනෙමින් ඉන්නවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්නවට මොනවද දැනෙන්නේ කියලා. වහින වෙලාවක නම් ඔයාට මම මේ කියන දේ හොඳටම දැනෙනවා ඇති. සමහර පැතිවලට වහිනවා ඇති, සමහර පැතිවලට වහිනේ නැතු ඇති. හැබැයි සමහරුන්ගේ හදවත්වල නම් හදවත් ඇතුළේ මේ වෙද්දි කුණාටුවක්. ලහිර ගුණරත්න පැලැන්ද පාසල ගාව, පැලැන්ද ඉස්කෝලේ ගාව ලහිර වොන්න ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. චාමර ස්ටෝස් එකේ කළුතර පනාපිටේ චාමරන් තනූජා මෙදෙනව ආදරෙන් එකතු කරගන්නවා ඒ ගාව සින්දුවට. ඒ ගාවට ඊජි අනුර ඉන්න පුසල්ලාවෙන් අපිට කතා කරානේ. ඊට පස්සේ පොළොන්නරුවින් සුපුරුදු පරිදි රමණියක්ව එකතු කරගන්න ඉන්නවා ඒ ගාවට රොබර්ට් අයියා, එතකොට ලීලා අක්කා මෙන්න මේ කට්ටිය ආදරෙන් එකතු කරගන්නවා. රත්නපුරෙන් පසන් අපි වහගෙන ඉන්නවා අම්මත් එක්ක. මං හිතන්නේ මං හරිනම් ඔෆ් කරේ නෑ නේද මැසේජ් එක දාලා. හරි, මේ හැමෝම එකතු කරගෙන අපි තව ලස්සන සෝන්ග් එකක් අහන්න යන්නේ. මේක මැෂප් එකක්. වෙලාව හවස 5:43, හවස 6 වෙනකන් ඉන්දු එක නිදහසේ ඉන්නවා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Parampara Gananavak Api Upava Balagan Bova Eha Meha Nupinana Vidyak Atule Tibunu Ape Namaya Usas Tattvaya Upa Upi Jeevithaye Taram Vishwasakala Dinen Dina Thakshanaya Arakshava Ihala Nanbamin Pramithiya Sahathika Kala Gini Rekavarane Jathika Surakshita Karanaya Kalani Fire Shield Purple Wire Then Vilandapole
2: Seve Niyutu Rajasevaka Obata Wagema Vishramika Rajasevaka Obata Then Vishesha Milakata BYD Vahanayak 0112-125-125 Matanda BYD Karusaru සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගින්නි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරු ගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
4: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: මේනික සහල් බයෙන් මින් තරගින් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂිබූපා බ්ලෙන්ඩ් එකක් ජයග්‍රහණය කර ඇත මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගින්නි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
3: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක් ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
7: brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගින්නි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: පෘථිවියේ ඉඳලා අඟහරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
11: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
12: ඔව් මන් දන්නවා TravelNet
11: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් TravelNet තමතන්න 0112-863-363 0776-716-3672
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දින දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
7: Net FM. Hello, hello, Satyantea.

අපි දෙන්නට තිබ කාලයේ ඉක්මනට මිවර වෙලා ගිහිල්ලා නේද? දැනුනේවත් නැහැ. එහෙම තමයි. ගොඩක් දැනෙන්නේ නැති දේවල් තමයි වැදගත්ම දේවල්. සමහර විට අපිට ඇහෙන දේවල්, දැනෙන දේවල් ඊට වඩා ප්‍රබලයි. ඇහෙන දේවල් වලට වඩා දැනෙන දේවල්. ඉතින් ඔයාදෝ පැය තුනක් තිස්සේ මාව අහගෙන හිටියා, සින්දු අහගෙන හිටියා, එක එක සද්ද අහගෙන හිටියා. ඒ අතරේ චුට්ටක් මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කළ යන්න කලින් ඔයාට කියන්නේ, නිහඬ වෙලා කල්පනා කරන්න ඔයාට ඇහුනේ නැති සද්ද මොකද්ද කියලා. ඔයා අහන්න ආස ඔයාට ඇහුනේ නැති සද්ද ගැන චුට්ටක් හිතන්න. ඒවට විද්‍යාඥයෝ කියනවා ඉන්ෆ්‍රාසවුන්ඩ් කියලා. ඒවා අපිට ඇහෙන්නේ නැහැ, හැබැයි ලෝකය නිහඬ නැහැ. හරි, එහෙනම් ඉතින් වෙනද වගේ නැතුව ගුඩ් නයිට් පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, මේ වීකෙන්ඩ් එක කියලා යන්නේ නැතුව චූටි දෙයක් හිතන්න ඉතුරු කළම මම යන්නේ. ඇහුන දේවල් වලට වඩා, කෙනෙක් කියපු දේවල් වලට වඩා නොකියපු දේ මොනවද කියලා හිතන්න. ඒ මතකෙට ආපහු යන්න. මං එහෙනම් ගිහින් එන්න. මම ඉන්දෝ.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

නක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවේ මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලයි පාවෙලාද වෙහෙසකර ජීවිතයෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුවේ වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ ක්‍රියාත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් ₹150.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
6: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
7: අප මනස සැතැයින් පූජනීය බලංගොඩ රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
6: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
1: ඉරිදා සිත් නෙත් අසපුව
7: හැම ඉරිදාම රෑ 7ට net FM සමග බුදුපණ අහමු.
8: FM 95 FM 94.8 Net FM
9: Divine Pura
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
12: සවස 6:30 වෙනකම්

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-862-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 27 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශාර්යා ගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. බද්දේගම වෙඩිල්ලේ ඉලක්කය කලුනෝනි. තවත් තොරතුරු රැසකුත් එළියට. චන්ද කට උඩ නැහැ. මාලිමාවේ ඉදිරි සැලැස්ම අනුර හෙලිකරයි. අවසර නැතුව හැදූ යාපනයේ තිලිපන්ගේ පිළිරුව පොලිස් භාරයට. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නෙත් කුටියට දිලිතුත් එයි. සංවිධායකින්ගෙන් පාඨකයන්ට පණිවිඩයක්. අඩුපාඩු වුණා වරද පිළිගන්නවා. ආසියානු ක්‍රීඩා උළෙලේ ජපන් සංවිධායකින් සමාව ඉල්ලයි.
0: Net News. The truth people trust.
3: අද පාන්දරම උතුරේ මහා මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. සොයාගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් බිලියනයකටත් වැඩි. ඉන් පැය කිහිපයකට පස්සේ දකුණේ ආයෙත් වෙඩිපත් වුණා. ඉලක්කය කලුනෝනි කියලයි කියන්නේ. මේ අතර මාලිමාවේ තවත් රැලියක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී දැන් පැවැත්වෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම් ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. බද්දේගම පොලිස් වසමේ හල්පේතොට ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලෙක් සහ කාන්තාවන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පෙරවරුවේ වෙඩිතැබීමක් සිදු වුණා. මෙම වෙඩිතැබීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ටාසයට අත්සන් කිරීමට ගොස් යළි පැමිණිමින් සිටි තැනැත්තියක් බවයි තොරතුරු වාර්තා වුණේ. අම්බලන්ගොඩ ගොඩහේනි ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි මෙම කාන්තාව කළු නෝනී නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තැනැත්තියක්. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ත්‍රිරෝද රථයේ පැදවූ පුද්ගලයා වයස අවුරුදු 46ක අම්බලන්ගොඩ මීඩියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරුපියෙක් බවටද තොරතුරු වාර්තා වනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් බරපතල තුවාල් ලබා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ත්‍රිරෝද රථයේ පසුපස පැමිණි මෝටර් රථයක සිටි වෙඩිකරුවන් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර හික්කඩුව දෙසට පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ. නාවික හමුදාව විසින් අද අලුයමදී උතුරේ මාදගල් කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5ක් වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමේදී සොයා ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගේ සම්බන්ධයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
5: ලියන 1.5ක් පමණ හෙරොයින් කිලෝග්‍රෑම් 35ක් රයිස් කිලෝග්‍රෑම් 45ක් වෙනවා. මේක තමයි උතුරේ යාපනය ප්‍රදේශයේ නැත්නම් ඒ උතුරේ මුහුදු වෙරළ තීරයේ පළමු වරට කිලෝග්‍රෑම් 5 පැක්ස් එකට මෙතෙක් කල් පැමිණියේ මෙතෙක් පල් අපි අල්ලලා තින්නේ නාවික හමුදා විසින් සහ පොලිසිය විසින් කිලෝග්‍රෑම් 1 පැකට්. නමුත් මේක පළවෙනි වතාවට කිලෝග්‍රෑම් 5 පැකට්. එතකොට මෑත ඉතිහාසයේ උතුරෙන් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඇතියට අපිට හැටියට සලකන්න පුළුවන් මේකේ උතුරේ තරුණ ප්‍රජාවට ගියා නම් එහෙම නැත්නම් උතුරේ මහ ජනතාව අතරට සමාජයට ගියා නම් මේක මහා විශාල විනාශකාරී එකක් වෙනවා ඒක නිසා අපි උතුරේ දකුණේ මුළු ශ්‍රී ලංකාවෙම අපේ ජන කොටස එකම විදියට සලකන අපේ රජය එහෙම නැත්නම් අපේ ආණ්ඩුව මේ මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ
3: ඒ අනුව මෙම මෙහෙයුමේදී නාවික හමුදා විසින් සිය භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගේ මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 81කට ආසන්න බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුල හෙරොයින් කිලෝග්‍රෑම් 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ.
5: දිවිනාවට කොහෙන්වත් ආය විදියක් නැහැ ගේන් පොලිසිය මත්ද්‍රව්‍ය නාශ කාර්යාංශයේ විශේෂ කාර්ය බලකාය බුද්ධ්‍යංශ උදේ දවල් රැ නිදි මරාගෙන පැය 24ම මේ මහා මෙහෙයුමට මත්ද්‍රව්‍ය අල්ලන එක අල්ලනවාමයි ඒක ඒ තරම් ඒක ගේම් අපේ වැඩපිළිවෙල ඉතාමත් පැහැදිලිව විශාල වැඩපිළිවෙල අපේ රජය කියන්නේ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමට දැඩි නීති ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ජාත්‍යන්තර සහයෝගීතාවය අරගෙන තියෙනවා අපරාධ මත්ද්‍රව්‍ය සඳහාම විශේෂ නීති සම්පන්දනය කරලා තිනවා ඒක නිසා විශේෂයෙන්ම මෙහෙයුම් ඒකාබද්ධ කරගත් පුළුල් වැඩපිළිවෙලක් අපේ රජය මං කිව්වේ ගිය අවුරුද්ද ඔක්තෝබර 30ක දියත් කරපු එකේ ඒක නිසා මුහුදු මාර්ගය භාවිත කරලා ජාත්‍යන්තර ජාලය සමග එකතු වෙලා ජාවාරම් කරුවන් ඉන්දියා සාගර කලාපයේ මුහුදු මාර්ගය ඔස්සේ මේ කටයුතු සිද්ධ කරනවා කියලා තමයි අපිට බුද්ධි තොරතුරු වලින් ලැබිලා තියෙන්නේ ඒක නිසා ශ්‍රී ලංකාව යාකරන මේ ජාත්‍යන්තර ජාල හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම විශාල චර්ජනයක් අපේ මහජන ආරක්ෂාවට ඒ වගේම ජාතික ආරක්ෂාවටත් ඒක තර්ජනයක් ඒක නිසා කොහොම ගෙනවත් අල්ලනවා
3: අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පසුරුවේදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී ආරම්භ වුණා එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාව ලබා දුන් බලයට ගරු කරමින් ඉදිරියටත් වැඩ කටයුතු කරමින් යන බවයි
6: පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තියෙනවා ඒ කිසිවක් නැතුව ජනතාවගේ බලය හමුවේ හැදුණු ආණ්ඩුව තමයි ජාතික ජන බලවේග ඒ නිසා මේ ආණ්ඩුව හැදුනේ ජනතාවගේ බලයෙන් ඒක තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි පරම්පරා බලයද මුදල් බලයද මාධ්‍ය බලයද මැර බලයද ජනතාවගේ බලය එහෙමනම් අපි අපේ කාර්යය තමයි මොකද්ද අපි ආණ්ඩුව කරනවා ආණ්ඩුව කරනවා හැබැයි ආණ්ඩුව කරන ගමන් අපි ශක්තිමත්ව ජනතාවත් එක්ක දේශපාලනය කරනවා. තව තවත් ජාතික ජන බලවේගය ශක්තිමත්ම මහජන ව්‍යාපාරේ බවට තව තවත් වර්ධනය කරනවා. කළුතර රැස්වීම කරා, මාතර කරා, අනුරාධපුර කරා, පොළොන්නරුව කරා, අපි ඊළඟ කුරුණෑගල රැස්වීම මාලාවක් ලෑස්ති කරලා තිබෙනවා. අපි ලබන 24 වෙනිදා අපි යාපනයේ දෙවන්ත රැළියක් ලෑස්ති කරලා තිබෙනවා. මේක හැම වෙලාවම රඳාපවතින්නේ ජනතාවගේ බලය තව තවත් ශක්තිමත් කිරීම හරහා තමයි මේ පාලන නිරන්තරය. ඒ නිසා අපි ආණ්ඩුව කරන ගමන් මේ මුළු ආණ්ඩුවේ කාලේ පුරාවටම අපි මාසයකට අවස්ථාවක් දෙකක් ඇවිල්ලා ජනතාවත් එක්ක මේම හම්බ වෙලා රටේ දේශපාලන කතා කරන්න ඕන.
3: පෞල් දේශපාලන බලය බිඳ දැමීමට නම් තම රජයේ කටයුතු කළ බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහෙදී වැඩිදුරටත් සඳහන් කළේ.
6: අපි මහජනයාගේ ධනය හොරකම් කරන්නේ නැහැ කියලා ඒක අපි මේ අවුරුද්දක කාලය ඇතුළත ඔප්පු කරලා තියෙනවා මහජනයාගේ මුදල් හොරකම් නොකරන ආණ්ඩු. ඊළඟ විශ්වාස කරමු මොකද්ද? අපේ රටේ මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් වුණ වෙලාවදී. ජනතාවට අපේ රටේ දේශපාලනේ තිත්ත වෙලා තියෙනවා. පෞල් පරම්පරා දේශපාලනට ගේනමු. මහජනයාගේ ධනය හොරකම් කරන නීතියට වඩා උඩින් ඉන්නවා. මහජනයාගේ වරප්‍රසාද නේද? මහජනයාට වඩා වැඩි වරප්‍රසාද ඒගොල්ලෝ විඳින්න පටන් ගන්නවා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් වුණා. හිතුවා මේ පැරණි ගරා වැටුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් හදයි කියලා 100% විශ්වාස කරා. සැකයක් තිබෙන්නේ ඒකේ සැකයක් තිබෙන්නේ නැහැ. රයිට්? NPP ආණ්ඩුව ගත්තොත් මේ පැරණි විනාශකාරී දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි. වෙනස් කරාද නැද්ද? වෙනස් කරා. ඉස්සර කොහොමද? ඇමතිලා හිටිය ගමේ චණ්ඩිව. ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධය මොකක්ද? ඉස්සර ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධය එක්කෝ ආණ්ඩුවට ජනතාව යටත්. එහෙම නැත්නම් ආණ්ඩුවට ජනතාව බයයි. මිනුවන්ගොඩ ජනතාව බයයි. බය නැද්ද? අත්තනගල්ලේ ජනතාව බයයි. දැන් නම් නෝනායි මහත්තයා දෙන්නම බයයි.
3: මේ එම රැලියේදී අදහස් දැක්වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර්
7: සමගි ජන බලවේගයේ කබිර් හාෂිම් කියනවා නවම්බර් දෙසැම්බර් වෙනකොට සජිත් ප්‍රේමදාස ජනාධිපති. තව එක්කෙනෙක් කිව්වා ඔබට මතක ඇති ජනවරි වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවායි කියලා. අපේ බත්තරමුල්ල සීලරත්න හාමුදුරුවෝ කිව්වා බැරිම තැන පෙබ්‍රවරි මමත් ජනාධිපති වෙනවායි කියලා. හැබැයි ඒගොල්ලන් සියලු දෙනාම සිහින ජනාධිපතිවරු. ඔබ හිතනවද දුම්රිය ටිකට් පතට තමන්ට ඒක මිල ගෙවා ගන්න බැරි වුණාම ඊළඟ දිනේ ඇවිල්ලා ඒ මුදල ගෙවලා රට වෙනුවෙන් හිතන මිනිස්සු නැවතත් අර හොරු රැළ, තක්කඩි රැළ දූචිත රැළ නැවත බලයට ගෙනයි කියන විශ්වාසයක් තියෙනවද? එහෙම කියන්නේ නැහැ. මේ තරුණ පරම්පරාව ඒ දූෂණයට විරුද්ධයි, ඒ හොරකමට විරුද්ධයි, ඒ අසාධාරණයට විරුද්ධයි, නීති කර්මව නැති වෙයි විරුද්ධයි. ඒකයි අර ටිකට් එකෙන් මරණ හොරුන්ට ලබා දීපු පණිවිඩය. මහ ජනතාවගේ සල්ලි මංකොල්ල කන්න එන්න එපා කියන පණිවිඩය තමයි. එදා තරුණයන් මේ රටේ ඒ දූෂිත පාලකයන්ට අපේ ආදරණීය ජනතාව ඒ සියලු පච පරදවල ජාතික ජන බලවේගයේ ශක්තිමත් මහාණ්ඩුවක් හදන්න එදා අපට සහයෝගය ලබා දුන්නා.
3: යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඉකුත්දා පිහිටුවන ලද ඉමහත් ආන්දෝලනයකට ලක් වූ හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීකු වන රාසයා පාර්තීපන් හෙවත් තිලීපන්ගේ පිළිරුව අද පොලිසිය මැදිහත්වීමෙන් ඉවත් කෙරුණා. දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සිල්වරාජා ගජේන්ද්‍රන් මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් පැමිණ එම පිළිරුව ගලවාගෙන රැගෙන ගිය බවයි. ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොවූ බවද ඔහු සඳහන් කළා. එසේ තිබියදී සමාජ ක්‍රියාකාරී වන අරුන් සිද්ධාර්ථ පවසන්නේ පාර්ශ්ව කිහිපයකින් ලැබී තිබුණු පැමිණිලි සැලකිල්ලටගෙන පොලිසිය විසින් ප්‍රතිමාව ඉවත් කර ඇති බවයි. ලද පැමිණිලි පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණු බවද අධිකරණ අවසරය මත පොලිසිය ප්‍රතිමාව ඉවත් කර ඇතැයිද අරුන් සිද්ධාර්ථ පවසා සිටියා. ප්‍රශ්නගත ප්‍රතිමාව ඉදිකර තිබුණේ නල්ලූර් නගර සභාවට අයත් ඉඩමකයි. ඒ සඳහා කිසිදු නිල අවසරයක් ලබාගෙන නොතිබුණු බවටද පාර්ශ්ව ගණනාවක් චෝදනා කළා. තවද රාෂියා පාර්තීපන් හෙවත් තිලීපන් යනු ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද ත්‍රස්ත සංවිධානයක සමාජිකයෙකු බවයි චෝදනා කළ පාර්ශ්ව පෙන්වා දුන්නේ. ඝාතන ගණනාවකට ඔහු වගකිවයුත්තෙකු බවද, එසේ තිබියදී එවැන්නෙකුගේ ප්‍රතිමාවක් යළි පිහිටුවීම අනුමත කළ නොහැකි බවද චෝදනා කළ පාර්ශ්වයන් කියා සිටියා. ආසියානු ක්‍රීඩා උළෙලේ නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ඇති වූ අපහසුතාවයන්ට ජපන් සංවිධානයන් සමාව අයද සිටිනවා. ඔවුන් පවසන්නේ බලාපොරොත්තු වූවාට වඩා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම නිසා ඇතැම් පහසුකම් සැපීමේදී ගැටලු සහගත තත්ත්වයන් නැති වූ බවයි. ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා. 1919 වනදා ආරම්භ වූ මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගී වනු ඇතැයි මුලින් අපේක්ෂා කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000ක පමණක් බවත්, එහෙත් මේ වන විට සහභාගී වන සංඛ්‍යාව 17,000ක් ඉක්මවා ගොස් ඇතැයිද සංවිධායකයින් පවසනවා. ඇතැම් ක්‍රීඩකයින්ට නවාතැන් සැපීම ප්‍රමාදවීම, කුඩා ඇඳන් සැපීමට සිදුවීම සහ ප්‍රවාහන ප්‍රමාදයන් සිදුවේද ඒ නිසා බවයි ඔවුන් කියා සිටින්නේ. පිරිවැය අවම කිරීමේ අරමුණින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වෙනම ක්‍රීඩක ගම්මානයක් ඉදි නොකර හෝටල්, පහලුම්, තාවකාලික කුටි සහ නෞකාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නවාතැන් සැපීමට සංවිධායකයින් පියවරගෙන තිබුණා. ක්‍රීඩා උළෙල සංවිධාන කමිටුවේ මහලේකම් සතෝෂි මුරාතේ පැවසුවේ එහිදී සිදු වූ අඩුපාඩු පිළිගන්නා අතර ක්‍රීඩකයින්ට හොඳම පහසුකම් සැලසීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි. ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මෙවර රටවල් 45කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටිනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. එය අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම, මුලතිව්, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් එම නිවේදනය අදාළ වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් තිබෙන බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ගංගාවල පවතින ජලමට්ටම් සම්බන්ධයෙන් අදහස් දැක් වූ වරිමර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වුවා.
8: ගවල් කීපයක ජලමට්ටම් පිළිබඳ සැලකුවොත් නිල්ලලා ගඟ ජලමට්ටම මේ වෙන විට ක්‍රමයෙන් විශේෂයෙන්ම කුරස ප්‍රදේශයෙන් සාමාන්‍ය තත්ත්වයට අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මාතරට ආසන්නව තල්ගහකොට සහ ඒ ප්‍රදේශවල ජලමට්ටම් සෙමෙන් අඩු වෙමින් පවතිනවා. තවමත් සුළුගම් වතුර මට්ටමේ එම පහළ ප්‍රදේශ පවතිනවා. ගින්ගඟ බද්දගම් ප්‍රදේශයේ තවමත් සුළුගම් වතුර මට්ටමක පැවතුන සෙමෙන් අඩු වෙමින් පවතිනවා. අනිකුත් ප්‍රදේශ ඉහළ ප්‍රදේශවල ජලමට්ටම් දැන් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඒ වගේම කාළුගඟ මිල්ලකන්ද ජල මට්ටම තවමත් සහ සුළුගම් වතුර මට්ටමේ පවතිනවා වගේම අඩු වෙමින් පවතිනවා. ඒ වගේම පුටුපවුල ජල මට්ටමත් අවදානම් මට්ටමට ඊළඟේ පැවතුණත් එය ක්‍රමයෙන් සෙමෙන් අඩු වෙමින් පවතින බව තමයි පේන තියෙන්නේ. කැලණිගඟ ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා බොහෝ දුරට. අනිකුත් ගංගාවල ජල මට්ටම් විතරක් වැඩි වීමක් තදිනට නැහැ. පවතින කාලගුණක තත්ත්වයත් ඒ වගේම පුරෝකතනයත් අනුව තවදුරටත් පවතින ගම් වතුර තත්ත්වයන් ඉහළ යමක් හෝ අනිකුත් ගංගාවල ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් අපිට නිරීක්ෂණය වෙන්නේ. කෙසේ නමුත් ජනතාව තවමත් ඇතැම් පහළ ප්‍රදේශවල ගම් වතුර මට පවතින නිසා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානමක් යොමු කරන මෙන් ඒ වගේම ලැබෙන වර්ෂාපතනයන් අනුව ලබා දෙන නිවේදන ඒ අනුව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
3: අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 104කට බලපෑම් එල්ලුවී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පසුකී 19 වනදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුලදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල පවුල් 943කට අයත් පුද්ගලයින් 3495 දෙනෙකු අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි. එමෙන්ම මෙම තත්වය තුළ මරණ 3ක් සහ තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු මෙන්ම එක් අයෙකු අතුරුදන් වැතැයිද වාර්තා වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. තවද අයහපත් කාලගුණයේ හේතුවෙන් පූර්ණ නිවාසහානි 2ක් සහ අර්ධ නිවාසහානි 448ක් වාර්තා වී ඇති බවද එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 3 වන දිනය මෙවන විට ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ සිට මෙවන විටත් පාඨකයන් විශාල පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පැමිණෙමින් සිටිනවා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නැත FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරු දැරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති නෙත් FM කුටියේ පොත් කැටේ වැඩසටහන ක්‍රියාත්මකයි. එමෙන්ම දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා. ඒ අනුව අද පස්වරුව වන විටත් බොහෝ පිරිසක් නෙත් FM කුටියට පැමිණෙමින් සිටිනවා. නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ සමග සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාද මෙලෙස අදහස් දැක්වුවා. මොකද හිතන්නේ ඇල්ෆා ස්ටුඩියෝ දැක්කම ඇල්ෆා ජෙනරේෂන් එක දැක්කම පොත් ප්‍රදර්ශනයේදී
9: බොහොම සතුටක් දැනුණා. මේ net ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ පෙන්චෝ දැක්කම මේ රටේ දරුවන්ට පොත් කියවන්නට පුරුදු කරන්න මේ හැම අවුරුද්දෙම මේ කරන ප්‍රදර්ශනය තමයි හේතු වෙන්නේ. මොකද අමුතු උද්‍යෝගයක් ඇති වෙනවා. මේක නිකන් අර පොත්වල අවුරුදු සමය වගේ අපේ අවුරුදු කාලේ වගේ මේ පොත් මේ ප්‍රදර්ශනයත් එක්ක මුළු මේ පාඨක සමාජයම පිබිදෙනවා. ඉතින් ඒක ලොකු වැඩක්. විශේෂයෙන්ම මම ගොඩක් දැක්කා අද දවසෙත් ඊයේත් මේ ගොඩක් පොඩි දරුවෝ එනවා ඇවිල්ලා මේ පොත්පත් අත ගන්නවා. ඉතින් මම හිතනවා අර කතාවට කියනවනේ දැන් මේ පොඩි પરම්පරාව පුත් කියවන්නේ ඉන්නේ ෆෝන් එකේ කියලා. ඒක එහෙම නෙමෙයි කියලා සා නොවේවායි කියලාත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඉතින් මට හිතනවා එහෙම නෙමෙයි කියලා.
10: මේක අර ඔබතුමා කියෝ වගේ සනකෙලියක් සහ මේ මම මගේ විශ්වාසයේ බුක් ෆෙයා කියන්නේම බුක් එකක් පොතක්. පොත් ප්‍රදර්ශනය කියන්නේම එක්තරා පොතක්. ඉතින් ඒ පොත ඇතුලේ ගොඩාක් දේවල් අපිට තියෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න ටීනේජ් කෙනෙක් හැටියට අලුත් ජෙනරේෂන් එකේ කෙනෙක් හැටියට මොකද්ද ඔයාලට අහන්න තියෙන්නේ?
11: මම සර්ගේ මෙහෙම අහනම් සර් කැමති මොන වගේ පොත් කියවන්නද?
9: අරුණු ප්‍රශ්නයක් ඇහුවා. මම හැම පොතක්ම කියවන්න කැමති. මම තෝරා ගන්නෑ පොත් කියවන්නට. හැබැයි මට වේගෙන් කියවන්න පොත් තමයි ප්‍රබන්ධ සාහිත්‍ය නවකතා වගේ ඒක ආසයිනේ. වේගෙන් කියවන්නට පුළුවන්. නමුත් ශාස්ත්‍රීය පොතපත සංස්කෘති හා සભ્યත්වය පිළිබඳ පොත්පත් ඒ වගේ මාර්ථික විද්‍යාව හා කාර්මික මේ දේ පිළිබඳ පොතපතත් මම කියවනවා. ඊට අමතරව ඉතින් මගේ විෂයන්ට අදාළව මාධ්‍ය පිළිබඳ දේශපාලනය පිළිබඳ පොතපතත් ඔක්කොම කියවන පොත් කියවන්න ආසයි.
3: මෙවර පාඨකයන් පොලිතින් භාවිතයේ සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් නීතිඥ ලසිත රවීන් උමලිගය මහතා සඳහන් කළේ.
12: විශාල ජන සහභාගිත්වයක් අද දවසේ තිබුණා. ඊයේ දවසේ වගේම ඉතිහාසයේ නොවිරු ආකාරයේ ජන සහභාගිත්වයෙන් 27 වෙනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අති සාර්ථකව පැවැත්වෙනවා. ඉතින් පත්මන් ආණ්ඩුවේ කියන පරිකරණ ඉතිහාස සම්බන්ධ විධිදානවලට අනුව අපි දැනුවත් කිරීම කරා අපේ ප්‍රකාශකයන්ව සහ පාඨකයන්ව. ඉතින් ඇත්තටම පොලිතින් බෑග් භාවිතයේ සහ ඉල්ලුමේ පැහැදිලි අඩුවක් තියෙනවා. ගොඩක් අපේ ආදරණීය පාඨකයෝ ඉතින් බෑග් කේවල් වලින් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් යම් භාවිතයක් තිබුණත්
3: ඒ නීතිඥ ලසිත රවීන් උමගලිය මහතා. ඔක්තෝබර් 7 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
0: විශ්වාස කරන සත්‍ය.
3: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
14: FM 95 FM 94.8 FM Divine Pura Divine Pura
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
13: කෑම උයති පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවට වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතයේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
15: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
16: යහතුන වඩන අපේ රස විජේ.
15: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
17: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112-200.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතයේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
18: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් ₹150.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතයේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
19: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
20: අප මෙදස තැයින් පූජනීය බලංකොට රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
19: ස්වර්ණමය හිරු මඩලක්, ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
2: ඉරිදා සිත් නෙත් අසපුව, සිත් නෙත් අසපුව.
20: හැම ඉරිදාම රෑ 7ට නෙත් FM සමග පුතු

0: තවතත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
3: දෙනලව රාත්‍රී 7යි.
4: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනී පාරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.

0: Sit mit Assapur. Sit mit Assapur.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්මතුනි, හැම දිනාගේම බලාපොරොත්තුව ටික වේලාවක් සිත නිවි සැනහී යන මිහිරි බුදුගුණ බුදුබණ පදයකට සවන් යොමු කරමින් මේ උතුම් සම්බුද්ධ ශාසන දායාදය හදවතින්ම පිළිගැනීමයි මෙහෙමෝගේම බලාපොරොත්තුව. ඒ උදෙසා මේ මොහොතේ පටන් ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ අමා ශාසනයෙන් අපලද දායාදයක් වන මේ උතුම් පරයාප්ති ධර්මයෙන් බිඳක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සිත පහදවාගෙන ශ්‍රවණය කරන්නට අදිෂ්ඨාන කරගන්න. අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ ගණේ මුල්ල කැන්දලියද්ද නිවසේ පදිංචි පින්වත් අමරාවති මණිකේ මාතාව, එම දූ දරුවන් පිරිස, ඒ වගේම බණ්ඩාරමෙල අමුණු දෝව ජනක කුමාර මාවත අංක 712 ලිපිනේ පදිංචි පින්වත් ආර්.එම්. චන්ද්‍රාවති ගුරු මෑණියන් ඇතුළු ඒ පවුලේ සත්පුරුෂ පිරිස කියන මෙන්න මේ දෙපිරිස එකතු වෙලා තමයි අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ පින්වතුන්ලාගේ සිත් පුරා රැඳී ඇති සත්පුරුෂ බලාපොරොත්තු මේ උලාර ධර්ම දානීය පුණ්‍ය මහිමයෙන් ඒකාන්තෙන් සඵල වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්මානුශාසනාව ආරම්භ කරමු. සංසාර ගමන් තලාවේ අප සීල දෙනාට වැරදිච්ච තැන්ම බොහෝමයි. එනිසායි මේ සසර මේ තාක් දිග් ගැස්සීලා අද දක්වාම තාම සසරේ රැඳී සිටින්නේ. එවන් සසරක් නිමා කරනු පිණිස බුදුරජාණන් වහන්සේ පහළ වුණොත් පමණයි අවස්ථාව සැලසෙන්නේ. බුදුබණ පදයක් සවනත වැකීමෙන් තොරව යෝනිසෝ මනසිකාරය උපදින්නට ඉඩ හසරක් සංසාරේ ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය සවනත වැකීමෙන් පිබිදුන යෝනිසෝ මනසිකාරේ ඇති ශ්‍රාවකයා නුවණින් කියා දෙන දහම් කරුණු විමසන්නට ආරම්භ කරද්දි තමයි මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අවැසි කාරක ධර්මයෝ සම්පාදනය වන්නේ. කොටින්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ උලාර ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවකයා සැපිරිය යුතු සුදුසුකම් සම්පාදනය කරන්නට සපුරන්නට බුදුබණ ඇසීම ඒකාන්තෙන් සිද්ධ විය යුතුමයි. ඒ බුදුබණ ඇසීමට නම් බුද්ධෝත්පාදයක් පවතින කාල වකවානුවක්ම ලැබෙන්නට ඕන. බුදු උපතකින් තොරව සදහම් රාවය පැතිර නැගෙන්නේ නැහැ. මේ අප ජීවත් වන්නේ මේ මිහි මත පහළ වූ අසම සම මහා මුනිවරයාණන් වන මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුපරිසුද්ධ ශාසන දායාදය ලෝකේ පවතින කාල වකවානුව තුල. එනිසා අපට සිත් සැනසෙන අමා දහම් සිතුසේ අසන්නට වාරය අවස්ථාව වාසනාව දැන් ලැබිලා තියෙනවා. නුවණින් මේ දෙස බලන්න. ජීවිතයට අමා සැනසෙල්ල උදා කරගන්නට උත්සාහවත් වන්න. දුර්ලභදේ දුර්ලභයි කියන කාරණය හඳුනා ගන්න. බුද්ධෝත්පාදේ තරම් දුර්ලභ දෙයක් සංසාර ගමනේ නොමැති වග තරයේ සිතටගෙන සදහම් අමාරාවේ තරම් දුර්ලභ වූ ශ්‍රවණයක් ලෝකයේ නොමැති බව තරයේ සිතටගෙන පදයෙන් පදයට ගෞරවයෙන් මේ අමා ධර්මය අසන්නට ඕන. සිත් හිලා පිළිපදින්නත් අදිෂ්ඨාන කරගන්නට ඕන. එකම සත්පුරුෂ ධර්මයක් හෝ ජීවිතේ පිහිටුවා ගත්තොත් ඒ මතු අමා සැනසිලි ශ්‍රාවකයාට ලැබෙනවා. අමාරුවෙන් නමුත් පුරුදු කරගන්නා සත්පුරුෂ ධර්මවලින් තමයි සත්වයේ කෙදිනක හෝ විමුක්තිය ලබන්නේ. එනිසා අපහසුවේ කියා අත් නොහැර, බරක් කියා බැහැර නොකර, කරදරයක් කියා නොසිතා මෙමාහට මෙමාම පිහිටවිය යුතුයි. මේ ධර්ම මාර්ගය තුල වෙන පිහිටවන්නට කෙනෙක් නැත යන අදිෂ්ඨානයෙන් හික්මෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සරණින්, ධර්මයේ සංඝයාගේ සරණින් සදාතනික පිළිසරණ සදා ගන්නට ලදක්ෂණෙහි අවසරෙහි අපි සැවෝම දක්ෂ වෙන්නට ඕන. ඒ උදෙසායි මේ උතුම් ආමන්ත්‍රණය. අද මම ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් සජ්ජායනා කළේ බුදුසිරි මුවමඬලින් වදාහල මధుර වර ගාථා ධර්මයක්.
සේලෝ යථා ඒක ඝනෝ වාතේන නසමීරති ඒමං නින්දා ප්‍රසංසාතු නසමිජ්ජಂತಿ පණ්ඩිතා කියන මෙන්න මේ ගාථා ධර්මය. සරල අදහස තමයි ඒක ඝන වූ පැලුම් ඉරි නැති සුසිර නැති ශක්තිමත් ගල් පර්වතයක් කොයි පැත්තෙන් සුළඟ හමා ආවත් මහා වේගවත් සුළඟක් හමා ආවත් ඒ ගල් පර්වතයේ කෙසඟ මාත්‍රයක් නමුත් සෙලවෙන්නේ නැහැ. මක් නිසාද? ඒ ශෛලමය පර්වතය ඒ තරම් ශක්තිමත් මනාම පොළවේ පිහිටලා තියෙනවා. එනිසා උලංගින් හෙලවිලා යන්නේ නැහැ. ආන්නේ උපමාව. දේශනා කරන ඒ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ ඒවං එසේ නැත්තං ඒ විදිහට මේ විදිහට මේකේ උපමාවට අනුව නින්දා ප්‍රසංසාසු නින්දා වේද ප්‍රසංසා වේද පණ්ඩිතයෝ නසමිජ්ජාම්ති කම්පාවට පත් නොවේ. මෙන්න මේක තමයි සරල අදහස මේ ගාථා ධර්මයේ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහා වනාරණේ වැඩ හිටපු දවසක තමයි මේ මිහිරි ගාථා ධර්මයේ සිරි මුව මඩලින් මතු වුණේ. ඒ කාලේ හිටිය මේ බුද්ධ ශාසනයේ බොහොම ප්‍රසිද්ධ රහතන් වහන්සේ නම. ඒ උතුමන් වහන්සේගේ නම තමයි ලකුණ්ඨක භද්දිය මහා රහතන් වහන්සේ. කවුරුත් අහලා ඇති මිහිරි හඬින් නැත්තම් මිහිරි හඬින් ඒ උතුමන් වහන්සේ අමා ධර්මයේ දේශනා කරන මිහිරි හඬක් ඒ උතුමන් වහන්සේට ලැබිලා තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මංජුස්සරාණං අග්ගඨානි මිහිරි ස්වරය ඇති උතුමන් වහන්සේලා අතරින් අග්‍රයයන මෙන්න මේ තානාන්තරය ඒ ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේට ලබා දුන්නා. ඒ මහරහතන් වහන්සේ ඉපදුනේ ශ්‍රාවත්ති නගරයේ. ඒ උතුමන් වහන්සේ උප්පත්ති පරම්පරාවෙන් ගත්තොතින් බොහෝම පොහොසත් පවුලක තමයි ඒ උතුමන් වහන්සේ ඉපදුනේ. ඉපදිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැමිණිලා තමයි ඒ අග්‍රඵලය අරහත්වේ සාක්ෂාත් කළේ. උත්පත්තියෙන් පොහොසත් පවුලක ඉපදුනත් මේ කර්මය කියන කාරණය පුද්ගල ජීවිතයකට බලපාන හැටි හරි විසිතුරුයි. මහා ධනවතෙක් මහා පොහොසතෙක් පරම්පරාවක් උසස්ම පරම්පරාවක් නමුත් ඉතාම මිටිව තමයි මේ උතුමන් වහන්සේ ඉපදුනේ. රූපයෙන් බොහෝම මිටි සමහර විට දුද්දසිකයි. රූපේ ලස්සන නැහැ. ඉතින් මේ මෙහෙම වෙන්නට හේතුව තමයි දැන් මේ ස්වාමින් වහන්සේ නැත්තම් මේ ලකුණ්ඨක භද්දිය රහතන් වහන්සේගේ පූර්ව ප්‍රනිධිය ගැන අමා ධර්මය අපට කියා දෙනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලයේ ඒ කියන්නේ

පති නගරයේ ආශ්‍රිතව ඉපදිලා ඉන්න කාලේ දවසක් දා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ අසන්නට පිරිස සමග ගමන් කළා. ගමන් කරලා පිරිස කෙළවර තැන්පත්ව සිටිනකොට මේ ස්වාමින් වහන්සේ නැත්තම් මේ උපාසකවරයාට දැක ගන්නට ලැබුණා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට මිහිරි ස්වරය ඇති භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රය යන මේ අග්‍ර වූ තහනාන්තරය එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ලබා දෙනවා දැක්කා. දැකලා ඒ මොහොතේ මෙතුමාට සිතක් පහළ වුණා, අහෝ වත අහම්පි අනාගතේ අයම් භික්කුවිය ඒකස්ස බුද්ධස්ස ශාසනේ මංජුස්සරාණං අග්ගෝ භවෙය්‍යං. අහෝ මමත් අනාගතේ බුද්ධ ශාසනයක මෙන්න මේ භික්ෂුව වගේ මිහිරි ස්වරය ඇති භික්ෂුන් වහන්සේලා අතරින් ශ්‍රාවකයන් අතරින් අග්‍රස්ථානය ලබන්නේ මිනම් හොඳයි කියන සිතුවිල්ල අදහස එතුමාගේ සිතේ පහළ වුණා. ඒකට විවේචන වැඩක් නැහැමක් නිසාද ඒ උතුමන් වහන්සේගේ බලාපොරොත්තුව කැමැත්ත. එනිසා එතුමා ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කරලා රහතන් මහබලට උපස්ථාන කරලා ඉන් ඉක්බිතිව ඒ ප්‍රාර්ථනාව පිහිටුවා ගත්තා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන බව දැනගෙන අනාගතං සඥානයෙන් බලාබදාරලා ඒ උවසුවරයාට ඒ දවස නියත විවරණයක් ලබා දුන්නා. මෙයින් මතු මහා කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙදියත පහළවන්නා වූ ගෝත්‍රයෙන් ගෝතම නම් වූ කුලයෙන් ශාක්‍ය කුලය ඇති නමින් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඔබ පැතූ තනතුර ඒ අයුරින්ම ඔබට ලැබෙනවා යන නියත විවරණය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් ලබා දී වදාළා. එමගින් ප්‍රබෝධමත් වූ සිත ඇති සන්තෝෂයට පත් වූ මේ උවසුවරයා දිව්‍යතිතාක් නේකාකාර පුණ්‍යෝත්පාදයන්හි යෙදුණා. දානයෙන් සීලාදී සෙසුකුණ කුසල ධර්මවලින් සමෘද්ධ සම්පන්නව බොහෝ සේන් පාරමි කුසල් පුරාගෙන යුගයෙන් යුගයට සංසාරේ පැමිණෙද්දී තිරිසං ආදී සතර අපායේ වැටෙන්නේ නැතුව දෙව්මිනිස් ලෝකයේ බොහෝ සැප සම්පත් ලබමින් පැමිණිලා පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච කාලයේ චිත්තපත්තු කෝකිලෝ හොත්වා, ඒ කියන්නේ විසිතුරු පියාපත් ඇති දැකුම් කළු කෝකිල කෝකිල වර්ගයේ පක්ෂියෙක් වෙලා ඉපදුණා. දෛතේ කාලයක් සුගතියෙන් සුගතියට ඇවිල්ලා මෙන්න මේ අවස්ථාවේ ත්‍රිසංගත ආත්ම භාවයක් ලැබුණා. නමුත් ලැබුණේ මහා පාරමිතාවක් පුරා ගන්නට අවස්ථාවක් ලබා ගන්න කියලා තමයි මේ දහම් කතාව අනුව මනසිකාරවන්නේ කල්පනාවන්නේ. ඉතින් දැන් මේ විසිතුරු පියාපත් ඇති මේ කෝකිල පක්ෂියා දවසක් දා රාජකීය උයානේ නැත්නම් රජ උයනේ ඉතාම මිහිරි අඹගෙඩියක් තුඩෙන් නැත්තම් හොටෙන් නෙලාගෙන නැත්තම් හොටෙන් අරගෙන යනකොට දැක්කා මේ පුස්ස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා තුරු සෙවණියක. ඒ වෙලාවේ මේ විසිතුරු පියාපත් ඇති කෝකිල පක්ෂියාට හිතුණා, අහං අඤ්ඤේසු දිවසේසු රිත්තකෝ තථාගතං පස්සාමි අඤ්ඤපනමේ ඉමං අම්බපක්ඛං පුත්තකානං අත්ථයාගතං. මින් පෙර දවස්වල මට බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙනකොට එක්කෝ මුණ ගැසුනේ මගේ ළඟ පූජා කරන්නට යමක් නොමැති වෙලාවක. අද මගේ ළඟ තියෙනවා ඉතා හොඳින් විලිකුන් අඹගෙඩියක්. මම මේ අඹගෙඩිය අරන් යන්නේ මගේ පැටවුන්ට. නමුත් මට පුළුවන් මගේ පැටවුන්ට වෙනත් කොහෙන් හෝ ඒ බඳු පළතුරක් හොයාගෙන ඇවිල්ලා ලබා දෙන්නට පුළුවන්. මේ අඹගෙඩිය ඉමම්පන දසබලස ධාතුන් වර්තති. මේ අඹගෙඩිය දසබල ධාරී බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට වටිනවා කියලා ඔන්න හිතේ අදහසක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන ප්‍රදේශයේ අහසේ මේ අඹගෙඩිය හොටෙන් උසුලාගෙන එහෙට මෙහෙට පියාඹනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ විසිතුරු පියාපත් ඇති කෝකිල පක්ෂියාගේ සිත නැත්තම් ඔහුගේ බලාපොරොත්තුව බුදුවැසින් දැකලා භාග්‍යමත් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂූන් වහන්සේට මේ කාරණය සිරිමුව මඩලින් දේශනා කළාම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන මේ උපස්ථායක භික්ෂූන් වහන්සේ කෝකිල පක්ෂියා වෙත පැමිණුණා. කෝකිල පක්ෂියා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අඹගෙඩිය බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ පක්ෂයාට පෙනෙනසේම ඒ අඹගෙඩිය සිරිමුව මඩලින් වැළඳුවා.
පෙරදුවාට පස්

පස්සේ අප්‍රමාණ සතුටක් මේ කෝකිල පක්ෂයාට ඇති වුණා. බලන්න තිරිසංගත සතෙක් වෙලත් හිතේ ඇති වුණා වූ බුද්ධ ගෞරවය, දාන ආභ්‍යාසය සුළුපටු කාරණයක් නෙමෙයි. තමන්ගේ පැටවුන්ට අරන් යන දේ තමයි මේ පූජා කළේ. සංසාර ගමනේ හුරු කරලා පුරුදු කරලා තියෙන ගුණයක්. ඒ විදිහට තිරිසංගත ලෝකෙදී නමුත් ඉස්මතු වෙලා ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අඹගෙඩියක් පූජා කරන තැනට ඒ සිත සකස් වූ ආකාරය හරි විසිතුරුයි. ඉතින් ඒ නිසා කවදා නමුත් සත්පුරුෂ ධර්මයක් පුහුණු කරලා පුරුදු කරලා තිබුණොත් සංසාර ගමනේ කෙදිනක හෝ එමගින් අපට ප්‍රතිලාභයක්මයි සැලසෙන්නේ. කොහේදී හරි සංසාර ගමනේ අසත්පුරුෂ ධර්මයක් ජීවිතයට එකතු වෙලා තිබුණොත් යන ගමන් මගේ කෙදිනක හෝ එහි අහිතකර විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. එනිසා ඔය කාරණා පිළිබඳව වාදයේ විවාදයේ පැටලෙන්නේ නැතුව තමන්ගේ යහපත පිණිස හේතුවන ආකාරයෙන් ජීවිතයට ගලපා ගන්න ඕන. ඉතින් මේ විසිතුරු පියාපත් නැති කෝකිල පක්ෂියා දින හතක් පුරාමටම ආහාරාදියක් නොගෙන ප්‍රීතියෙන් කල් ගෙව්වා කියනවා. මගේ අඹගෙඩිය බුදුරජාණන් වහන්සේ වැළඳුවා කියන සතුටි. සත්තාහම් පීතිසුඛේන වීති නාමේසි. ඔන බලන්න ඒ ත්‍රිසංගිය ආත්ම භාවයේ පවා පුරුදු කරපු කුසලය. එතකොට ආන්නේ කුසලේ හේතු වුණා කියනවා මේ ලකුණ්ඨක භද්දිය ස්වාමින් වහන්සේට ඉතාම මිහිරි කටහඬක් ලැබෙන ආමන්ත්‍රණය කරනකොට සදවත පිරිමදින වාසේ දැනෙන ලයාන්විත අර්ථවත් කටහඬක්. ඒ මිහිරි ස්වරය දෙවනිවන්නේ බුදුරජාණන් වහන්සේගේ අෂ්ඨාංග සමන්නාගත මధుර වර නාදයට පමණයි. හිතලා බලන්න ඒ අර මිහිරි අඹගෙඩියක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංස සසන පුරාවට පැමිණිච්ච හැටි. ඒ ජීවිතයෙන් පස්සේ උපදින උපදින ජාතිත් මිහිරි කටහඬක් ලැබෙනවා කියනවා. කටහඬ රූපය ධනමත්කම් කුලවත්කම් ජීවිතයක් ලැබපු කෙනෙකුට මනුස්ස ලෝකයේදී කොයිතරම් බලපෑමක් එල්ල කරනවද කියන එක ගැන මේ හැමෝටම පැහැදිලි වැටහීමක් තියෙනවා. මිහිරි කටහඬක් ලැබිච්ච කෙනෙක් ඒ මිහිරි කටහඬින් ආමන්ත්‍රණය කරද්දී නේකාකාරේ ගායනාදී සිද්ධ කරද්දී බලා සිටින්නෝ අසා සිටින්නෝ මොනතරම් ඒ හඬට කැමති වෙනවද, ඒ හඬින් සිත් වසඟ වෙලා යනවද, ලස්සන රූපයක් ලැබුණත් එහෙමයි. ඒකට මේ තුල ඇත්තේ විද්‍යමාන වන්නේ හේතුඵල ධමයක්මයි යන්න, කර්මඵල ධමයක්මයි යන්න මෙන්න මේ කතාවෙන් මනාව සනිතුහන් වෙනවා. එතකොට මේ ලකුණ්ඨක භද්දිය මහා ස්වාමින් වහන්සේ නැත්නම් රහතන් වහන්සේ මිහිරි කටහඬක් ලැබෙන්න අන්න එහෙම තමයි පණිධිය නැත්නම් ප්‍රාර්ථනාව සම්පූර්ණ කළේ. ප්‍රාර්ථනාව විතරක් නෙමේ, ප්‍රාර්ථනාවට සරිලනසේ අමැසි කාරක ධර්ම හේතු ධර්ම එතුමන් වහන්සේ ජාතිත් සම්පාදනය කළා. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒසා මහා පින්වතෙක්, ඒසා මහා ත්‍යාගවන්තයෙක් කොහොමද මිටි වෙලා ඉපදුනේ කියලා. ආන්නේ පිළිබඳව අමා ධර්මයේ ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට පෙර තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙදියත පහළ වුණේ. අවුරුදු 20,000ක් බුදුබඳ දරාගෙන මිහි මත වැඩ සිටිමින් අප්‍රමාණ සත් වගකට ධර්මයේ අමා පිළිසරණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සලසා දීලා තමයි පිරිනිමන් වැඩම කළේ. පිරිනිමන් වැඩම කළාට පස්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහා සෑයක් බැඳීමේ උතුම් පින්කම එදා භාරතවාසී මිනිසුන් රජවරු ඒ වගේම දිව්‍ය ලෝකේ දෙවියෝ මේ සියලු දෙනා එකතු වෙලා මහා සෑයක් බඳින්නට ආරම්භ කළා. ඒ සෑය බැඳි රන් ගඩොල් වලින් කියනවා. හිතලා බලන්න කොහොම තරම් ශ්‍රද්ධාවක් ඒ යුගයේ මිනිසුන්ට තියෙන්නට ඇතිද. ඉතින් ඒ සෑය බඳිද්දී කිම්පමානං කරෝම, මේ සෑයේ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක්ද කියලා වන දැන් කතාවක් ඇති වුණා. දැන් අපේ දුටුගැමුණු මහරජතුමා අපේ බුදුසසුනේ අසම සම සෑය ස්වර්ණමාලි මහා සෑය බඳිනකොටත් දුටුගැමුණු රජතුමාට වමනා වුණේ අර ඇප්පවුරටත් පිටින් තියෙන ආන්නේ පවුරේ ප්‍රමාණයට මේ මහා සෑය බඳින්න. එතකොට එහෙම මහා සෑයක් බැන්දොත් අනාගත පරම්පරාවේ මිනිසුන්ට
මේ මහා සෑය ප්‍රතිසංස්කරණය කරමින් බුද්ධ ශාසන අන්තර්ධානය දක්වාම පවත්වන එක පහසු නෑ කියලා දැකලා රහතන් වහන්සේ නමක් හදතුමාට දැන් ඔය මහා සෑය තියෙන ප්‍රමාණයෙන් සෑය බඳින්නට පෙන්වා වදාලා. ඊට පස්සේ තමයි දොටුගැමුණු මහරජතුමා ඒ ප්‍රමාණයට කැමති වෙලා ඒ සෑය බැඳීමේ මහා පින්කම සිද්ධ කළේ. ස්වර්ණමාලි මහා සෑ රජුන් තමයි අප බුදු සසුනේ අසම සම මහා සෑ රජාණන් වහන්සේ. ඊළඟට දැන් ඒ කාශ්‍යප බුද්ධ ශාසනේ අන්‍ය බඳු ඌම සෑයක් තමයි දැන් ඔය භාරතය තුල තතනන්නට නැත්තම් ඉදි කරන්නට ඒ කාලේ පිරිස සෝදානම් වුණේ. ඉතින් ඒ වෙලාවේ දැන් යොදුන් හතක ප්‍රමාණයක් සත්ත්ව යෝජනා ප්‍රමාණ යෝජනාව ඉදිරිපත් වුණේ යොදුන් හතක ප්‍රමාණී සෑයක් හදන්න ඕන කියලා. එතකොට යොදුන් හතක් කිව්වහම දැන් යොදුනකට සැතපුම් 16ක්. අපි සැතපුම් 10ක් කියලා හිතමු. සැතපුම් 10ක් කිව්වොත් සැතපුම් 70ක්. එතකොට සැතපුම් 70ක් උස හෝ සැතපුම් 70ක් විස්කම්භය හෝ සැතපුම් 70ක් වට ප්‍රමාණය කියලා හිතන්න. එහෙම සෑයක් ගැන අපට සිතින් අරමුණු කළ හැකිද කියලා බලන්න. නමුත් ඒ යුගයේ හිටපු මිනිස්සු පුළුවන් දෙයක් තමයි ඒ කරන්න හැදුවේ. නමුත් අතිමහන්තං ඒතං කොහොමාරි ඒ අතර හිටපු කෙනෙක්ගේ අතින් පිරිසගේ අතින් කියවෙන්න ඇති ඒ සෑය එහෙම බැන්දොත් විශාල වැඩි. යොදුන් 6ක් ඔහොම ඇවිල්ලා දැන් මේක ප්‍රමාණයක් තීරණය කරන්න ඕනේ. ආන්නේ කාලේ මේ සෑය බැඳීමේ කර්මාන්තයේ වඩුවන් අතර ප්‍රධානම වඩුවා බවට පත් උනේ කවුද දන්නවද? මේ ජීවිතයේ ලකුණ්ඨක භබ්දිය ස්වාමීන් වහන්සේ තමයි එදා ඒ සෑය බැඳීමේ මහා කර්මාන්තයේ ප්‍රධානම වඩුවා බවට පත් උනේ. එතකොට එතුමා එදවස දැන් එතුමා ගිහි කෙනෙක්නේ. එතුමා එදවස ඒ පිරිස ආමන්ත්‍රණය කළා. ඒ රජතුමා ඇතුළු විශාල පිරිසක් නේ මේ මහා සෑය බැඳින්න දැන් සෝදානමින් සිටින්නේ. ඒත බොහෝ අනාගතයේ සුඛපටි ජග්ගියං කාතුම් වට්ටති. එතුමායේ වඩුව කිව්වා අනාගතයේ පිරිස සුවසේ නැත්තම් පහසුවෙන් මේ සෑය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වන්න පුළුවන් වෙන්නත් ඕන කියලා එතුමා වට ප්‍රමාණය තීරණය කළා. කොහොමද? ඒකේකම් මුකං ගාවුතං ගාවුතං හෝතු චේතියං යෝජනා වට්ටං යෝජනුබ්බේදං භවිස්සති චෛත්තේ උස යෝජනුබ්බේදං. යොදුනා යොදුනා කියන්නේ සතපොම් හතරක්නේ. යොදුනක් උසවෙන්ට ඕන යොදුනක් වට ප්‍රමාණය පේශාවල ලුහවල හෝ එම නැත්තං ඒ ගර්භයේ වට ප්‍රමාණය යොදුනක් වෙන්ට ඕන උසත් යොදුනක් වෙන්ට ඕන. ඊළඟට ඒකේකම් මුකං ගාවුතං ගාවුතං එක එක පැත්තක් ගව්වක් ගව්වක් මැගින් එන විදිහට ඒකේ ප්‍රමාණය තීරණය කරලා තියෙන්නේ. ඔහොම තීරණය කරලා අවසානයේදී ඒ හිටපු සියලු දෙනාම වගේ ඒ ප්‍රමාණයට කැමති වුණා. දැන් බැලුව බැලමට මෙහි වරදක් පේන්නෙත් නැහැ. පිරිසට නඩත්තු කරගන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේම මනාව සෑය බැඳලා නිම කරගන්න පුළුවන් වෙන්නත් ඕන. හැබැයි මේ ප්‍රමාණය කළේ කවුද? ගිහි ජීවිතයක ඉන්න ගිහි උපාසකවරේ. ඉතින් සඳහන් කරනවා අමා ධර්මයේ තුල ඉති අප්‍රමාණස්ස බුද්දස්ස පමාණං අකාසි. ගුණයෙන් අප්‍රමාණ වූ, තේජසින් අප්‍රමාණ වූ, පාරමිතාවෙන් අප්‍රමාණ වූ, සියලු අනන්ත ධර්ම වලින් ඥානාදී ධර්ම වලින් අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ සෑය පිළිබඳව කිසියම් ප්‍රමාණයක් කල්පනා කළා, ප්‍රමාණයක් තීරණය කළා. ආන්නේ නිසා තේන කම්මේන නිබ්බත් නිබ්බත්ට්ඨානි අඤ්ඤේ හීනතරප්පමානෝ අහෝසි. උපදින උපදින සෑම තැනකම ඒ ජීවිතයෙන් පස්සේ අන්‍යයන්ට වඩා ශරීරෙ මිටි වෙනවා. කොච්චර පිරිසක් හදන ගියා මිටිම කෙනාක් බවට පත් වෙනවා. ඉතින් මේක මොනතරම් අපහසුතාවයක්ද එක පැත්තකින් බැලුවාම ඔහුගේ ජීවිතයට. එතකොට ආන්නේ එදා ඒ කරපු ක්‍රියාව තමයි මෙතුමාට හේතු වුනේ ජාතිත් මිටි වෙලා උපදින්න. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එහෙනම් අපේ සම්බුදු සසුනේ මහා සෑය බැඳීමේ පින්කම එහිදී ඒ සෑය ප්‍රමාණය කුඩා කරන්නට රහතන් වහන්සේ කටයුතු කළේ ඇයිද යන්න. රහතන් වහන්සේ කියන්නේ සියලු කෙලසුන් ප්‍රහාණය කරන ලද පාරිශුද්ධියේ කෙල පැමිණි පුරුෂෝත්තමයන් වහන්සේ නම. ඒ උතුමන් වහන්සේගේ හිතේ කිසිසේත්ම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණය පිළිබඳව අවඥා පූර්වාංගම හැඟීමක් එන්නේ නැහැ. ඒ උතුමන් වහන්සේ පරම කරුණාවෙන් තමයි මතු වංශ පරම්පරාව ගැනත් හිතලා, දොටුගැම් රතුමාගේ ශක්ති බල ප්‍රදේශය ගැනත් හිතලා, මෙන්න මේ ප්‍රමාණයෙන් සෑය බැඳුනොත්
ඒකාන්තෙන් නිරුපද්දිතම බොහෝ කල් පවතිවි යන අනාගතංශ ඥානේනු දැකලා ඒ තීරණය ගත්තේ. නමුදු එදාමස හිටපු අර වඩුවාට ඒ කාරණේ පිළිබඳ වැටහීමක් නැහැ. ඒ නිසා අපි මේකෙන් ඉගෙන ගන්න ඕනි පාඩම තමයි මේ සෑයක් බඳිනකොට වෙන යම් සංඝාභාසයක් ආදී හදනකොට සම්බුද්ධ ශාසනයේ කුමක් හෝ පින්කමක් කරනකොට ඒ පින්කම ප්‍රමාණයෙන් කුඩා කරන්නට හෝ ඒ පින්කමට යන වියහියදම් අවම කරන්නට හෝ ඒ වගේ අවස්ථා වෙනුවෙන් කිසිසේත්ම අපි මැදිහත් වෙලා කටයුතු කරන්න යන්න හොඳ නැහැ. අපේ හැකි උපරිමයකින් අපි ඒ දේ කරන්න කල්පනා කරන්න ඕනේ. කෙනෙක් ඉන්නවා මේ ලෝකේ, යා කැමති වෙනවා දහසක් පහන් බුදු සිරි පාවිස පූජා කරන්න. කවුරුවත් හිතන්නවත් හොඳ නැහැ, කියන්නවත් හොඳ නැහැ දහසක් මොකටද පහන් පත්තු කරන්නේ. එතකොට එහෙම වුණොත් අර බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණය පිළිබඳව ඔහුගේ වැටහීම නැත්නම් ඔහුගේ අදහස නැත්නම් ඔහු ඒ බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණය පිළිබඳව අවඥා පූර්වාංගමව බැලුවා වෙන්න පුළුවන්. එනිසා යම් කෙනෙක් මේ මිහි මත දහසක් පහන් බුදු සිරිපා අභියස දල්වා පූජා කරනවා දකිනකොට 2000ක් දැල් වේවා, 3-4000ක් දැල් වේවා, ලක්ෂයක් දැල් වේවා, 2 ලක්ෂයක් දැල් වේවා, අන්නේ වගේ තමන්ම තමන්ගේ සිතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර සිහි කර කර ඒ පින්ගමේ දෙගුණේ තුන්ගුණේ අසංකීය ගුණයකින් ඒ පින්කම සිද්ධ වෙන ආකාරයේ සිතින්ම දැකලා සිත පහදවා ගන්නට ඕන. ඒ කාරණය බොහෝ දෙනෙකු වර්ධවා ගන්නා කාරණයක්. එනිසා සම්බුද්ධ පූජා පැවැත්වෙද්දී කිසිසේත්ම ඒ සම්බුද්ධ පූජා පිළිබඳව අවඥා පූර්වාංගම හැඟීමෙන් බලන්ට එපා. බොහෝ දෙනෙක් හිතන්නට පුළුවනි ආහාර ආදී දේ අපත යනවාය, ඒ වගේම තෙල්, ඒ වගේම තිර තවත් දේ අපත යනවාය, මේ බුද්ධ පූජා කළ ප්‍රමාණයට පූජා කරන්නට ඕන, ඕන තරම් දුගී මගී යාචකාදීන් මේ පොළොව තලයේ ඉන්නවා, ඔවුනට ඒ අපත යන දේ ලබා දෙනව නම් කොච්චර හොඳයිද කියලා භෞතිකවාදී අදහස්වල පිහිටලා කර්මයේ ඵලය අමතක කළා මේ බුද්ධ ශාසනයක් යන හැඟීමවත් හිතට නොගෙන ඒ විදියට හිතන්න, කල්පනා කරන්න, ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙනවා. ඒක ඉඳුරාම වැරදි, තමන්ම තමන්ට දුක් විපත් පමුණුවා ගැනීමක්. මේ උත්තම බුද්ධ ශාසනය ගත්තත්, පෙර බුද්ධ ශාසනවල ගත්තත්, මතු මෛත්‍රී බුද්ධ ශාසනයේ එතනින් එහා පැති ශාසනයක ගත්තත්, බුදුරජාණන් වහන්සේ නමකට ඒ පුරපු පාරමිතාවට මේ මුළු ලෝකේම තියෙන දේවල් ධන සම්පත් ආදී එක තැනකට එකතු කරලා පූජා කළා. මේ සක්වල පුරා ඇති ධනෙ පූජා කළා. ඒ වගේම අනන්ත සක්වාතල අතර ඇති සියලු වස්තු සම්පත් ධන ආදී පූජා කළා. අබමල් රේණුවකට සෑහෙන්නේ නැහැ, පෑහෙන්නේ නැහැ පුරාලෝ පාරමිතාවත් එක්ක සසඳද්දි. එනිසා බුදු ගුණේ පිළිබඳව ඇති නොමැත හිම නිසා බොහෝ දෙනෙක් සම්බුද්ධ ශාසනයට ඇවිල්ලත් ඇතැම් විට අකුසල් කරගන්න පුළුවන්. දැන් බලන්න මේ උදාහරණ කතාව. ලකුණ්ඨක භබ්දිය ස්වාමීන් වහන්සේ පදුමුත්තර බුද්ධ ශාසනයේ මොනතරම් පාරමිතාවක් පිරුවද, ඊළඟට අර තිරිසංගියාත්ම භාවයේ පවා තමන්ගේ දරුවන්ට අරගෙන ගියපු විලිකුන් අඹපලය පූජා කළ බුදුරජාණන් වහන්සේ දින 7ක් නිරාහාරව ප්‍රීති සුවේ අනුභව කරමින් හිටියා මේ තිරිසංගත පක්ෂියෙක් වෙලා පවා. නමුත් ඔහුට පවා වැරදුනා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය කුඩා කරන්නට ඔහු ඉදිරිපත් වෙලා කටයුතු කරපු නිසා. නමුත් ඒක කරන්න තිබුණේ හිම නෙමෙයි. එහෙනම් කොහොමද කරන්න තිබුණේ? ඒ යුගයේ හිටපු රහතන් වහන්සේලා වෙත ගමන් කරලා ගෞරව උපචාර සහිත වැඳ නමස්කාර කළා. ස්වාමීනි, ආර්යයන් වහන්සේලාට අනුකම්පාවෙන් මේ කාශ්‍යප බුදුසසුනේ අසදිස සෑය දැන් අපි බඳින්නට තීරණය කළා. එහි ප්‍රමාණිය ගැන අපව දැනුවත් කරන්න. කොහොමද බැඳෙන්න ඕනේ කියලා අපට අවවාද කරන්න, අනුශාපනා කරන්න අප කෙරෙහි අනුකම්පාවෙන්. ආන්නෙම තමයි ඉල්ලා පිටින්න ඕනේ. එතකොට තමනුත් බේරිලා ඒ වගේම කෙරෙන කුසල කර්මය උපරිම මට්ටමින් සිද්ධ කරන්න පුළුවන්. අන්න එතන බලන්න අපේ ජීවිතවල ඒ වැරදි සවුවකට මේ චිත්තාචාර හැසිරෙව්වට පස්සේ වන්නා වූ මතු විපතේ මොහොතේ පේන්නේ නැහැ. ඒසහ කුමක් හෝ පින්කමක් සිද්ධ කරනකොට අපේ ජීවිතයේ ඔන්න ඔය කාරණේ තරයේ හිතට ගන්න ඕනි. පින්කමේ ප්‍රමාණය වෙන තමන්ට කළ හැකි උපරිමය කියන කාරණය හිතර ගන්න. පූජාවේ ප්‍රමාණය තමන්ගේ ජීවිතයේ කළ හැකි උපරිම ප්‍රමාණය තමයි පූජාවේ ප්‍රමාණය. සම්බුද්ධ පූජාවක් පැවැත්තුවා, මල් ටිකක් පූජා කළා, පහන් දැල්ලුවත් වෙන යම් ආකාරය ආමිස පූජාවක් සිද්ධ කළා. එනිසා තමන්ගේ උපරිම ප්‍රමාණයට යන්න කල්පනා කරන්න ඕනේ. එතකොට තම කෙනෙක් එබඳු උලාර පූජා සිද්ධ කරද්දී ඒවා හදවතින් අනුමෝදන් වෙන්න ඕන. කිසිසේත් අවඥා සහගතව ඒ දෙස බලන්ට හොඳ නැහැ. වැරදි අර්ථකතන ඉදිරිපත් කරන්නට හොඳ නැහැ. ඇයි මෙච්චර පූජා කරන්නේ, මෙව විනාශ වෙනවා නේද කියලා එහෙම හිතන්නවත් හොඳ නැහැ.
සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් දුන් දාණයට අපි කරන පූජා මොනවද? සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පිදු ඒ දාන පාරමිතාවට මේ අනන්ත සක්වා තලාතර ඇති සියලු භෞතික වටිනා මහාර්ග වස්තු ගෙනහැල්ලා එක තැනක පුරවා පූජා කළත් අබමල් රේණුවක් තරම් වටින්නේ නැහැ. එනිසා ඒ ගුණයම අනන්තයි. ගුණේ අනන්ත භාමයේ රූපමාවක් නැති කල්හි අනන්ත අහස පවා අනන්ත බුදු ගුණේ ඉදිරියේ කුඩා වෙද්දී එවන් බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා කෙරෙන පූජාවකට කිසිවෙක් අවඥා පූර්වාංගම බලන්නට එපා. අනිත් එක තමයි සංසාර ගමනේ මොන තරම් වස්තු සම්පත් ආදී දේ අපට නැති වුණාද, නැති නාස්ති වෙලා ගියාදීම කල්පනා කරනකොට මේ බුදු සසුනක පූජාවක් සිද්ධ කරගන්න ලැබිච්ච අවස්ථාව උපරිමයකින් ඒ දේ මම මගේ ජීවිතේ සිද්ධ කරන්න ඕනි යන බලමත් අදිස්ථානයේ තියෙන්න ඕනි. ඉතින් එනිසා මම මේ සිහිපත් කළේ ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේගේ සංසාර ප්‍රවෘත්තියෙන් කිසියම් කාරණා කිහිපයක්. ඒ උතුමන් වහන්සේගේ ශරීරය කුඩා වෙලා උපදින්නට හේතුව තමයි ඒ කියපු කර්මය. ඉතින් බලන්න මේ කර්මයේ ඇතිවන බලපෑම මහරහතන් වහන්සේ නමක් වෙන්නට මේ ජීවිතේ පස්චිම භවික ජීවිතයක් ලැබලා ඒ විදිහේ රූපයෙන් විરૂප රූපීව එම නැත්තං මිටිව ඉපදුණා. ඉතින් මේ උතුමන් වහන්සේ දවසක් දා විශාල පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ දහම් දේශන සමයේ බණහන බණමඩුවට පැමිණුණා. පැමිණිලා සම්බුද්ධ ශාසනේ පැහැදිලා පැවිදි වුණා. පැවිදි වෙලා සෝතාපන්න වෙලා ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු අමා ධර්ම පරයායක් අභියස එතුමා සව් කෙලසුන්නසා අග්‍රඵලයේ අරහත්වේ පිහිටලා මුළු භව දුකින් අත මිදී සැනසුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහොම මිටි නිසා, ශරීර ප්‍රමාණය බොහොම කුඩා නිසා බොහෝ දෙනාගේ උසුලුවට විසුලුවට භාජනය වුණා. ඒ කාලේ හිටපු අය සමහර විට මේ ස්වාමීන් වහන්සේ දැකලා කණෙන් මිරිකනවා, නාසයෙන් මිරිකනවා, ඔළුවට තට්ටු කරනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා හිතන්නේ මේ සාමණේර නමක්. දැන් කෙනෙක් ශරීරයෙන් මිටි වුණාට පස්සේ කාගේ උපහාසයට බොහෝ සෙයින් ලක් වෙන අවස්ථා එනවනේ. ඒ කණෙන් අල්ලන්න, ඔළුව අත ගන්න, ඒ වගේම හිනා වෙන්න, ඒ වගේ අවස්ථාවන්ට ඒ වගේ පුද්ගලයෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ රහතන් වහන්සේ කිසිසේත්ම කිසිවකු පිළිබඳව චිත්තෝත්පාද මාත්‍රයකින් තරහක් ගැටීමක් ඇති කරගන්නේ නැති වෙන්නේ නැහැ කොටිම රහතන් වහන්සේනේ. ඉතින් විවිධ වචන වලින් ඒ රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ ශාසනය කලකිරලා දින්න එපා වෙලා දින්නේ ආදී වශයෙන් ඔය තියෙන්නේ. අන්න ඒ විදිහට දැන් අර අපේ බුද්ධ ශාසනයේ ඉතිහාසයේ සඳහන් වෙනවානේ කැලණි මහා සෑය වන්දනා කරලා 30ක් පමණ භික්ෂුන් වහන්සේලා ගමන් කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාගේ පෝලිමේ අන්තිමට කුඩා සාමණේර දහර භික්ෂුන් මේ සාමණේරයන් වහන්සේලා කිහිපදමක් පිටපස්සෙන්ම යනවා. එතකොට පිටපසින් යනකොට මේ පිරිසට ඉදිරි මාර්ගයේ මුණ ගැහුණා මුළු ශරීරයේ පුරාවටම දැලි තවරාගත්. ඒ වගේම දාගිය වනයකින් අර දැවි ඉතුරු වෙච්ච දරමිටියක් එකතු කරලා කඩ තියාගෙන පුද්ගලයෙක් එනවා. හරියට බැලුවහම අර කළු හැලි වඳුරෙක් වාගේ. දැක්කහම අර කුඩා භික්ෂුන් වහන්සේලාට සාමණේරයන් මහබලට කියවුණා, "අන්න ඔබේ තාත්තා එනවා, අන්න ඔබේ බාප්පා එනවා" කියලා අර ඉන්න අනිත් සාමණේරයන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඉතින් මේ විහිළුවට පුංචි ආයෙනේ, ඉතින් ඒ වගේ වචන පිට වුණා. කොහොම හරි මේ පුද්ගලයාට සාමණේරයන් වහන්සේලා විහිළු කරනවා කියලා ඇහිලා අර ධර්මිටිය පැත්තකට දාලා පාරේ අයිනකට දාලා ඒ පිරිසේ හිටපු සංඝ ස්තවීරයන් වහන්සේ වෙත එළඹිලා වන්දනා කරලා, "ස්වාමීනි මොහොතක් නවතින්න, මට වචනයක් කියන්න තියෙනවා." දැන් සංඝ පිරිස නතර වුණා. නතර වුණාම මේ පුද්ගලයා කියනවා, "ස්වාමීනි මේ සාමණේරයන් වහන්සේලා මට විහිළු කළා. වඳුරෙක් හැලි වඳුරෙක් කියලා විහිළු කළා. අන්න ඔබේ තාත්තා බාප්පගෙන ඔවුනොවුන් විහිළු කරගත්තා. ස්වාමීනි මා ගැන දන්නවද?" කියලා ඇහුවා. ඒ වෙලාවේ ඔහු කියනවා, "ස්වාමීනි මමත් ඔබ වහන්සේලා වගේම මේ බුදු සසුනේ පැවිදි වෙලා හිටපු කෙනෙක්. ස්වාමීනි මම පැවිදි වෙලා ඉතා හොඳින් සිල් ආරක්ෂා කළ උපසම්පදාවත් දරාගෙන හිටියා. ඒ විතරක් නෙමේ ස්වාමීනි, මම සමත භාවනාව හොඳට දියුණු කළා. සමත භාවනාවෙන් ලෞකික අභිඥා පවා මං ඉපදෙව්වා. අහසින් යෑමේ හැකියාව පවා ඒ භික්ෂුවට තිබිලා තියෙනවා. පායන ඉර හඳ අතින් ස්පර්ශ කරන තරමට මහා සිද්ධ 이르දි බලයක් මේ භික්ෂුවට තිබෙලා තියෙනවා. හැබැයි එතුමා මගඵල ලබලා තිබුණේ නැහැ. ලෞකික අභිඥාවෙන් පාරප්‍රාප්ත වුණත් මගඵල ලබා තිබුණේ නැහැ. යටත් පිරිසෙන් සෝතාපන්න වෙලාවත් හිටියේ නැහැ. කොහොම හරි ලෞකික අභිඥා සදාතනික නැහැ. හොඳම උදාහරණයක් තමයි දෙව්දතුන්. දෙව්දතුන් ලෞකික අභිඥා උපදවලා
මහා වික්‍රමයක් සිද්ධ කළානේ. අජාත සත්ව පොළඹවාගෙන මහා සම්බුද්ධ ශාසනය දෙදරීමකට එතුමා මුල පිරුවා. මහා අනන්තරි පාපයක් කරගෙන දැන් ඉන්නේ නිරයේ. දැන් මේ ලෞකික අභිඥාවක් ලැබුණාම එහි වර්ධබා පිළිපැද්දොත් වන්නා වූ විපත බලන්න. කොහොම හරි දැන් මේ වික්ෂුන් වහන්සේ ලෞකික අභිඥාව උපද්දවාගෙන තිබුණා. ඒසා මහා ඉර්ධියක් තිබුණත් අන්තිමට පිරිහී ගියා. පිරිහී ගිහිල්ලා අන්තිමට අභිඥා නැති වුණා, ධ්‍යාන නැති වුණා, අන්තිමට පැවිද්ද එපා වුණා, පැවිද්දෙන් මෙන් වුණා, උපැවිදි වුණා. අර කියන අන්ත දුක්ඛිත ජීවිතේ රැඳ වැටුණා. දැන් කරන්නේ ওই ධර්මිටියක් අරන් ඇවිල්ලා මොනවාරි කුලියක් කරලා හම්බ වෙන දෙයකින්, හේනක් පිටියක් කොටලා හම්බ වෙන දෙයකින් කාලය ඇඳලා ජීවත් වෙන එක තමයි අන්ත දුක්ඛිත ජීවිතය. ඉතින් මේ කාරණය අර පිරිසට අර උපාසක බරයා දැනුම් දුන්නා. සංඝ පිරිසෙන් මහත් බලවත් කම්පාවකට පත් වුණා. කම්පාවකට කියන්නේ සංවේගයකට පත් වුණා. අහෝ මේ සසරේ ස්වභාවය. එයම කමඨහන කරගෙන ඒ සියලු දෙනා වහන්සේ මගඵල නිවන් ලැබුවා. එනිසා බලන්න ඒ ලෞකික අභිඥා නැත්තම් ඒ ලෞකික අභිඥා කොච්චර උපද්දවාගෙන තිබුණත් අවසානයේ වන්නා වූ විපත. එනිසා වැදගත්ම කාරණය මාර්ගඵල නිවන් පිණිස වැරවැයම් කිරීම. ඒ වෙනුවෙන් ගන්නා උත්සාහය තබන පියවර කවදාවත් අහිත පිණිස හේතු වන්නේ නැහැ. එනිසා හිතක තැබිය යුතු ප්‍රාර්ථනාව පින්කමක් කොට අවසානයේ අග්‍ර වශයෙන් අදිෂ්ඨාන කරගන්න ඕන දේ තමයි ශාන්ත වූ මාර්ගඵල නිවන් පිණිසම මෙමා කලපින් මෙමාහට පාරමි වේවා කියන මෙන්න මේ බලවත් ආධ්‍යාසය හිතේ පිහිටුවා ගන්න ඕන. මේ අතුරු කතාව කිව්වේ අර ලකුණ්ඨක බම්දිය ස්වාමින් වහන්සේට බොහෝ දෙනා විහිළු කරානේ. නමුත් ඒ ස්වාමින් වහන්සේගේ හිතේ කිසිම ආකාරයක ගැටීමක් හෝ එහෙම නැත්නම් අවඥා සහගත දෙයක් හෝ ඇතිවන්නේ නැහැ. උන්වහන්සේ උපසම්පදාය වෙනකොට ඉතින් කොහොම හරි දැන් මේ ස්වාමින් වහන්සේගේ මේ හැසිරීම කොච්චර නින්දා කරත් කණෙන් ඇල්ලුවත් මොනතරම් අපහසුතාව උසුළු විසුළු කරත් උන්වහන්සේ රවා බැල්මක්වත් නැහෙනේ. රහතන් වහන්සේනේ. ඒකෙන් හිටපු භික්ෂුන් වහන්සේලා විස්මයටපත් වුණා. මේ වාගේ උසුළු විසුළු කරද්දී පවා රවා බැල්මක්වත් නැති මේ උත්තමයන් වහන්සේ. ඉතින් අන්නේ කතාව භික්ෂුන් වහන්සේලා අතර පැන නගිනකොට බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිස වෙත වැඩම කරලා කිං කතේත මෙක්කමේ මහණනි මොනවද නුඹලා කතා කර කර සිටියේ කියලා අහලා අන්නේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කාරණිය දැනුම් දුන්නා. ස්වාමීනි මේ ලකුණ්ඨක භම්දිය භික්ෂුන් වහන්සේගේ ඉවසීම ගැනයි කතා කර කර හිටියේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආම භික්කමේ කිහිනාසමා නාම නේම කුජ්ජන්ති මහණෙනි මේ ක්ෂීනාශ්‍රවයෝ කිසි කාලයක කිපෙන්නේ නැහැ න දුස්සම්ති. ඒ වගේම කාගෙනවත් හිත ඇතුලේ තරහක් අමනාපයක් ගස්තනයක් ඒ උතුමන්ගේ ඇති වෙන්නේ නැහැ. ඝනසේල සදිසා හේතේ අචලා අකම්පියා කියලා දේශනා කරනවා. ඒ රහතන් වහන්සේලා අචලයි, සචලනයක් නැහැ, අකම්පිතයි, කම්පාවක් නැහැ, ඝනසේල සදිසා ඒක ඝන වූ මහා ශෛලමේ පර්වතයක් වාගේ කියලා ඊට පස්සේ තමයි අර ගාථා ධර්මයේ දේශනා කළේ. ඔයි පැත්තෙන් මොනතරම් වේගවත්ව හොලඟ හැමුවා. ගස්ගල් මේ නැත්තම් සාමාන්‍යයෙන් තියෙන ගස් ආදී ගැලවිලා ගියා. ඒ වගේම මහා ගෙවල් දොරවල් ඉදිරිලා ගියා. මහා ඝන ඒක ඝන විශාල ශෛලමේ පර්වතයක් කෙසඟ මාත්‍රයකින්වත් කම්පා වෙන්නේ නැහැ. ආන්න මේ වගේ තමයි රහතන් වහන්සේ. නින්දායනවා ප්‍රශංසායනවා ඒත් කම්පාවක් නෑ. ලාභාලාභයේ කම්පාවක් නෑ. යසහයසේ කම්පාවක් නෑ. සැප දුකේ කම්පාවක් නෑ. ඒ සියල්ල සමසිතින් සමමෙතින් දරාගෙන ඒ උතුම පිරිනිවන් පාන්න කාලේනකම් බලාවෙන් සිටිනවා. ඒක තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය. එනිසා රහතන් වහන්සේලාට ලෝකයක් එක්ක ලෝකවාදී සත්වගත් එක්ක විසඳ ගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේලා අභ්‍යන්තරෙන් නිවී ගොහින්, සැනහී ගොහින්, සංසිදී ගොහින් සසර බැමි සිඳ අවසන් සියලුම දුක්ඛෝත්පාදයන්ට හේතු භූතවන යම්තා හේතු වේනම් ඒ හේතු සිඳ අවසන්. එනිසා ඒ උතුමන් වහන්සේලා විරාගිකයි, විරාජිතයි, සදාකාලයට පූජනීයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන්නේ විදියට මේ ලකුණ්ඨක භම්දිය ස්වාමින් වහන්සේගේ උතුම් ජීවිතය අලලා වදාළ දහම් ගාථාවෙන් බොහෝ දෙනෙක් මඟපල් ලබා සාන්ත සුවය පසක් කළා. සාන්ත සුවයේ සැනසීමත් පින්දා රූපයෙන් ප්‍රමාණය කුඩා වුණා, කටහඬින් අවලස්සන වුණා, කුලයෙන් අඩු කුලයක ඉපදිලා තිබුණා, ධන භව භෝගාදීන් පෝසතෙක් ඉර්ධිමතෙක් නොබුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වා බදාළ සීලවන්තකම, බහුශ්‍රත භාවය, සුවච භාවය, සත්පුරුෂ ධර්ම, කල්යාණ ධර්ම, ශාස්ත්‍රූ ගෞරවය,
ධර්ම සංග ගෞරවය, පවට ලැජ්ජාව, පවට භය පුද්ගල මනසක පිහිටා පවතී නම් ඔහු මේ මිහිමත උතුම් පුද්ගලයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, මතු යුගයේත් එහෙමයි. ඔය ලකුණ්ඨක භබ්දිය ස්වාමීන් වහන්සේ ගැන කතා කරද්දී තවත් අපූරු බණ කතාවක් තියෙනවා. එක්තරා දවසක මේ ලකුණ්ඨක භබ්දිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා වන්දනා කරලා පිටත් වෙලා යනකොට මුණ ගැසුණා දුර ඈත වනාරණක. කල්ගෙවමින් ඉඳලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට 30ක් පමණ ආරණ්‍යක භික්ෂුන් වහන්සේලා පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳලා සමීපේ තැන්පත් වුණා. තැන්පත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ පිරිසගෙන් අසා වදාලා, ඉතෝ ගතං ඒකන්තේරම් පස්සත, දැන් මේ මා ළඟ ඉඳලා පිටත් වෙලා ගියපු තෙරුන් වහන්සේන් දැක්කද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලා නපස්සාම බන්ති, ස්වාමීනි දැක්කේ නෑනි කිව්වා. කින්නුකෝ දිට්ටෝ, නොබල දැක්කේ මොනවද එහෙනම්? කවුද දැක්කේ, කවුද දැක්කේ කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ කිව්වා, ඒකම් භන්තේ සාමණේරම් පස්සෙම්ම, එක් සාමණේරන් මහන්සේ නමක් නම් දැක්කා කිව්වා. දැන් අර රූපේන් කුඩා නිසා ඒ සාමණේරහබල හිතුවා මේ ලකුණ්ඨක භද්දිය සාමණේරයන් වහන්සේ නමක් කියලා. නමුත් උපසම්පදා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, නසෝ භික්කමේ සාමණේරෝ තේරෝ ඒවසෝ, මහණෙනි ඒ සාමණේරන් වහන්සේ නමක් නෙමෙයි, තෙරුන් වහන්සේ නමක් කියලා දේශනා කළා. අතිමිය කුද්දකෝ භන්තේ, ස්වාමිනේ රූපය ශරීර ප්‍රමාණය අතිසයින් කුඩායි කියලා කිව්වා. අතිසයින් මේ කුඩා රූපයක්නේ ඒ භික්ෂුවට තියෙන්නේ. නාහම් භික්කවේ මහල්ලක භාවේන තේරාසනී නිසින්න මත්තකේන තේරෝති බදාන, මහණෙනි මම යමෙක් මහලු වූ පමණින් තෙරුන් කියලා කියන්නේ නැහැ, තේරාසනී වාඩි වූ පමණින්ද තෙරුන් කියලා කියන්නේ නැහැ. යෝපන සත්‍යානි පටිවිද්ධිත්වා, යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මහා ජනස්ස අහිංසක භාවයේ තිතෝ, මහා ජනයා පිළිබඳව හිංසන සිතුවිලි නැතුව වීතරාගී හදවතින් අහිංසක භාවයේ පිහිටලා වාසය කරනවා නම් අයම් තේරෝ නාම, අන්නයාට තමයි තෙරුන් වහන්සේ කියන්නේ කියලා ඔය ලකුණ්ඨක භද්දිය ස්වාමින් වහන්සේගේ ජීවිතයත් අලලා අපූරු දහම් ගාථා දෙකක් ඒ මේලාමේ සිරිමුව මඬලින් අර 30ක් පමණ භික්ෂූන් වහන්සේලාට දහම් අවබෝධයේ පිණිස දේශනා කළා. නතේ නතේරෝ හෝති යේනස්ස ඵලිතං සිරෝ, යම් කිසි කෙනෙක් තෙරුන් වහන්සේ නමක් වෙන්නේ නැහැ කෙස් රැවුල් නිදිච්ච පමණි. සාමාන්‍ය සම්බුද්ධ ශාසනයේ උපසම්පදා වෙලා වස් පහකට අඩුනම් වස් පහක් දක්වා කියන්නේ නවක භික්ෂුවක් කියලා. වස් පහේ ඉඳන් වස් 10 දක්වා කියන්නේ මධ්‍යම භික්ෂුන් වහන්සේ නමක්. වස් 10ට වැඩි නම්, වස් 10 හෝ 10ට වැඩි නම් තේර භික්ෂුන් වහන්සේ නමක්. වස් 20 හෝ 25 කරාට පස්සේ මහා තේර යන මෙන්න මේ හැඳින්වීම් නාමයෙන් ඒ භික්ෂුන් වහන්සේලා හඳුන්වනු ලබනවා. නමුත් මේ වස් ගණන පසු කරපු පමණින්ම තේර නොවන බව මේ අමා දහම් කතාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා. මක්නිසාද පරිපක්කෝ වයෝ තස්ස මෝගජින්නෝති වොච්චති, ඔහුගේ වයස ගියා තමයි, හැබැයි ඔහුගේ රූපයක් දිරුවා තමයි, කෙස් රැවුලුත් තිබුණා තමයි, නමුත් ඔහු ජරා වයස්ගත වුණේ හිස් පුද්ගලයෙකු ලෙසයි. ඒ කියන්නේ සත්පුරුෂ ධර්ම නැත්තම් මාර්ගඵල නොලබා යම් කිසි පුද්ගලයෙක් වයස්ගත වෙනවා නම් මෝගජින්න කියලා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමෝ මල්ලෙන් එබඳු පුද්ගලයෙක් හැඳින්වුවේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ උතුම් බුදුසසුනේ මගපලාමා නිවන් ලැබීම පිණිස පාරමිතා පුරලා තියෙන්න ඕනි. සංසාරය ගැන කිසිම වාදයක් නැහැ. ඒ පාරමිතාව පිරෙන තුරාවට අපි කොයි තරම් කැමති වුණත් ඒ අමා සැනසීම ලබන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහානදම් පුරමින් මනාම සීලාදී ගුණ ආරක්ෂා කරමින් දසවස් 20වස් 30වස් පසු කර මේ බුද්ධ ශාසනයේ 60වස්ද පසු කරපු මහා උතුමු ඉන්නවා. ඒ උතුමෝ ඇතැම් විට මඟඵල ලබලා නැතුව ඇති. නමුත් ඒ උතුමන් මහාපලගේ ජීවිත එහෙම හිස්වදිරූ ජීවිත කියලා අවඥාවෙන් හඳුන්වන්නේ නැහැ. ඒ උතුමන් මහාපලගේ ජීවිත මහාර්ග මිනි රතනසේ උතුම්. මක්නිසාද සීලය පුරමින් නිවනට යොමු කළ සිතින්, සමාධියට උත්සාහවත් වෙමින් නිවනට යොමු කළ සිතින්, සෙසු සත්පුරුෂ ධර්ම පුරමින් නිවන් අපේක්ෂාවෙන් මේ බුදුසසුනේ හික්මුණා, බඹසර සිල් ආරක්ෂා කළා, සත්පුරුෂ ධර්ම තම හදමත තුළින් පුරුදු කළා, කරුණා දයා අනුකම්පා ගුණ බහුල කරා, ශාස්ත්‍රු ගෞරවයෙන් යුක්තව සම්බුද්ධ ශාසනයේ පිළිමෙත් මග අනුගමනය කළා.
එනිසා ඒ උතුමන් වහන්සේලා සදා කාලයට පූජනීයයි. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් එහෙම බැලුවොත් මේ යුගයේ ඉන්න මහා තෙරුන් වහන්සේලාගේ ජීවිතත් මොගජින්නද කියලා. එහෙම හිතන්නට එපා. එහෙම හිතුවොත් පව් සිද්ධ වෙනවා. එහෙම නෙවෙයි මේ දේශනා කළේ. කවුරු හරි කෙනෙක් සත්පුරුෂ ධර්ම ජීවිතයේ මිහි කිරීමකින් තොරව, දියුණු කිරීමකින් තොරව ඔහේ වයසට යන්න හදනවා නම් ඒ ජීවිතය ගැනයි එහෙම දේශනා කළේ. එනිසා භාග්‍යතුන් අපි දේශනා කළා යම්හි සත්‍යංච ධම්මෝච අහිංසා සංයමෝ ධම්මෝ සමේ වන්ත මලෝ ධීරෝ තේරෝ इति පෞච්චති කියලා දේශනා කළා. යමෙකු කෙරෙහි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වශයෙන් ඒ ඥාණය එක ප්‍රථම මාර්ග ඥානෙ, දෙවන මාර්ග ඥානෙ ආදී වශයෙන් මාර්ග ඥාන තම හදවතේ පහළ වී තිබේ නම්, එහෙම නැත්නම් ඥාණයෙන් සාක්ෂාත් කරන ලද නව ලෝකෝත්තර ධර්ම ජීවිතේ විද්‍යමාන නම්, එමගින්ම අහිංසාව, පරම මෛත්‍රිය, පරම අනුකම්පාව සිත්වල දරාගෙන ඉන්නවා නම්, සීල සංවරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම්, මාර්ගඥානයෙන් දුරු කරන ලද කෙලෙස් ඇති, එහෙම නැත්නම් මාර්ගඥානයෙන් කෙලෙස් ප්‍රහාණය කළ තියෙනවා නම්, ඒ ධිති සම්පන්න ධීරයන් වහන්සේට තමයි මේ ශාසනයේ තෙර යන ගෞරවණීය හැඳින්වීම ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ දේශනාවෙන් දහම් සංඥා උපද්දවාගත 30ක් පමණ ආරණ්‍යක භික්ෂූන් වහන්සේලා යෝනිසෝ මනසිකාර්ය හසුරුවල වැඩු විපස්සනාව අනුසාරින් සියලු දෙනා මහන්සියම රහත් වුණා. දැන් බලන්න මේ ලබා දීපු දහම් අවවාදයේ කුමක්ද? මේ ශාසනයේ තෙහෙර වෙන්නේ නැහැ වස් ගණනින් පමණක්ම කියන මෙන්න මේ පදනම් කරගෙන තෙහෙරවීමත් සමග මෙන්න මේ ಗುಣ තමයි හදවතක පිහිටා තිරවිය යුත්තේ. මෙන්න මේ ಗುಣධර්ම වලින් තිරවිය යුතු යෝගී හදවත කියන කාරණේ ස්මතු කළ වදාළ දහමින් පවා 30ක් පමණ දෙනා ඒ ආසනයේම සීළු කෙලසොන් දුරු කළා. එතකොට මේ සීළු කෙලසොන් දුරු කිරීමෙන් සිත වීත රාගී කර ගැනීම පිණිස ඒ මොහොතේ කතා නිමිත්ත කතා පාභතේ බවට පත් වුණේ අර ලකුණ්ඨක භද්දිය ස්වාමින් වහන්සේ. දැන් බලන්න එතන මෙන්න මෙහෙම දෙයක්. දැන් ලකුණ්ඨක භද්දිය ස්වාමින් වහන්සේගේ ශරීරයේ මිටිවීම බොහෝ දෙනෙකුගේ අවධානයට හේතුවක් වුණා, කතා බහට හේතුවක් වුණා. ඒ කතාබහ වැරදි පැත්තකට ගියා නම් ඒ රහතන් වහන්සේ නමක් බව නොදැන අවඥා කරලා, බැනමැදිලා, නිඳා කරලා කී දෙනෙක් අකුසල් කරගන්නවද? ඒ වගේම ආර්ය උපවාදිනේද සිද්ධ වෙන්නේ? ඒ රහතන් අපට බැනමැදුනහම ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු දවස නිසා බොහෝ දෙනෙකුගේ වැරදි අදහස් අයින් කරලා ඒ රහතන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේගේ ආධ්‍යාත්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින්ම දේශනා කළා. දේශනා කරපු නිසා බොහෝ දෙනෙකුට පුළුවන්කම ලැබුණා එම ධර්මාවබෝධයට පාදක කරගන්න. ඔය තමත් එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ බොහෝ ආගන්තුක භික්ෂූන් වහන්සේලා බුදු සිරිපා වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා ඉන්නකොට අර ලකුණ්ඨක භද්දිය ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන ප්‍රදේශයේ ළඟින් සක්මන් කරමින් වැඩම කළා. අන්නේ වෙලාවේ ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්සත භික්කවේ අයං භික්ඛු මහණෙනි නුඹලාට පේනවද අර ශරීරයෙන් කුඩා ප්‍රමාණෝ අර භික්ෂුව. ඔය භික්ෂුව මාතා පිතරෝ හන්ත්වා නිදුක්ඛෝ හුත්වා යාති. ඔය භික්ෂුව අම්මයි තාත්තයි නැසලා දුකක් නැතිව සැපසේ ඔය ගමන් කරන්න කියලා කිව්වා. ඒ වෙලාවෙ හිම දේශනා කරපුවාම භික්ෂුන් අපලා මූණට මූණ බලාගත්තා. මාතරම් පිතරම් හන්ත්වා කියනකොට, අම්මයි තාත්තයි නැසලා කියනකොට කින්නකෝ සත්තා බදති. මොකක්ද මේ බුදුරජාණන් මහපේ දේශනා කරන්නේ? අන්නේ වෙලාවේ බම්තේ කින්නාමේ තංවදේත ස්වාමීනි මොකක්ද කියපු කාරණේ? අන්නේ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කළා, ඔය භික්ෂුව මාතරම් පිතරම් හන්ත්වා රාජානෝ ද්වේච කත්තියේ රට්ඨං සානුතරං හන්ත්වා අනීඝෝ යාති බ්‍රහ්මනෝ. ඒ බ්‍රහ්මන වර්ගයේන ගාථා ධර්මයක්. ඉතින් ඒ ගාථාවේ තේරුම මතු පිටින් පෙනෙන අර්ථය නෙමෙයි. මාතරම් පිතරම් හන්ත්වා කියලා කිව්වේ මේ බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මපරයායේ මාතරම් තණ්හා ජනේති පුරිසං කියන වචනෙන් තණ්හාම තමයි අම්මා කියලා හැඳින්වෙන්නේ. සංසාර ගමනේදී ඉන්න සත්වයෙකුගේ අම්මා වෙන්නේ තණ්හාව. සත්තානං ජනනතෝ තණ්හා මාතා නාම. ආන්නේ වෙලාවේ මේ කාරණේ අර බික්ෂුන් වහන්සේලාට වැටහුණා. එතන පිතරං කියලා කිව්වේ අස්මිමානයට. අස්මිමානය කියන්නේ මම වෙමි කියලා ඇතිවන්නා වූ ඒ මානය. අහං අසුකස්ස නාම රඤ්ඤෝවා රාජමහාමත්තස්වා පුත්තෝති. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අසබල් රජතුමාගේ නැත්නම් ඇමතිවරයාගේ පුතා කියලා. ඒ තමන්ගේ පියා මුල් කරගෙන ඇතිවෙනවානේ මාන්නය. ආන්නේ මානය, අස්මිමානය මේ ශාසනේ පියා කියලා හැඳින්වුවා. එතකොට තණ්හාව මමයි, අස්මිමානේ පියා එකයි, මාතනම් පිතරම් හන්ත්වා. ඒ දෙන නසල දාන්න. තණ්හාව නසන්තෝනි, අස්මිමානේ නසන්තෝන. ඒ වගේම සාස්වත උච්ඡේද දෘෂ්ටි,
සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි කියන මේ දෘෂ්ටි දෙකට ලෝකේ අතීතක් මිසදිටුන් අන්තර්ගත වෙනවා. ලෝකේ අතීතක් දෘෂ්ටීන් මෙන්න මේ කියපු සාස්වත හෝ උච්ඡේද දෘෂ්ටියට අන්තර්ගත වෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒ බව මේ දහම් පදයෙන් දේශනා කරනවා. රාජානෝ ද්වේච කත්ති, ඒ සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි හැඳින්නුවා ක්ෂත්‍රිය රජවරු දෙදෙනෙක් ලෙස. නැත්තම් සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය උපමා කළා ක්ෂත්‍රිය රජවරු දෙදෙනෙකුට. එතකොට ඒ ක්ෂත්‍රිය රජවරු දෙදෙනත් නසාදාන කවුද? මේ ගමන් කරන භික්ෂුව. කවුද? ලකුණ්ඨක භද්දිය රහතන් වහන්සේ ගැන මේ දේශනා කරන්නේ. ඒ රහතන් වහන්සේ තණ්හාම නැමැති මව නසා දැම්මා, අස්මිමානෙ නැමැති පියා නසා දැම්මා, සාස්වත සහ උච්ඡේද දෘෂ්ටිය නැමැති ක්ෂත්‍රිය රජවරු දෙදෙනා නම් නසා දැම්මා. රත්තං සානුතරං හන්ත්වා කියලා කියන්නේ රට කියලා කිව්වේ ද්වාදස ආයතනාන්, නැත්තම් දොළොස් ආයතන, චක් ආයතන ආදී ආයතන 12 විපස්සනා කරමින් ඒ පිළිබඳව ඡන්ද රාගය දුරු කළා කියන එක තමයි රට්ටං නැත්තම් රට විනාශ කළා කියලා කියන්නේ. චක්ෂුරාදී ආයතන 12 ඒ පිළිබඳව තියෙන ඡන්ද රාගය උපරිම මාර්ගයෙන් නසා දුරු කළා. එතකොට සානුචරං කියලා කිව්වේ නන්දි රාගය. එතකොට ඒ ඡන්ද රාගය දුරු කරනකොටම නන්දි රාගයේ සංඛ්‍යාත තණ්හාවත් කොහොමද දුරු වෙලා යන්නේ? ඒ නිසා අනුචර අනුම හැසිරෙන්නා වූ නන්දි රාගයේ සහිත ඒකේ පෝ නන්දි රාගය හා ආබද්ධ මේ නන්දි රාගයේ උපදින ද්වාදස ආයතන පිළිබඳව ඡන්ද රාගයේ මුළුමනින්ම දුරු කරපු නිසා රට්ටං සානුචරං හන්තුවා අනීඝෝ මතු කිසිදාක ජාති ආදී දුකකට උරුම නොවන නිදුක්ඛෝ රහතන් වහන්සේ නමක් මේ කියලා මේ රහතන් වහන්සේ පෙන්වලා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ගාථා ධර්මයේ දේශනා කළා. දේශනා කරාට පස්සේ ඒ සියලු දෙනා වහන්සේම මඟඵල නිමනින් සාන්ත සුවයට පත් වුණා. එතකොට අන්න ඒ වගේ දැන් මේ ලකුණ්ඨක භද්දිය රහතන් වහන්සේගේ ජීවිතය දෘෂ්ටාන්ත කරගෙන නිමිති කරගෙන කතා පාබතයක් බවට පත් කරගෙන බොහෝ දෙනෙකුට සසර ගැන, ජීවිතය ගැන, විමුක්තිය ගැන, අරහත් ඵලය ගැන, ඒ උතුම් විමුක්තියක් සමග පුද්ගල ජීවිතයක පිහිටන උතුම් සත්පුරුෂ ධර්ම ගැන සිරිමුව මණ්ඩලින් දේශනා කළා. එනිසා සංසාර ගමනේ කෙදිනක හෝ සිද්ධ කළ තිබුණු සත්පුරුෂ ධර්මයක් සිහිල් සෙවන දෙන ඡායාවක් ලෙසින් පිටුපසින් පැමිණ සැබෑම සිහිල් සෙවන අපට ලබා දෙනවා. වගේම පුතනකෝ සිද්ධ වෙච්ච අකුසලයක් පිටුපසින් එනකොට හරියට ගොනු පසුපස එන රියසකසේ අමීරි හඬින් වේදනාකාරීව ජීවිත වෙලා දුක් පමුණුවනවා කියන කාරණය හිතට අරගෙන පුළුවන් තරම් කුසල භාරය දිනු කරන්නට හැම තත්පරයක්ම මහන්සි ගන්නට ඕන. ඒ උදෙසා තමයි මේ උතුම් බුදු සසුනට අප සියලු දෙනාට දායාද වුනේ. ඒ ගැන හිතලා ඒ උතුම් මිහිරි දහම් කතාවන් අනුසාරයෙන් ජීවිතයට ආදර්ශ පමුණුවාගෙන තමන්ගේ කාය වාග් මනෝ කර්ම වඩා හොඳින් නුවණින් හසුරුවාගෙන අපි සමහර නොහිතා කියන වචන එතර දුරක් කල්පනා කරන්න නැතුව කරන වැඩ සංසාරේ කොයි විදිහටද බලපාන්න යන්නට මේ දහම් කතාව ඉතාම වැදගත් අදහසක්, එම නැත්නම් වැදගත් මඟ පෙන්වීමක් අප සියලු දෙනාට සපයනවා. එනිසා ජීවත් වෙන්නේ පොඩි කාලයයි, කෙරෙන කර්මවල බලපෑම කොච්චර කාලයක් දක්වා පසුපසින් හඹා එයිද කියන්නට දන්නේ නැහැ. ගෙවා පැමිණි සංසාරියත් අනන්ත දිගකින් යුක්තයි. ඉස්සරහට යන්න තියෙන කාලය ගැනත් අපි කාටවත් හරි හැටි වග විභාගයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළ ඒ අනුව පිළිපන්නොත් මේ ජීවිතයේ සෝතාපන්න වුණොත් ඒ ශ්‍රාවකයා අටවන භවයකට යන්නේ කියන ඒ කාන්ත විවරණේ ලබා දී බදාලා. එනිසා උත්සාහවත් විය යුත්තේ යටත් පිරිසින් සෝතාපන්න වීම පිණිසමයි. ඒ වෙනුවෙන් තමයි අප ජීවිතවල ලැබී ඇති කායික යම් නිරෝගී භාවයක් වේ නම්, කාය ශක්තියක් වේ නම් කැපකළ යුත්තේ සෝවාන් වීම පිණිසමත් යටත් පිරිසෙන් ඒ උතුම් තැනට පැමිණෙන්නටවත් පිළිවෙත් මඟ අනුගමනය කරන්නයි. කායික ශක්තිය වෙන යම් ධන බලයක් වේවා, වෙන යම් ශක්තියක් තියෙනම නම් ඒ හැම ශක්තියක්ම කැප කරමින් ප්‍රතිපදාව පුරන්න. ඒ කිව්වේ සත්පුරුෂ අසුරේ රැඳී සිටීමෙන්, සබ්ධර්මයේ අසමින්, යෝනිසෝ මනසිකාරේ අනුධර්ම ප්‍රතිපදාවේ හික්මෙන්නට තමයි උත්සාහවත් විය යුත්තේ. ආන්නේ තැනට හිත හදා ගන්න ශක්තිමත් වෙන්න කෙතෙක් බාධක අභියෝග පැමිණුණත් ඒ සියල්ල ගැන එච්චර අමුතුවෙන් විහෙසටපත් නොවි මේ මූලික පරමාර්ථය ඉටු කර ගැනීම වෙනුවෙන් උත්සාහවත් වීමෙන් පිළිවෙත් මඟ අනුගමනය කරන්න. එක්ක මේ ජීවිතය තුළ සාන්ත සැනසීමට එය හේතු වේවි. එහෙම නැත්නම් කවදා හෝ දවසක සසර දුක් නිමා කරන්නට පාරමිතාවක් ලෙසින් උපකාර වේවි. මොන ආකාරයෙන් බැලුවත් මේ උතුම් බුදු සසුනේ සත්පුරුෂ ධර්ම පූර්ණණය කිරීම අපි හැමෝටම මහත්ම භාග්යක්, ඉඳුරාම භාග්යක්. ඉතින් ඒ නිසා මේ උතුම් කෙටි ධර්මානුශාසනාවෙන් ලය මඩුලු පහන් කරගත්තා වූ සෑම දිනාටම සසර දුකින් නිමී සැනසෙන ජාති දක්වාම අමාසුව සැනසෙලි පිණිසම මේ උතුම් මధుර දහම් පිළිසඳර
පාරමී කුසලයක්ම වේවා කියලා බොහොම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද සිද්නේ දසපුවෙන් මේ උතුම් ධර්ම දාන මේ පින්කම සිද්ධ කරන්නට සත්පුරුෂ පින්වතුන්ලා දෙපිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගණේ මුල්ල කැඳලියන් නිවසේ පදිංචි අමරාවති මණිකේ මාතාව සහ එම දූ දරු පිරිස ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා අමරාවති මණිකේ මාතාවගේ 84 වන ජන්මදිනයට සෙත්මෙත් ප්‍රාර්ථනා කරන්නට. ඒ වැලිවිට මහතා පරලෝව සැපත්ව වසර 5ක් වීම නිමිත්ත කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම පරම්පරාවේ අභව ප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් ලක්වාසි ලෝවාසි හැමෝටම මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය මහිමය, ධර්ම ශ්‍රවණය පාරමිතාවක් වේවා, නිවන් පිණිස උපකාර වේවා කියලා ඒ පිණිස ප්‍රාර්ථනා කරන්නට දෙනවා. ඒ වගේම අද ධර්ම දානයට සම්බන්ධ වන බණ්ඩාරවල අමුණුදෝව ජනක කුමාර මාවත අංක 712 ලිපිනේ පදිංචි ආර්යම් චන්ද්‍රාවති ගුරු මෑණියන් ඇතුළු පවුලේ පිරිස බලාපොරොත්තු වෙනවා. අන්තලාම ගඟබඩ පාරේ පදිංචි ආර්යම් ආර්යමති ගුරු මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට. හාලියල අන්තලාවේ ගඟබඩ පාරේ පදිංචිව සිට දැනට වසර 15කට පෙර පරලෝව සැපත් ආර්යම් ජිනදාස පියාණන්ට සහ මීට වසර 3කට පෙර පරලෝව සැපත් ආර්යම් අනුලාවති මෑණියන් ඇතුළු පරම්පරාගත මිය පරලොවගේ ඥාති බන්ධු වර්ගයාට අද පුණ්‍යානුමෝදනා කරනවා. ස්වීඩනයේ පදිංචි අමිල කැලුම් පුතණුවන් සහ දියණියට, ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්වවිද්‍යාලයේ ගුණම ලබන නිලුපුලී චාරුනිකා දියණියට හා පුතණුවන්ට ආශිර්වාද කරන්නට යෙදෙනවා. ආලියල අන්තලාවේ පදිංචි විසුල මදුසර පොතනුවන් මදුභාෂිනී දියණිය සහ පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ පරම්පරාවේ දරුමුණු පුරු සියලු දෙනාටම ආශිර්වාද කරමින් තමයි මේ මහාර්ග පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදුනේ. දෙවියන් සහිත ලෝකයටද මේ අත්‍යුදාර පුණ්‍ය සම්පදාව අනුමෝදම් වේවා යන අදිෂ්ඨානයෙන් අපි දැන් පුණ්‍යානුමෝදනාම සිද්ධ කරමු. ආකා

සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සිල් දනාතම ධර්මාවබෝධයේ පිණිස එයම පාරමී කුසලයක් වේවා. අභිවා

0: රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
1: සාධු සාධු සාධු ඉරිදා සිරනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ මිල කළ නොහැකි උතුම් දායාදය ධර්ම දායාදය ඔබ ලැබුවේ ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිට සනසවාලෝ ගරු දේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් net fm රේඩියෝ වේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා 0174252014 අංකයට කතා කරන්නට ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ සිටනේ තසපුව ඉරිදා සිටනේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිටනේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි
2: සිටනේ තසපුව
3: අවදත් අලුත් කාගෙත් නෙත්
4: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
5: විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ
4: එකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
6: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
9: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: මේනික සහල් බයන් මින් තරගෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂි බූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්නේ

0: සිත් නෙත් අසපුව. නෙත් අසපුව.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිත්නෙත් අසපුව දහම් සාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මෙතෙන් පටන් මේ හෝරාව තුලක් ඔබට ධර්මයේ මිහිරියාව ලංකරන මේ ධර්ම සාකච්ඡාව තුල දහමට ලැබි ධර්මයෙන් සිත සනසවා ගන්නට ප්‍රිය ධම්මගක නියලී ජීවිතය අවබෝධින් ගෙවන්නට කැමති හැමෝටම අස්වැසිල්ලක් සැනසීමක් උදා කර දීම, ඒ ඔසේ දහම් නෙනපු පුදුවා අවබෝධය ලබන්නට යන ගමනට හොඳ අඩිතාලමක් සකසා දීම අපේ මේ දහම් සාකච්ඡාවේ ආරම්භය. බොහොම ගෞරවයෙන් එවෙනුවෙන් නැවත වාරයක් අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිත්නෙත් අසපුවේ දහම් පිළිසඳරට පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ, අපේ ශ්‍රාවක ඔබට අපි ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ දහම් සාකච්ඡාව සිත්නෙත් අසපුව වැඩසටහන අහන්නට. ඒ සඳහා බොහොම ගෞරවයෙන් අපි ඔබට ආරාධනා කරනවා, වගේම ඔබ subscribe කරන්න කියන කාරණයක් සිහිපත් කරනවා. අපි දහම් සාකච්ඡාව තුළ අද තණ්හාව ගැන ටිකක් කතා කරනවා. එතන්නේ වත්මන් ලෝකේ, මම හිතන්නේ අතීතයේ, අනාගතයේ, වර්තමානයේ මේ හැම තැනකටම පොදු වූ ලක්ෂණයක් තමයි තණ්හාව. මේ තණ්හාව කොතරම් ජීවිත විනාශමුඛයට ගෙන යනවද, නැත්නම් ජීවිතයේ අතහරින්න බැරි සාධකයක් වෙලා තිබෙනවද, ඒක කොහොමද අපි අතහරින්නට උත්සාහ කළ යුත්තේ, මේ වගේ දේවල් ටිකක් අද අපි මේ දහම් පිළිසඳරේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනාලෙස ඔබට ලංකරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බොහොම ඕනෑකමින් උවමනාවෙන් දහමට හිත යොමු කරන්නට ඔබට ආරාධනා කරමින් අපේ ස්වාමීන් වහන්සේ, ගොඩක් අය හිතාගෙන ඉන්නවා, අපේ ස්වාමීන් වහන්සේ බහුතර පිරිසක් හිතාගෙන ඉන්නවා, තණ්හාව නැති වුණොත් එහෙම ජීවිතේ සතුටක් නැති වේවි කියලා. ඒ කියන්නේ ඒක තණ්හාව කියලා හිතාගන්නේ, මේ දේවල් අතහැරියොත් අපේ ජීවිතේ සතුටක් නැති වේවි කියලා. අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම තණ්හාව කියන්නේ අපි බාහිරින් දකිනකොට හරි මේ අලංකාර දෙයක් වගේ දෙයක්, අපිට මේක ගන්න පුළුවන් නම්, මේ දේ කරන්න පුළුවන් නම්, මේව මට ලැබෙනවනම්, මේ හැඟීම තමයි බහුතර පිරිසකගේ හිතේ තියෙන්නේ. එහි අභ්‍යන්තරයට අපේ හිත යොමු වෙන්නේ නැහැ. තණ්හාවේ භයානකකම, නැත්නම් තණ්හාවේ තිබෙන ආදීනව පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ අද මේ සාකච්ඡාව තුළ. ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ඒ සඳහා ආරාධනා කරනවා පාද නමස්කාර පූර්වකව.
2: හැම දිනාටම බොහොම මෙත් සිතින් මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. නිදුකින් නිරෝගීව පහසු විහරණයෙන් මේ උතුම් දහම් පිළිසඳරේ යෙදී ධර්මමය ප්‍රීතිය උපද්දවා ගන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, තණ්හාය නියති ලෝකෝ තණ්හාය පරිකස්සති, තණ්හාය ඒක ධම්මස්ස සම්මේව වසමන් වගෝ කියලා අහලා ඇති සමහර විට ඒ ගාථාව ඔබ බුද්ධ වචනය. එයින් සිරි මුවමඩලින් දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයා ඒ ගති චුති උප්පත්තීන්ට පමුණුවනු ලබන්නේ තණ්හාව විසින්. තණ්හාව නැමෙත එකම ධර්මයට සම්මේව වසමන් වගෝ, සියල්ලෝම වසඟ වෙලා ඉන්නේ කියන එකෙන් ඒ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එනිසා සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය සත්වයාගේ අදහසක් තමයි මේ ආසාව, ආසාවට බඳුන්වන වස්තුන් පුද්ගලයා කෙරෙන් ඈත් වුණාම සතුටේ ඉසව් මැකී යාවි කියලා ඒ අතහැරීම පිළිබඳ ලොකු බයක් තියෙනවා. අල්ලා ගැනීමට සාදර වෙන්නේ අතහැරීම විශාල අගාධයකට, නොපෙනෙන ගැඹරකට ඇදවැටීමක්සේ සලකනවා. ඒක තමයි සාමාන්‍ය සත්වයාගේ ස්වභාවය. ඒකට හේතුව තමයි වරුණ, අනාදිමත් සංසාරයේ අපේ සිත වැඩිමනක් භාවිත වුණේ තණ්හාව, කාමය, ක්‍රෝධය, අකුසල ධර්ම මතින් තමයි භාවිත වුණේ. එතකොට එහි ආදීනම අදටත් විද්‍යමානයි. ඔය තණ්හාව නැමැති ගැටයෙන් ගැට ගැසෙච්ච හින්දානේ සසරක දුක් අවසන් කරන්න බැරි වුණේ. එතකොට සීල අකුසල ධර්ම අතර තණ්හාවම දුක්ඛ සමුදයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළව බහලා තියෙනවනේ. එසේ දේශනා කළේ එයි ඇති ක්‍රියාකාරීත්වය සලකලා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අතහැරීම කියන කාරණය ගැන කතා කරනකොට ලෝකෙ බොහෝ දෙනා භයපත් වෙන්නේ, තනි වෙයිද, අසරණ වෙයිද, මා වෙත දෙයක් නැති වේද ආදී වශයෙන් කල්පනා කරන්නේ. ඔවුන් සාමාන්‍ය ලෝකෙ සතුටු වෙන්නේ ඒ වස්තුකාමී ක්ලේශකාමී පාදක කරගෙනයි වරුණ. එතකොට එයින් අතමෙදෙන සාමාන්‍ය ලෝකයා කැමති නැහැ. ඒක නිසා තමයි ඒක බලවත් සී වසංගයට පත් වෙලා තියෙන්නේ.
1: ඒ කියන්නේ තරම්ම වසංගයට පත් වෙලා තිබෙනවා අපි කාමය නිසා. ඒ ස්වාමීන් කියන්නේ එකට මුලා වෙන්න හේතුව කියන්නේ අපේ අවිද්‍යාවද ස්වාමීන් වහන්සේ?
2: පින්වත් වරුණ, තණ්හාව තනියම පහළ වෙන්නේ නැහැ, අවිද්‍යාවත් එක්ක සහජාතවමයි පහළ වෙන්නේ. එනිසානේ දේශනා කළේ තණ්හාය විපහානේන නිබ්බාණං ඉති උච්චති කියලා. තණ්හාය විපහානේන සම්බන් තින්දති බන්ධනං කියලා දේශනා කළා. තණ්හාව දුරු කිරීම නැත්නම් ප්‍රහාණය කිරීම අපි අර කලින් කතා කරේ නිවන යයි කියනු ලැබේ. තණ්හාව ප්‍රහාණය කිරීමෙන් හැම බන්ධනයක්ම සිඳියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. තණ්හාය උද්ධිතෝ ලෝකෝ ජරාය පරිවර්තෝ. එතකොට තණ්හාවෙන් තමයි මේ සත්වයා භවයෙන් භවයට ඔසවා යන්නේ. එතකොට ඒ තණ්හාවෙන් ඔසවා යන ගමනේ ජරා විසින් පිරිවරණු ලබන, වටකරනු ලබන, ආයෙකින් බේරෙන හැකියාවක් නැහැ. ප්‍රසිද්ධම බණ කතාව බහල ඇති, තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං, තණ්හාය විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං. අහලා තියෙනවද මේ බණපදේ? එතකොට අර ගොවි මහත්තයා කොඹුරස් වැද්දුවේ විශාල බලාපොරොත්තු අගලුවේ තියාගෙනනේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක හිතවත් කමක් ඔහුට ගොඩ නැගුණා. ඔහු කිසිදාක කිසිසේ හිතුවේ නැහැ මේ මා අස්වද්දන කුඹුර හොඳට කරල් කඩේ හැදිලා හෙටයි ගොයම කපන්නේ කියන දවසට ඇවිල්ලා ඊට කලින් දවසේ රාත්‍රියේ ගලන මහා වැස්සකින් හරි ගොයන් ගසුත් එක්ක ගැලවලා ගඟට යයි කියලා ඔහු හිතුවේ නැහැ. අන්තිම රෝදේ ගිහිලා බලනකොට දැක්කා කුඹුර ගොයන් ගහක්වත් නැහැ, පස විතරයි. ඒ පසත් හේදිලා ගිහිල්ලා එහෙම විශාල වරුසාවක් වැඩලා කලින් දවසේ කොහොම හරි හිමාල කඳු වැටියට ගඟ පිටාර ගැලුවා. මේ තණ්හා දැම් ලොකු බලාපොරොත්තු මෙයාගේ හොඳ අස්වැන්නක් නෙලා ගැනීම, අටකොට පුරවා ගැනීම, ඊළඟට කාලය ඇඳලා සුඛිත මුදිතව ජීවත් වීම, ඒකෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම, මේ බලාපොරොත්තු. නමුත් භාග්‍යතුන් වහන්සේ කල් නැතිවම දැකවදාලා මෙයාගේ සියලු බලාපොරොත්තු එක්ක රැයකින් සොන් වෙලා යනවාමයි කියලා දැකවදාලා තමයි මේ බමුණ දන්නේ නැ. දැන් බමුණට ඇත්තටම ඌමනාවක් තිබුණේ නැහැ භාග්‍යතුන් වහන්සේ හිතවත් කමක් හදාගන්න. බමුණ බමුණගේ පාඩුවේ වැඩ කර කර හිටියා. නමුත් භාග්‍යතුන් වහන්සේ මොහුට පිහිට වෙන්න මහා කරුණා සමාපත්තියෙන් මොහු සමග හිතවත් කමක් හදාගන්න උවන නිසා කුඹුර අස්වද්දන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ ප්‍රදේශයෙන් පින්නපාද වන්න ඔහොමම වඩිනකොට හිතවත් කමක් ගොඩ නැගුණා. අවසානයේ දැන් බමුණ ගෙදර ගිහිල්ලා දුකින් පීඩිතව නොකා නොබී ඇඳට වෙලා ඔහේ වැතිරිලා ඉන්නකොට හාමතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කළා. වැඩම කළ දේශනා කළේ කුමක්ද? ජානාසි පන බ්‍රහ්මණ කින්තේ නිස්සාය සෝකෝ උප්පන්නෝ. බ්‍රහ්මණි ඔබ දන්නවද ඔබට ඔය දරාගත නොහැකි මට්ටමේ සෝකය ඉපදුනේ කුමක් නිසාද කියලා? නජානාමි භෝගෝතම ත්වම්පන ජානාසි. දැන් එයා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහැ. භාග්‍යතුන් අපි දන්නවද කියලා ඇහුවා. ආම බ්‍රහ්මණ, බ්‍රහ්මණි මම දන්නවා. උපජ්ජමානෝ සෝකෝවා භයං වා තණ්හං නිස්සාය උපජ්ජති. උපදින්නා වූ සෝකයක් හෝ වේවා භයක් හෝ වේවා තණ්හාම නිසාමයි උපදින්නේ කියලා අර ගාථාව දේශනා කළා. අ තණ්හා ජායති සෝක. ඒ ගාථාවේ අර්ථය මේ බමුණට වටහා ගන්න පුළුවන්කම ඒ වෙලාවේ තිබුණා. එනිසා වරුණ, ලෝකයේ සත්වයාට වෙච්ච තරම් විපතක් සියලු නස්පැත්තීන් වල මූල කාරණේ තමයි තණ්හාව. හැබැයි සාමාන්‍ය මිනිස්සයා සතුට වෙන්නේ මේ තණ්හා පාදක කරගෙනමයි. එනිසා තණ්හාවෙන් අත මිදීම පිළිබඳව බුද්ධ ශාසනයේ මේ කතා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයට අනුව පිළිපැදලා සිද්ධ කරනවා විනා ලෝකේ වෙන ආකාරයකින් එදේ කරන්න බෑ. අනිත් එක තමයි තණ්හාව කියලා කිව්වම සාමාන්‍ය වස්තුකාමෙන් ක්ලේශකාමෙන් යැපෙන සත්වයාට එතනින් එහා සතුටක් තියෙනවා කියලා. ඒ සතුට තියෙනවා කියලා ඒ සත්වයාට අදහසක් නැහෙනි. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දය දුරු කිරීමෙන්, කාමච්ඡන්දය ප්‍රහාණය කිරීමෙන් රූපාවචර ධ්‍යානුපද්දවා ගන්න පුළුවන්. ප්‍රථමාදී ධ්‍යාන. ඒ ධ්‍යාන සුවය කාමයන්ගෙන් ලබන සුවය වගේ

0: එතකොට අවශ්‍යතාවය දැන් මනුෂ්‍යයන්ට අවශ්‍යතාවන් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ ඕනේ තරම්. ඒ අවශ්‍යතාවයන් එක්ක බලනකොට අවශ්‍යතාවය සහ තණ්හාව අතර අපි සීමාවක් තබා ගන්නට ඕනාද? ඒ කියන්නේ දැන් අපිට මොන හරි දෙයක් ඕනේ නම් ඒක ගන්න යනවා නම් ඒ දේ ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා වීරිය වඩනවා නම් එවැනි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ අපි අර කියන්නේ ටාගට් එකකට තමයි අපි ජීවිතය ගෙනන්නේ කියලා. ඒ අවශ්‍යතාවයක් සාක්ෂාත් කර ගැනීමත් තණ්හාවද නැත්නම් ඒකේ සීමාවක් තිබෙනවාද අවශ්‍යතාවයයි තණ්හාවයි අතර අපේ ස්වාමීන් වහන්සේ?
1: පින්වත් වරුණ, ඔබ අහලා ඇති අපිච්ඡතා සන්තුට්ඨිතා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් කාරණා. දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට ඔබ වේවා පැවිද්දෙක් වෙන මා වේවා අපට මූලික අවශ්‍යතා ටිකක් ඒකාන්තයෙන් පිරිමසා ගන්න සිද්ධ වෙනවා. අපේ පැත්තෙන් ගත්තොත් දානය, එහෙ නැත්නම් පින්ඩපාතය, චීවරය, එහෙම නැත්නම් සේනාසනය, ගිලම්පස මෙහෙත් මේවා අපට අවශ්‍යයි. ඔබේ පැත්තෙන් ගත්තොත් ආහාරය, ඊළඟට වස්ත්‍රය, වාසස්ථානය, ඖෂධය ඔබට ඒකාන්තයෙන් අවශ්‍යයි. ඔයදී ඔන්න ඔය කියපු මූලික අවශ්‍යතා පිරිමසා ගන්න, ওই මූලික අවශ්‍යතා පිළිබඳව කෙරෙන ගවේෂණය තුළ සත්වයාට විශාල වශයෙන් ආසාවක්, තණ්හාවක් නැමත නැමත ප්‍රසව වෙනවා. ඒ බව දැකවදාළ බුදුරජාණන් වහන්සේ අපට ආර්ය වංශ ප්‍රතිපදාව දේශනා කළා. ආර්ය වංශ ප්‍රතිපදාවෙන් දේශනා කළේ ලැබෙන චීවරයකින්, ලැබෙන පිණ්ඩපාතයකින්, ලැබෙන සෙනසුනකින්, ලැබෙන බෙහෙත්යෙන්, ගිලම්පසකින් යැපිලා භාවනාවේ ඇලී වාසය කිරීම. ඒකට කියනවා භාවනාරාමතා කියලා. ඔන්න ඔය ආර්ය වංශ ප්‍රතිපදාවම ඒ මට්ටමින්ම නොවුනත් ගිහි ජීවිතයටත් ගලපා ගන්න පුළුවන් නම් ආන් එතනින් අවශ්‍යතා මනාව පිරිමසා ගන්න පුළුවන්, ලැබෙන දේෙන් සතුටු වෙන්නත් පුළුවන්, නොලැබිච්ච කිසියම් වස්තුකාමයක් වේ නම් එයද ලබා ගැනීම පිණිස ධර්මානුකූල ප්‍රයත්නයක දෙන්නත් පුළුවන්, සහනය සමනය අවසාන ඉතුරු වෙනවා. ඒ සහනය, ඒ සමනය ඉතුරු වෙන්නේ නැහැ තණ්හා සමුදුරේ ගිලී ගියාට පස්සේ. අර නත්ති තණ්හා සමා නදී කිව්වනේ, තණ්හාව හා සමාන ගංගාවක් නැහැ කියලා කොයි වෙලාවෙත් ගලනවා රළපතර නම්ම. එතකොට ඇතිවීමක්, තෘප්තියටපත් වීමක් ලෝකේ නැහැ. අග්ගික්කන්தோ සමුද්ධෝච මහිච්ඡෝ චාපි පුග්ගලෝ සකටේන පච්චයේ දෙන්තේ තයෝපේතේ නපුරේ. එහෙමෙන් දේශනා කළේ මහා මොහොතර කොච්චර වතුර ගියත් පිරිච්ච ඉතිහාසයක් නැහැ. ගින්නට කොච්චර දර ඉන්ධන දැම්මත් ගින්නෙන් දැන් තෘප්තිමත් වෙන්නේ නැහැ. කොච්චර දැම්මත් පුළුස්සල දානවා. ඒ වගේ සාමාන්‍ය මානසික ස්වභාවය තමයි කොච්චර ලැබුණත් සෑහීමකටපත් වීමක් නැහැ. ඒ නිසා තමන්ගේ අවශ්‍යතා තමන් පිරිමසා ගන්නත් ඕනි. ලැබෙන දේෙන් සතුටු වෙන්න පුළුවන් මානසික මට්ටම හදා ගන්නත් ඕනි. ඒකෙන් අදහස් කළේ කම්මැලිකමින්, කුසිතකමින් කල්ගෙවීම නෙමෙයි. බාහා බල පරිචේතේන සේදාවක් හිත්තේන ගත්තේන. බහව බලයෙන් දාඩිය කඳුළු මුගුරු වගුරුවල ධර්මානුකූල උපායකින් ක්‍රමයකින් යම කම්බ කර ගන්නත් ඕනි. ඒව බුදු සාපනේ කිසිසේත්ම තහනම් කළා නැහැ. එනිසා එහෙම ධර්මානුකූලව උපායන ක්‍රමයකින් යමක් හොයා ගන්න අතර එය පරිභෝග කිරීම තුළ සතුට විඳින්න දක්ෂ වෙන්නට ඕනේ. උපයන ධනය කීයක් හෝ වේවා පරිභෝග කිරීමත් ඊට නොදැමෙනී නුවණකින් කරන්න ඕනේ එකක්. හරි හම්බ කිරීම යම්සේද පරිභෝග කිරීමත් නුවණින් කරන්න ඕනේ එකක්. එතෙන්දිත් බුදුරජාන් වහන්සේ අවශ්‍ය මඟ පෙන්වීම දේශනා කළා. අත්තාන සුඛේති පිනේති පිනේති. ඉස්සෙල්ලාම තමන් කාලය ඇඳලා ඉන්න ඕනේ සතුටින්. ඊළඟ මාතා පිතරෝ සුඛේති පිනේති. අම්මයි තාත්තයි සතුටු කරන්න ඕනේ. සතුටු කරන්න ඕනේ කියන්නේ වැරදි ආයතහකාරයෙන් නෙමෙයි. තමන්ගේ භාර්යාව, දරුවෝ, ඒ අයට සතුටින් ජීවත් වෙන්න මේ මුදල් වියදම් කරන්න ඕනේ. තමන්ගේ නෑමිතුරු ඉන්නොනං එයාට සලකන්න ඕනේ. ඊළඟට තමන්ට උවදුරක්, අනතුරක් තමන්ගේ පවුලේ, තමන්ගේ පිරිසට යම් කරදරයක් වෙනවා නම් ඒකෙන් බේරා ගැනීම, බේරෙන්න කිසියම් මුදලක් ඉතුරු කරලා තියන්න තුනේකටත් වියදම් කරන්න ඕනේ. ඊළඟට මිය පරලොවගේ ඥාති ආදීන් මෙනුමෙන් කළමනා ඒ දාන ආදී පින්කම් කළ පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. ආගන්තුක සත්කාරත් ඒ හම්බ කරපු දෙයින් කරෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ට, ධාර්මික ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ට මහා සංඝයාට දන් දෙන්න ඕනි. අන්නේ විදියට භෝග ක්ෂය වෙලා ගියාට පස්සේ එයාට පසුතැවෙන්න, පීඩා වෙන්න උවමනා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොයි ආකාරයකින් වුණත් වරුණ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම විෂයෙහි පුද්ගලයෙක් එවනුවේ මහන්සි වෙන ඕනි, යමක් කමක් හම්බ කරන්න ඕනි, හොඳට කාලය ඇඳලා සතුටින් ඉන්න ඕනි. ඒවා පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳව තණ්හාවෙන් මුසපත් වීම තමයි ප්‍රශ්නය. එනිසා මෝහයෙන් මුලාවටපත් නොවි සතුටින් සිටින අතර මෙලොව ගැනත් හිතලා පරලොව ගැනත් හිතලා දෙකම පේන පුද්ගලයෙක් විදිහට හම්බ කරන්නත් ඕනි, වියදම් කරන්නත් ඕනි. අන්න එහෙම වුණාම කාටවත් පාඩුව බලපෑමක් වෙන්නේ නැහැ. දැන් වරුණ මෙහෙමනේ, දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන ධර්මය තුළ මේ ජීවිතයෙන් හැමදේම අවසන් වෙලා යන්නේ නැහෙනි. එනිසා අපට ඉතා පැහැදිලිව දේශනා කළා මේක හේතුඵල ධමයක්, අනාදිමත් සසරක සිට එන ගමන් මගක්, මේ නවත්වා ගන්න තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ උදෙසා ප්‍රතිපදාව මෙන්න මෙයයි. එහෙම දේශනා කළා. එතකොට මේ ප්‍රතිපදාව පුහුණු කළා චතුරාර්ය සත්‍ය

0: අවබෝධයෙන් මේ ගමන නිමාවන තුරු යන්න සිද්ධ වෙනවා. එතකොට මේ ජීවිතය තුළ අයතහම පිළිපදින පිළිපැදීම, මේ ජීවිතය තුළ තණ්හාවෙන් මොසපත්ව ගනු ලබන තීරණ තප්පරයකට මිනිත්තුවකට සුවදායක වේවි. හැබැයි කල්ප කෝටි ගානක අනර්ථයක් දුකක් විපතකට බඳුන් වෙන සිද්ධ වෙනවා නම් එහෙනම් නුවණින් කල්පනා කරන්න ඕනි. ලාභයට කාමයන් නැති මේ ලෝකේ වරුණ කාමයන් වෙනුවෙන් සීලයත් බිඳ ගන්න අවස්ථා හොන තරම් තියෙනවා. ඊළඟට ඒ පුද්ගලයා මුහුණ දෙන අනතුරු ටික ගණන් කළ කියන්න බෑ. එනිසා අන්න එහෙම හිතලා බලනකොට තමයි මේ තණ්හාව ඇති අහිතකර බලපෑම, හිතකර බලපෑම කොහොමත්ම නැහැ කියන්න පුළුවන්. තණ්හාව ඇති අහිතකර බලපෑම මොන තරම් බිහිසුණුද කියලා තේරෙන්නේ. ඕකනේ දුක්ඛ සමුදය හැම දුක්කටම මූලය. ඔය රතිය කියන්නේ තණ්හාවටම නමක් තමයි වරුණ.
1: එහෙම සර්ස. එතකොට සාරංශ දැන් ඔය තියෙන්නේ ධනය, තනතුරු, ආදරය මේ වගේ දේවල් අපි භාවිත කරලා ඒවත් එක්ක තණ්හාවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද අපිට? දැන් ගිහිනා කාමභෝගිනා කියලා කියනවා ස්වාමීන් වහන්සේ, ගිහියෝ කාමයට කැන්ලම් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒක අපි කොහොමද එතකොට ඒක ඇසුරු නිසුරු කරන්නේ? අපි ජීවිතේට ලං කරගන්නේ අපිට ධනය ඕන ජීවත් වෙන්න නම් තනතුරක් මොකක් හරි ඒ වගේ දේවල් පසුපස අපි හඹා යනවා. අපි ජීවිතේ විවිධ ඉලක්ක සහගත දේවල් වලට යනවා. අඹදරුවෝ රකින්නට ඕන. දුක්ඛිතව ජීවත් වෙනවට වඩා සැපවත්ව ජීවත් වෙනනේ අපි උත්සාහ කරන්නේ. එතකොට ඒක කොහොමද සමබරව පවත්වගෙන යන්නේ ස්වාමීන් වහන්සේ? ඒකේ තණ්හාවෙන් තොරව අපිට ජීවත් වෙන්න බැහැ නේද? එතකොට තණ්හාවේ යම් ප්‍රමාණාත්මක තත්වයක්ද තිබෙන්නේ, නැත්නම් ඒවා පිළිබඳව අවබෝධයෙන් උපේක්ෂාවෙන් බලන විදිහක්ද අපි හදා ගන්නට ඕන?
0: පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය සියල්ල දත් බව ඔබ මා ඉතා පැහැදිලිව ගෞරවයෙන් පිළිගන්න දෙයක්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සර්වඥතා ඥානේ යම් ප්‍රතිපදාවක් අනුදැන වදාළසේක්නම් ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි. ඔය වේලුද්වාර කියන ගම්මානයට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ වේලුද්වාර වාසී බ්‍රහ්මණවරු භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ මොකක්ද දන්නවද? ඉල්ලා සිටියේ, ස්වාමීනි මයම්භෝ ගෝතම ඒවං කාම ඒවත් ඡන්දා ඒවං අධිප්පාය. ස්වාමීනි අපේ ජීවිතේ ගෙවෙන්නේ මෙන්න මේවා. අපේ බලාපොරොත්තු අදහස ඇසෙවීම මෙන්න මේකයි. මොකක්ද? පුත්ත සම්බාධ සයනං අජ්ජවසෙයාව. අපි ඉන්නේ අඹදරුවන් එක කල් ගෙවමින්. කාසික චන්දනං පත්තනුභවෙයාම. අපි මෙල මුදල් පාවිච්චි කරනවා. ජාත රූප රජතන් සාදියෙයාම. එතකොට ස්වාමී අපි ගිහි ජීවිත ගත කරන අය. දැන් අර ඔබ කිව්වෙත් ඔය කාරණේමනේ. එතකොට ගිහි ජීවිත ගත කරන අපිට කායස බෙහෙදා පරම්මරණා කයබින්දි මරණින් මත්තේ සුගති අනේක අපේ බලාපොරොත්තුව. ආන්නේකට ස්වාමීනි අපට ධර්මයක් දේශනා කරන්න කියලා ඉල්ලා හිටියා. දැන් එතන කියවුනේ ස්වාමීනි ගම්භීර ධර්මයක් අපිට මේ වෙලාවේ නොමෙවට හේවි සමහර විට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට මේ අපි මේ ගත කරන පසුබිම, අපි මේ ගිහි ජීවිත ගත කරන්නේ හරි හම්බ කළා කාලය ඇඳලා අමුදරුවොත් එක ජීවත් වෙන්නේ. මෙතනින් පස්සේ අපිට සුගතියට යන්න ඕනේ. ඒකට අවශ්‍ය මඟ පෙන්වීමක් කරන්න. හැබැයි ඒ වේලුද්වාර ගම්මානේ හිටපු බ්‍රහ්මණවරුන්ට තිබුණා වෙන ලෞකික සම්මාදිට්ඨිය. ඒගොල්ලෝ කර්මය කර්මඵලයේ පිළිගත්තා. අන්නේ වෙලාවේ භාග්‍යතුන් අපි දේශනා කරපු එක වරුණ ඔබේ ප්‍රශ්නෙට උත්තරේ. අත්තෝපනායිකං වූ ගහපතයෝ ධම්මපරියායන් දේශෙස්සාමි. ගෘහපති වරුණි, මම නුඹලාට ධර්මයක් දේශනා කරන, ඒක තමන්ගේ ජීවිතේට ගලපා බලන්න. කොහොමද? භාග්‍යතුන් අපි දේශනා කරනවා, කතමෝ අත්තෝපනායිකෝ ධම්මපරියායෝ. අත්තෝපනායික කියන්නේ තමා උපමා කරගෙන තමාගේ ජීවිතේට පමුණුවා ඒ අනුසාරයෙන් බලන විදිහක් වරුණ. ඔන්න බලන්න බලන විදිහ, අහං කොහොස්මි ජීවිතුකාමෝ අමරිතුකාමෝ. මම ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති නෑ. එතකොට මම ජීවත් වෙන්න කැමති නම් මැරෙන්න කැමති නැත්නම් මම දුකට අකමැති නම් පරස්සපි, ඒ කියන්නේ මම විතරක් නෙමෙයි මේ ලෝකේ තවත් කෙනෙක් ඉන්නවා නම් එයාත් තව සත්වෙක් ඉන්නවා, එයාත් මැරෙන්න කැමති නැහැ, ගුටි බැට ගන්න කැමති නැහැ, හිංසාවට කැමති නැහැ. එනිසා මට යම් ධර්මයක් අප්‍රිය නම් අමනාප නම් මොකද්ද? මම මැරෙන්න කැමති නැහැ, දුක් විඳින්න කැමති නැහැ, ගුටි බැට ගන්න කැමති නැහැ, හිංසාවට කැමති නැහැ, නරක වචනෙන් මට බැනවදිනවට කැමති නැහැ, මාසතු දෙයක් යමේ හොරපැහැර ගන්නවට කැමති නැහැ. ඒ වගේම තමන් හිතනුන් තමන්ගේ භාර්යාව සම්බන්ධයෙන් වෙන පිරිමේක් වරදවා පිළිපදිනවට කැමති නැහැ තමන්. ඒ අන්නේ විදිහට බොරුවෙන් තමාවත් රබටනවට තමා කැමති නැහැ. එතකොට ආන්නේ මෙතන භාග්‍යතුන් අපි දේශනා කරන ඒව මට අකමැති, මං අකමැති ධර්ම. ඒ අකමැති දේවල් මම තව කෙනෙකු වෙනුවෙන් තව කෙනෙකුගේ ජීවිතය සම්බන්ධයෙන්වත් ඒ අකමැති ධර්ම වලින් පිළිපදින්න හොඳ නැහැ. ඒ කියන්නේ අනුන්ට හිංසා කරන්න යන්න හොඳ නැහැ, අන්සෞදයක් හොරකම් කරන්න යන්න හොඳ නැහැ, වැරදි කාම සේවනයක් හා බැඳෙන්න හොඳ නැහැ, බොරුවෙන් කේලමෙන් හිස්පර්ශ වචනෙන් අනේකා ආමන්ත්‍රණය කරන්න හොඳ නැහැ. ආන්නේ විදියට හිතන්නේ කියලා භාග්‍යතුන් හැම දේපනා කරා. එතකොට මේ කියන්නේ මොකක්ද? ඔබ ගිහි ජීවිතේ කල් ගෙවන්න, ධර්මානුකූලව ජීවත් වෙන, කාලය ඇඳලා අඹදරුවොත් එක හොඳින් ඉන්න, ඒ අතර පංචශීලය රැක ගන්න. ඒකනේ මේ දේශනා කරන්නේ. එතකොට එහෙම පංචශීලයේ රැකගෙන ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කරුණු කීපයක් දේශනා කරන්නම් බ්‍රාහ්මණ වරුනි, අන්නේ කරුණු ටික ජීවිතේ පිටුවා ගන්න. කොහොමද? සෝ බුද්ධිය වෙච්චපසාදෙන සමන්නාගතු. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම දිනු කරන්න. ධර්මයේ සංගයා ගැන පැහැදීම දිනු කරන්න. අර කිව්වාගේ පංචශීලයේ රැක ගන්න. මෙන්න මේ ටික රැකගත්තාම මේ ලෝකෙත් සතුටින් ඉන්න පුළුවන්, යන පරලෝකෙත් සතුටින් ඉන්න පුළුවන්. එහෙනම් වරුණ, දැන් තණ්හාවෙන් මුසපත් වෙලා ලැබෙච්ච දේවල් පිළිබඳව ගිජුව, ඒ පිළිබඳව ඉරිසියාව මසුරුකම ජනනය කරමින් පරිහරණය කරන එකද උතුම් වන්නේ, මේ ජීවිතයේ සතුටින් කාලය ඇඳලා ඉන්න අතර පරලෝකෙට අනතුරක් නොවෙන තාලයට ලැබිච්ච සැප සම්පත් අනුභව කිරීමද වැදගත් වන්නේ. අන්න එක නුවණින් බලන්න ඕනි. එනිසා වරුණ, දැන් අපි ජීවත් වෙන ලෝකයේ අපට පොට වේවා මට වේවා, දැන් පැවිද්දෙක් කියනවා පැවිද්දට උනා සිව්පස්සේ හොයා ගන්න ඕනනේ. දැන් පැවිද්දෙකු ගත්තාම පැවිද්දෙකුට සිව්පස්සේ හොයන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමය දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමයේ උල්ලංඝනය කරලා හොයා ගන්නා සිව්පස්සයක් පරිහරණය කිරීම හලාහල විසක් පරිභෝග කිරීම වගේ කියලා අපට දේශනා කළා. ඉතින් එනිසා මේ කිහිුණත් පැවිදි වුණත් තණ්හාවේ ඇති අනතුරු හඳුනා ගන්න ඕනි. ඒ තුල මුසපත් වෙවි తాවකාලික ගිජුභාවයක් තුල කපගාන දුක් විඳින්න සිද්ධ වෙනවා නම් ඒ දුකට මොකටද මම කැමති වෙන්නේ කියලා ඒකත් කල්පනා කරන්න ඕනි. මේ සමස්තයට වරුණ උපකාරක ධර්මයේ මොකද්ද? මේ අමා ශාසනය ලැබිච්ච වෙලාව මේ ධර්මයේ නැවත නැවත අසාසා දහම් දැනුම හදා ගන්න ඕනි. ධර්මක් ඥානීය දිනු වෙනකොට තමයි තණ්හාව ප්‍රහාණය කිරීමෙන් උලාර සතුටක් ලැබෙනවා කියන හැඟීම හිතට එන්නේ. නැත්තම් ඒ ගැන දන්නේ නැති සත්වයේ කොහොමද කියන්නේ මේ තණ්හාව, මෝහය, ක්‍රෝධය, කාමය දුරු කරන්න පිළිපදින්නේ? එනිසා දැන් මේ වැදගත්ම කාරණේ තමයි සත්පුරුෂ ඇසුරයි සද්ධර්ම ශ්‍රවණියයි. මේ දෙක තියෙනවා නම් දුගියෙක් වේවා, මගියෙක් වේවා, යාචකයෙක් වේවා, එයාට සොඳුරු අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන්. මහා ධන කුවේරයෙක් වේවා, ඔහුටත් යන යන જાතිත් ඒ ධනය අරන් යන්නේ කොහොමද කියලා ඒ තුල පිළිපැදපුවාම ඔහුට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ධනය මේ පොදි බැඳගෙන අරන් යනවා කියන කාරණේ නෙමෙයි. අර මේ මද්රි දේවියට මේ වෙස්සන්තර මහරජතුමා දේශනා කළේ ඔබගේ ධනය තැන්පත් කරන්න යන තැනට අරන් යන්න කියලා. ඒ කියන්නේ දානයෙන්, සත්පුරුෂකමෙන්, දස කුසල කර්මයෙන් ඒ ධනය යම් ආකාරයකින් වියදම් කළොත් ඒ වියදම් කිරීම තුළ ඒ පුද්ගලයාට නැවත නැවත දානාදී පාරමි පිරෙනවා නම් ඒ ආකාරයෙන් කොහොමද වියදම් කරන්නේ කියලා එකක් කියලා දෙන්නේ මේ ධර්මයේ දන්නවා නම් විතරයි. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ නේ.
1: සෝනහස, එතකොට අපිට සෝනහස දැන් තණ්හාව කියන්නේ ආශාව කියන එකටමද ස්වාමීන් වහන්ස? නැත්නම් ඒකේ කරේ ගැඹුරක් වෙනසක් තියෙනවද ඒ දෙක අතර? සහ දැන් මට මෙය ලැබුණොත් මම සතුටු වෙනවා, එහෙම සිතුවිල්ලක් අපි එනවනේ. ඒක තණ්හාව බවට පත් වෙන ස්ථානයක් කියන්නේ දැනක් තියෙනවද මෙතනින්? දැන් මේ වගේ තැනින් එහාට ගියොත් එහෙම සමහරු කියනවානේ මේ මිනිහගේ තියෙන්නේ මේ කැමැතරදි තණ්හාව කියලා. මම අර ඒ අර්ථයෙන් අහන බොහන්සිට, කියන්නේ අපි යමකට බැඳීම සහ ඒකට දැඩිව බැඳීම, අන්න ඒ වගේ අපි ආශාව යම් ආකාරයකට තිබිලා ඒක වැඩි වර්ධනය වෙනවා, අර ඇඩික්ට් වෙනවා කියන්නේ. අන්න ඒ වගේ මට්ටමකට පත්වීම තුල, ඒ කියන්නේ තණ්හාවට ඒක හේතු වෙනවද නැත්නම් ඒ දෙක අතර වෙනසක් තියෙනවද?
0: පින්වත් වරුණ, ඔය තණ්හාව නැමැති අකුසලය නැත්නම් ඒ චෛතසික ධර්මය හඳුන්වා දීම පිණිස ඔය ධම්මසංගණී පාළියේ නම් 100කට වැඩි ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කරලා තියෙනවා. රාගෝ, සාරාගෝ, අනුනයෝ, අනුරෝධෝ, නන්දි, නන්දි රාගෝ. ඒ කියන්නේ ඔක්කොම තණ්හාවට වර්ණ. සංජනනී, ජනිකා, විසත්තිකා, විසටා, ආයුහිනී, පනිදි, භවනෙත්ති, ඒ ඔක්කොම තණ්හාවට කියන නම්. ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, මේ ඔක්කොම තණ්හාවට කියන නම්. ඕඝ, යෝග, ගන්ධෝ, උපාදාන, මේවත් තණ්හාවට කියන නම්. ආවරණ, නීවරණ කියලා කියන එක මේ එකපරියායකින් තණ්හාවට. සාධනම්, බන්ධනක් කියලා කියන, වැස්ම කියලාත් කියන, බැඳීම කියලාත් කියන, උපක්ලේශය කියලාත් කියන, අනුසය කියලාත් කියන, පරිඋත්ථානය කියලාත් කියන, ලතා කියලා කියන්නේ වරුණ තණ්හාවට නම. වේවිච්ඡං, දුක්ඛ මූලං, දුක්ඛ නිදානං, දුක්ඛ පබවෝ, ඔය ඔක්කොම තණ්හාවට නම්. මාර පාසෝ කියලා දේශනා කරනවානේ, මාරයාගේ පාසය. මාර බලිසං, මාර විෂයෝ, මාරයාගේ විෂය, මාරයාගේ බිලිකොක්ක. තණ්හා නදිය, තණ්හා ජාලය, අකුසල මූලය, අවිද්‍යාව, මෙන්න මේ සියලු නම් වලින් හඳුන්වන්නේ තණ්හාව වරුණ. එනිසා ඒ ක්‍රියාත්මක වන ආකාර සලකලා, ක්‍රියාත්මක වන භූමි සලකලා තමයි බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. ඉතින් ඒ නිසා මේ කොයි අතින් බැලුවත් සංසාර ගමනේ අපි පැටළුනේ ඔය තණ්හාවටනේ. දැන් මේ වාරයේ තණ්හාව ගැන දැනගන්න. තණ්හාව, දැන් තණ්හාව උපදින්නේ වරුණ චිත්තෝත්පාද අටක් හා සැබැඳිව. ඒකට කියනවා ලෝභ මූල චිත්තෝත්පාද කියලා. අකුසල චිත්තෝත්පාද 12, ලෝභ මූල චිත්තෝත්පාද 8ක් තියෙනවා. එතකොට සෝමනස්ස වේදනාව හා යුක්තව හතරක්, උපේක්ෂා වේදනාව හා යුක්තව හතරක් තමයි ඔය තණ්හා උපදින. ඒක ditthigata samprayutto උපදිනකොට බලවත් සි අනර්ථ කරනවා. ඒ කියන්නේ දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා තියෙන බහල ඇතිනේ. ඒ මිත්‍යා දෘෂ්ටිය හා උන්මිශ්‍රව යෙදී ලෝභය උපදිනකොට ඒයින් කරන අනර්ථ ඉතාම බලවත්. ඇයි දන් දීලා වැඩක් නැහැ, සීල ගුණ දම් රැකලා වැඩක් නැහැ, කර්මයක් ඵලයක් නැහැ, මේ ලෝකේ මේ ජීවත් වෙන කාලේ කාලය ඇඳලා ඉන්න ඕනේ කියපු දන්ට ආවහම ආනන්තරී පාප පවා ඔහුගේ අතින් සිද්ධ වෙනවා. ලෝභය මුල් වෙලා. ඒ නිසා ඒක බොහොම අන්තරායකර ධර්මයක්, බලවත්සේ අන්තරායකර ධර්මයක්, සහ මුලින්ම පිටදකිය යුතු ධර්මයක්. නමුත් ගිහිගෙදරක ඉන්න කෙනෙක් ඒ මුළුමනින්ම ඒ ආරම්භයේදී මුළුමනින්ම තණ්හා ප්‍රහාණය වෙනවා කියලා එකක් සිද්ධ වෙන්නේ නැහනේ. නමුත් ඒ ඔහුගේ පරිභෝග රටාව, ඒ කාම භෝගීත්වය ඉස්සෙල්ලාම පරලොවට අනතුරක් නොවන තැනින් හික්මවා ගන්න ඕනේ, නැත්නම් හසුරුවා ගන්න ඕනේ. ඒ උදෙසා තමයි පංචශීල ප්‍රතිපදාව තිසරණයේ සහිතව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ තුල හික්මෙන ගමන් වරුණ මාසයකට දින 8ක් ඒ වගේ යුගවල බ්‍රහ්මචාර්ය සීලයකට ගිහිය හුරු කළා බුදුරජාණන් වහන්සේ. ඒක දින 4ක් වුණා පස්සේ කාලෙ වෙනකොට දැන් කාලෙ වෙනකොට එක දිනයකට වගේ සමහර වෙලට සීමා වෙලා තියෙනවා. එතකොට මේ බ්‍රහ්මචාර්ය සීලය එහෙම හික්මෙනකොට මාසයකට දින 4ක් 5ක් 6ක් අර කාමයන්ගේ නෙල්ලවන බලපෑම, ඒ මුසපත් වීම, ඒ කාම තණ්හාව මඩින්න යටපත් කරන්න ඒක හොඳ අවස්ථාවක් බවට පත් වුණා. ඒ වගේම සමත භාවනා පුරුදු කරගන්න, විපස්සනා භාවනාව ටික ටික පුරුදු කරගන්න, ඒ අනුසාරයෙන් විරාගී සුවයට හිත ටික ටික හුරු කළා. කාමයන්ගේ ඇති බලවත් නපුර, බලවත් අනතුර తాවකාලිකව සතුටක් දෙනවා. ඒක හැමමම තමයි. නමුත් දීර්ඝකාලීනව බලවත් අනතුරක් කරනවා. අනිත් එක ලෝකයේ හටගන්නා තාක් සියලුම ප්‍රශ්න, ගැටුම්, යුද කලකෝලහල මේ ඔක්කොට මුල් වෙන්නේ තණ්හාවයි. තණ්හම් පරිච්ඡ පරි අර නව තණ්හා මූලක ධර්ම කියලා අපි ඒ කාලේ සිද්නේ දසපේ කතා කරගෙන වරුණේ. නව තණ්හා මූලක ධර්ම, තණ්හා මුල් කරගෙන අවසානයේ කලකෝලහල දක්වාම පුද්ගලයන් පෙළඹෙන හැටි ඒ තුල භාග්‍යතුන් අපි දේශනා කළා. මේක හරි ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ආයි වාද විවාද තර්ක කිසිවෙකුට ගොඩනගන්න බෑ මේ දේශනාවත් එක්ක. එනිසා මේ තණ්හාව කොහොමත් නරක ධර්මයක්, කොහොමත් අපුරු ධර්මයක්. ඒක මොන පරයායකින්වත් අගය කරන්න බෑ. එනිසා අපේ හිතවල තියෙන ඒ කාමච්ඡන්දේ මුල් කරගෙන හෝ වේවා, වස්තුකාමී ක්ලේශකාමී පදනම් කරගෙන වේවා, එක අතකින් කාමයක් අල්ලගෙන අනිත් අතින් විරාගය අල්ලන්නේ නැදුවට එහෙම හරියන්නේ නැහැ. එනිසා ඉස්ලාම තේරුම් ගන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ සනාතන සත්‍යයක්මයි. මම මේ තණ්හාව නැමැති දැලට හසු වෙලා දැන් ඉන්නේ, මේකෙන් අත මිදෙන්න ඕන. පටාචාරව හඬපු ඇඬිලි මතක තියාගෙන අවසානයේ ඒ සියලු දේ අහිමි වෙලා ඇයට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තමයි සැනසීම ලැබුණේ. ওই වගේ ඉතිහාසයේ කොයිතරම් කාන්තාව පිරිමි තමන්ගේ දරුවෝ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, භාර්යාව වෙනුවෙන් හඬන්න වැළපෙන්නේ නැතිද?
1: සනස වංකනේක මේ ඒ සම්බන්ධතාවට අපිට පැහැදිලි කරලා දෙනවා නම් ඉතින් බොහෝ දෙනෙක් කැමති වෙයි අපිට මේ තණ්හාව සම්බන්ධවම තිබෙන කාරණා තවත් විග්‍රහ කරන ආකාරය දැනගන්නට.
0: පින්වත් වරුණ, ඔය භාග්‍යවතුන් වහන්සේ සැබැත් නුවර ඉන්න කාලේ එක්තරා ඒ ප්‍රදේශයේ හිටපු මේ පුද්ගලයෙකුගේ එකම පුතා පවුල හිටපු එකම පුතා මුහුටි වයසේදී නැති වුණා. ඔය තරුණ ළමයි නැති වෙන්නේ. එතකොට දැන් මේ නැති වුණාට පස්සේ මේ පුද්ගලයාට මේක දරා ගන්න බැරි වුණා. උමතු වුණා. කහන් ඒක පුත්තක කියලා අඬා අඬා සොහොනට ගිහිලා පුරුද්දක් හැටියට මාස ගාණක් තිස්සේ අඬනවා. ඉතින් කොහොම හරි දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මේ සොහොනට ගිහිලා අඬන ගමන් අඬලා ඉවර වෙලා භාග්‍යතුන් අපිත් බැහැ දැක්කා. බැහැ දැකලා සිරිපා වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා ඉන්න ගමන් අන්නේ වෙලාවේ භාග්‍යතුන් අපි දේශනා කරනවා, ඒව මේ තං ගහපති, ඒව මේ තං ගහපති, පිය ජාතිකහයි ගහපති, ශෝක පරිදේම දුක්ඛ දෝමන සුපායාසා පියප් පභවිකා කියලා. මේක තාම වැදගත් කාරණයක් වරනවා ගිහි පැවිදි සියලු සත්ත්ව ප්‍රජාවට. ඒකෙන් අදහස් කළේ ප්‍රියදේ මුල් කරගෙන තමයි ගෘහපතිවරය ශෝකය පරිදේවය දුක්ඛය දෝමනසේ උපායාසේ හටගන්නේ. ප්‍රියදෙයින්මයි මේ දේ හටගන්නේ. අපි යමනාප දෙයක් මුල් කරගෙන නෙමෙයි කියන එකයි. ඒක පරයයි වශයෙන් හේතු වෙන්න පුළුවන්. නමුත් ඍජුවම ප්‍රියජයින් තමයි දුක හටගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කළා. අන්නේ වෙලාවේ මේ බමුණා නැත්නම් මේ උපාසකවරයා භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව පිළිගත්තේ නැහැ. මගේ දරුවා, මගේ පුත්‍රයා මට ප්‍රියය මනාපයි. එයා නිසා මම බොහෝ සතුටක් වින්දා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රියමනාපයෙන් දුක හට ගන්නවා කියලා, ලෝක මම පිළිගන්නේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට සතුටු නොවි නැගිටලා යන්න ගියා. දැන් කඩපිල්ලොල ඉන්නවනේ මරණ ඔය දූර්තකේ ඔය කොල්ලකුරුට්ටු ආන්නේ ආත් එක ගිහිල්ලා කිව්වා, මේ බලන්න මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා, මේ භාග්‍යතුන්ට මෙහෙම දෙයක් දේශනා කළම් ප්‍රියදෙයින් දුක හට ගන්න කල එහෙම වෙන්නේ කොහොමද? ඉතින් අර අහිංසකයෝ දන්නේ නැහනේ මේ අමා ධර්මයේ ගැඹර තේයත් එක පිළිගත්තා. ඒකනේ ප්‍රියමනාප දෙයින් කොහොමද දුක හට ගන්න? දැන් අපිට ආහාර පාන ප්‍රියයි, වස්ත්‍රාභරණ ප්‍රියයි, අමුදරුව ප්‍රියයි. ඒවයින් අපි සතුටු වෙන ඔය කියන කතා මොන කතාවද? ඔය මන බනක්ද කියලා අපහාස කළා. අන්තිමට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය සිදුවේ මුල් කරගෙන හරි අපූර්ව ධර්මයක් දේශනා කළා. ඒක දීර්ඝ වශයෙන් විස්තර අවශ්‍ය නම් තියෙනවා පිය ජාතික සූත්‍රය කියලා වරුණ මජ්ක්‍ධිම නිකාය. අන්න එක කියවලා බලපුවාම තේරෙනවා පුද්ගලයෙකුට ප්‍රිය දෙයින් දුක හට ගන්න ආකාරය. ඔය ප්‍රශ්නේ ගියා අන්තිමට රජමැදුරට. රජමැදුරට ගියා කොසල් මහරජතුමාගේ. මෙන්න මෙහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. බමුණෙක් මේක පිළි අරගෙන නැහැ. බමුණෙක් මේකට ප්‍රතිවිරුද්ධව තර්කයක් ගොඩනගලා තියෙනවා. අන්තිමට කොසල් රජතුමා මල්ලිකා දේවියගෙන් ඇහුවා. මේ ප්‍රියමනාපදීන් දුක හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේක ඇත්ත නැත්ත මොකන්ද කියලා. මල්ලිකා ප්‍රකාශ කළා භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒකේ ආයේ දෙකක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි කියලා. කොසල් රතුමාට ඒ වෙලාවේ තරහක් ඇති වුණා. ඒව මේව පනායම් මල්ලිකා යඤ්ඤදීව සමනෝගෝතම බහපති තන් තදේවස්ස අබ්බනුමෝදති. මේ මල්ලිකාට බුදුරජාන් වහන්සේ මොකක් හරි දේශනා කළොත් ආ එතනින් එහා දෙයක් නැහැ. ඒක හැමම පිළිගන්නවා කිව්වා. එතකොට දැන් ඔන්න ඒ වෙලාවේ මේ මල්ලිකා දෙවියරි උපක්‍රමයකුත් පාවිච්චි කළා. එක්තරා රජමාලිගාවේට පො බ්‍රහ්මණවරයෙක් භාග්‍යතුන්ා ළඟට යවලා මේ කතාවේ ඇත්ත නැත තේරුම් අරගෙන ඇවිල්ලා අන්නේ වෙලාවේ මල්ලිකා කොසල් රතුමාට ප්‍රකාශ කරනවා තංකින් මඤ්ඤසි මහරජ පියාතේ වාසභාකත්තිය. ඔබට මේ වාසභාකත්තිය වාසභාකත්තිය නැමැති මේ විසව ඔබට ප්‍රියයිද මනාපයිද? ඔව් මට ප්‍රියයි මනාපයි කියනවා. ඒ වගේ මහානමා ඒ වාසභාකත්තිය යම් විදියකින් හදිසි අනතුරකින් මැරිලා ගියොත් ඔබට දුකක් ඇති වේද? ඒක සතුටක්ද? ඒක මට දරාගන්න බැරි දුකක් කියනවා. ඊළඟට අහනවා මේ මල්ලිකා දේවී හරි නුවණින් එතන කටයුතු කරනවා. කටයුතු කරලා අවසානයේ අහනවා මේ මල්ලිකාවන මා ඔබට ප්‍රියයිද මනාපයි? හදිසිය මම මැරිලා ගියොත් ඔබට දුකක් ඇති වේද? අන්න එහෙම කියලා තේරුම් කරලා දුන්නා ප්‍රිය දෙයින් දුක උපදිනවා කියලා. එතකොට වරණ මෙතන කාරණේ තමයි බුද්ධ වචනේ තියෙනවා ප්‍රිය වස්තු පිළිබඳව ඇති ඡන්ද රාගේ ඒ තණ්හා මූලික හැඟීම තුල තමයි පුද්ගලයෙකුට දුක උපදින්නේහි ප්‍රමාණය මත. ඒක ඉතා පැහැදිලිව තියෙනවා ප්‍රිය වස්තු 100ක් තියෙන කෙනාට දුක් 100යි කියලා. ප්‍රිය වස්තු 80ක් තියෙන කෙනාට දුක් 80යි කියලා. එකම ප්‍රිය වස්තුවක්වත් නැති කෙනාට දුකක් නැහැ කියලා එතන අදහස් කළේ වරුණ තිත්තම්ති චිත්‍රානි තතේව ලෝකේ. විසිතුරු දේ කාම වස්තු කාම ලෝකේ තියෙනවා. නමුත් ඒව පාදක කරගෙන පුද්ගල මනසේ ඇතිවන්නාවෝ තණ්හා නිස්ත්‍රිත ඒ හැඟීමේ චිත්තෝත්පාදේ පහළ නොවේ නම් අන්න එතනින් පුද්ගලයාට විශාල සහනයක් සැලසෙනවා. එනිසා දැන් අපි ගත්තොත් අඹුවේ ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගේදොර තියෙනවා, වස්තු සම්පත් මේ ඔක්කොම තියෙනවා. අවබෝධයෙන් පරිහරණය කරනවා. මේව ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව තියෙන ඡන්දය බලවත්, බැස ගැනීම බලවත්, කාමකත්වය හිතින් පාලනීයවත් කළ අඩුම තරමින් ගිහියෙක් කැටියට ජීවත් වුණොත් ඒක තමයි යාට සහනේ වරුණ.
1: හොඳයි, මං හිතන්නේ අපිට වඩාත් වැදගත් කාරණා ඉස්මතු වෙමින් පවතින්නේ මේ තණ්හාව සම්බන්ධ. අපි සවනහස එතකොට ලැබුණු දෙයක් නැති වෙයි කියන බියක් ඇතිවීම තණ්හාවේම කොටසක්ද ස්වාමීන් වහන්සේ? අපිට තියෙන දේක් නැති වෙයි කියලා සමහරුන්ගේ හිතේ බිය ඇති වෙලා තිබෙනේ ඒ තණ්හාව නිසාම දෙකක් වෙන්නේ.
0: පින්වත් වරුණ හොඳ ප්‍රශ්නයක්නේ. තණ්හාය ජායති භයන්නේ. තණ්හාව නිසා භය ඇති වෙනවා. මට ලැබෙයි මේ ලැබිලා තියෙන දේ නැති වෙයිද? පැහැර ගනීද? ඒ වගේම තවත් නොයේ නේකාකාරයෙන් මේ තණ්හාව මුල් කරගෙන තමයි පුද්ගලයාට භය ඇති වෙන්නේ. තණ්හාය ජායති භයං. එතකොට භය කියපුවාම එක පැත්තකින් ද්වේෂය කියලා කියන්න පුළුවන්. එතකොට ඒ ලෝභය පදනම් කරගෙන ඒ පැත්තෙන් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ද්වේෂ මූලික චිත්තෝත්පාද පහළ වෙන්න මේක උපනිශ්‍රේ වෙනවා. ඔබ කියපු කාරණේ හරි. තණ්හාවක් නැති කෙනෙකුට කුතෝ භයං. භයක් ඇති වෙන්න හේතු නැහැ. අර අමා ධර්මයේ තියෙනවා වරුණ. අර පසේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මපරයායක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පස්සේ කාලේ අපට දේශනා කරලා තියෙනවා. මේ ශ්‍රමණයාට අටකොටු නැහැ පුරවන්න. ඒ වගේම ශ්‍රමණයාට තැන්පත් කළ පරිහරණය කරන්න දේවල් නැහැ. එනිසා ශ්‍රමණයාට තියෙන පියාපත් බර තියෙන පක්ෂියෙකුට පියාපත් බරසේ පාත්‍රයයි ඇතුන් සිවුරයි ඉතාම ස්වල්ප පරිස්කාර ටික ඕනම තැනකට මේ පරිස්කාර ටික අරගෙන යන්න පුළුවන්. එනිසා පැවිද්දාගෙන් සොරහතුරු මුලකට වුණත් පැවිද්දාගේ පැහැර ගන්න දෙයක් නැහැ. ගින්නක් ඇමිලිලා ආවත් පැවිද්දාගේ විනාශ වෙන්න දෙයක් නැහැ. ඒ වගේම උදහසරපත් වෙච්ච රජකුටවත් පැවිද්දාගෙන් නතු කර ගන්න දෙයක් නැහැ. එනිසා පැවිදි ජීවිතයේ බොහොම අස්වැසිලිදායකයි කියලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ වරුණ මේ ලෝකේ අතීතාක් භය ඇති වුණා නම් අතීතාක් තැති ගැනීම ඇති වුණා නම් තණ්හා මුල් කරගෙනමයි. ඒක ගල්ප හොඳට තේරුම් ගන්න ජීවිතේ දැන් ඔබේ වේවා මගේ වේවා වෙනයම් කෙනෙකුගේ වේවා ජීවිතේ ඔතනක හරි චිත්ත පීඩාවක් වෙහෙසක් දුකක් විපතක් ඇති වෙලා තියෙන හොඳට හොයාගෙන ගිහින් බලන්න. මූලයේ විභාග කරලා බලන්න. මුලට ගිහින් බලන්න. මොකක් හරි තණ්හා නිසිත ගවේෂණයක අවසාන ප්‍රතිඵලය මහා මේ වෙහෙසකර මනෝභාවයේ නිවැරදි තුරුණේ කියලා. ආසාවෙන් තණ්හාවෙන් ප්‍රේමයෙන් සැපත හොයාගෙන හොයාගෙන ගිය අන්තිමේදී මහා අවිහරඹ දක්වා මේව දිගුණේ නැද්ද? එනිසා මේ ඒක මුලින්ම විසඳ ගන්න පුළුවන්කම ලැබුණොත්, හැබැයි ඒ මුලින් විසඳ ගන්න නම් මේ උතුම් ධර්මයේ ඇසුර ලැබෙන්න ඕනේ. සත්පුරුෂ ඇසුර ලැබෙන්න ඕනේ. ධර්මය ඇහෙන්න ඕනේ. එතකොට තමයි මේක විසඳෙන්නේ. විසඳ ගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්නේ. එහෙම නැතු විසඳ ගන්න ක්‍රමයක් ලෝකේ නැහැ නේ වරුණ. එනිසා ඒ විදිහට විසඳ ගන්නම හැර වෙන කිසිම ක්‍රමෝපායක් නැහැ. නැත්තම් ආත්මභව කී කෝටියක් යනවද කියන අනිත් එක දැන් හිතන්න. ওই බලවත් බද්ධ වෛර හැදෙන්නේ. ජීවිතෙන් ජීවිතේ යන කල්පස් 10යි වන වෛර හැදෙන්නේ ඔන්නේ තණ්හා මුල් කරගෙන. එක ජීවිතයක භාර්යාවයි ස්වාමියයි ලෙස එකතු වුණා. ඊළඟ ආත්මභව ඊය ගණන් යනකම් ඔවුනොන්ට පරම වෛරීන් බවට පත් වෙලා මුණ ගැහෙනවා. බලන්න තණ්හාවක් කරන විපත. ඊළඟට මේ කනබොන දෙයට පවා තියෙන තණ්හා මුල් කරගෙන ඊළඟ ජීවිතවල බලු පූසන් කන හිලුම් බවට පත් කරන සත්වයෝ. නිකන්වත් හිතෙනවද? പ്രേත ලෝකවල නැදලා දානවා මේ තණ්හා මුල් කරගෙන. මේ ජීවිතේ මහා මන්දිර සුව යහන් වල ජීවත් වෙන්නේ. ඊළඟට പ്രേත ලෝකේ. තමන්ගෙම පාවිච්චි කරපු වැසිකිලි වලේ සමහර වෙන්න. මේ විපත පේන්නේ නැහැ නේ මතු පිටින් බැලුවාම.
1: ඒ කියන්නේ සර් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ කොටස් තුනක් ගැන අපි කියන්නේ. එතකොට සවනස ඔය කොටස් තුනේම අපිට මේ දැන් කාම තණ්හා අපිට දැනෙනවා. භව තණ්හාව ගැනත් එතකොට ඔය ඔබවහන්සේ කියන වගේ එක එක සමහර ඒ කැමැත්තකිනුත් ඉන්නවනේ. මම මෙහෙට යන්න ඕන මෙහෙම විදියට ඉන්න ඕන කියලා විභව තණ්හාව පිළිබඳව අපිට ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවද?
0: සාස්වත දෘෂ්ටියේ වරුණ භව තණ්හාව කියලා විස්තර වෙන්නේ. සාස්වත දෘෂ්ටි හා මිශ්‍රබෙත් තණ්හාව ඊළඟට උච්ඡේද දෘෂ්ටි හා මිශ්‍රබෙත් තණ්හාවනි විභව තණ්හාව කියලා විස්තර කරන එක බොහොම දිගට විස්තර වෙනවා. එතකොට වරුණ දැන් මේ කාම තණ්හාව කියවම දැන් මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ලැබමින් මේ ඇති කර ගන්නා ලෝභ මූලික සෝමනස්සය සත්‍ය හොයනවනේ. එතකොට ආන්නේ ඒ සතුට හොයාගෙන යන සත්වයා ඒ මුසපත් වුණාට පස්සේ හිතනවා මේක සදාකාලික වෙනවනම් සංසාරෙත් මේ අය මට මුණ ගැහෙනවනම් සංසාරෙත් මේ වස්තු සම්පත් ලැබෙනවනම් එහෙම හිතලා ඇතම් කෙනෙක් මිත්‍යා මාර්ගයක පිළිපදිනවා. පිළිපැදලා සතර අපායට වැටෙනවා. එතකොට සංසාරෙත් දැන් අර දේශනා කලේ භාග්‍යතුන් අර නකුල මාතා නකුල පිතා කතාව අහලා තියෙනවනේ. නකුල පිතා ඇවිල්ලා කිව්වේ මට මගේ මේ නකුල මාතාව ඊළඟ ජීවිතෙත් දකින්න ඕනේ කිව්වා. ආ එතකොට ඒ වෙලාවේ ඔය විකාර අදහස අයින් කරන්න කියලා භාග්‍යතුන් අපි දේශනා කරාද? එහෙම දේශනා කරේ නැහැ. එහෙම මුණ ගැහෙන්න ඕයි නම් සම ශ්‍රද්ධාවෙන්, සම සීලයෙන්, සම සුතයෙන්, සම ශාගයෙන්, සම ප්‍රඥාවෙන් දෙන්නත් එක්ක මේ සාසනෙ හික්මෙන්න. එතකොට මරණින් මත්තෙත් ආයි මුණ ගැහෙමි කිව්වා. එනිසා වරුණ ප්‍රතිපදාව දේශනා කරලා තියෙන වර්ධවා ගන්නතුව සැනසීම ලබා ගන්න. ඒ ප්‍රතිපදාව වර්ධවා ගත්තාම තමයි මහ විපතකට ඇද වැටෙන්නේ. එතකොට කාම තණ්හාවෙන් වේවා, භව තණ්හාවෙන් වේවා, විභව තණ්හාවෙන් වේවා ඔය විභව තණ්හාව වගේ තැනකට එමාවට පස්සේ ඉතාම භයානක අහේතුක නාස්තික අකිරිය වගේ දෘෂ්ටි හට ගන්නවා. එතකොට ඒවට බැඳුනට පස්සේ සතර අපායම තමයි උරුම වෙන්නේ. එනිසා මේකේ බිහිසුණු පැත්තක් එදෙන තියෙන වරුණ. ඉතාම සෝචනීයයි. ඉතින් ආනන්තරයේ පාප කර්ම කරන්න පවා පෙළඹෙනවනේ ඔය උච්ඡේද දෘෂ්ටීන් වලට ආපුවම සත්‍යය. එතකොට තම මොකද්ද කියන්නේ වෙන්න තියෙන විශාල විපතක් සිද්ධ වෙනවනේ. එනිසා මේ තණ්හාවේ විපත ගැන කියනවා නම් හෝරා කීයක් නම් කියන්න පුළුවන්ද? ඒ විපත පෙන්වන්නේ මේ භාග්‍යතුන් මේ අමා ධර්මයේ දේශනා කළේ මේ දුක්ඛ මූලය. මේන් අත මෙදෙන මාර්ගය. මුළු සසරක් විපතට හේලපු තැන තමයි අපි මේ හෝරාවකින් දෙකකින් වර මේක සහගතා කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් ඒක ඉතා වැදගත් අපි මේ දැනුවත් අමාරුවෙන් නමුත් වරන ටික ටික හරි අතහැරීම පුරුදු වෙන්න ඕනි. අතහැරීම පුරුදු වුණත් නැතත් අතහරින්න වෙනවානේ. ඔබට මට හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?
1: සහ ස්වාමීන් වහන්සේ අර තණ්හාව ගැන කියනකොට ඔබ වහන්සේ සිහිපත් කළා මේක මම අර අහුවාම අවිද්‍යාවත් සමග සම්බන්ධද කියලා. ඔබ වහන්සේ කො මේක තනියෙන් වැඩෙන්නේ නැහැ කියලා. දැන් ඒ වගේ තණ්හාවත් එක්ක තව ගොඩාක් දේවල් බැඳෙනවා නේ ස්වාමීන්. කියන්නේ අකුසල ධර්ම බොහෝසෙයින් බැඳිලා එකට බැඳිලා පවතිනවා නේද තණ්හාවත් එක්ක?
0: වරණ මෝහය, අහිරිකය, අනුත්ප්පේ, උද්දච්චේ මෙන්න මේවත් එක්ක උන්මිශ්‍රව තමයි මේ තණ්හාව පහළ වෙන්නේ. එතකොට තවත් අකුසල ධර්ම තියෙනවා. එතකොට මේ තණ්හාම කියන එක තනිම වැඩෙන ධර්මයක් නෙමෙයි. මෝහයෙන් අඳුරුව තමයි කාමච්ඡන්දේ පුද්ගල මනස ගහටගන්නේ. එතකොට සැනසෙලි ඉසව් පේන්නේ නැහැ කොටිම කියනවනම්. ඒයි නැතිමීදීමක් පේන්නේ නැහැ. දැන් හිතමුකෝ දැන් යම් මොකක් හරි වස්තු දැන් ඔතන කාමයේ පිළිබඳව කතා කරද්දී වස්තුකාම ක්ලේශකාම කියලා දෙආකාරකින් ඒ පිළිබඳව විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ. වස්තුකාමයේ කියන්නේ ප්‍රියමනාප දේවල් මේ ලෝකෙ තියෙන ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ ඒවට කියනවා වස්තුකාමයේ කියලා. ඒ පිළිබඳ පුද්ගල මනස ඇතිවන්නා වූ තණ්හාවට කියනවා ක්ලේශකාමයේ කියලා. එතකොට මේ ක්ලේශකාමයේ තමයි මෙතන තියෙන ප්‍රශ්නය. එතකොට ක්ලේශකාමයේ පදනම් වෙන්නේ අර කියපු වස්තුකාමයේ. අඹුව, දරුව, ස්වාමියා, ගේදොරීට කඩම ඔක්කොම වස්තුකාම කියලා හඳුන්වන්නේ. එතකොට මේ වස්තුකාම පදනම් කරගෙන පුද්ගල මනසක ක්ලේශකාමයේ ඇති වුණාට පස්සේ ඒ ක්ලේශකාමයේ තමයි අර භවික වෙලා ජාති විශාල විනාශයක් සත්වයාට සිද්ධ කරන්නේ. එතකොට වරුණ ඒ තණ්හාවත් එක්ක මෝහය ඉසුමතු වෙනවා. ඊළඟට අස්මිමානය බලවත් වෙනවා. ආත්ම සංඥාව බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය ඒකත් එක්ක බලවත් වෙනවා. ඊළඟට පවර ලැජ්ජා නැතිකම බය නැතික හිතේ විසිරීම මේ ඔක්කොම එකතු වෙලා ආපුවම කොහොමනම් මේ විපතක් වේද සත්වයාට? එතන බලන්න.
1: ඒ කියන්නේ ඉරිසියාව ක්‍රෝධය පවා ඒක හින්දම තමයි එන්නේ.
0: ඔව් අන්න තණ්හාවෙන් නිදහස් වීම පිණිස ගනු ලබන ප්‍රයත්නය තුල ඒ උත්සාහය තුල අර කීප අකුසල ධර්ම පිටු දැකීමක් සිද්ධ වෙනවා. මෝහයෙන් අතමිදින්න ඒක උත්සාහවත් වීමක් වෙනවා. ඊළඟට මාන්නෙන් අතමිදීමට ගනු ලබන උත්සාහයක් වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් අතමිදීමට ගනු ලබන උත්සාහයක් වෙනවා. තණ්හාවෙන් අතමිදීමට ගනු ලබන උත්සාහය. එතකොට මේ ඔක්කොටම තියෙන ප්‍රතිපදා මොකද්ද වරුණ? මේ උතුම් බුදු මගම පමණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයම පමණයි. දෙවෙනි මාර්ගයක් ලෝකේ නැහැ. එනිසා මේ සැනසීමේ මාර්ගය හම්බ වෙච්ච වෙලාවේ අඩුම තරමින් මේ උතුම් සැනසිලි මාර්ගයේ ඒකාන්ත සත්‍යයක් මම මේ මාර්ගයේ පිළිගන්නවා, මේ ධර්මයේ මම සරණ යනවා කියන තැනටවත් හිත හදා ගන්න ඕනි. වරුණ අඩුම තරමින් මෙහෙම ප්‍රාර්ථනාවක්වත් තියෙන්න ඕනි. මේ වස්තුකාම ක්ලේශකාම දුරු කිරීම පිණිස මේ කරන කුසල ධර්ම, මේ පුණ්‍යෝත්පාද, මේ කුසලෝත්පාද මට පාරමි වේවා, හේතු වේවා කියන තැනවත් අපි ඉන්න ඕනි අඩුම තරමින්. හුදු ප්‍රාර්ථනාවක නතර වෙන්න කියන එක නෙමෙයි වරුණ කියන්නේ. එහෙම හරි ටික ටික මේ උත්සාහය හිතේ ගොඩනගන්න ඕනි, අපේක්ෂාව හිතේ තියෙන්න ඕනි.
1: ඉතින් මේ ප්‍රාර්ථනාව ඇති කරගන්න මම හිතන්නේ ඔබට හොඳ මඟ පෙන්වීමක් මේ ලැබුණේ. මොකද සමහරු යම් යම් දේවල් පසුපස හඹා යන්න ගත්තාට පස්සේ කොතරම් දුරක් යනවද, කොතරම් අසරණ වෙනවද, මට මොනව වුණත් කමක් නැහැ, මම මේක කොහොම හරි ලබා ගන්නවා, ඔහොම කියන අවස්ථාවේ තියෙන්නේ. ඉතින් බලන්න අපි කොතනද අපිට වැරදිලා තියෙන්නේ, සහ අපි ඒ තුල කොච්චර භයානක තැනකට පත් වෙනවද, මේ භවයේ විතර නෙමෙයි සසරෙම කොතරම් අසරණ වෙනවද. ඉතින් මේ தත්වෙන් මිදෙන්න නම් එකම රැකවරණ අපි ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුදහම් පමණයි, ධර්මයේ පමණයි. ඉසැබෑ ධර්මයයි අදත් මේ පැය පුරා ඔබට ලංකලේ ඔබගේ තිබෙන මේ තණ්හාවේ දාසකත්වයෙන් ඔබව මුදවාලන්න. අපි උත්සාහ කරමු අපිට පුළුවන් මේ தත්වෙන් මිදෙන්නට. ඒ උතුම් මඟ හැමදෑමත් බොහොම ගෞරවණීය ආකාරයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් අපට ලංකරන අපේ ගෞරවනීය පූජනීය බලංගොඩ රාධේ ස්වාමීන් වහන්සේ වහන්සේ කරන්නා වූ මේ උදාරතර කාර්යය තුළ අපේ සිත් සැනසෙනවා, අපිට ධර්මයේ පිළිබඳ මනාව වැටහීමක්, අවබෝධයක්, ගෞරවයක් මතු වෙනවා, ඒ තුළ ශ්‍රද්ධාව වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවයකින් අපි අවබෝධය හොයා යනවා. ඒ සෑම සියලු කුසලයක්ම ඔබ වහන්සේට උතුම් නිර්වාණ මඟ සාක්ෂාත් කිරීමටම උපනිශ්‍රේ වේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. නිදුකින් සුවෙන් තව චිරාත් කාලයක් දහම සමාජයේ බොහෝ දිනාගේ හිතසුව පිණිස දේශනා කරන්නට, අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යම ඔබ වහන්සේට ලැබේවා කියලා බොහොම ගෞරවසිතින් අද වැඩසටහන නිමා කරන වෙලාවේ ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ.
0: සාදු සාදු සාදු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණටත් පවුලේ සියලු දෙනාටමත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් මේ උතුම් අමා දහම් සාකච්ඡාව ශ්‍රවණය කරමින් සිත පහදවාගත් සදැහැති මහ ජනතාවටත් නිදුක් නිරෝගී සුවයෙන් චිරජීවනය ලබමින් මේ උතුම් තිසරණය පිහිට කරගෙන මේ උතුම් ශාසනය දායාද කරගෙන දුක්ඛ මූලය තණ්හාව දුරු කිරීම පිණිස පිළිමෙත් මඟ අනුගමනය කරන්නට ශක්තියක්, මඟ පෙන්වීමක්, උදව්වක්, උපකාරයක් මෙමගින් සැලසේවා. කොටින්ම මේ සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ඔබේ සසර දුකින් අතමිදීම පතා යන ගමනට පාරමි වැඩුණ පාරමි භූමියක් බවටම පත්වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ උදාර පුණ්‍ය සම්පදාව දෙවියන් සහිත ලෝකයට අනුමෝදම් වෙත්වා. හැම දෙනාට ශාන්ත නිවනේ නිමල සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් අපි අනුමෝදන් වෙනවා. ඔබට ආරාධනා කරනවා මේ ධර්මයේ නියැලෙන්න, මේ තණ්හාවට දාසකත්වය, තණ්හාවට දාසීක්ෂේ බැඳිලා ජීවිතය විනාශ කරගන්න එපා. අපි උපේක්ෂාවෙන් හැමදේම බලන්න පුරුදු වෙමු. අපිට තණ්හාව නැති කරගන්නට නම් අපි යම් මධ්‍යස්ථනකට එන්නට ඕනේ. සඳහායි මේ දහම් විවරණය. ඒ උතුම් දහම් විවරණය ඔබ අපේ ජීවිත සැපවත් කිරීම උදෙසා අර්ථවත් අවබෝධය කරා යන ගමනකට මඟ පෙන්වීමක් ලෙසින් බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපිට ලං කරපු අති පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ මේ කළ උදාරතර කර්තව්‍යයෙන් අපි රැස් කළ සියලු පුණ්‍ය සම්භාරය වහන්සේට අපි අනුමෝදන් කරනවා. වහන්සේට නිවීම පිණිසම අප රැස් කළ සියලු කුසල්ද හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. තව බොහෝ කල් සසුනඹර බබලවා දහම් දෙසන්නට වහන්සේට ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂම ලැබේවා කියලා බොහොම සතුටින් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කයි අපි අද වැඩසටහන නිමවටපත් කරන්නේ. ඔබට ආරාධනා කරනවා මේ දාමේ නියැලෙන්නට මෙය හේතුවක් කරගන්න, තණ්හාවෙන් මිදෙන්නට මේ හේතුවක් කරගන්න දහම තුලින් සැබෑම සැනසීම ඔබට අත් වේවා. ඒ සඳහා ඔබට නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මඟ පෙන්වීම ලබා දෙනවා. නැවත මේ බණ අහන්නට සිත්නෙත් අසුපු ඇතුළු කොටගත් ධර්මදේශනා වැඩසටහන අහන්නට දකින්නට net සමග එකතු වෙන්න නේත්‍රාලෝක YouTube නාලිකාව බලන්න කියලා අපි ආරාධනා කරන පමණක් නෙවෙයි අපව subscribe කරන්න. ධර්මදේශනාවල ධර්මදායකත්වයේ දරන්නට 0744 25 214 0744 25 214 අංකයට අමතමක් ගන්න. ඊට අමතරව විශේෂ පින්කමක් පිළිබඳව අපි හැමදාම වගේ අදත් ඔබට සිහිපත් කරනවා. ඒ තමයි ඓතිහාසික නැගෙනහිර ලංකාපතුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ පදනම් කරගෙන නිර්සිතු කරන අසිරිමත් පින්කම. ඒ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ අපේ ඓතිහාසික උරුමය, අපේ රටට ලැබුණු වටිනාම දායාදයක් තමයි දළදා වහන්සේ වාමශ්‍රී යටි දළදා වහන්සේ සෙංකඩගලපුරවරේ වැඩහිඳින. ඒ දළදා වහන්සේ ලක්දිවීපයට පළමුවරට වැඩමවාගෙන අඩිය තිබ්බේ ලංකාපටන විහාරස්ථානයේ පිහිටි පුණ්‍ය භූමියෙන් නැගෙනහිර වෙරළ තීරයෙන්. ඉතින් ඒ උතුම් පුණ්‍ය භූමිය කාලයක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය පැවතිලා දැන් නිදහස් වෙලා දැන් ඒ පුණ්‍ය භූමිය නැවත ගොඩ නැංවෙමින් පවතිනවා. මේ පුණ්‍ය භූමියේ අසිරිමත් සුගන්ධ කුටියක් හදන්නට අපි කටයුතු කරලා තිබෙන. ඒ සුගන්ධ කුටියේ වහලය නිර්මාණය කරන්නට ඔබ එකතු වෙන්න ඕනයි. පමණක් නොවේ සංඝාවාසයක් හරියට නැහැ මේ පුණ්‍ය භූමියට. සංඝවාසියේ වහලේ නිර්මාණය කරන්න ඔබ එකතු වෙන්නට ඕනේ. සඳහා අපිත් එකතු වෙන්න ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. වර්ග අඩියකට රුපියල් 4000ක් වෙනවා. එහෙම නැතිනම් ඔබට පුළුවන් ආකාරයෙන් ඒ සඳහා දායක වෙන්න. ගිණුම් අංකය 84 79 43 85 විස්තර දැනගන්න 0777 77 0777 982 6237 දුරකථන අංකයට කතා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ට්‍රැවල් නෙත් ආයතනයේ පිළිබඳ සිහිගන්වනකොට දඹදිව අසිරිමත් කටින පින්කම් වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒ වන්දනාවක් ට්‍රැවල් නෙත් ආයතනයේ මේ වන විට සූදානම් කරමින් තිනා බුද්ධගයාව ඇතුළු කොටගත්තු ඒ පුණ්‍ය භූමියවල සිදුවෙන කටින පින්කම් අරමුණු කරගෙන ඒ පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද පුණ්‍ය භූමියේ සිදු කරන කටින පින්කමේ කුසලය ඔබටත් අනුමෝදන් වෙන්නට තමයි මේ වන්දනාව සිදු කරන්නට ට්‍රැවල් නිත ආයතනයේ කටයුතු කරන්නේ. විස්තර දැනගන්න පුළුවන් 0112 863 363 දුරකථන අංකයට කතා කරන 0112 863 363 ඒ අංකයට කතා කරලා විස්තර දැනගන්නයි ඔබට ආරාධනා කරනවා. එහෙම නැත්නම් 0767 167 172 0767 167 172 අංකයත් ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ ආරාධනාවත් කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාව බලන්නට ඇරයුම් කරමින් අද වැඩසටහන නිම කරනවා. හැමට තෙරුවන් සරණයි.
2: සිත් නෙත් අසපුව කවදත් අලුත් කාගෙත් නෙත් තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙත් FM රේඩියෝව සමග නෙත් ශ්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගහෙනවා කියලා අපි කූරගල ගොඩ නැගුවා. ඒ වගේම ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙනා එකතු වෙලා ගොඩ නැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහා සෑය ගොඩ නැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩ නැගුවා වගේම ඔන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩ බැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකා පටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTTE යුද සමයේ LTTE කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරයේ ගොඩනගන්නට ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේ කම රකින්නට කැමති පිරිස විදිහට මේ පුදබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677 77 25 214 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එවනම් අපි උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අපේ නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේට, පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේ සුවප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟුතුනි, අද මම ඒ සඳහා බොහෝම වටින කියන සූත්‍රයක් දේශනාවට මාතෘකා වශයෙන් තෝරගත්තා. මේ දේශනාවරන් ටිකක් ගැඹුරින්ම සාකච්ඡා කරන්න ඕන දේශනාව. නමුත් ධර්මරත්නියටත් හානියක් නොවෙන විදියට අපේ උපරිමටම උත්සාහයක් දරනවා අපේ පිඟුතුට වැටහෙන ආකාරයට ඒ කරුණු ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. සූත්‍ර දේශනාව නම තමයි මහා අනුරුද්ධ සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුල් කරගෙන කරපු දේශනාව. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ කවුද? දිවස් ලාභී උත්තමයන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබපු උත්තමයා තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. පිටුතුරු මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සතර මහා තෙරබඩුන් අතරින් එක නම. ඒ කියන්නේ පින්වතුනි, අපේ ශාසනයේ ශ්‍රාවකයන් අතර පින්වතුනි ඒ පින් මත බෙදීමක් තියෙනවා. දැන් අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කියන්නේ සංසාරේ වෙනම ඉන්න දෙපළක්. ඒ කියන්නේ ශාසනයේ වෙනම තැනක ඉන්න දෙපළක්. උන්වහන්සේලා දෙනම තමයි ඉහළින්ම ඉන්නේ. යතරින් මුලින්ම වැඩ ඉන්නේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේදී තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. අනිත් එක මේක මම මතක් වෙච්ච නිසා මම මේ කියන්නේ. දැන් අපි ඔය ආර්යයන් වහන්සේලාගේ නම් සිහිපත් කරද්දී මම අපේ අතන තුන අඩුපාඩුවක් හැටියට තමයි මම මේක කියන්නේ. පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න ඒ උන්වහන්සේලාට ගෞරවයක් ඇතිවෙන විදිහට ආමන්ත්‍රණය කරන්න. කවදාවත් පින්වතුනි අගෞරවයෙන් ඇතිවෙන විදිහට අදහස් ප්‍රකාශ කරන්න එපා උන්වහන්සේලා සම්බන්ධයෙන්. ඒක තමන්ගේ නිවනට පින්වතුනි විශාල හානියක් කරගන්නේ. දැන් සමහර වෙලාවට අපිත් ඔය අහලා තියෙනවා එහෙම. දැන් අපි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ, අපි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. නමුත් සමහරලාවට මටත් ඔය ඇහිලා තියෙනවා සමහර තැන්වල සමහර උදවිය නම විතරක් කියනවා. ඒ මහබෝසතාණන් වහන්සේ කියන කොටස මගහැරලා අපි කොහොමද බින්වතුනේ එහෙම අපි ප්‍රකාශයක් කරන්නේ? අපිට එහෙම ප්‍රකාශයක් කරන්න බෑ. දැන් මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට අපි බින්වතුනි මේ සමහරලාට නිකම්ම නම කිව්. ඒක බින්වතුනි යුතුනේ ගැළපෙන්නේ නේ. ඒ බින්වතුනි අපිට අර ඒ කාරණාව හොරු වෙලා නැති ප්‍රශ්නේ. ඔව උගන්වපු නේද ප්‍රශ්නේ තියෙන්නේ. කවදාවත් නිකන් නම කියලා ආමන්ත්‍රණය කරන්න එපයි උත්තමයන්ගේ. අපි මහබෝසතාණන් වහන්සේගේ උනත් නිකම්ම නම කියන්න එපා. දැන් අපි කොහේ හරි තැනක ආයතනික ප්‍රධානීෙක්ව පිළිගනිද්දී පින්වතුනි අපි ආයතන ප්‍රධානීගේ තනතුරත් එක්ක බොහොම ගෞරවයෙන් පිළිගන්නේ. අඩුම තරමේ තමන් බලන්නකො තමන්ට කවුරු හරි කෙනෙක් ඒ විදියට පහත් විදියට ආමන්ත්‍රණය කරොත් තමන් කැමතිද? නැහැ නේද? මං කියන්නේ මේ උත්තම යමනාප වෙන්නේ අපේ පින්වතුන් උන්වහන්සේලට පරුස වචනෙන් කතා කරත්. උන්වහන්සේලාගේ හිත් පින්වතුනි ඒ වගේ තාම ප්‍රාථමික තැනකින් මේ දූෂ වෙන්නේ නේ. ඒක අපේ පැත්තටයි පින්වතුනි වටින්නේ. එහෙම ගෞරවයෙන් කතා කරන එක. එතකොට තමයි සංසාරේ අපටත් ගෞරවය ලැබෙන්නේ. මිනිසුන්ගේ පින්වතුනි හොඳ අවධානයක් ලැබෙන්නේ. අද කාලේ බලනකො මිනිසු මේ අවධානයේ වෙදුවෙන් කොච්චර දේවල් කරගන්නවද? සමහර මිනිසුන්ගේ ජීවිත පවා පින්වතුනි මේ විකෘති මානසික රෝගීන් වගේනේ හැසිරෙන අවධානය ගන්න ගිහිල්ලා. ඉගෙන මිනිස්සු අවධානය කියන එකට එච්චරටම කැමැත්තක් දක්වනවා. සමාජ පිළිගැනීම කියන එකට එච්චරට කැමැත්තක් දක්වනවා. ඉතින් එහෙම පිළිගැනීම නැති උදවියනේ පිළිගැනීම් ලැබෙන ඇයට පවා පින්වතුනේ නින්දා අපහාස කර කර හැසිරින්නේ. ඒ තමන්ට ඒ පිළිගැනීම ඒව නැති නිසා. ඒතර ඒවා ලැබෙන්න නම් පින්වතුනේ අපිත් අනිත්‍යයට ගරු කරලා තියෙන්න ඕනේ. ගරු කරන්න තමයි අපට ගෞරවය ලැබෙන්නේ. ඒ කියන්නේ අපි වපුරන බීජ වලටනේ අස්වැන්න ලැබෙන්නේ. එනිසා මේ ආමන්ත්‍රණය කියන එක ඉතාම පරිස්සමින් කරන්න අපේ පින්වතුන් ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් අනිත් එක තමයි පින්වතුනි ඒ උත්තමයන් වහන්සේලාට අපි ගරු කරද්දි දැන් අපි භාග්‍යතුන් වහන්සේට බුදුන් කියන්න එපා. ඒව හොඳ නෑ. භාග්‍යවතුන් වහන්සේ එහෙම ආමන්ත්‍රණය කරන්න. ඒ වගේම තමයි දැන් ඔය උත්තමෙන් වහන්සේලාගේ නම් ආමන්ත්‍රණය කරද්දි තියෙන නමම කියන්න පුරුදු වෙන්න. දැන් අපි මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නම මහා සාරිපුත්ත. ඒ සාරිපුත්ත කියලා කියන්නේ ඇයි? සාරි බැමිණියගේ පුතා නිසා තමයි.

සමහර වෙලාවට මේ අපේ නම් පවා වෙනත් භාෂාවකින් පරිවර්තනය කරෝති වෙන නම් කියපාවි. දැන් මට ආමන්ත්‍රණය කරන නමේ සිංහල තේරුම අරගෙන ඒ තේරුමට ගැලපෙන ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් කිව්වොතින් අපි කැමති නෑනේ. දෙමළ භාෂාවෙන් අපට නමකින් ආමන්ත්‍රණය කරොත් අපි කැමති නෑනේ. ඉතින් ඒ වගේ තමයි පින්වතුනි ඕකත්. මේ ආර්යයන් වහන්සේලාට ආමන්ත්‍රණය කරද්දී මතක තියාගන්න හරි පරිස්සමින් ආමන්ත්‍රණය කරන්න. එනිසා කතා කරද්දි කතා කරන්න දැන් මේ අඩුපාඩු පින්වතුනි අපි අතුනුත් වෙනවා. දැන් ඔය මෙත්තිය භාගතුන් වහන්සේ දැන් ඔය සමහර පරිවාර ග්‍රන්ථවල පවා ඉතින් කියෙන්නේ තියෙන්නේ මෛත්‍රී භාගතුන් වහන්සේ. ඉතින් මෛත්‍රී තමයි තේරුම මෙත්තේ කියන වචනේ තේරුම මෛත්‍රීක හරි. නමුත් නම එක නෙවෙයිනේ. නම මෙත්තිය භාගතුන් වහන්සේ. මෙත්තේ මහ බෝසතාණන් වහන්සේ. ඉතින් මේ නමී මාමන්ත්‍රණය කරන්න ඕනේ. එතකොට තමයි ඒකේ ගෞරවය ලැබෙන්නේ. අපි හැම එකම පරිවර්තනය කරන්න ගිහින් අන්තිමට ඔක්කොම පරිවර්තනය. අපේ නමත් පින්වත් දැන් අපේ නමේ මට ආමන්ත්‍රණය කරන නමේ අදහස සිංහලෙන් ලියුවොතින් පින්වතුනි වෙනත් අදහසක් ඉන්නේ. ඊ අදහස අපිට කිව්වොතින් ගැලපෙනවද නැහෙනේ? ඒක ගැලපෙන්නේ නැහැ. ඉනිස තියෙන නමින් ආමන්ත්‍රණය කරන්න බලන්න. මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ. අනිත් එක මේ විශේෂයෙන්ම මේ ශාසනයේ මුල්පෙලේ වැඩ ඉන්න මේ උත්තමයන් වහන්සේලා ආමන්ත්‍රණය කරදී මුලින්ම මේ මහා කියන නාමය යොදන්න පුළුවන් නම් තවත් වටිනවා. මහා මොග්ගල්ලාණියන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ. දැන් ඕක මගේ අතුණුත් වෙන අඩුපාඩු. මොකද අපි පොඩි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන විදිය ඕක. මමත් ඉතින් ගොඩාක් උත්සාහ කරන ඒ අඩුපාඩු නිවැරදි කරගන්න. එනිසා අපි ඒ අඩුපාඩු හදාගන්න බලමු. දැන් එතකොට මේ ශාසනයේ පින්වතුනි මේ මුලින්ම වැඩ ඉන්න ශ්‍රාවකයන් වහන්සේ තමයි මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉන් පසුව තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ දිනමම හඳුන්වන්නේ අග ශ්‍රාවකයන් වහන්සේලා දිනම කියලා. ඊළඟට දැන් ඒ දිනම ඒ වෙනුවෙන් සංසාරයේ පින්වතුනි එක අසංකිකුත් කල්පලක්ෂය පාරමී දම් පුරලා තියෙනවා. අනුමදසි භාග්‍යතුන් වහන්සේගේ ළඟ ඉඳලා පාරමී දම් පුරලා තියෙනවා. ඊළඟට වැඩ ඉන්නවා පින්වතුනි සතර මහා තෙරවරු කියලා හතර නම. කවුද සතර මහා තෙරවරු? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා මෙන්න මේ හතර නම. ඉතින් මෙන්න මේ හතර නම හඳුන්වන්නේ සතර මහා තෙරවරු කියලා. ඒ කියන්නේ ඒ හතර නම අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දිනමට පොඩ්ඩක් අඩුවෙන් සංසාරේ පින් කරලා තියෙනවා. ඒකයි හතර මහා තෙරවරු කියන ගණයට වැටුනේ. දැන් ඒ සතර මහා තෙරවරු කියන ඒ උත්තමනංශල හතර නම කොච්චර බලවත්ද කියලා කියනවා නම් අපේ ආනන්ද හාමුදුරුවන්ට තියෙනවා අග්‍රස්ථාන පහ. ගතිමන්තානං අග්ගෝ, දිතිමන්තානං අග්ගෝ, සතිමන්තානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ, උපට්ඨකායනං අග්ගෝ කියලා අග්‍රස්ථාන පහක් තියෙනවා. දැන් සාමාන්‍ය ආර්යනාංශ නමකට අසෝ මහ ශ්‍රාවකේ නාංශයලා අතරේ උත්තමේ නාංශයලාට හුඟක් වෙලාට එක තානාන්තරයක් තමයි හුඟක් ආර්යනාංශලට තියෙන්නේ. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුතාංග ධාරින් අතරින් අඟ තැම්පත්. දැන් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉරිදිමුතුන් අතරින් අඟ තැම්පත්. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට එහෙම අග්‍රස්ථාන පහක් තිබුණා. ප්‍රසිද්ධම උන්වහන්සේ මේ උපස්ථායන කරන භික්ෂුන් අතරින් අග තැම්පත් කියලා. ඒ පහෙන් එකක්. තව හතරක් තියෙනවා. මොකක්ද? වැඩිපුරම බණ අහලා තියෙන අයතරින් අග්‍රස්ථානීය බහුසුතානං අග්ගෝ. ඒ වගේම ධර්මයේ වැඩිපුරම මතක තබාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය. ඒ වගේම

0: තමයි ඊළඟ එක භාග්‍යවතුන් වහන්සේ එක බණපදයක් කිව්වම මල්දම් වැලක් වගේ එක බණපදයකට බණපද 60,000ක් ආවර්ජනය කරගන්න පුළුවන් ශක්තියක් තියෙන ආර්යයන් වහන්සේ. ඒ ආර්යයන් වහන්සේලා අතරින් අගතැම්පත්. ඒ වගේම තව උපස්ථාන කරන භික්ෂුන් වහන්සේලා අතරින් අගතැම්පත් කියලා ඕන් ඔය අග්‍රස්ථාන පාතියෙන. ඊට බාන ආනන්ද හාමුදුරන්ට කොයිතරම් තානාන්තරයක් මේ ශාසනය තුල තියෙනවද? හැබැයි ඒ ආනන්ද හාමුදුරුවත් අඩුම තරමේ මේ සතර මහා තෙරවරු අතරට වැටුන්නේ නෑනේ. ඒකෙන් හිතාගන්න තියෙන්නේ සතර මහා තෙරවරු කියන්නේ කොයිතරම් පුණ්‍ය ශක්තියක් තියෙන කොයිතරම් බල සම්පන්න ආරොත්තමන් වහන්සේලා හතර නමක්ද කියලා. ඉතින් මේ සතර නම අතරින් එක නමක් තමයි මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ. මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව පිංගුතුනි කරුණ හුඟක් සිහිපත් කරන්න පුළුවන්. උන්වහන්සේ සම්බන්ධයෙන් ගොඩාක් පිංගුතුනි අපේ ධර්මයේ කරුණ තියෙනවා. මම අද දවසේ ඊ අතරේ බොහෝම සුවිශේෂී කාරණාවක් අපේ පිංගුතුන්ට ඒක අද දවසේ දේශනාවෙන් අපට අවසන් කරගන්න බැරි වී අපි ලබන සතියේ දේශනාවටත් කොටහක් ඉතුරු කරලා මම අද දවසේ අපේ පින්වතුන්ට මේ කාරණා ටික බොහොම කෙටියෙන් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නැතනම් මහානුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව ධර්ම දේශනා මාලාවක් උනත් කියන්න පුළුවන් තරම් කරුණු තියෙනවා. දැන් මේ අනුරුද්ධ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්වතුනි පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමයි මේ තානාන්තරේ පැතුවේ. ඒ කාලේ සිටුවරේ කැටිටි ඉපදිලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දිවස් ලබන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලබල දුන් ආරියුත්තමන් වහන්සේව දැකලා ඒ තානාන්තරයට ඇතිවෙච්ච කැමැත්ත නිසා උන්වහන්සේ එදා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ නිවසට වඩම්වල දානය පූජා කළා. දින හතක් දන් දීලා ප්‍රාර්ථනාවක් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ දන් දීලා ප්‍රාර්ථනාව කරන්නේ සක්ක සම්පත්තියවත් බ්‍රහ්ම සම්පත්තියවත් නෙවෙයි. මම ඔබ වහන්සේ වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අභියස මටත් දිවස් ලැබෙන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබේවා කියන මෙන්න මේ ප්‍රාර්ථනාව කළා. ඉතින් ඉන්නේ ප්‍රාර්ථනාව භාග්‍යතුන් වහන්සේ විවරණයක් හැට ලැබල දුන්නම අනාගතේ කල්පලාක්ෂයකට පස්සේ මෙහිම මේ බුද්ධ ශාසනයේ ඒ තානාන්තරය ලබනවා කියලා විවරණ ලැබල දුන්නා. එතෙන් පටන් ඒ බුද්ධ ශාසනය තුළ හුඟා පිං කරා. දැන් ඔය මේ දිවස් ලැබීම පිණිස කරන සුවිශේෂී පිංකම් තියෙනවා. දැන් මේ අනුරුද්ධ හාමුදුරුවෝ ඒ ජීවිතේව කළා. විශේෂම පින තමයි ආලෝක පූජාව. සංසාරයේ පින්වතුනි අපි ඇස්පිනීම සම්බන්ධයෙන් ලැබෙන පිනක් හැටියට ඕක හඳුන්වන්නේ ඇස්පිනීම සම්බන්ධයෙන් කරන පිනක් එක. හැබැයි සුවිශේෂීම පින තමයි මේ දිවස් ලැබීම පිණිස මනුස්ස ජීවිතයකදී පවා ඉපදෙද්දී දිවස් ලබන්න තරම් මහ විශාල පුණ්‍ය කර්මයක් තමයි මේ ආලෝක පූජාව කියලා කියන්නේ. හැබැයි ආලෝක පූජාවත් ඉතින් හැබැයි තින් ඒ ආලෝක පූජාවත් මට හිතෙන ඉතින් අද කාලේ හුඟක් දෙනෙක් නිවැරදිව කරනවද කියලත් සැකයක් තියෙනවා. ඒක ගැන නම් ඉතින් කරුණෝ කතා කරන්න ගියොත් හුඟක් කතා කරන්න වෙනවා මිතන. නමුත් අපි කලිනුත් මේවා කතා කරලා තියෙන කරුණෝ කෙටියෙන් උනත් මේ කාරණා මට හිතෙනවා කියනවා නම් වටිනවා කියලා. දැන් අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේට අද කාලේ ආලෝක පූජාවක් හැටියට කරන්නේ මොනවද? පහන් පූජාව. කිතාම ඒ කියන්නේ වරදක් නේක හොඳයි. හැබැයි ඉතින් අපේ පින්වතුන් බලන්නකො අපේ පින්වතුන් තමන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරගනිද්දී පහනකින් ලැබෙන ආලෝකයකින්ද කටයුතු කරන්නේ? අඩුගාන උයන පියන කටයුතු, පාඩම් කටයුතු. ඒව කරන්නේ පහනකින්ද බලන්නකො? නෑනේ. කියන විදුලි බබුලකින්නේ කරන්නේ. දැන් ඔය පහන් පූජාව කියන එක පින්වතුනි අතීතයේ ඉඳලාම පැවතගෙන ආපු දෙයක්. ඒ හේතුව තමයි අතීතයේ එහෙම මේ විදුලි ආලෝකයක් තිබුණේ නෑනේ. ඒ කාලේ තිබිච්ච ආලෝකය ලබා ගන්න ක්‍රමය තමයි පහන. ඉතින් පහනකින් ආලෝකය ලබාගත්තු කාලේ පහන පූජා කරපු අපි දැන් අපි විදුලියෙන් ආලෝකය ලබාගෙන පහනා පූජා කරනකොට කල්පනා කරලා බලන්න තමන්ගේ දානේ වැටින්නේ මොන ගොඩටද? දාන දාස ගොඩටනේ. ඒ කියන්නේ තමන් උසස් දෙයක් පරිහරණය කළා, තමන් දන් දෙන්නේ පහත් දෙයක්. ඊගණීට තමයි වැටෙන්නේ. සැබෑවටම ආලෝක පූජාවක් කරගන්න ඕන නම් ඉතින් කරන්න තියෙන හොඳම ආලෝක පූජාව තමයි පින්වතුනි මේ විදුලි ආලෝක පූජාව. විදුලි බල් පූජා කරන එක, ඒ සඳහා අවශ්‍ය කරන වෙන වෙන උපකරණ පූජා කරන එක. ඒ වගේම තමයි තවත් විශේෂ පුණ්‍ය කර්මයක් අපේ පින්වතුන්ට ඒ වෙනුවෙන් කරන්න පුළුවන්. දැන් අපි හිතමු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ වැය වෙනි විදුලි පිරිවැය තමන්ට කොටසක් හැටියට අරගෙන දරන්න පුළුවන්. එහෙම කරන්න. ඒක සම්පූර්ණ මුදල වෙන්න ඕනේ නැහැ. පන්සලෙන් විදුලි බිල් පත් අරගෙන ඒකේ ගිණුම් අංකය අරගෙන ගිහිල්ලා අදාළ ස්ථානයට තමන්ට ඒකෙන් පුළුවන් රුපියල් 50ක මුදලක්ද 100ක මුදලක්ද 500ක 1000ක මුදලක්ද ඉතින් ඒ පිරිවැය දරන්න. කොච්චර වටිනවද බලන්නකෝ ඒක. ආන් ඒ විදියට ඔය ආලෝක පූජාව කරගන්න බලන්න. දැන් එහෙම ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා. පන්සල්වල විදුලි ආලෝක පූජාව වෙනුවෙන් කරන. හැබැයි ඒ හුඟාක් අය පින්වතුනි මේක මේ මම පහම් පූජාවක් හැටියට කරන පූජාවක් හැටියට අනුමෝදන් වෙන්නේ විදුලි ආලෝක පූජාව කියලා වෙනම පූජාවක් හැටියට තමයි අනුමෝදන් වෙන්නේ. නමුත් ඊට වඩා පින්වතුනි අරම හිතන්න ඒක තමන් පූජා කරන ආලෝක පූජාව. දැන් අනිත් එක පින්වතුනි දැන් ඔය ලංකාවේ විශේෂ ස්ථානවල සමහරලාට එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ තැන් වලට ගිහිලා පුළුවන් නම් අපේ පින්වතුන් ඒ වායේ ආලෝක පූජා වෙනුවෙන් ඒ පිරිවැය දරන්න පුළුවන් නම් හරි වටිනවා. ඒව අඳුර වෙන්න දෙන්න එපා. දැන් අපි ගත්ත දැන් කොළඹ පළාතේ අපට මුදුන් මල් කඩක් වගේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේගේ පාද ස්පර්ශයේ වෙච්ච උතුම් භූමියක් තමයි කැලණියේ මේ වැඩ ඉන්න කල්යාණ රාජ මහ විහාරස්ථානයේ වැඩ ඉන්න ඒ චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ කැලණියේ චෛත්‍යරාජානන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පාද ස්පර්ශ වෙච්ච උතුම් වූ පිම්බිමා. ඒතොර දැන් ඊ වගේ තැනක ඔන්න කෙනෙක් ගිහිල්ලා විදුලි ආලෝක පූජා වෙනුවෙන් ඊ පිරිවැය දරනවා. හරි වටිනවා. දැන් මේ කාලේ පොඩ්ඩක් වෙයි මේ විදුලිය සම්බන්ධයෙන් තියෙන එකේ කාර්බුද නිසා සමහර ලාවට අර කලින් වගේ දැන් ওই සමහර සිද්ධාස්ථානවල කලින් වගේ පින්වතුනි විදුලිය භාවිතා කරන හරි අඩුයි. මොකද ඒවයි පිරිවැය වැඩි නිසා. ඒ නිසා බොහොම අර පරිස්සමින් තමයි ඒ වයිනොත් හුඟක් වෙලාවට පින්වතුනි දැන් ওই විදුලි පරිභෝජනේ කරන්නේ. හැබැයි ඉතින් ඇත්තටම මගේ නම් අදහස තමයි ඒවා එහෙම වෙන්නේ දින හොඳ නැහැ කියන එක. මොකද ඒ උන්වහන්සේලා ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. භාග්‍යතුන් වහන්සේට ආලෝක පූජාවක් වෙමින් ඒව කරනවා. නමුත් ඉතින් හුඟක් වටිනා පින්වතුනි අපේ පින්වතුන්ටත් ඒවට සම්බන්ධ වෙලා සම්පූර්ණ ආලෝකය ලබා දෙමින් දැන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් රැයක් පහන් වෙනකම් මේ ආලෝකය ලැබලා දෙන්න. ඒකතොට තමයි Tamante ආනිසංස ලැබන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන් වලට ගිහිල්ලා ඒ විදුලි බිල්පත් ඉල්ලගෙන ඒ වෙනුවෙන් මාසිකව යන විදුලි පිරිවැයට තමන්ට පුළුවන් ප්‍රමාණයට දායකත්වය දක්වන්න. ඒ කොච්චර වටින පිනක්ද කියලා හිතන්නකො භාග්‍යතුන් වහන්සේට ආලෝකයක් ලැබලා දෙනවා කියන එක. අන්න එහි මේ පින් කරගන්න බලන්න. ඊළඟට ඉත අනික් කාරණාව තමයි පින්වල දැන් ওই විදුලිය පූජා කරද්දි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මං කිව්වේ දැන් පහනක් වෙනුවට ඉතින් අර වගේ දෙයක් වටිනවා. හැබැයි ඉතින් ඔය දැන් හුඟක් ලොකු ආලෝක පූජාවල් එහෙම කරද්දි නම් ඉතින් ඒක දැන් අලංකාරයේ පිණිස පහන් වලින් අලංකාරයක් කරාට නම් කමක් නැහැ. අලංකාරයේ පිණිස විවිධ රටාමවල හිම කරනකොට දැන් ලංකාවේ පිටුතර හිම බොහෝම දියුණු පහන් පූජාවල් තියෙනවා. දැන් කලින් අපි ඔය මැටි බඳුන් වල මැටි පහන් වල ආලෝක පූජාවල් දැක්කට දැන් මම මේ ඈත කාලේ එකත් එක පූජාවක් දැක්ක මේ ඔය වීදුරු විනිවිද පේන වීදුරු කෝප්ප ඒවයි බොහොම ලස්සනට මේ තෙල් දාලා සුවඳ තෙල් දාලා බුදුරජාන් වහන්සේ උදෙසා කරලා තියෙන හරි ලස්සන ආලෝක පූජාවක්. අන්න ඒව නම් පින්වතුනි මංහිතන අර ඒ කියන්නේ අලංකාරවත් පූජාවක් හැටියට අනුමත කරන්න පුළුවන්. ඒක හොඳයි පූජාවල් හිම කරන එක. නමුත් බුදුරජාන් වහන්සේට අපි දෙන්න ඕන ආලෝක පූජාවක්. ආලෝකය කියන්නේ ඉතින් අපි පාවිච්චි කරන විදුලි ආලෝකන විදුලි ආලෝකය තමයි දෙන්න ඕන. ඒතරි විදුලි ආලෝකය දෙද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට පහසුවක් වෙන විදිහට විදුලි ආලෝකය කරන්න ඕන අපි. දැන් ඔය සමහර වෙලාවට බුදු පිළිම වහන්සේලා වෙනුවෙන් විදුලි ආලෝක පූජාව කරලා තියෙනවා. හුඟා කාලවට විදුලි ආලෝක පූජාව කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල ඉඳලා විදුලි බල්බයක් දැල්වනවා භාග්‍යවතුන් වහන්සේගේ මොහොනට ආලෝකය වැටෙන විදිහට. අපේ පින්වතුන් තමන් බලන්න තමන්ගේ මෝනට විදුලි පන්දමක් ඇල්ලුවොත් කවුරු හරි කෙනෙක් තමන්ට මොන වගේ අදහසක්ද හිතට නැගෙන්නේ? පහසුව පිණිසද දැනෙන අපහසුව පිණිසද? අපහසුව පිණිසනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා සලකද්දී ඒ භාග්‍යවතුන් වහන්සේගේ මුවට මොහොනට අර විදියට විදුලි ආලෝකයක් දැල්ලුවම එතකොට භාග්‍යතුන් වහන්සේට ඒකෙන් ලැබෙන්නේ පහසුවට වඩා අපහසුවන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද? කරන විදියට තමයි ඵල ලැබෙන්නේ. ඉතින් සංසාරේ පින්වතුනේ සම්ද වෙනවනේ. ඒ පූජාව කරන්නේ තැස් දෙක අඳ වෙන විදියටනේ. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේට පින්වතුනේ ආලෝක පූජාව කරන නිවැරදිම ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේගේ හිසට උඩින් කරන ආලෝක පූජාව. විසට උඩින් විදුලි බල්බයක් දැල්වන්න. ඒ විදුලි බල්බේ පින්වතුනි ආලෝකයේ ප්‍රමාණය තෝරගන්න තමන් ඒ බල්බය දැල්වපු තැන් ළඟට ගිහිල්ලා තමන්ගේ අත්ල දිග ඇරලා බලන්න මේ අල්ලේ තියෙන රේඛා තමන්ට පේනවද කියලා. අන්නේ පේන ප්‍රමාණේ විදුලියක් නම් පින්වතුනි ඉතාම හොඳ විදුලි ආලෝකයක්. අන්නේ ප්‍රමාණයට පූජාව කරන්න. අඩ අඳුරත් නෙවෙයි, වැඩි ආලෝකිකුත් නෙවෙයි. ඒ ආලෝකයේ ප්‍රමාණය තීරණය කරගන්න තමන්ගේ අල්ල දිග ඇරලා ඒ අල්ලේ තියෙන රේඛා ටික තමන්ට පේන ප්‍රමාණයේ විදුලි ආලෝකයක් කරන්න. හැබැයි බලන්න භාගතුන් හංසගේ ඉසට උඩින් ඒ ආලෝක පූජාව කරන්න. ඒක තමයි නිවැරදිම ආලෝක පූජාව වෙන්නේ. දැන් ඔය සිද්ධාස්ථානවල උනත් පින්වතුනි අපි හුඟාක් වෙලාට දැකලා තියෙන මේ පහළ ඉඳලා උඩට තමයි ආලෝකය ලැවලා තියෙන්නේ. එහෙම නෙවෙයි. උඩ ඉඳලා පහළට ආලෝකය ලැබෙන්න ඕන. මොකද බුදුරජාන් වහන්සේගේ ප්‍රයෝජනේ පිණිසනේ අපි ආලෝක පූජාව කරන්නේ. එතකොට අපි බලන්න ඕන භාග්‍යවතුන් වහන්සේට ප්‍රයෝජනවත් වෙන විදියට ওই පූජාව කරන්න. දැන් මේ මෑත කාලේ බොහොම කල්යාණ මිත්‍ර පිරිසක් ඒ වගේ විශේෂ පූජාවක් කර අපේ පින්වතුන්ටත් උනන් දෙක බල අනුමෝදන් වෙන්න පුළුවන්. අනුරාධපුරේ තූපාරාම සේරාදානන් වහන්සේ අභ්‍යස. අපි බොහොම දන්න කියන පුණ්‍යවන්ත පිරිසක් ආලෝක පූජාව කළේ අපිත් ඒ පින අනුමෝදන් වුණා. ඉතින් ඒ චෛත්‍යරාජානන් වහන්සේ වටේට බලන්න පින්වතුනි මේ විදුලි කණු හිටවලා ඉහලින් ඒ සේරාදානන් වහන්සේට ඉහලින් ඒ විදුලි කණු වලින් බුදුරජාණන් වහන්සේට පහළට ආලෝකය ලැබෙන විදිහට තමයි තියෙන්නේ. දැන් ඔය මේ ශල්‍ය කර්ම කරන අංශේ තියෙන විදුලි ආලෝකය කොහොමද උඩින්නේ? ආන් ඒ වගේ. අන්න ඒ විදියට තමයි ආලෝක පූජාව කරන්න ඕනේ. ඒ නිසා විශේෂ ස්ථානවල අපේ පින්වතුන් ඔය වගේ විදුලි ආලෝක පූජාවක් කරද්දී මෙන්න මේ කාරණාවත් සැලකිලිමත් වෙන බලන්න. එතකොට තමයි තමන් ඔය කරන පුණ්‍ය කර්මය තමන්ට සාංසාරික වශයෙන් මේ සුව පහසු ලෙස පින්වතුනි ඵල දෙන්නේ. නැත්නම් දැන් හිතන්නකෝ අර විදිහට පහලින් ආලෝකයක් ලබලා දීලා ඒකින් අපහසුවක් දැනෙන්නේ දිදී තමන්ට සංසාරේ ඇස් ලැබේ, හැබැයි තින් අඳුරු ඇස් ලැබේ. සමහරවිට මේ වගේ තින් කණ්ණාඩි දාන්න වෙයි. සමහරවිට අපිත් මේ සංසාරේ කරපු මේ මකුසල කර්ම නිසා වෙන්නේ තියවා. ඉතින් එතකොට ඒක කොච්චර අපහසුවක්ද බලන්නකෝ. අපි මේ බොහොම කැමැත්තෙන් පහසුවෙන් උපස්සියවලක් දාගෙන බලනව නෙමෙයිනේ. බැලීමේ අපහසුතාව නිසා එහෙම කරන්නේ. ඉතින් මේව නැතුව තියෙනවනම් කොච්චර වටිනවද? ඉතින් අන්න ඒ වගේ පින්වතුනි පින්කම් කරන්න බලන්න. ඒ කියන්නේ පින කරන්න සංසාරේ සැපසේ විඳින විදියට. පින කරන්න එපා සංසාරය දුක සේවිඳන විදියට. අපි කරන විදියට තම ප්‍රතිඵල ලැබෙන්නේ. තේස විදුලියාලෝක පූජාව කරද අර කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න හරියට කරන්න මංර කියපු කාරණාටික අදහසක් හැටිට අරගෙන විදුලි පූජාවල් කරන්න. ඉතින් ඔය ඒ වගේ දැන් විශේෂ තැන්වල පිඟුතුනි පුළුවන් නම් ඔය වගේ විදුලි කණු පූජ කරන්න. දැන් ඇත්ත ලංකාවේ හුඟාක් තැන්වල මම දැකලා නැහැ. ඔය තූපාරාමයේ වගේ තැන්වල දැකලා තියෙනවා. හුඟාක් තැන්වල හරි අඩුයි මේ උඩ ඉඳලා පහළට විදුලිය ලැබෙන විදියට ආලෝක කණු පූජ කරලා තියෙනවා. එහෙම නැතුව පිඟුතුනි පූජ කරන බලන මේ විදියට එහෙම අපේ පිඟුතුන්ට පුළුවන් නම් එකට ඒක රාසී වෙල ඒ වගේ සුවිශේෂී තැන්වල එහෙම විදුලි කණු පූජ කරන්න පින්වතුනි මේ බුද්ධ ශාසනයේ විතර අපේ පින්වතුන්ට ඔය පින්කම් කරගන්න ලැබෙන්නේ. ආයු බුදුරජාන් වහන්සේ වෙනින් මතක තියාගන්න කවද අපිට පින්වතුනි විදුලිය පූජ කරන්නද? කවද අපිට ආලෝකය පූජ කරන්නද? සංසාරේ පින්වතුනි ආයි කවදා බුදු කෙනෙක් ලැබෙයිද කියලා කාටද කියන්න පුළුවන් මෙහෙම උපස්ථානය කරන්න? ඒ නිසා අපේ පින්වතුන් ආන් ඒ විදියට තනි තනියෙන් බැරි නම් කල්‍යාණ මිත්‍ර පිරිසක් එකට ඒක රාසී වෙලා හරි පුළුවන් විදියට ඕමෝයි විදියට විදුලි කණු පූජ කරන්න. ඒ වගේම පන්සලේ Tamanට පුළුවන් විදියට පින්වතුනි විදුලි ආලෝක පූජා වෙනුවෙන් දායකත්වයේ දරන්න. ඒ කියන්නේ විදුලි බිල්පත් අරගෙන ගිහිල්ලා ඒකට අවශ්‍ය කරන මාසික මිල ගෙවන්න. ඉතින් ආන් ඒ විදියට අපේ පින්වතුන් මේ පූජාවල් කරන්න. ඒව පින්වතුනි සංසාරේ දිවස ලබන්න, ඒ වගේම ඊටාම හොඳ ඇස් ලබන්න, ඒ වගේම හොඳ ප්‍රඥාවක් ලබන්න ඒ පින උපකාරයක් වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරද්දි තින් අර දාන ප්‍රතිවිධියටත් කරන්න බලන්න. ඊටාම හොඳ උසස් ආලෝක පූජාවල් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් කරන්න. අනිත් කාරණාව තමයි දැන් මේවා මේ එළි මහණේ කරද්දි තින් ඒක කොයි විදිහකටද කරන්න ඕනේ කියන අදහසක් මට මේ වෙලාව ඉදිරිපත් කරන්න බෑ. හැබැයි හුඟක් වෙලාවට පින්වතුනි විහාරයක් ඇතුළක වගේ විදුලි පූජාවක් කරද්දි ආලෝක පූජාවක් කරද්දි පුළුවන් තරම් බලන්න පැය 24 ම බුදුරජාණන් වහන්සේට ආලෝකයේ ලැබෙන ලෙස ඒ විදුලි බල්බ දවල තබන්න. දැල්වෙන්නේ විදිහට තබන්න. ඒවා විසන්ධි කරන්න නැතුව පැයේ 24 බුදුරජාණන් වහන්සේට ආලෝකය ලැබෙන විදිහට පූජාව කරගන්න බලන්න. ඒ මොකද? දැන් බලන්නකො සමහර ආයතනයක මේ රාත්‍රී කාලයේ පින්වතුනි බල්බ් දැල්වලා තියෙනවනේ. මේ විදුලි බුබුලු දැල්වලා තියෙනවා. ඒකෙන් ආයතනෙ ඇයි මේ දවල්ට විදුලි බුබුලු දැල්වලා තියෙන්නේ? කටයුතු කරගන්න අමාරුයිනේ. දැන් බුදුරජාණන් වහන්සේට අපි විහාරේ විදුලි බුබුල පූජ කරාම හුඟක් අයගේ සිරිත මොකද පුරුදෙලා තියෙන්නේ? රැට විහාරට යනකොට විදුලි බල්බය දැල්වගෙන යනවා. ඉතින් ලයිට් එක දාගෙන යනවා. තමන්ගේ පොදු පූජා ටික ඔක්කොම අවසන් වුණයින් පස්සේදී අර දාපු විදුලි බුබුලු ටික ආයෙමත් නිවල එනවා. ඉතින් ලයිට් ටික ඔෆ් කරලා එනවා. එතකොට ඉතින් ඇත්තටම විහාරය ඇතුලේ තියෙන විදුලි බුබුලු ටික මේ යොදලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රයෝජනීයටද නැත්නම් අපේ කටයුතු ටික කරගන්න අපේ ප්‍රයෝජනීයටද? අපේ ප්‍රයෝජනයට නේද ඒ විදිහට බලදී යොදලා තියෙන්නේ. එනගේ විදුලි පූජාවක් නෙමෙයිනේ. එහෙම නෙවෙයි. අපි භාග්‍යවතුන් වහන්සේට විදුලි පූජාවක් කරනකොට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි විදුලි පූජාව කරන්න පුළුවන්. එතකොට විහාරයේ ඇතුලේ අඳුරු ඉනා. පිඟුතුනි පැය 24 විදුලි බුබුලක් දැල්වෙන විදිහට තබන්න උත්සාහ කරන්න. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන අඳුරු ඉනා. එතකොට බුදුරජාණන් වහන්සේට පැය 24 ආලෝකය ලැබෙන විදිහට ඒ විදුලි බුබුල දැල්වන්න පිඟුතුනි උත්සාහ කරන්න. ඒක තමයි සම්පූර්ණ පූජාවක් වෙන්නේ. නැත්තං ඉත සමහර වෙලාවට උක පල දෙනකොට දැන් රෑ ඉඳලා එළි වෙනකම් පූජාව කළා. සමහරලාට ඉත උදේ ඉඳලා රෑ වෙනකම් අඳුරක් නම් භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ තමන්ගේ පූජාව සම්පූර්ණ නැහැ. එතකොට ඒකේ විපාකේ කොහොමද ලැබෙන්නේ? සංසාරේ පිඟුතුනි තමන්ට මේ හොඳ ඇස් ලැබෙයි. හැබැයි ඉත සමහරලාට අඩුපාඩුකම් තියෙයි. දැන් සමහරු ඉන්නවනේ එහෙම. දැන් මේ සමහරු ඉන්න මං අහලා තියෙනවා මේ දැන් අඳුරු තැන්වලදී පේනවා එළියට ගියාම පේන්නේ එක සමාට ඇස් රිදෙනවා එළිය දිහා බලන් ඉන්න අමාරුයි එහෙම තියෙනවා එන් සමහර වෙලාවට පින්වතුනි දැන් ඒ පූජා කරපු වෙලාවේ දිවස තියෙන්න පුළුවන් එහෙම දිවස් ලාභයක් වෙන්න පුළුවන් ඉතින් අනිත් වෙලාවේ දිවස නැති වෙන්න පුළුවන් දැන් යම් වෙලාවක නුවණ තියෙන්න පුළුවන් යම් වෙලාවක නුවණ නැති වෙන්න පුළුවන් ඇයි පූජාව කරේ භාගෙටනේ එහෙම නැතුව පූජාව කරන්න බලන්න පින්වතුනි සම්පූර්ණයි ඉන්සා තාම හොඳයි භාගෙතුන් වහන්සේට පැය 24ක්ම ආලෝකය ලබා දෙන්න පුළුවන් නම් ඉතින් මේ කාරණා ටික පුළුවන් නම් අපේ පින්වතුන් මේ පූජාව කරද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න අද මම අපේ පින්වතුන්ට තවත් විශේෂ පූජාවක් මෙතනදී කියලා දෙන බලාපොරොත්තු වෙනවා ඒ තමයි මේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කරපු හරි ලස්සන පූජාවක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්වතුනි දැන් ඔය පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ පිරිනිවන් පානකම විවිධ පින්කම් කළා. ඊට පස්සේ මේ ධාතුන් වහන්සේලා ඒක ඝන වෙලා තමයි පිහිටියේ. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ මුළු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්ම හැදුවේ එකමික සෑයයි. එක සෑය හැදුවේ. ආන්ගේ සෑයට මේ අනුරුද්ධ හාමුදුරුවෝ ඒ ජීවිතේ විශේෂ පූජාවක් කළා. ඒ තමයි පින්වතුනි පහන් වැටි 1000ක් තියෙන ගස් 1000ක් සෑය වටේට තැම්පත් කරලා පහන් ගස් 1000ක් සෑය වටේට තැම්පත් කළේ ඒ ගහක පහන් වැටි 1000ක් තියෙනවා ඒ 1000ක් පහන් වැටි තියෙන පහන් ගස් 1000ක් හිටවලා ඒ ළඟින් ඊට වඩා කුඩා පහන් ගසක් හිටවලා ඊළඟින් ඊටත් වඩා කුඩා පහන් ගසක් හිටවල ওই විදියට බුදුරජාණන් වහන්සේට පින්වතුනි ආලෝක පූජාවක් කරා. මේක විශේෂ පූජාවක්. ඒ වගේම තමයි උන්වහන්සේ මේ පාරමිතා පුරාගෙන එනකොට තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේදී තවත් පූජාවක් කළා. ඒ තමයි ඒත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවම ඒ ධාතු සෑයට පින්වතුනි අර විදියටම පහන් වැටි 1000ක් තියෙන පහන් ගස් හිටවල රන් දෙනක ගිතෙල් පුරවල පහන් වැටි 1000ක් ඒ මේ රන් දෙන මැත්තේ පත්තු කරගෙන හිස මත තබාගෙන පින්වතුනි සෑය වටේටම රයක් පහන් වෙනකම්ම පැදකුණු කරලා බුදුරජාණන් වහන්සේට ආලෝක පූජාව කළා මේකත් පින්වතුනි තවත් සුවිශේෂී පූජාවක්. ලංකාවේ පින්වතුනි හරීම අඩුයි මේ පූජාවත් කරනවා දකින්නවා. දැන් අපිත් ඔය දන්න කල්යාණ මිත්‍ර පිරිස මේ වගේ පූජාවක් කළා මහියංගන සේරදානන් වහන්සේ අභියස. හැබැයි රයක් පහන් වෙනකන් ඒ පූජාව කරන්න පුළුවන් නම් වටිනවා. දැන් මම අර කිව්වේ ඒ කාලෙට ගැළපෙන විදියට දැන් ඔය ගින්දරින් තමයි ආලෝක පූජාව කළේ. පන්දමක් වගේ අරගෙන එහෙම කරලා තියෙනවා. එතකොට මේ කාලේ අපි බුදුරජාණන් වහන්සේට එහෙම කරනවට වඩා ඉතින් මට හිතෙන ගොඩාක් වටිනවා කියලා විදුලි බල්බයක්ම මේ සකස් කරගෙන දැන් තියෙනනේ ගොඩක් තාක්ෂණයේ දියුණු වෙලා එහෙම අර දැන් මේ වයර් මාර්ගයෙන් විදුලිය ගන්නෙ නැතුව එහෙම ඒ වගේ ශක්තින් තැම්පත් කරපු බැටරි වගේ ආධාරක උපකාර කරගෙන විදුලි බල්බයක් දැල්වගෙන ওই විදිහට පුළුවන් පින්වතුනි පැදකුණු කරන්න. ඒකට කියන්නේ පින්වතුනි විශේෂ පූජාවක් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් නම් හරි වටිනවා ඒක. මම මේ කියන්නේ පින්වතුනි ආයේ බලන්න අපේ පින්වතුන්ට කවද මේ වගේ පූජාවල් කරගන්න ලැබෙයිද? සංසාරේ බුදු කෙනෙක් නෙමෙයි චෛත්‍යයක් මුණගැහෙදි කියලා කවුද දන්නේ අපිට? භාග්‍යතුන් වහන්සේ නමක් නැත. චෛත්‍යයක් ලැබෙයිද කියලා කවුද දන්නේ? දන්නේ නෑ අපි. ඒ නිසා මේ වෙලාවේ කොහොම හරි ওই පින් ටික කරගන්න බලන්න. මොකද මේවා පින්වතුනි සංසාරේට ඉතාම දුර්ලභ පින්කම්. ඒ වගේම කරගත්තොත් සංසාරේට පින්වතුනි මහා විශාල වටින පින් ලැබෙන පින්කම් මේවා. මේකට කියන්නේ පින්වතුනි දඬුවැට පහන් පූජාව කියලා. මිනිමී විදිහට අපේ පින්වතුන් චෛත්‍ය වටේ පැදගුණු කරන්න. දැන් අනුරුද්ධ හාමුදුරුවෝ ඒ බුද්ධ ශාසනේ හිස මත ඒ ආලෝක මේ ගහ තබාගෙන මේ චෛත්‍ය වටේට රැයක් එළි වෙනකම්ම පැදකුණු කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ආලෝක පූජාව කරලා තියෙනවා. අපි පින්වතුන්ට පුළුවන් නම් ආන් ඒ විදිහට ওই පූජාව කරගන්න බලන්න. ඒක සංසාරට ගොඩාක් වටිනවා. තන තනින් හරි කමක් නැහැ. පිරිසක් එකට එක එකතු වෙලා හරි කමක් නැහැ. ඉතින් කරගන්න බලන්න. සන්ධ්‍යා කාලයේ ආරම්භ කරලා රැයක් පහන් වෙනකම්ම බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මම ආලෝක පූජාවක් කරනවා කියලා පින්තුනි කරගන්න බලන්න. ඉතින් පිරිසක් එකට එකතු වෙලා කරොත් ඉතින් වෙහෙසක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් කරගෙන යද්දි සමහරට ඇඟට වෙහෙසක් දැනුනොත් ටිකක් ඉතින් නතර වෙලා මොකද රැයක් ඉලි වෙනකන් එක දිගටම ඇවිදින්න අපහසු වෙන්න පුළුවන්. ඡන්නේ විදිහට හිතලා බලලා පින්තුනි පූජාවල් කරගන්න බලන්න. ඒක ඉතාම වටින පිනක් ලැබෙන පුණ්‍ය කර්මයක්, අති දුර්ලභ පුණ්‍ය කර්මයක්. ඉතින් ලංකාවේ මමත් බොහෝම අඩුවෙන් තමයි පූජාව කරන උදවිය දැකලා තියෙන්නේ. දැන් ওই විදිහට මේ ජීවිත පූජාවකින් කරපු පූජාවක් අපේ ධර්මයේ තියෙනවා. මේක ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න පුළුවන් පූජාවක් නෙමෙයි. ඒක ජීවිත පරිත්‍යාගයෙන් කරපු පූජාවක්. ඒ තමයි අපේ මංගල භාග්‍යතුන් වහන්සේ. දැන් මංගල බුදුරජාණන් වහන්සේ මහබෝසතන් වහන්සේගේ නමකේ කාලේ චෛත්‍ය රාජන් වහන්සේ නමක් වෙන ඕ පූජාව කරලා තියෙනවා. උන්වහන්සේ දැන් කරලා තියෙන විශේෂ විදියට කොහොමද? තමන් වහන්සේගේ මුළු ශරීර වටේම ගිතෙල් පොඟෝපු රිදිපටි බැඳගෙන මුළු ශරීරයේම රිදිවලින් ආවරණය කරගෙන ඊළඟට ඒ ශරීරයට ගිනි දල්වාගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය වටේටම පින්වතුනි පැදකුණු කරලා තියෙනවා. භාග්‍යතුනාසේ වෙනුවෙන් මුළු චෛත්‍ය වටේටම පැදකුණු කරලා තියෙනවා. හැබැයි ජීවිත පරිත්‍යාගයෙන් තමයි පූජාව කරගෙන තියෙන්නේ. නමුත් විශේෂත්වය තමයි පින්වතුනි එදායේ සද්ධා බලමහිමි නිසා උන්වහන්සේගේ ශාරීරික රෝම කූපයක්වත් දැල්විලා නැහැ. ඉතින් සද්ධා බල මහිමේ නිසා රෝම කෝපයක්වත් දැල්විලා නැහැ. ඒකේ ආනිසංසය මොකද්ද? මංගල බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබද්දී පිටුදී මංගල බුදුරජාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආවශ්‍ය තියෙන කාලෙක තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. අවුරුදු 10000ක් ගිහිගේ ඉඳලා දවස් සතින් පින්වතුනි අභිනිෂ්ක්‍රමණය කරලා දවස් සතෙන් පදන් වීර්ය වඩලා උතුම් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ කියන බෝධි ඥාණය ලබා ගත්තා. ඒ මංගල භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයට පත් වෙන යාමේ එදා ශරීරයෙන් නික්මිච්ච ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාව දස දහසක් සක්වලවල් ඒකා ලෝක කරන්න තරම් විහිදුනාලු. පින්වතුනි ඒතර කියනවා ඒ ශරීරයෙන් නික්මිච්ච රශ්මි ධාරාව ඒ බුද්ධ ශාසනේ නිමා වෙනකම්ම පින්වතුනි අවසන් වුණා නැහැලු. සඳ හිරු දෙකේ ආලෝකය පවා නැති වෙලා තියෙනවලු. ඒ කියන්නේ රාත්‍රී කාලයේ කියන එක පවා නැති වෙලා තියෙනවලු සක්වල 10000ටම. ඒයි භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ රශ්මි මාලාවෙන් විහිදෙන රශ්මාලාවෙන් සක්කලවල් 10000ම අවුරුදු 90000 කාලෝකමත් වෙලා තිබුණලු. ඉතින් බුදුරජාණන් වහන්සේට ඉච්ඡර පුණ්‍ය බලයක් ලැබුණ විශේෂයෙන්ම ආන් අර එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍ය රාජාණන් වහන්සේ නමක් වටේ අර විදිහට ජීවිත පරිත්‍යාගයෙන් කරපු සුවිශේෂී පූජාවක් නිසා. ඉතින් මේක අති විශේෂ පූජාවක්. මම ඒකයි කිව්වේ අපේ පින්තුන්ට කොහොම හරි මේ ජීවිතේ පූජාව එක වතාවක් හරි කරගන්න බලන්න. පිරිසක් එකකට එකතු වෙලා හරි තනි තනියෙන් හරි ওই පූජාව කොහොම හරි කරගන්න බලන්න. ඒක වටිනම සසරට නෝන ලබන්න, ඒ වගේම දිවස ලබන්න, හොඳ ඇස් ලබන්න, මේවට මේ පින උපකාරයක් වෙනවා. ඉතින් අනුරුද්ධ හාමුදුරුවෝ කල්ප ලක්ෂයක්ම ඔවුන් ওই විදිහට පින් දහම් කරගෙන ආවා. නමුත්තර අබුද්ධෝත්පාද කාලේ අන්නබාර කියන නමින් දුප්පතෙක් හැටියටත් ඉපදුනා. ඒ ජීවිතේ පින්වතුනි දිට්ඨධම්ම වේදිනියක් කර්මයක් විපාක ලැබෙන විදියටම සුවිශේෂී දානයක් දුන්නා. අන්නබාරගේ කතාව අපි පින්වතුන් අහලා තියෙනවා. මම ඒක මෙතන ටිකක් විස්තර කරන්න නැත්තේ ඒක. අන්නබාර කියන්නේ බොහොම දුප්පත් මිනිස්සෙයි. සිටුවරයෙකු ළඟ සේවය කළේ. ලැබෙන ඉතින් කන්න බොන ටික විතරයි. දවසක් උන්න ගෙදරට ලැබෙනවා හාල් ටික. කාලයකට පස්සේ ගෙදර හාල් පිසින්නේ. ඉතින් ඒ ලැබිච්ච හාල් ටිකෙන් බත් පිසිද්දී ගෙදර මඟුලක් වගේ. ඒ කාලයකට පස්සේනේ හාල් ටිකක් ලැබුණේ. ඉතින් අන්න බාර බිරිඳට කෑම පිසින්නේ කියලා ගඟට ගිහිලා නාල එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. දැකීම මාත්‍රෙම හිත තුළ නැගිච්ච සද්ධාවෙන් උන්වහන්සේ අභියසට ගිහිලා දානි නොලැබිච්ච කාරණාව දැනගෙන බිරිඳට ගිහිල්ලා කියනවා, සොඳුරිය, සසරෙත් අපි දන් දීමේ අඩුපාඩු නිසා තමයි මේ ජීවිතේ අපි දුප්පත් වෙලා ඉපදුනේ. ඒ නිසා නැවත මතු ජීවිතවලවත් එහෙම දුප්පත් ජීවිතයක් නොලැබෙන්න අපි මේ ටික දන් දෙමුයි කියලා දෙන්න කතිකා කරගෙන අර බත් ටික පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. පූජා කළ ප්‍රාර්ථනාවක් කළා, මට නිවන් දකින කම්ම නැහැ කියන වචනේ අහන්න ලැබෙන්නපා කියලා. ඉතින් එදා ඒ ප්‍රාර්ථනාව කරද්දී ඒ ජීවිතේම සිටු තනතුරක් ලැබුණා. අන්නබාර දුගී කැටදී ඉපදුනාට අන්නබාර සිටුවරේ කැටදී තමයි මියදුනේ. එතෙන් පස්සේ නොයෙක් නොයෙක් ආත්මහල ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේට ගිහි කාලේ ඥාතිත්වයක් දක්වන ඥාති කුලයක මහබෝසතාණන් වහන්සේගේ බාල සහෝදරයෙක් හැටියට ඉපදෙනවා. හැබැයි අනුරුද්ධ කුමාරයා ඉපදෙද්දී පින්වතුනි මහා පුණ්‍ය බලයක් එක තමයි ඉපදුනේ. ඒ පින කොච්චර බලවත්ද කියලා කියනවා නම් පින්වතුනි අනුරුද්ධ කුමාරයා කොයි තරම් සම්පත් ලැබුවද කියලා උනා ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ මේ අනුරුද්ධ කුමාරයා. ඒකට එක උදාහරණයක් තමයි ඔය අනුරුද්ධ කුමාරයා කුඩා කාලේ ඉඳලාම හරීම කැමති කැවුම් කන්න. ඉතින් යාළුවොත් එක්ක ඔය තරඟවලට යනකොට ඔට්ටු අල්ලන්න කැවුම්. දැන් මේ කුමාරයා දවසක් යාළුවෝ පිරිසක් එක්ක ඔය විදියට සෙල්ලම් කර කර ඉඳෙද්දී ඒ සෙල්ලම් කරද්දී ඔට්ටු අල්ලනවා. ඒ ඔට්ටු අල්ලද්දි තින් අල්ලලන්න හැම ඔට්ටුවම පරදිනවා. අල් ඔට්ටු අල්ලන්නේ කැවුම්. ඉතින් ගිනාපු කැවුම් ටික ඉවරුණෙන් පස්සේදී පණිවිඩ කරුවෙක් ගෙදරට යවන කැවුම් අරගෙන. ඉතින් ඒ ගිනාවෙන් පස්සේදී ඒ කැවුම් ටිකක් පෙරදුනා. ආයි යවනවා, ආයි තව කැවුම් අරගෙන. ඕම ඔහොම ගෙනල්ලා ගෙනල්ලා ගෙදර කැවුම් හදපු ඔක්කොම ඉවරයි. ඊට පස්සේදී දැන් ගෙදර කැවුම් නැති නිසා අම්මා පණිවිඩයක් කියනවා මේ අර පණිවිඩ කරුවාගේ අතින් කුමාරට ගිහින් කියන්නේ කුමාරේ කැවුම් නැහැ කියලා. කුමාරයා ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. එදා මේ කුමාරයා පණිවිඩ කරුවාගෙන් මෑණියෝ කිව්වා කුමාරේ කැවුම් නැහැ කියලා කිව්වම එහෙනම් ඉතින් කරන්න දෙන්නේ නැති කැවුම් හරියවන්න කිව්වා. ඒ කියන්නේ කුමාරයේ හිතුවේ මේ නැහැ කියලා කියන්නේ කැවුම් වර්ගයක නමක් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. එහෙනම් කමක් නැහැ, දැන් මම මේ අල්ලපු ඔට්ටුවට දෙන්න ඕනේ නැති කැවුම් ටිකක් හරි එවන්න කිව්වා. ඒක ගිහිල්ලා පණිවිඩකරුව අම්මට කිව්වම අම්මා දන්නවා මගේ කුමාරයා කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. ඒ නිසා කුමාරයට නැහැ කියන වචනේ උගන්වන්න රත්තරම් පාත්‍රයක් අරගෙන රන් පියනකින් වහලා ඒ හිස් රත්න පාත්‍රයේ පණිවිඩ කරුවට දෙනවා, මේක පුතාට ගිහින් දෙන්න, පුතා අද දැනගනි නැහැ කියන මොකටද කියලා. ඉතින් ඒ විදියට දැන් කුමාරයා ළඟට දැන් මේ පණිවිඩ කරුව පාත්‍රය අරගෙන යනකොට කුමාරයාගේ පුණ්‍ය බලය කොච්චර ශක්තිමත්ද කියන්නේ නගරාරක්ෂක දෙවියන්ගේ හිසක කියන්න ගත්තා. බැරි වෙලාවක්වත් කුමාරයාගේ අතට මේ හිස් පාත්‍රය දුන්නොත් නගරාරක්ෂක දෙවියන්ගේ හිස හත් කඩකට පැලෙනවලු. ඒ කියන්නේ කුමාරයාගේ පින එච්චර බලවත්. මං ඒකයි කියන්නේ පින්වතුනි මේ ජීවිතේ පුළුවන් තරම් පින් කරගන්න කියන්නේ පින කියන්නේ සංසාරයට අපට පින්වතුනි අත්‍යවශ්‍යම වෙන කාරණාව මේ පින කියන එක දැන් අද කාලේ හුඟක් අය මේ පිනයි කුසලයයි කියන එක පින්වතුනි පටලවගෙන තියෙනවා කිසිම වැඩකට නැති කාරණාවල් ටිකක් මුල් කරගෙන ඒ කියන්නේ අද කාලේ හුඟක් අය ඔය මේ පිනයි කුසලයයි කියන එක දෙකක් හැට සලකනවානේ පින්වතුනි අපේ ධර්මයේ කොහේවත් මේ පිනයි කුසලයයි කියලා දෙකක් නැහැ පින කිව්වත් කුසලයේ කිව්වත් එකම කරුණකට කියන නම් දෙකක් නම වෙනස් වුණාට පින්වතුනි අදහස වෙනසක් නැහැ කිසිම පැත්තකින් වෙනසක් නැහැ එකම අදහසක් තියෙන නම් දෙකක් තමයි පිනේ කුසලයේ කියලා කියන්නේ නමුත් ඉතින් අද කාලෙත් මේ පින්නට එක් අර්ථයක් කුසලයට තව අර්ථයක් තියෙනවා ඔය ඉතින් වෙනම කතා කරන ඕන මාතෘකාවක් අද මම කියුවේ මේ පින කියන එක අනිවාර්යම කරගන්න පින කියන එකට පොඩ්ඩක්වත් බය වෙන්න එපා සසරෙත් පිනට බය වෙච්ච නිසා තමයි මේ ජීවිතයත් අඩුපාඩුකම් ඇතු අපි ඉපදිලා තියෙන්නේ ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් මේ පින් කරගන්න බලන්න සසරට වටිනවා දැන් බලන්න කුමාරයා මේ යනකොට මේ නගර ආරක්ෂක දිව්‍යංග හිසක කියනවා ඒ කියන්නේ පින් කරගෙන තියෙන නිසානේ ඉතින් නගරාක්ෂක දෙවිය මොකද කරේ දිව්‍ය ලෝකයේ තියෙන කැවුම් වලින් අර පාත්‍රය පිරෙව්වා. ඒ පාත්‍රය කියලා කුමාරට දුන්නම ඉතින් කුමාරයාත් ඇරලා බැලුවා අම්මා මේ ඒ උප අමුතු ಜಾති කැවුම් මොනවද? ඒ උප කැවුම් ගෙඩියක් කෑවා. කනකොට ඉතින් දිවි ලෝකේ කැවුන්නේ කුමාරයාගේ 7000ක් රසනහර පිනා ගියා. ඒ වෙලාවේ තමයි පින්වතුනි මේ කුමාරයා අම්ම පිළිබඳව පොඩි අමනාප හිතක් ඇති කරගන්නවා මගේ අම්මා මට ආදරේ නේ. ඒ මෙච්චර රසවත් නැති කෑම මට මෙච්චර කල් ඉඳලා හදලා දුන්නේ නැත්තේ ඇයි කියලා අම්මගෙන් ගිහින් අහනවා. ඉගෙන පුතා හිතන්නේ දැන් මේ අම්මේ උප කැවුම් වර්ගේ නම නැති නැහැ. ඒ නැහැ කියන වර්ගේ කැවුම් ඉතාම රසවත්. ඉතින් ඒ නැති කෑම හදලා දුන්නේ නැති කියලා තමයි අම්මගෙන් අහන්නේ. ඉදා ඉඳලා කුමාරයා ඉතින් අම්මගෙන් ගිහිල්ලින් ඉල්ලන්නේ නැති කෑම. ඉතින් අම්මත් දන්නවා ඉතින් මං යව හිස් පාත්‍රයක් පුතාගේ පිනට තින් දිවි ලෝකේ දෙවරු කැවුම් දාලා කියලා අම්මා දන්නවා. නමුත් ඉතින් ඒ වෙලාවේ ඉඳලා කුමාරේ හැමදාම ඉල්ලන්නු නැති කියන කැවුම් වර්ගය. ඉතින් අම්මත් මොකද කරන්නේ? අම්මට දිවි ලෝකේ කැවුම් හදන්න බෑනේ. අම්මත් ඉතින් හැමදාම කරන්නේ පුතාගේ අතට කැවුම් ඉල්ලනු හිස් පාත්‍රයක් දෙනවා. ඉතින් ඒ දින වාරයක් ගානේ පාත්‍රයට දිවි ලෝකේ කැවුම් එවනවා. ඔච්චර පුණ්‍ය බලයක් තියෙනවා මේ කුමාරයා. ඊගද අපිට කාලයක් නිමා වෙලා තියෙන නිසා අපි මේ ප්‍රමාණින් දේශනාව නතර කරනවා. මං ඊළඟ සතියේ ඒ අනුරුද්ධ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ටික අපේ පින්වතුන්ට දේශනා කරන අදහසේ. හොඳ එහෙමනම් අද දවසේ අපි මේ රැස් කරගත් සීලම අපි පින්වතුන්ට අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන නිත්නාලිකාව සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරිතුමන්ට, කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටම අපි මේ වෙලාව විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන් හැම දිනාටම මේ සද්ධර්ම දානානිසංස ධර්මිය අනුමෝදන් වේවා. තම තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. සියලු කරදර බාධක නැති වේවා. ලෙඩ දුක් කරදර උපද්‍රව සියල්ල නැති වේවා. හැම දිනාගේම ජීවිතය යහපත් කරගෙන ආලෝකමත් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම සුද්ධාවාස ලෝකයේ පටන් බෝමාටුකෝ දක්වා වැඩ සිටින්නා වූ සීල ආර්යයන් වහන්සේලා, සීල සත්පුරුෂයන් වහන්සේලා, සීල සම්මාදිට්ඨිකින් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. ඔබට මට ඉෂ්ඨකාමී ආරක්ෂක සම්මාදිට්ඨික දෙවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාත් සතුරු සිතින් මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම රැස් කරගත්ු සියලුම පින් බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාවකං
1: සාදු සාදු සාදු. උතුම් ධර්ම දක්ෂිණාව පැවැත් වූ පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලංකාපට්ටන සමුත්‍රකිරි නමාමි. මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපට්ටන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත්, ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තහෙම්මාලා කුමරුන් විසින්. ඉරින් ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ LTT ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකොත් වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85. මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට NetFM රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 0777 77 25 214 අංකයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙට් ආයතනයට 076 716 3872 අංකයට. ධර්මය සුරේ NetFM රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. කවදත් අලුත් කාගෙත් නෑ.

Nyt FM. Spirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette fem. Nette Ferit Mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nit FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණී සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.